0: Smart Money.
1: දන්නවද මාෂි? මං අඳුරන පොඩ්ඩෙක් ඉන්නවා. එයා උදේට හරි ආසාවෙන් පොකට් මනි අහන්නේ. උදේට එලා මුකුත් ඕන්න හැල්ලු. ගෙදරින් කියනවා පොකට් මනි පටන් ගන්න වෙලාව එනකොට මෙන්න එයා ලෑස්ති වෙලා නැගිටලා එනවලු. එහෙම තමයි පොඩ්ඩ හරි උනන්දුයි පොකට් මනි අහන්න.
2: ඉතින් මේ වෙලාවේ අපිව අහගෙන ඉඳලා අපිට මැසේජ් එකක් එවලා දැන් ඔන්න නැගිට්ටක මං උත්තර දෙන පොඩ්ඩෙක් ඉන්නවා. ගුඩ් මෝර්නින්.
1: තෙනුජ ගුඩ් මෝර්නින්.
3: ගුඩ් මෝර්නින් නන්දේ.
1: හරි තෙනුජ ලෑස්ති නේද ප්‍රශ්න හතරටම හරි උත්තර දෙන්න. පොකට් මනි දිනා ගන්න. හා පුතා කොහෙද ඉස්කෝලේ යන්නේ?
3: බපගම් මලවල මහාවිද්‍යාලේ.
1: හරි දැන් ඉස්කෝලේ 6 පන්තියේ ඉන්නේ තෙනුජ. එහෙනම් අපි ලෑස්ති වෙන්න ප්‍රශ්න වලට උත්තර දෙන්න.
2: පොකට් මනි රුපියල් 5000ක් ඔයාට තියෙනවා. රුපියල් 250න් අපි වැඩේ පටන් ගන්න. රුපියල් 5000 වෙනකන් ඔයාට තරඟ කරන්න පුළුවන්. මේ තමයි තෙනුජ අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: තෙනුජ ඉතිහාසයේ විශේෂයෙන් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නය සැකසෙන්නේ. ගල්පොත සෙල්ලිපිය ශ්‍රී ලංකාවේ මෙතෙක් හමු වූ විශාලතම ශිලා ලේඛනයයි. මෙය පොළොන්නරු යුගයට අයත් වේ. මෙන ප්‍රශ්නය ගල්පොත ශිලා ලිපිය කරපු රජතුමා කවුද? 1. පළමු විජයබාහු රජතුමා. 2. නිශ්ශංක මල්ල රජතුමා.
3: නිශ්ශංක මල්ල රජතුමා.
2: තෙනුජ පළවෙනි ප්‍රශ්නෙට ඔන්න හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් අතට අරගෙන තියෙනවා. තෙනුජ අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයෙන් තමයි දෙවන ප්‍රශ්නය ඔන්න සැකසෙන්නේ තෙනුජ. ලෝකේ කාන්තාවන් අතර ජනප්‍රිය ක්‍රීඩාවක් නෙට්බෝල්. නෙට්බෝල් ක්‍රීඩාවට ක්‍රීඩකයන් 7 දෙනෙක්ගින් යුත් කණ්ඩායම් 2ක් එක්වනවා. මෙන්න ප්‍රශ්නය නෙට්බෝල් ක්‍රීඩාවේ දක්ෂතාවයක් වන්නේ මේ අතරින් 1. පන්දුව පිරිනැමීම. 2. පන්දුව පාලනය.
3: පන්දුව පාලනය.
2: ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා රුපියල් 500ක් අතේ තියෙන තෙනුජ තා ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යාව විෂයෙන් තමයි තෙනුජ මේ ප්‍රශ්නය සැකසෙන්නේ. සෝඩියම් සහ ක්ලෝරීන් අයන වලින් සැදුණු අයනික සංයෝගයක් සෝඩියම් ක්ලෝරයිඩ්. ප්‍රශ්නය සෝඩියම් ක්ලෝරයිඩ් නම් ලවණය බහුලව අඩංගු ස්ථානයක්. 1. සාගරය. 2. මිරිදිය ජලාශය.
3: සාගරය.
2: ප්‍රශ්න තුනකට උත්තර තෝරලා මේ වෙනකොට රුපියල් 1000ක් පොකට් මනි අතේ තියෙනවා තෙනුජ. දැන් බෝනස් ප්‍රශ්නට ගිහිල්ලා ඔය අතේ තියෙන 1000 5 ගුණයකින් වැඩි කරගන්න ඔයාට පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
3: ඕකේ. හරන්නේ.
1: මගුල් කෑම. මේ පොතේ ඉතා ජනප්‍රිය ළමා කතා පොතක්. හාස්‍ය හා උපහාසය මේ කතාවට මුසු වෙලා තියෙනවා. අපි අහන්නේ මගුල් කෑම පොත රචනා කළේ කවුද?
3: කුමාරතුංග මුනිදාස මහතා.
1: උත්තරේ දෙන්නත් කලින් තෙනුජ උත්තරේ කිව්වා. හරියටම හරි පුතා.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි තෙනුජ. රුපියල් 5000ම දිනා ගන්නවා.
1: ඉතින් තෙනුජ දැන් ඔයා ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වුණාම අනාගතේ කවුරු වෙන්නද බලාපොරොත්තු වෙන්නේ?
3: මගේ අනාගත
1: බලාපොරොත්තුව පයිලට් කෙනෙක් වෙන්න. හරි. ඉතින් අපි ඔයාට හදවතින්ම සුබ පතනවා මේ වෙලාවේ සියත අහන්න හැමෝම. ජය වෙන්න ඕනේ ඔයාට.
2: ජය වේවා. තෙනුජ මේ විදිහට පොකට් මනි දිනා ගද්දී ඔන්න ආයමත් සරක් මම නම්බෙක් මේ විදිහට මතක් කරනවා 0714 151 151 තමයි අපේ WhatsApp නම්බෙක. එවන්න අපිට මැසේජ් එකක්.
1: ඔව් අපිට පුළුවන් එහෙම වුණොත් ඔයාවත් සම්බන්ධ කරගන්න අපේ පොකට් මනි සෙග්මන්ට් එකට.
4: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: මාෂි පාර පනිනකොට අපි කහිරක් පාවිච්චි කරනවා. ඒ වගේම අපි වාහන එලවගෙන යනකොට මාර්ග සංඥා, ඒ වගේම ට්‍රැෆික් ලයිට් වලට අනුගතව තමයි ධාවනය කරන්නේ. එහෙම නැති වුණොත් මොකද දන්නවද වෙන්නේ? යානතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතයට කරදරයක් වෙන්න පුළුවන්. ජීවිතේටත් ඒ වගේම සයින්ස් තියෙනවා. අනාගතේ මෙන්න මෙහෙම වෙනවා කියලා අපිට කල් තියාම කියන්න පුළුවන්. අපි දන්නවනේ ඕනම කෙනෙක්ට ඕනම වෙලාවකදී හදිස්සියක් වෙන්න පුළුවන්. ඒක හොඳ පැත්තට වෙන්නත් පුළුවන්, නරක පැත්තට වෙන්නත් පුළුවන්. ඒ ඕන දෙයකදී ඔයාට හයියක් විදිහට කවුරු නොහිටියත් ඔයා ගාව FD එකක් තියෙනවා නะ. ඒ ගැන බය වෙන්න වද වෙන්න දෙයක් නැහැ. ඔන්න දැන් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියොත් 13.19 කතා කළොත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයක් යටතේ ලෑස්ති කරලා තියෙනවා ලබා දෙන්න. ඉතින් අවුරුදු 5කට ඔයාට පුළුවන් කමක් තියෙනවා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. ඔයත් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නම් කතා කරන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13.19.

0: බලන්න මක්කලෝ, අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල්නේ.
1: ඔළුව කොහෙද වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල්. හිතා ගන්න බැරි දේවල්.
0: ඒකනේ මක්කලෝ.
1: වඩක් මේව කරලා බලන්න තිබුණා ඔළුවත් තිබ්බට.
2: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: සෙනසුරාද උදේ 8ට.
5: දුනුගෙයියා, අදත් ලේට් නේද?
6: මේකනේ ෂෙෆ්, අද මගේ පස්සෙන් බොයි කෙනෙක් ආවා.
5: ඉතින් මං අහන්නේ ඇයි ලේට් උනේ?
6: මේකනේ ෂෙෆ්, එයා හරිම හිමින් සැරේනේ ආවේ.
5: ඈ?
7: ජින්තු පිටියේ මොවෙනෝ, ජින්තු පිටියේ මොවෙනෝ.
8: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
10: මොකද මේ වගේ කියන්නේ?
8: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
11: සාස් ලංකාවට වෙලා කොහොමදන්නේ මාව හොයාගත්තේ?
3: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
12: ලොවෙත් නෑ, මෙවලෝ විකහෙත් නෑ.
13: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: Money.
1: උදේ 5:53 දැන් වෙලාව. Good morning දෙවුකි.
2: Good morning sir.
1: අද ලෑස්ති වෙලා ඉන්නේ ප්‍රශ්න 4කට හරි උත්තර දීලා පොකට් මනි දිනා ගන්න නේද? දෙවුකි කොහෙද ඉස්කෝලේ යන්නේ?
2: මමක විශාක විද්‍යාලයේ.
1: අටවස්සේ තමයි ඉගෙන ගන්නෙ. නේද?
3: අටවස්සේ ඉගෙන ගන්න දෙවුකිට තමයි පොකට් මනි චැලෙන්ජ් එක. ප්‍රශ්න 4යි තියෙන්නේ. උත්තර දුන්නොත් රුපියල් 5000ක් අපි පොකට් මනි දෙනවා. රුපියල් 250න් තමයි ඔයාලට වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ රුපියල් 5000 වෙනකම් තරඟ කරන්න පුළුවන්. මේ තමයි දෙවුකි අපි ඔයාලට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: පොරවැසි අධ්‍යාපනයේ විෂයෙන් තමයි දෙවුකි පළවෙනි ප්‍රශ්නය සැකසෙන්නේ. සුවසැරිය. ලංකාව තුල නොමිලේ රෝගීන් ප්‍රවාහනය කරන ගිලන් රථ සේවාවයි. මෙය ඉන්දියානු රජයේ ආධාර මත ශ්‍රී ලංකාවට ලැබුණු පරිත්‍යාගයක්. මෙන්න ප්‍රශ්නය. සුවසැරිය ගිලන් රථ සේවාවේ ෂණික ඇමතුම් අංකය මොකක්ද?
2: 1.90.
1: අපි උත්තර කියන්නත් කලින් හරි උත්තරේ දුන්නා.
3: රුපියල් 250ක් දිනා ගන්නවා දෙව්කි. අපි එහෙනම් යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසයේ පාඩමින් තමයි මේ ප්‍රශ්නය සැකසෙන්නේ. පොළොන්නරුව ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම සිංහල රාජධානියයි. චෝල ආක්‍රමණ නිසා බිඳවැටුණු අනුරාධපුර රාජධානියෙන් පසු පොළොන්නරුව රාජධානිය බිහි වුණා. මෙන්න ප්‍රශ්නය. පොළොන්නරුව රාජධානිය පාලනය කරපු පළවෙනි රජතුමා 1. පළමුවන විජේබාහු රජතුමා 2. පළමුවන පරාක්‍රමබාහු රජතුමා.
3: පළමුවන විජේබාහු රජතුමා තමයි හරි උත්තරේ. කමන්නේ දෙවුකි අතේ රුපියල් 250ක් තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යාව පාඩමින් තමයි තුන්වෙනි ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. මිනිස් සිරුරේ වැදගත්ම පද්ධතියක් ලෙස ආහාර ජීර්ණ පද්ධතිය හැඳින්වෙනවා. එය විවිධ අවයව සහ ග්‍රන්ථි වලින් සමන්විත සංකීර්ණ පද්ධතියක්. අපි අහන්නේ ආහාර ජීර්ණ පද්ධතියට අයත් නොවන අවයවය මොකක්ද? 1. ශ්වසනාලය 2. අක්මාම.
3: ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා රුපියල් 500ක් පොකට් මනි දැන් අතේ තියෙන දෙවුකි අපේ බෝනස් ප්‍රශ්නෙට දැන් ඔයාලට ගිහිල්ලා ඔය අතේ තියෙන රුපියල් 500 රුපියල් 2500ක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
2: හරි.
1: බුදුන් උපන් ස්ථානය වන ලුම්බිනි අයත් වන්නේ නේපාලයට. ඒ රට තුල එවරස්ට් ඇතුළු ලොව උසම කඳු 10න් 8ක් පිහිටා ඇත. මෙන්න ප්‍රශ්නය. නේපාලයේ අගනුවර 1. ඩකා 2. කත්මණ්ඩු.
2: කත්මණ්ඩු.
3: අතේ තිබ්බ රුපියල් 500 පස්කුණේකින් වැඩි වෙලා රුපියල් 2500ක් පොකට් මනි දිනා ගන්නවා දෙව්කි.
1: ඉතින් දෙව්කිට මොකද හිතෙන්නේ මේ වෙලාවේ?
2: ඇත්තටම වැඩ සරහන ගොඩක් හොඳයි. ඒක වගේම උදේ පාන්දර හම්බුන එක මට ගොඩක් සතුටුයි.
1: හා, දැන් ඉස්කෝලේ යන්නේ කීයටද දෙවුකි? ලෑස්ති වෙලා දින්නේ?
2: දැන් ලෑස්ති වෙන ගමන් හිටියේ.
1: හා, ඉස්කෝල් ගිහලා නම් යාළුවන්ටත් පොකට් මනි සෙග්මන්ට් එක ගැන කියන්න ඕනේ. හරිද?
2: හා සර්.
3: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි. අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: සීතහගෙන ඉන්න දැන් වෙලා උදැස්සන 6යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 01114700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: බීමිල දී ගැනීමේ අක්‍රමිකතා වැළැක්වීමට නව රෙගුලාසි. සචිත්ගෙන් අභියෝගයක්. වසරේ ගත වූ කාලය තුළ රිය අනතුරු වලින් 1477 දෙනෙකු මියයයි. දිස්ත්‍රික්ක 6ක උණුසුම අද ඉහළට.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
4: 98.2 98.4

0: Good Money.
1: ඔන්න මේ පාර ඔලෙවල් එක්සෑම් එකට ලෑස්ති වෙන කෙනෙක් ඉන්නවා අපිත් එක්ක. Good morning.
2: Good morning.
1: හිරුෂ, කොහෙද ඉස්කෝලේ?
2: මම වලගෙදර ජාතික පාසලේ.
1: හරි, අද ලෑස්තිද ප්‍රශ්න හතරටම උත්තර දීලා පොකට් මනි දිනන්න?
2: ඔව් ලෑස්ති.
1: හරි, දැන් අපි පළවෙනි ප්‍රශ්නේ තෝරගමු නේද?
3: ඔව්, එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට ගිහලා රුපියල් 250ක් දිනාගෙන ඊට පස්සේ හැම ප්‍රශ්නකටම ඔයාට අපි පොකට් මනි දෙගුණයක් දෙනවා. ඊට පස්සේ බෝනස් ප්‍රශ්නකුත් තියෙනවා. බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනි අපි 5 ගුණයක් කරලා දෙනවා. මේ තමයි ඉරෝෂුවාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයේ පාඩමින් තමයි පළවෙනි ප්‍රශ්නය සැකසෙන්නේ. රුවන්වැලි මහා සෑය ශ්‍රී ලංකාවේ විශාලතම ස්තූපයන්ගෙන් එකක්. ස්වර්ණමාලි මහා සෑය ලෙසද එය හැඳින්වෙනවා. මෙන්න ප්‍රශ්නය. රෝමයෙන් පබලු ගෙන්වා රුවන්වැලි මහා සෑය අලංකාර කළ රජතුමා කවුද? 1. මහසෙන් රජතුමා. 2. භාතිකාභය රජතුමා.
2: භාතිකාභය රජතුමා.
3: රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නව පළවෙනි ප්‍රශ්නෙට. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. ගුත්තිල කාව්‍ය රචනා වී ඇත්තේ ගුත්තිල ජාතකයේ ඇසුරෙන්. මේ කෝට්ටේ යුගයේදී වැත්තෑවේ හිමියන් විසින් රචනා කරන ලදී. ප්‍රශ්නය. ගුත්තිල කාව්‍ය කවි කීයක් අඩංගුද?
2: 11.
1: අපි උත්තරේ දෙන්නත් කලින් අපි උත්තර දෙක දෙන්නත් කලින් හරි උත්තරය ලබා දුන්නා නේද?
3: හරි, රුපියල් 500ක් අතේ පොකට් මනි තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යා විෂයෙන් තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. දිලීර යනු ක්ෂුද්‍ර ජීවීන් විශේෂයක්. බවුන් තෙතමනය සහිත අඳුරු පරිසරවල මෙන්ම මිනිස් සිරුරාශ්‍රිතවද විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. මෙන්න ප්‍රශ්නය. දිලීර මගින් මිනිසාට වැළඳෙන රෝගයක් වන්නේ 1. පොලියෝ. 2. දද.
3: ප්‍රශ්න තුනකට උත්තර තෝරලා මේ වෙද්දි රුපියල් 1000ක් පොකට් මනි අතේ තියෙන ඉරුෂ, දැන් අපේ බෝනස් ප්‍රශ්නෙට ගියොත් අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
2: හා.
1: ලියුමක් පාර්සලයක් යවද්දී අපි ඒ සඳහා මුද්දර භාවිතා කරනවා. විනෝදාංශයක් විදිහටත් මුද්දර අපි එකතු කරනවා. ප්‍රශ්නය. ලෝකයේ පළවෙනි මුද්දරේ නිකුත් කරපු රට වන්නේ 1. ඇමරිකාව. 2. බ්‍රිතාන්‍ය.
3: අතේ තිබ්බ පොකට් මනි ගාන 5 ගුණයක් කරගෙන ඔන්න රුපියල් 5000ම දිනා ගන්නවා ඉරුෂ විභාෂණ.
1: ඉතින් යාළුවන්ටත් පොකට් මනි සෙග්මන්ට් එක ගැන කියන්න ඕනේ ඉරුෂ, හරිද?
2: ආ හා.
4: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 982 2984 දැන්ම WhatsApp කරන්න.
0: සියපා පොකට් මනි. අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Prüepe.
1: යන්නේ සංචාරක ගමන අන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492 0712 1377

0: ఆంగిలక వర్ధన టెక్స్టైల్స్ අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගෙන කල් පවති අවලක්ෂණ නොවේ ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි

0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 8320 1000. NIB the City University, the place to be. Theater Tele Depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
1: මාව දැකලා හැංගුණානේ.
2: හැංගුණා. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
0: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
3: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
0: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
4: සියත TV තුලින්.

0: Yata Pocket Money.
1: ඒ විනාඩි 24යි මාෂි පොඩ්ඩ තුන් දෙනෙක් අද පොකට් මනී දිනාගත්තා. මේ අද දවසේ අපිත් එක්ක එකතු වෙන හතරවෙනි ජයග්‍රාහකයා. චමිතු ගුඩ් මෝර්නින්. ගාල්ලේ නේද ගෙවල්? හරි පුතා අපිට පොඩ්ඩක් ඇහෙනවා මදි. ඒ නිසා මේ ෆෝන් එකේ ස්පීකර් එහෙම දාලා තියෙනවා. ස්පීකර් අයින් කරලා රේඩියෝ එකේ සද්දෙත් පොඩ්ඩක් අඩු කරලා අපි කතා කරමුද? දැන් ඔය ඇහෙන්නේ නේද?
2: ඔව් චමිතුට සද්දෙන් කතා කරන්න පුළුවන් නේ. හරි ශමිදු, ප්‍රශ්න හතරයි තියෙන්නේ. මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයෙන්. අධිපෝෂණය ශරීරයට අවශ්‍ය පෝෂණ පදාර්ථ අවශ්‍ය ප්‍රමාණයට වඩා දීර්ඝ කාලයක් ලැබීම නිසා හටගනී. මෙය ශරීරයේ බර අසාමාන්‍ය ලෙස වැඩිවීමට හේතුවක්. මෙන්න ප්‍රශ්නය. අධිපෝෂණය නිසා දියවැඩියාව වැනි රෝගවලට ගොදුරු විය හැකි. මේ ප්‍රකාශය 1 හරි 2 වැරදි.
3: වැරදි.
2: අධිපෝෂණය නිසා දියවැඩියාව වැනි රෝගවලට ගොදුරු විය හැකිද කියලා තමයි අපි අහුවේ. හරි උත්තරේ වෙන්න ඕනි හරි කියලා. හරි කමන්නේ අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි මේ ප්‍රශ්නය සැකසෙන්නේ. තමන්ගේ ඉලක්කයට සිකුරටම හරියන බව මිතුරන් කීය. සිකුරටම යන්නෙන් අදහස් වෙන්නේ 1 නිවැරදිවම, 2 සිකුරාදාට. එකද දෙකද?
2: හරි උත්තරේ නිවරදිව. පළවෙනි උත්තරේ තමයි හරි උත්තරේ. තව එක ප්‍රශ්නය ඉදිරි වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්නෙට උත්තරේ තේරුවොත් ඔයාට බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසය විෂයෙන් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. ඉතිහාසය හැදෑරීමට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වැදගත් වෙනවා. ගිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි, ආසන ලිපි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. අපි අහන්නේ සකස් කරගත් ගල් කුළුණු මත ලියු ලිපි හඳුන්වන්නේ 1 ගිරි ලිපි, 2 ටැම් ලිපි.
2: හරි උත්තරේ දෙවැනි උත්තරේ ටැම් ලිපි තමයි උත්තරේ වෙන්න ඕන.
1: කමක් නෑ පුතා, එහෙම තමයි. සමහර දවස්වලට අපි උත්තරේ දැනගත්තත් අපිට ඒ වෙලාවේ ඒක අමතක වෙලා යන්න පුළුවන්. ඒ නිසා අපි ආයෙ දවසක උත්සාහ කරමු. හොඳ උත්සාහයක් ගත්ත චමිදු පුතා ගාල්ලේ ඉඳලා. ඉතින් හොන්න ඔබටත් පුළුවන් කමක් තියෙනවා පොකට් මනි එක එකතු වෙන්න. කොහොමද අපේ සෙග්මන්ට් එකට එකතු වෙන්නේ මාෂි?
2: ඒක හරිම පුංචි වැඩක් කරන්න තියෙන 0714 151 151 කියන අපේ WhatsApp නම්බර් එකට අපිට එවන්න මැසේජ් එකක්. අපි ලෑස්ති වෙලා ඉන්නවා 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට පොකට් මනි දෙන්න. අම්බලාටත් ඒ අවස්ථාවේ ඒ විදිහටම තියෙනවා.
1: ඒ වගේම තමයි තින් ජේෂ්ඨ පුරවැසියෝ මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවනේ තමන්ගේ දුවගේ පුතාගේ දුව පුතා මේ වැඩසටහනට එකතු වෙනකොට අච්චර සියලා අපි වහගෙන ඉන්නවා. ඒ වගේමයි අවුරුදු 50ට 55ට වැඩි අයට උන්න හැකියාව තියෙනවා මේ ජේෂ්ඨ පුරවැසියන් සඳහා වෙන ස්ථාවර තැන්පතුවක් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත ගිහිල්ලා ආරම්භ කරන්න. වැඩි කියන්නේ අවුරුදු 5ක් ඔබේ මුදල තැන්පත් කළොත් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ 15%ක පොලියක්, කල්පිරීමේදී 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත් වෙලා ලබා ගන්න පුළුවන්. ඉතින් දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉතිරිය වැඩි කරගන්න යන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගිහින් ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න. 13.19 මතකද? 13.19 නම්බෙකට කතා කරලා අදම විස්තර දැනගන්න.
4: ඉස්කෝලේ යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනි දිනා ගන්න.
0: සියතා පොකට් මනි. අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක

0: වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක් අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
1: දැන් වෙලා උදැසන 6:30යි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: හෝමුස් හරහා ගමන් කරන නෞකාවලට ට්‍රම්ප්ගෙන් 20%ක ගාස්තුවක්. තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මියයයි. මදුරු පරිශ්‍ර පවත්වාගෙන ගිය 8000කට නඩෝ. අඩු මිලට වී අලවි නොකරන්නැයි ගොවින්ට උපදෙස්. මෙරට සජීවී උපත් අනුපාතය 15යි.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් 20%ක ගාස්තුවක් අය කිරීමට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමේ නවතම පියවර ලෙසයි. පවතින තත්ත්වය හමුවේ ඉරානයට තවදුරටත් දැඩි ප්‍රහාර එල්ල කරන බවද ට්‍රම්ප් සඳහන් කළා. ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ මාධ්‍ය අබ්බාස් අග්‍රජ් සඳහන් කළේ හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂකයා වන්නේ ඉරානය බවයි. ඒ පිළිබඳ තීරණ ගැනීමට ඇමරිකාවට කිසිදු අයිතියක් නොමැති බවද අබ්බාස් අග්‍රජ් ප්‍රකාශ කළා. මේ අතර ඊ රාත්‍රියේදී ඉරානය සහ ඇමරිකාව අතර දරුණු ගැටුම් සිදු වුණා. එක්සත් අරාබිමි රාජ්‍ය සඳහන් කළේ සිය ඉන්ධන ගබඩා දෙකක් ඉලක්ක කරගෙන ඉරානය මිසයිල් ප්‍රහාර එල්ල කළ බවයි. එම ප්‍රහාරවලින් එක්කයිකු මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලැබුවා. මියගිය පුද්ගලයා සහ තුවාල ලැබුවන් අතරින් 6 දෙනෙකු ඉන්දීය ජාතිකයන් බවයි එක්සත් අරාබිමි රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර යේමනයේ සානා අගනුවර පිහිටි ගුවන්තොටුපළ ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. යේමන රජය සඳහන් කළේ ඉරාන ගුවන් යානයක් සානා ගුවන්තොටුපළට ගොඩබැසවීම වැළැක්වීම සඳහා තම ආරක්ෂක බලකායන් විසින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවයි. ගුවන්තොටුපළේ දහවන පතය ඉලක්ක කර ප්‍රහාරය එල්ල කරනු ලැබුවා. ප්‍රහාරයෙන් පසුව යේමන සිවිල් ගුවන් සේවා අධිකාරිය නියෝග කළේ නැවත දැනුම් දෙනතුරු රට තුළ ඇති සියලු ගුවන්තොටුපළ වසා දැමීමටයි. මැද පෙරදිග උත්සන්න වී ඇති ගැටුම්කාරී තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගියා. බ්‍රෙන්ට් දර්ශකය අනුව බොරතෙල් බැරලයක මිල අද සටහන් වී ඇත්තේ ඇමරිකානු ඩොල 83.3ක් ලෙසයි. WTI දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඩොල 79.23ක් ලෙස සටහන් වී තිබෙනවා. ඩෙංගු අධි අවධානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස සංඛ්‍යාව 175ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ මේ වන විට ඩෙංගු රෝගීන් 68,672 දෙනෙකු වාර්තා වී ඇති බවයි. සිදු ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 47ක්. මෙම මාසේ ගත වූ දින 13 දී පමණක් ඩෙංගු රෝගීන් 13,293 දෙනෙකු වාර්තා වී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ ඩෙංගු පාලනය මේ වන විට ගිලිහි ගොස් අධි වසංගත තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවයි.
3: මේ අවුරුද්ද පළවෙනි මාස 6 ඇතුළෙම අපි දැක්ක ඩෙංගු මරණ 32ක්. ජූලි මාසේ පළවෙනි සති දෙක ඇතුළේ විතරක් මරණ 15ක් නිරීක්ෂණය කරලා තියෙනවා. මේ ඉලක්කම් හරහා මේ රතු නිවේදනයක් නිකුත් වෙන්නේ. මේ ඩෙංගු වසංගත තත්ත්වය අධි වසංගත තත්ත්වයක් දක්වා ගමන් කරමින් 2017 වර්ෂයේදී අපි දැකපු ඛේදවාචකයට ගමන් කිරීමේ අවධානමක් මේ තියෙන්නේ. මේක පාලනය කර ගැනීම වේගයෙන් අපෙන් ගිලිහෙමින් පවතින්නේ. රෝහල් පද්ධතිය මේ වන විට තාම දැඩි තදබදයක තියෙන්නේ. ධාරිතාව සම්පූර්ණ නික්මවා ගිහිලා තියෙන්නේ.
1: මේ අතර ඩෙංගු මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන් 8000කට ආසන්න සංඛ්‍යාවකට මේ වන විට නඩු පවරා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමය සඳහන් කළේ ජනතාව සිය උපදෙස් නොතකා කටයුතු කිරීම හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තිය පාලනය ගැටලුකාරී වී ඇති බවයි. මේකමුව බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සහ අද අලියම එම නිලධාරීන් දෙදෙනා මියගොස් ඇති බවයි. 25 හැවිරිදි සහ 39 හැවිරිදි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මෙලෙස මිය ගියා. ඒ සමග මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය සමස්ත බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 10 දෙනෙක්. පසුගිය 5 සහ 6 දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් රැඳවියන් 21 දෙනෙකුද මිය ගියා. ඒ අනුව මේ වන විට මියගොස් ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 31 දෙනෙක්. මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටමුවදී එහි රැඳවියන් නිලධාරීන්ට පහර දීම සඳහා යොදාගත් බව සැලකෙන තියුණු ආයුධ හමුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක සඳහන් කළේ මීගමුව බන්ධනාගාරයේ විසින් එම කරුණු වාර්තා කළ බවයි. පොලු මුගුරු දහසකට අධික ප්‍රමාණයක් එහිදී හමු වුණා. තියුණු ආයුධ රැසක් හා යකඩ පොලු තොගයක්ද ඒ අතරට අයත් බවයි පොලිසිය පැවසුවේ. ගැටුම අතරතුර රැඳවියන් බන්ධනාගාර මුළුතැන්ගිය කඩා එහි තිබූ තියුණු ආයුධ ලබාගෙන ඇති බව අනාවරණ වුණා. විමර්ශනවලදී අනාවරණ වන කරුණු පිළිබඳව ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කරන බවයි පොලිසිය සඳහන් කළේ. පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගැටුම පිළිබඳව පුළුල් විමර්ශන සිදු කරන බවයි. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් 29 දෙනෙකු මිය ගියා. ඒ අතර බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු ඇතුළත්. බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍ය බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රතිභා මහනාම හේවා පවසනවා. ඔහු සඳහන් කළේ පනත්වල ප්‍රතිසංස්කරණද සිදු විය යුතු බවයි.
4: මේ කියන මද්‍රව්‍ය සම්බන්ධව බන්ධනාගාරයේ තියෙන තදබදය අඩු කිරීමේදී අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා මේකට අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධනයක් අවශ්‍ය වෙනවා. ගොඩාක් වෙලාවට මේ රිමාන්ඩ් එකට එන ප්‍රිස්නර්ස්ලා ඔක්කොම එකට දාන්නේ සැකකාරයෝ කියන්නේ ගෙවල් බින්දන අය, පුළුවන් කුඩු විකුණන අය, එතනින් ගියාට පස්සේ වෙනත් වැරදි කරන අය, ළමා අපයෝජන කරන අය, මේ සියලු දෙනා මේකට සංවිධානාත්මක පාතාල ගණයේ මේ ඔක්කොම එකතුනාට පස්සේ මේගොල්ලෝ සංවිධානය වෙලා මුණ පැත්තෙන් මේවා නිම කියලා කියන්න බෑ. ඉතින් ඒ නිසා ඒ ප්‍රසන් වල තියෙන තදබදය අඩු කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි දැන් හදාගෙන යනවා.
1: කිසිදු පාර්ශවයක් වෙත අඩු මිලට වී අලෙවි නොකරන ලෙස රජය ගොවි ජනතාවට දැනුම් දීමක් කර තිබෙනවා. කෘෂි කර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ රජයේ සහතික මිලට වඩා අඩු මිලට වී මිලදී නොගන්නා ලෙස පෞද්ගලික අංශයද දැනුවත් කර ඇති බවයි.
5: රජයේ ගබඩ අරබු පරිසරයක් ඇතුලේ රජය වීමිලිදී ගන්න පරිසරයක් ඇතුලේ රජය සහ පෞද්ගලිකම්සේ සමග කරපු සාකච්ඡාවලදී පෞද්ගලිකම්සේ එකඟ වෙච්ච පරිසරයක් ඇතුලේ ඇයි අඩු ගණන් වලට වී දෙන්නේ? එන දෙන්න එපා. ඒ වගේම තමයි අපි මේ වෙලාවේ වීමිලිදී ගන්නයිට අවධාරණය කරනවා අඩු ගණන් වලට වී ගන්න ලෑස්ති වෙන්න එපා. අහිංසක ගොවියගේ වී ටික තුට්ටු දෙකට මංකොල්ල කන්න ලෑස්ති වෙන්න එපා කියලාත් අපි කියනවා මේ සමහර අයට.
1: රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන ඊයේ ආරම්භ වූයේ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින්. ඒ යටතේ නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 130ක් සහ කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 140ක් යන සහතික මිල ගණන් යටතේ මිලදී ගනු ලබනවා. ඊයේ දිනය තුළ අම්පාර දිස්ත්‍රික්කයේ ගබඩා වෙත ගොවින් විසින් අලෙවි කර තිබූ වී ප්‍රමාණය කිලෝග්‍රෑම් 27,000ක්. නිසි කලට වී මිලදී ගැනීම ආරම්භ කිරීම සම්බන්ධයෙන් අම්පාර ප්‍රදේශයේ ගොවීන් රජය වෙත සිය ප්‍රසාදය පළ කළා.
6: වී මිලදී ගැනීම වෙනදාට වඩා කලින් පටන් ගත් එක ගැන ඇත්තටම අපි සතුටු වෙනවා. මොකද වෙනදා ගොයන් කපලා වීටික විකුණා ගන්න බැරුව ගොවියෝ වීටික තරම් පාරට ආවට පස්සේ තමයි මේ කටයුතු කරන්නේ. හැබැයි මෙවර පටන් ගනිද්දිම ගබඩා ගැටලුවක් එක්කලා තමයි මේ පටන් ගන්න තියෙන්නේ. අපි කියන්නේ මේක මෙතනින් නතර වෙන්නේ නැතුව වෙනත් මොනාහරි උපක්‍රම යොදලා දිගටම වී මිලදී ගැනීම ආරම්භ වෙනවා නම් හොඳයි.
1: මේ අතර ත්‍රිකුණාමලය, කන්තලිස් සහ පොළොන්නරුව ප්‍රදේශවල අස්වනු නෙලීම ආරම්භ කර ඇතත් මේ දක්වා වී ගබඩා විරුද්ධ නොකිරීම සම්බන්ධයෙන් ගොවින් චෝදනා කළා.
7: චාලවසෙන් ගොයන් කපනවා. ගබඩා ටික තව වේගම් වහලා. මේ දිස්ත්‍රික්කෙන් ගියා ඇමතිවරු අත්තනට කවපු රිලව් වගේ තමයි මේ ඇමතිවරු ඉන්නේ. මේ ඇමතිවරු දන්නේ නැහැ කොහෙද පැහෙන්නේ, කොහෙද ගොයන් කපන්නේ කියලාවත් තාම දන්නේ නැහැ. ගොවියන්ට වැඩ නොකරපු මාන්නුව තමයි මේක.
1: නියෝජ්‍ය මාධ්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ හෙට දිනය වන විට තවත් දිස්ත්‍රික්ක කිහිපයක වී ගබඩා විරුද්ධ කිරීමට පියවර ගන්නා බවයි. ජනතාව මුලාවට පත්කරන යුගයක් නිර්මාණය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජනහමුවකට එක් වෙමින්.
8: සජිත්ගේ හුස්ම වැඩසටහන වැඩක් නැහැයි. හැබැයි එහෙම කියන මහා සමාජවාදී නායකයෝ තමන්ගේ දුව දරුවන්ව යවන්නේ පෞද්ගලික පාසල්වලට, පෞද්ගලික විශ්වවිද්‍යාලවලට. ඊට පස්සේ ඒ දුව දරුවන්ට උපාධිය ලැබෙනකොට ඒ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ඒ ඡායාරූපවලටත් එන්නේ. එතකොට මේ සමාජවාදී නායකයෝ කියන්නේ තමන්ගේ දරුවට හොඳයි පෞද්ගලික අධ්‍යාපනය. ගමේ ගොවියගේ දිහිවරයාගේ කම්කරුවගේ සියලු දෙනාටම සීමා වෙන්නේ අභියෝග රසක් තිබෙන කඩාවැටෙන මේ පවතින අධ්‍යාපන ක්‍රම. ඔය වගේ දෙබිඩි බොරුකාර ජනතාව අන්දවන යුගයකයි අපි ජීවත් වෙන්නේ.
1: ආණ්ඩුව සහල් මිලදී ගැනීම නිසි පරිදි සිදු නොකරන බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දමබණ්ඩාර සඳහන් කළා.
9: ඉස්සරනම් වීමිල පාලනය කරන්න ගොවියාගේ නිෂ්පාදන වියදමට වැඩි ආණ්ඩුව මිලදී ගත්තා 100% ප්‍රමාණයක්. අද ගොවියාගේ නිෂ්පාදන වියදම රුපියල් 130 ගණනක් කියලා ඇමතුමාම කියනවා. එහෙනම් මේක 150ටවත් අඩුම තරමේ ගන්න ඕන. ආණ්ඩුව අද ගබඩා වහලා. අපි දැක්ක සංදර්ශන වලට මේ ආණ්ඩුව ආපු ගමන් ගබඩාවල කැලේ සුද්ධ කරනවා. මේ කැලේ දැන් ආයි වැවිලා. ආණ්ඩුව මේ අස්සේ පිට රටින් හාල් ගෙනල්ලා. මෙහි හාල් වැඩිය නිෂ්පාදනය වෙද්දී හාල් ටොන් 157,000ක් ගිනවා. දිගෙන් දිගටම ගිනවා.
1: ආණ්ඩුව අඛණ්ඩව ගොවියා පීඩාවට පත් කරමින් සිටින බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලිකම් සාගර කාර්යවසම් කියා සිටියේ.
10: දෙන්න පොරොන්දු වෙච්ච මිල නෙමෙයි, ඊට වැඩිය ගොඩක් අඩු මිලක් සහතික මිලක් නියම කරා. නමුත් ඒ මිලටවත් ගන්න වී ගබඩාවල ඉඩක් නැහැ. ඒ විතරක් නෙමෙයි, ඒ වී මිලදී ගැනීම භාරව ඉන්න රජයේ නිලධාරීන් ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා අපට ගන්න පුළුවන් 100% ප්‍රමාණයක් විතරයි කියලා. මේ අනුව පෙනියන්නේ මේ ආණ්ඩුව මේ කරන්නේ සම්පූර්ණයෙන්ම ඡන්දෙ ගන්න ගොවියා රැවැට්ටුවා වගේම දිගින් දිගටම ගොවියා රවට්ටන්න උත්සාහ දැරීම.
1: රජයේ සහතික මිලට වී අලෙවි කිරීමට ගොවින්ට නොහැකි වෙති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සත්තනායක කියා සිටියේ.
11: ලාල්කාන්ත ඇමතිවරයා සහතික වුණා, ඒවා කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරයා අමල් කරුණාරත්න සහතික වුණා. ගොවි ජනතාවට සාධාරණ මිලක් දෙනවයි කියලා. අද 120ට වී කිලෝ එක දී ගන්න කොහෙවත් පුළුවන්කමක් නැහැ. තාමත් රුපියල් 80-100 දක්වා විවිධ මිල ගණන් වලට යනවා. මේ නිසා බරපතල ලෙස ගොවි ජනතාව අසීරුතාවයට පත් වෙලා තිබෙනවා. අපි එකක් පැහැදිලිව කියන්න කැමතියි. මේ රටේ ඉතිහාසයේ මතක තියෙනවා නම් මතක ඇති ගොවි ජනතාව තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට විරුද්ධව එදා පළමුවෙන්ම පාර්ට බැල උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා.
1: මෙරට සජීවී දරූපත් සංඛ්‍යාව 120,000කින් පමණ පහළ ගොස් ඇති බව රජය පවසනවා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් සඳහන් කළේ 2019-2025 අතර කාලයේදී මෙරට සජීවී දරූපත් ප්‍රමාණය 133කින් පමණ පහත ගොස් ඇති බවයි.
12: ලක්ෂයක විතර අඩුවක් තිබෙනවා නව බිලිඳු දරුවන්ගේ බිහිවීම. ලදරු ජනගහනය ලක්ෂයකින් අඩුවෙද්දී වියපත් ජනගහනය වැඩි වෙනවා. ඒතර අපි මෙන්න මේ අලුත විවාහපත් වන තරුණ යුවළවල් අපි ඉලක්ක කරගෙන දරුවන් බිහි කිරීම, ඒ වගේම තමයි දක්ෂ ධනාත්මක දරුවෙක් නිර්මාණය කර ගැනීම, සමාජයට වැඩදායි දරුවෙක් වෙනුවෙන් අපි කොහොමද අපි වැඩ කරන්න ඕනේ කියන එක මේ සමාජයේ තරුණ පිරිස අතර, ගුරුවරුන් අතර, දෙමව්පියන් අතර අපි සාකච්ඡාවක් ආරම්භ කරන එකත් අපි මේකෙන් බලාපොරොත්තු වෙනවා.
1: විවාහ වෙන වයස ඉහළයාම විවාහ අනුපාතය පහළයාම ජීවන වියදම වැඩිවීම හා තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් විදේශගත වීම උපත් සංඛ්‍යාව පහළයාමට ඍජුව බලපෑති බව අනාවරණ වුණා. කුඩා පවුල් සඳහා ඇති කැමැත්ත සහ උසස් අධ්‍යාපනය හා රැකියා සඳහා කාන්තා සහභාගීත්වය වැඩිවීමද ඒ සඳහා බලපෑති බවයි ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ. මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැකකිරෙන රුපියල් කෝටි 2කට අධික මුදලක් සංසරණය කළ බවට සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසුවයි. අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු පසුගිය දෙසැම්බර් 27 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබුණා. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයන මුදල් හුවමාරු කළ බවට සැකකිරෙන හංවල්ල ප්‍රදේශයේ බැංකු ගිණුමක් සම්බන්ධයෙන් අනාවරණ වුණේ විමර්ශනවලදී. එම ගිණුම හරහා රුපියල් 49,11,100ක මුදලක් සංසරණය වී ඇති බව අනාවරණ වුණා. ඊට අදාළව තවත් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු අපමත මුදහැර තිබුණේ අධිකරණය විසින්. මෙම සැකකරුවන්ගෙන් අනාවරණ වූ කරුණු මත මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැකකිරෙන රුපියල් 2,49,21,537ක් ඊසි කැෂ් ක්‍රමයට දුරකථන අංකයක් වෙත බැරවී ඇති බව අනාවරණ වුණා. එම අංකයේ ලියාපදිංචි හිමිකරු වලපනේ පදිංචි 24 හැවිරිදියායෙක්. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු කළ විමර්ශනයේදී අනාවරණ වුණේ විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමග සමීප සබඳතා පවත්වා ඇති බවටයි. අනතුරුව ඔහු අධිකරණයේ ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළා. යලි සිරස්තල. හෝමුස් හරහා ගමන් කරන නෞකාවලට ට්‍රම්ප්ගෙන් 120ක ගාස්තුවක්. තවත් බන්ධනාගාර නිලධාරීන් 2 දෙනෙකු මියයයි. මදුරු පරිශ්‍ර පවත්වාගෙන ගිය 8,000කට නඩෝ. අඩු මිලට වී අලෙවි නොකරන්නයි ගොවින්ට උපදෙස්. මෙරට සජීවී උපත් අනුපාතය 15යි. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති මින්නිමයි. මම මොනින්ද්‍රී සකුණිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින්න පෑන් පැපුවත් සමග.
0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: වෙනස් විදිහේ කන්සෙප්ට් එකකට කරපු කොකෝ මූවි එක රිලීස් වෙන්නත් කලින් බලන්න chance එකක් තියෙනවා.
1: එක තෙත හම්බකට පුළුවන් ගිනි අරන් තිබ්බ ජීවිතයක් වුණත් නිවන්න.
2: ඒ ගැන වැඩි විස්තර හදි කොකෝ කියන්නේ මූවි එකක් විතරක් නෙවෙයි කියලා තමයි ඩිරෙක්ටර් ඉසුරු වීරසිංහ කිව්වේ.
3: අසරණ සත්තු වෙනුවෙන් සහකම්පනයක් ඇති කරන්න පුළුවන් සමාජයක් ඇති කරන්න මේක ඇත්තටම කලාවට කරන්න පුළුවන් දෙයක් නේ. ඉතින් කොකෝ කියලා කියන්නේ එහෙම ව්‍යාපෘතියක් සහිත චිත්‍රපටියක්.
1: නැත්තම් මට අද මෙහෙම කතා කරන්න යාළුවෙක් නැහැ.
0: ප්‍රවීණිය ගොඩදෙනෙක් වැඩ එක ඉන්නෝ නේද?
3: ප්‍රධාන චරිතය වෙන්නේ බලු පැටියෙක් ඊට අමතරව සනති ගායංගා කියලා දැරියක් මේ චිත්‍රපටේ ප්‍රධාන චරිතය කරනවා. ප්‍රවීණ නළුනිලියන්ගෙන් සිනාලි ෆොන්සේකා, සුසිලා කෝට්ටේගේ කුමාර තිරිමා අමිත් වීරසිංහ, නවපරපුරේ නිමි මනෝහරි, ලෝචනයිසුරින්දි ඔය වගේ කණ්ඩායමක් මේ චිත්‍රපටයේ රංගන දායකත්වය දක්වනවා. සොයන්නෝ කියලා කණ්ඩායමක් මේ සිනමා දිවිසන නවක පිරිසක් මේ වැඩේ සම්බන්ධන. ඒ අය තමයි මේ සම්පූර්ණ වැඩේ ඇතුළෙම සියලු දේවල් කරන්නේ.
2: කොහොමද රිලීස් වෙන්න කලින් ෆිල්ම් එක බලන්නේ?
3: BMI සීට් එකේ පෙට් එක්ස්පෝෂන් එක දවස් 3ක් යනවා. නමුත් 18 වෙනිදා හවස 4ට විශේෂ ප්‍රීතිකාවක මේ කොකෝ චිත්‍රපටයේ තිරගත වෙනවා. ඒකට ප්‍රවේශ පත්‍රය ගන්න පුළුවන් වෙන්නේ කොකෝ චිත්‍රපටයේ අදාළ Facebook page එක follow කරලා ඒක screenshot එකක් අදාළ post එකට දාන්න. ඉතින් තෝරගත්ත කණ්ඩායමකට 18 වෙනිදා අවස්ථාව සලස්වනවා කොකෝ රිලීස් එකට කලින් බලන්න.
0: කොකෝ බලන් ඉන්න අයට මොනවද කියන්න තියෙන්නේ?
3: ඇත්තටම කොකෝ චිත්‍රපටය ආහාරි මේ පාරින් අසරණය වෙනුවෙන් සානුකම්පිතව සහකම්පනයක් ඔබේ දරුවට ඔබට ඇති කරන්න පුළුවන් නම් කොකෝ චිත්‍රපටයේ
1: මම්මගේ කොකෝව හොයාගෙන යනවා. ඔයාගේ කොකෝ මහපාරේ ඔයා එනකම් බලාගෙන ඉති.
4: Talk of the town.
0: 78 වෙනි prime time Emmy Award ceremony එකේ nominations පහුගියදා announce කළා තිබ්බා.
2: ස්පෙෂල් මදේ තමයි බොලිවුඩ් ඇක්ට්‍රස් කෙනෙක් විදිහට ෆීල්ඩ් එකට ආව ප්‍රියංකා චොප්‍රා ඇක්ට් කරන හොලිවුඩ් මූවි එක හෙඩ් ඔෆ් ස්ටේට් අවුට්ස්ටෑන්ඩින් මූවි කැටගරිය එකට නොමිනේට් වුණු එක.
0: ඉස්සර WWE රින්ග් එකේ ෆයිට් කරපු ජෝන් සීනා එක එඩ්රිස් එල්බා මේ මූවි එකේ ප්‍රියංකාත් එක්ක මේන් කැරක්ටර්ස් කළා.
2: ෆිල්ම් එකේ ජෝන් සීනා කළේ USA ප්‍රෙසිඩන්ට්ගේ කැරක්ටර් එක, එඩ්රිස් එල්බා කළේ බ්‍රිටිෂ් ප්‍රයිම් මිනිස්ටර්ගේ කැරක්ටර් එක.
0: මේ දෙන්නවම සේෆ් තැනකට අරගෙන යන මිෂන් එක ලීඩ් කරන්නේ ප්‍රියංකා.
2: ඉතින් බොලිවුඩ් වලින් පටන් ගත්ත ප්‍රියංකාගේ ජර්නි එක දැන් හොලිවුඩ් අවෝඩ් සීසන් එකෙත් නිතර ඇහෙන නමක් වෙලා ඉවරයි.
4: Talk of the town.

0: සිත් බැඳගනි. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම. බලන්න මක්කලෝ, අද ඔයා මේ කතා කරන දේවල් ඔළුව හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ.
2: ඔළුව කොහෙද වැදුනම මිනිසුන්ට සිද්ධ වෙන දේවල්. හිතා ගන්න බැරි දේවල් නේ.
1: ඒකනේ මක්කලෝ.
2: ඔයාට මේව කරලා බලන්න තිබුණා ඔළුවක් තිබ්බට.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: සමයයි.
1: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011544500. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
2: සෙනසුරාදා උදේ 8ට
3: දුරුකෙයියා, අදත් ලේට් නේද?
4: මේකනේ ෂෙෆ්, අද මගේ පස්සෙන් බොයි කෙනෙක් ආවා.
3: ඉතින් මං අහන්නේ ඇයි ලේට් උනේ?
4: මේකනේ ෂෙෆ්, එයා හරිම හිමින් සැරේනේ ආවේ.
3: ඈ?
5: ජින්තු පිටියේ මොවෙනෝ
6: 98.2 98.4

0: Pocket Money.
1: මාෂි දිනන්න කෙටි පාරවල් නෑ. උත්සාහය, උනන්දුව, කැපවීම, වෙහෙස, මහන්සිය, මේ හැම දෙම දරාගෙන තමයි අපේ අරමුණට යන්න ඕනේ. ගුඩ් මෝර්නින්. එහෙමනම් අද අපේ අන්තිම සෙග්මන්ට් එක මමීස් පොකට් මනි. ඔන්න අම්මා කෙනෙක් ලෑස්ති වෙලා ඉන්නවා අදත් රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න.
2: පොකට් මනි චැලෙන්ජ් එක බාර ගන්න ලෑස්ති වෙලා ඉන්නේ මිහින්තලේ රේණුකා. ගුඩ් මෝර්නින් රේණුකා.
1: රේණුකා, ප්‍රශ්න හතරක් තියෙනවා. හරියට උත්තර දුන්නොත් ඔන්න අද ඔයා පොකට් මනි ජයග්‍රාහකයා වෙනවා. ලෑස්තිද අභියෝගේ බාර ගන්න?
2: රේණුකා, ඒ විදිහට අභියෝගේ බාර ගන්නකොට මං කොන්දේසි ටිකක් ඉක්මනට මතක් කරන්න. පළවෙනි ප්‍රශ්න රුපියල් 250ක් හම්බ වෙනවා. ඊට පස්සේ උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අපි පොකට් මනි දෙගුණයක් කරලා දෙනවා. ඊට පස්සේ බෝනස් ප්‍රශ්නයක් හම්බ වෙනවා. බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයක් වෙනකම් වැඩි කරගන්න රේණුකාට chance එක තියෙනවා. මේ තමයි රේණුකා ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: ඉන්දියානු රජයෙන් පිදෙන ඉහළම ගෞරව සම්මාන වලින් එකක් තමයි රේණුකා පద్මශ්‍රී සම්මානය. පළවෙනි ප්‍රශ්නය පద్මශ්‍රී සම්මානය ගැන. සෑම වසරකම ඉන්දිය ජනරජ දිනයදා එරට ජනාධිපතිවරයා අතින් මෙය පිරිනැමෙනවා. විශිෂ්ට සේවාවක් කළ දේශීය සහ විදේශීය පුද්ගලයන් ඇගීම මෙහි විශේෂත්වයක්. ප්‍රශ්නය, නර්තනය වෙනුවෙන් කළ විශිෂ්ට සේවාව උදෙසා පద్මශ්‍රී සම්මානෙන් පිදුම් ලැබූ ශ්‍රී ලාංකික කාන්තාව කවුද? 1. ආචාර්ය වජිරා චිත්‍රසේන. 2. මහාචාර්ය ඉන්ද්‍රා දසනායක.
2: රේණුකා, පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් ඔයා පොකට් මනි දිනා ගන්නවා. 2020 අවුරුද්දේදී නර්තනය සඳහා වජිරා චිත්‍රසේන මහත්මියටත් හින්දි භාෂාව ලංකාව තුළ ප්‍රචලිත කිරීම වෙනුවෙන් මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මියටත් පద్මශ්‍රී සම්මානය ලැබෙනවා. රේණුකා, අතේ පොකට් මනි රුපියල් 250ක් තියෙනවා. අපි හමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: රේණුකා, ලංකාවෙන් ඉඳන් ජපානයට යනකොට අපි පැය 3 මාරක් ආපස්සට වෙලාව වෙනස් කරගන්න ඕනේ. හැබැයි ඔයා ඇමරිකාවට යනවා නම් පැය 9:14 වෙලාව ඉස්සරහට වෙනස් කරගන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්නය අපි අහන්නේ ටයිම් සෝන්ස්, එහෙම නැත්නම් වේලා කලාප ගැන. ලොව පුරා හිරු උදාවීම සහ හිරු බැසීමේ වෙනස නිසා වේලා කලාප 24කට බෙදා දක්වනවා. එංගලන්තයේ ග්‍රිනිච් නගරය එහි මධ්‍ය ලක්ෂ්‍ය ලෙස සැලකෙනවා. මෙන්න ප්‍රශ්නය, ලෝකයේ වැඩිම වේලා කලාප ගණනක් ඇති රට කුමක්ද? 1. රුසියාව. 2. ප්‍රංශය.
2: රේණුකා, ඔයාගේ උත්තරේ හරි. රුසියාවට වේලා කලාප 11යි, ප්‍රංශයට වේලා කලාප 12යි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: ඔන්න රේණුකා, ආයම ඉරාන ඇමරිකානු යුද්ධ ගැටුම ඇති වෙලා නේද? මේ ගැටුමට මුල් වුණු අනිත් පාර්ශවය තමයි ඊශ්‍රායලය. ඊශ්‍රායලය මැද පෙරදිග ඇති එකම යුදෙව් රාජ්‍යයයි. යුදෙව් ක්‍රිස්තියානි හා ඉස්ලාම් භක්තිකයන්ගේ ආගමික නගරය වන ජෙරුසලම පිහිටා ඇත්තේද ඊශ්‍රායලය තුලයි. මෙන්න ප්‍රශ්නය, යුදෙව් ජාතිකයන් භාවිතා කරන භාෂාව හඳුන්වන්නේ? 1. අසේරි. 2. හීබ්‍රු.
2: රේණුකා, තුන්වෙනි ප්‍රශ්නයටත් ඔයා හරි උත්තරේ තෝරලා රුපියල් 1000ක් මේ වෙනකොට පොකට් මනි අතට අරගෙන තියෙනවා. එතකොට අසේරි කියන්නේ අසර්බයිජානයේ නිල භාෂාව. රේණුකාගේ අතේ රුපියල් 1000ක් දැන් පොකට් මනි තියෙන නිසා අපි බෝනස් ප්‍රශ්න තෝරගන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
3: කව තෝරගන්නවා?
1: මහනුවර ශ්‍රී දළදා මාලිගාව හඳුන්වන්න රේණුකා බොහෝ දෙනා සංකේතයක් හැටියට යොදාගන්නේ පත්තිරිප්පුව. ඔන්න බෝනස් ප්‍රශ්නය පත්තිරිප්පුව ගැන. රජතුමාට මහජනයා ඉදිරියේ පෙනී සිටමින් දළදා පෙරහැර නරඹන්න පත්තිරිප්පුව භාවිතා කළා. පත්තිරිප්පුවේ සැලැස්ම ඉදිරිපත් කළේ දේවේන්ද්ර මුලාචාර්ය විසින්. ප්‍රශ්නය, දළදා මාලිගාවට පත්තිරිප්පුව එක් කළේ කිනම් රජුගේ කාලයේදීද? 1. කීර්ති ශ්‍රී රාජසිංහ. 2. ශ්‍රී වික්‍රම රාජසිංහ.
2: රේණුකා, අපි අහපු බෝනස් ප්‍රශ්නෙට හරි උත්තරේ වෙන්න ඕනි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු. 1811 ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් දළදා මාලිගාවට පත්තිරිප්පුව එකතු කළා. අතේ තිබ්බ රුපියල් 1000ක් පොකට් මනි. බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තරේ තෝරන්න බැරි වුණ නිසා අතේ තිබ්බ පොකට් මනි ගාන 50%කින් අඩු වුණා. කමක් නෑ, අපි ආයෙමත් දවසක උත්සාහ කළා. රුපියල් 5000ම දිනාගමු රේණුකා.
3: හරි, ස්තුතියි සම්බන්ධ කරගත්තට.
2: ජය වේවා.
3: ජය වේවා.
1: මාෂි, ජීවිතයේ ජයග්‍රහණය පරාජය තීරණය වෙන්න පොඩි වෙලාවක් ඇති. අපි හැමදාම පොකට් මනි සෙග්මන්ට් එකේදී මේක අත්දකිනවා.
2: අනිවාර්යෙන්ම ජයග්‍රහණයට වඩා මම නම් හිතන්නේ පරාජයත් අපි අනිවාර්යෙන්ම බාර ගන්න ඕනි ජීවිතේට.
1: ජීවිතේ දිනන්න නම් සැලැස්මක් ඕනිමයි. සැලැස්මක් නැති ගමනක් කියන්නේ හරියට මග දැනගන්න නැතුව කතරගම යනවා වගේ වැඩක්. ඔන්න ජීවිතේ ඉස්සරහට එන අභියෝග දිනා ගන්න අපි දැම්ම ඉඳලා ඒවට මුහුණ දෙන්න හොඳ මූල්‍යමය සැලැස්මක් හදා ගන්න ඕනේ. සාමාන්‍ය ස්ථාවර තැන්පතුවක් කියන්නේ මාසෙ ඉඳලා මාස 3, මාස 6, මාස 9, අවුරුදු 2, 3 කොම අවුරුදු 5ක් 10ක් වෙනකන් වුණත් තමන්ගේ මුදල රිස්ක් එකක් අඩුවෙන් තැන්පත් කරලා හොඳ පොලියක් ගන්න පුළුවන් ක්‍රමවේදයක්. ලෝකේ තියෙන සාර්ථකම මූල්‍ය ආයෝජන අතර ස්ථාවර තැන්පතු තියෙන්නේ සෑහෙන ඉහළින්. ඉතින් ඔන්න 15%ක පොලියක් ගන්න ජේෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක් තමන්ගේ මුදල සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක තැන්පත් කළොත් 11.84% වාර්ෂික සඵල පොලියක් ලැබෙනවා. ඉතින් බලාගෙන ඉන්නපා 13:19 කෝල් එකක් දීලා විස්තර දැනගන්න. දරුවෙක්ගේ අනාගතය වෙනුවෙන් තමන්ගේ විශ්‍රාම ජීවිතය ප්ලෑන් කරගන්න, ගෙවල් දොරවල් හදාගන්න, මේ හැම දෙයකටම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔබට උදව් කරනවා. අදම කෝල් එකක් ගන්න 13:19.
2: අද දවසෙත් පොකට් මනි අරගෙන ආවගේම හෙට උදේ 5යි කාලටත් අපි පොකට් මනි අරගෙන ඉන්න ලෑස්ති. මැසේජ් එකක් එවලා තියන්න 0714 151 152.
1: හෙටත් උදේ 5යි කාලට අපි පොකට් මනි අරන් එනවා. රටම දන්න රේඩියෝ ඩබල තව ටිකකින් මෙතනට එනවා. ඉතින් අපි ගිහින් එන්න. මම නිශාන්.

0: Good morning. දැන් වෙලාව උදේ 7 විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. Free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 011 4700 IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: අපිට හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් නේද? මම හොයාගත්තා ඒ ප්‍රශ්නේ මොකක්ද කියලා. හැමතිස්සෙම අපේ ජීවිතේ මට මම වෙන්න තියෙන දේ හොඳටම ඇති. හැබැයි මට අරය වෙන්න තියෙන දේ හොඳටම මදි. ඔන්න ඕකයි ප්‍රශ්නේ බ්‍රෝ. ඕකට විසඳුමක් හොයාගත්තා නම් මට තියෙන දේ ඇති කියලා හිතන දවසක් ආවා නම් ප්‍රශ්න නෑ බ්‍රෝ. ගුඩ් මෝර්නින්. 7යි විනාඩි 7යි දැන්.
1: ගැටලුවක් තමයි හිටි හැටියේම දින කිහිපයක් යනකම්ම මලපහ කිරීම අපහසු වෙලා බඩවේලි යාමක් ඇතිවීම. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් බලපාන්න පුළුවන්. ඔබ ගන්න ආහාරවල තියෙන තන්තුමය ආහාර අඩුවීම, සුදුබත් පාන් වැනි පිටි වර්ග වැඩිපුර ආහාරයට ගැනීම, එළවලු පළතුරු ධාන්‍ය වර්ග දින කිහිපයක් තුරු ආහාරයට නොගෙන සිටීමත්, වැඩිපුර ප්‍රෝටීන් ආහාරයට ගැනීමත්, වැඩිපුර චීස් සහ කිරි නිෂ්පාදන ආහාරයට ගැනීමත්, ඒ වගේම දින කිහිපයක් ඇතුළත ඔබගේ සාමාන්‍ය ආහාර රටාව වෙනස් වීමත් මේ සඳහා බලපාන්න පුළුවන්. ඊට අමතරව ඔබට තාවකාලික විජරණයේ තත්ත්වයක් ඇතිවීමත් මේ සඳහා බලපානවා. උදාහරණයක් විදිහට ඔබ ජලය පානය කිරීම අඩුවීමත්, ඊට අමතරව වැඩිපුර දහදිය දැමීමත්, උණ සහ අජීර්ණ තත්ත්වයක් පැවතීමත්, වැඩිපුර කැෆේන් අඩංගු බීම වර්ගත් ඇල්කොහොල් පානය කිරීමත් මේ සඳහා හේතු වෙනවා. ඊට අමතරව ඔබගේ කායික ක්‍රියාකාරකම් අඩුවීමත් මේ සඳහා බලපානවා. උදාහරණ විදිහට දිගු කලක් ඇඳ මත සිටීමත්, ඊට අමතරව දිගු වේලාවක් සංචාරයේදීමත්, හිටි හැටි ඔබ කරගෙන ගිය ව්‍යායාම නැවතීමත් මේ සඳහා බලපාන්න පුළුවන්. ඒ වගේම ඔබ ගන්න ඖෂධ නිසාත් මේ තත්ත්වය ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊට අමතරව ඔබට ඇති වෙන මානසික ව්‍යාකූල තත්ත්වයන් වලදීත් මේ තත්ත්වය ඇති වෙනවා. දින කිහිපයක් යනතුරු මේ තත්ත්වය පැවතීමත්, ඊට අමතරව මලපහ සමග රුධිරය පිටවීමත්, වමනේ යාම, දරුණු උදරයේ වේදනාවක් ඇතිවීමත් වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
2: ඔබේ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: ආර්ථික සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
2: සතුට රස ගුණ මුසු වෙන කෑමවල රස සුරකිනා.
3: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
4: මුළු පවුලටම මගේ ගානටම.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
6: අයියා මට මල් ගොඩක් දීලා.
7: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
8: ගියේ හරිම තැනට ගියින්ද. LOLC ලෝන් එක ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC ෆයිනෑන්ස්. හරියන්න හරිම තැන.
11: වැඩි විස්තර සඳහා 0115-715-555 අමතන්න.
12: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 0115-732-1000. NIBM The City University. The place to be.
13: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාලන සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768-8333-444. සීතා හදවත් දිනු හිතවත්කම.
14: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, කෙවන්න, දිනන්න.
15: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.

0: හස් විසි පවස SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකම
1: නවතම විශේෂාංගරසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236 cc 4 valve engine idle start and stop switch full digital dashboard handle එමත් ඇතිරිවස් ගියරය brand new බජාජ් ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited වෙත
2: රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: 98.2 98.4

0: 98.2 98.4 සියත දිවයින පුරා
1: මේක හොයාගන්න තිබුණේ අපි උපදින මොහොතේ හොයලා අපිට දෙන්න තිබුණ ෆෝමියුලා එක අපිට දුන්නේ නැහැනේ ගෙදරින්.
2: දැන් අවුරුදු 65ක් වෙලා තමයි ෆෝමියුලා එක වැටෙන්නේ.
1: අද අපේ තාත්තට 65. අද තමයි තාත්තා මේක හොයාගත්තේ. කමක් නැහැ. තාමත් අපි young ages වල ඉන්න නිසා හොඳයි.
2: අම්මෝ, බේරුණා නේද?
1: Right. ඔයා විශ්වාස කරන්න. අපි දකින ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඇතුළාන්තය අපි ප්‍රසිද්ධියේ දකින චරිත ලක්ෂණත් එක්ක හිතාගෙන හිටියට ඇත්ත තත්ත්වයක නෙවෙයි.
2: හරි.
1: ඔය ලංකාවේ ආර්ටිස්ට් දිහා බැලුවාම උමාරියා මෙහෙම ඇති, උමාරා මෙහෙම ඇති, අතුල අධිකාරි මෙහෙම ඇති,
2: බාතිය සන්තුෂ්
1: මෙහෙම ඇති,
2: ශිහාන් මිහිරංග
1: මෙහෙම ඇති කියලා අපිට එහෙම පින්තූර ඇති. අපි ජාත්‍යන්තර චරිතවලට ගියොත් ජෙෆ් බේසොස් මෙහෙම ඇති, ඩෙන්සිල් වොෂින්ටන් මේ වගේ ඇති,
2: හාලන්ඩ්
1: මෙහෙම ඇති. හාලන්ඩ් දැන් මම මේ දවස්වල ඇත්තම දන්නවද මම හාලන්ඩ් වගේ තමයි දැන් ඇවිදින්නේ.
2: හාලන්ඩ් බෙල්ල ඉස්සරහට දාලා
1: බෙල්ල දැම්ම
2: හරි
1: එහෙම තමයි. ඊමන් ජිම් එක පුරා හාලන්ඩ්ගේ මම මේවා එක කරා.
2: හා ඔකේ උස නෑනි හාලන්ඩ් වගේ.
1: හාලන්ඩ් උසයි.
2: ඔව් ඉතින් ඔයා උස නෑනි හාලන්ඩ් වගේ.
1: හාලන්ඩ් උසයිනේ.
2: හරි ඉතින් ඔයාලා හාලන්ඩ් වෙන්න බෑවා උසනවන් දෙන්නේ.
1: උසමද කියන්නේ?
2: ඔයා පොඩිනේ.
1: ඔයා කියන්නේ මම හාලන්ඩ්ට වඩා උස කියොත් ඒක ගැලපෙන්නේ.
2: හරි හරි. හරි. හරි අපි කතාවට යමු.
1: ඒක තමයි. ඔයාට මේ මුළු කතාවම තියෙන්නේ හාලන්ඩ් වගේ උස. උස ගැන කතා කරන්න පුළුවන් පවුල් ඉන්නවා. උස ගැන කතා කරන්න පුළුවන් ගෑනු මිනිස්සු උස, දෙමව්පියෝ උස, එහෙම පවුල් ඉන්නවා.
2: හරි හරි.
1: අම්බලුවේ උස ගැන කතා කරන පවුලේ සමාජිකයාගේ මූණ බැලුවේ උස.
2: උස උස.
1: උස නම් කම්කරුද ගොවි මොකද?
2: උස නම්
1: උස නම් සිගරට් පිට නම් කම්කරු දාලා
2: තියෙනවා.
1: Right.
2: හරි.
1: ඊලොන් මස්ක් මෙහෙම ඇති. ස්ටීව් ජොබ්ස් මෙහෙම වෙන්න ඇති. කතාව ස්ටීව් ජොබ්ස් ගැන. ස්ටීව් ජොබ්ස්ගේ ඇත්ත චරිතය මොකද්ද කියලා කැනේඩියන් බිස්නස්මන් කෙනෙක් ඉන්නවා, ඔන්ටර්ප්‍රනුව කෙනෙක්
2: ඉන්නවා.
1: එයා වෙලා විෂනරි ආර්ටිස්ට් කෙනෙක් කියලා අපිට එයාව හඳුන්වලා දෙන්න පුළුවන්.
2: එයා
1: ටෙලිවිෂන් පර්සනලිටි එකක් ඒ අතරතුර. දැන් අපි ගත්තොත් එහෙම ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්තත් දක්ෂ ව්‍යාපාරිකෙක්, දේශපාලනඥෙක්, නළුවෙක්, ප්‍රසන්ට කෙනෙක්. මේ දැන් ප්‍රසන්ට කියන කෑල්ල දැන් අපි ගාව
2: තියෙනවා.
1: ඔයා ගාව නැති වුණා. ඔයා ගාව නැහැ.
2: ටෙරන්ස්
1: థోමස් కెవిన్ ఓ లీరి ගැන කතා කරා. Kevin Thomas, Terence Thomas Kevin O'Leary. යා කැනේඩියානු ජාතිකයෙක්.
2: හරි.
1: එයා ඔබත් මමත් මෙච්චර කාලයක් දැනගෙන හිටපු නැති dark side එකක් ගැන. කාගේ dark side එකක් ගැනද? Steve Jobs. ඕ බයිතෝ හරි. Apple සමාගමේ ඌ CEO. CEO Apple සමාගමේ හිටපු CEO. Steve Jobsගේ dark side එකක් ගැන යා හඳුන්වලා දෙනවා.
2: Oh my god.
1: යා කියනවා ඕගොල්ලෝය පොත්වලින් කියවපු, ඕගොල්ලෝය TV-වකින් දකින ඒ පොර ඒ චරිත නෙමෙයි ස්ටීව් ජොබ්ස් කියලා කියන්නේ. යා වෙනම චරිතයක්. දවසක් ස්ටීව් ජොබ්ස් එක බොහොම ළඟ වැඩපු කරපු කෙනෙක් තමයි ටෙරන්ස් థోමස් కెవిన్ ఓ'లీరి. කැනේඩියානු බිස්නස්මන්.
2: හරි.
1: මෙයාව මතක් කරගන්න ඔබට පුළුවන් මේ ඔය ඩ්‍රැගන්ස් ඩෙන්, එහෙම නැත්නම් Shark Tank වගේ අලුතෙන් අදහස් අරගෙන ඇවිල්ලා ඒව ව්‍යාපාර බවට පත් කරන්න උත්සාහ කරන තරුණ තරුණියන්ට උදව් කරන වැඩසටහනක්. ඒගොල්ලන්ගේ බිස්නස් මොඩල් එක ගැන අහලා, ඒගොල්ලන්ට කීයක් ඕනෙද කියලා අහලා, ඒක වැඩ කරන බිස්නස් මොඩල් එකක්ද කියන එක හිතලා, ඒකට සල්ලි යොදවන වැඩසටහනක් තමයි ඔය Shark Tank Dragon's Den කියලා කියන්නේ. ඉතින් ඒකේ නිකන් තට්ටයක් තියෙන හාදයක් හිටියා ලොකු සල්ලියක් විසි කරන ඒ තමයි කෙවින්. ඒ තමයි කෙවින්. ඔය කෙවින්ම වැඩ කරලා තියෙනවා ස්ටීව් ජොබ්ස් එක බොහොම ළඟින්. ඉතින් ස්ටීව් ජොබ්ස්ගේ ඩාක් සයිඩ් එක ගැන වචනයක් අපි අහමු. දවසක් වැඩ කර කර ඉන්න ගමන් ස්ටීව් ජොබ්ස් කෙවින්ට කියනවා, කෙවින් තමුසු දන්නවද මේ මාත් එක්ක මේ වැඩ කරන බහුතර බූරුවෝ ඉන්නේ මේක. මුන් දන්නේ නැහැ උන්ට මොකද්ද ඕන කියලාවත් කියන්න. උන් දන්නේ නැහැ. ඒ නිසා මම උන් කියනවා අහන්නෙත් නැහැ.
2: හරි.
1: මම තමයි උන්ට කියන්නේ මොකද්ද ඊළඟට කරන්න ඕනේ. ඔය බූරුවෝ නැත්තම් මොනව කරයිද මන් දන්නේ. කෙවින් අහනවා, ස්ටීව් ඔයා එහෙම කතා කරන එක හරිද මේ ඔයාලා? හරි තමයි. හරි තමයි. දැන් ඔයා මාත් එක්ක කොච්චර කල් වැඩ කරනවා? අපි දැන් අවුරුදු ගණනාවක් වැඩ කරනවා. සාර්ථකද? ඇතනම ස්ටීව් ජොබ්ස් අපම සාර්ථකයි. සාර්ථක ගම සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙනවනේ. ඇත්තටම ඔව් ස්ටීව් ජොබ්ස් එක නම් මේකක් නෙමෙයි. අපි මම ඇත්තටම ඔයත් එක්ක එකතු වෙලා සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙනවා. මම ඔයාට ගියපු දෙයක් වැරදිලා තියෙනවද? නෑ නෑ, එහෙම වැරදිලා නෑ. එහෙම වැරදිලා නෑ ස්ටීව් ජොබ්ස්. සමතර උන් දන්නේ නෑ මොනාද කරන්න ඕන කියලා. තමුසෙට වැරදිලා තියෙනවද? නෑ නෑ, මට වැරදිලා නෑ. එහෙනම් ඔයි තමුසෙත් මම කෙනෙක් කරන් ඉන්නවා.
2: එහෙම චරිතයක්.
1: ඒ තමයි ස්ටීව් ජොබ්ස්. ඒ කියලා අපිට අම්මෝ ස්ටීව් ජොබ්ස් කියනවා. මාරපු ජරාමිනියනේ.
2: ඒකනේ.
1: එහෙනම් හිතන කොටම කෙවින්ම කියනවා.
2: හරි.
1: හැබැයි ඒ ක්‍රමේ තමයි හරි කියලා. ඒ ක්‍රමේ තමයි හරි කියලා. එයා කියනවා බහුතරයක් මිනිස්සු බොහෝ දේ හිතනවා. ඒගොල්ලොන්ගේ සිග්නල් ටු නොයිස් රේෂෝ එක ඉතාම විශාල පරතරයක් තියෙනවා. ගොඩාක් මේගොල්ලන්ගේ සිතුවිලිවල තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ සිතුවිලිවල අදහස්වල වැඩි හරියක්ම තියෙන්නේ නොයිස් එක. දැන් මේ අපේ ඔඩියෝ සබ්ජෙක්ට් එකේ වුණත් නොයිස් එක

0: කරන්න ඕනේ මේක මෙහෙම කරොත් මේක මෙහෙම වෙයි එහෙ ඊට පස්සේ එතන මෙහෙම වෙයි. ඒ විදිහට ඔබ කී දහහක් දේවල් ඔබ මේ වෙනකොට හිතලා ඇතිද මේ ජීවිත කාලේ? කීයද කරේ? කීයද කරේ කියන්නකෝ. ඒක
1: එකයි
0: එකයි එකයි එකයි නටයි එකයි එකයි යාන්තම් මෙතන අර මනුස්සයෙක් පිටුන රත්තාව හම්බුණා. ඒකෙම හේතු කරන් TikTok එකක් තල්ලු කරන් ඉන්න. එකයි එකයි මටයි ආව එකක් කියන්න කියන්න බැරි මට. එකයි කියන හැටි විතර.
1: ඉතින් මගෙන් නෙමෙයි දැන්.
0: මගෙන් නෙමෙයි දැහැවි. අර හැරෙන්න මං කියන්නේ කරන් ඉන්නවා.
1: ආහා
0: ස්ටීව් ජොබ්ස්. හරිද? අපේ සිතුවිලි වල සිග්නල් එක සිග්නල් ටු නොයිස් රේෂියෝ එක බොහොම වැඩි. අපි හිතනවා මෙන්න මේ වගේ ව්‍යාපාරයක් කළා මෙන්න මේ වගේ ඒක පුළුල් කරලා ඒකට මෙච්චර සේවකයෝ බඳගෙන ඒක අහවල් බිල්ලිමේ අහවල් තට්ටුවට අරගෙන ගිහිල්ලා ඒක ලෝකේ ව්‍යාප්ත කරලා ඒක ලෝකේ රටවල් එක්ක සම්බන්ධ කරලා. හානි කරාද? කරාද? සිග්නල් ටු නොයිස් රේෂියෝ එක වැඩි. ස්ටීව් ජොබ්ස්ගේ කතාව මෙච්චරයි. ස්ටීව් ජොබ්ස් හොයන්නේ ඔයාගේ ඊළඟ මාස 3 ප්ලෑන් එක, ඊළඟ මාස 6 ලබන අවුරුද්ද ප්ලෑන් එක. ස්ටීව් ජොබ්ස්ට වැඩක් නැහැ. ස්ටීව් ජොබ්ස් කියනවා ඊළඟ පැය 18 තුල ඔබ කරන්න ප්ලෑන් කරන වැඩ තුන මට කියන්න කියනවා. අහගන්න. ඊළඟ පැය 18 තුල ඔයා ඔයාගේ අදහස සම්බන්ධයෙන් ඉෂ්ට කරන්න තියෙන කාරණා තුන කියන්න. පළවෙනි කාරණා තුන කියන්න. ඊළඟ පැය 18 ඇතුළත ඉවර කරන කාරණා තුන කියන්න. කියන්න කියන්න කියන්න කියන්න. එකක්වත් නැහැ. එකක්වත් නැහැ. සිග්නල් ටු නොයිස් රේෂියෝ එක වැඩි. කෙරෙන්නේ නැති අවුරුදු ගාණෙන් මාස ගාණෙන් මාස 6 කරන ඒවා තමයි අපි ගාව තියෙන්නේ. ඊළඟ පැය 18 ස්ටීව් ජොබ්ස් කියන අදහස. ඊළඟ පැය 18 ටක්කෙටම කරනවා කියලා ඔබ ගාව ප්ලෑන් එකක් නැත්තම් කාරණා අඩුම තරමේ තුනක්වත් ඔබ ඔය වැඩේ කරන්නේ. ඔබ ඔය වැඩේ කරන්නේ. දැන් කල්පනා කරන්න ඊළඟ පැය 18 ඔබේ අරමුණ වෙත යන්න ඔබ ප්ලෑන් කරලා තියෙන කාරණා තුන මොකද්ද? එහෙම ගන්න නැද්ද? එහෙනම් කරුණාකර පාඩුවේ ඉන්න.
1: ගෙදර යන්න
0: පාඩුවේ ඉන්න. ඔය කරන වැඩ නෙමෙයි ඔය.
1: මගේ නම් තියනවා ගෙදර යන්න ප්ලෑන් එකක්.
0: නෑ මගේ තියනවා ගෙදර යවන්න ප්ලෑන් එකක්. ඒක ගැනවත් කරදර වෙන්න.
1: ඉදිරි පැය 18?
0: ඉදිරි පැය 18 අමාරුයි වට.
1: සීරියස්ලි.
0: හරිද? ඔන්න ෆෝමියුලා එක. සිග්නල් ටු නොයිස් රේෂියෝ එක 0 ස්ටීව් ජොබ්ස්ගේ. සිග්නල් ටු නොයිස් රේෂියෝ එක 0 බේසෝස්ගේ. සිග්නල් ටු නොයිස් රේෂියෝ එක 0 ඉලොන් මස්ක්ගේ. ඒක නොයි මිනිස් ඔතනින් ඒ මිනිස්සු කල්පනා කරන්නේ මාස 6 කරන එක නෙමෙයි. ඒ මිනිස්සු හැම වෙලාවෙම කල්පනා කරන්නේ ඊළඟ පැය 18 ඇතුළත ඉවර කරන වැඩ තුන මොනවද කියලා තමන්ගේ අරමුණට අදාළව. ආ මිනිස්සු
1: අපි තනි කරම නොයිස්.
0: අපි නොයිස් පොරවා. සොන් සොන් සොන් සොනේ මචං.
1: ගුඩ් මෝර්නින්.

0: අඩු කරන්න
1: කරලා බලන්න ලොරියක් ගන්න ගියත් ඔන්න වගේ තමයි.
0: හරි.
1: අපි මොනවා කරන්න ගියත් අපේ සිග්නල් ටු නොයිස් රේෂෝ එක වැඩි.
0: වැඩි.
1: ඔව්. අපේ පොඩි සිතුවිලි ඇතුලේ ගොඩාක් එක එක පොඩි පොඩි කෑලි කෙරෙන්නේ නැති වැඩි ලක්ෂ ගාණක් තියෙනවා. ඉතින් මොකක්වත් වෙන්නේ නැහැ. දැන් අපි හිතමු ඔබට තියෙනවා ඉසුසු ලොරියක්. ඉසුසු ලොරිය නැහැ කියමුකෝ.
0: හරි.
1: ඒක කොහෙන්ද ගන්න? ඔබට පුළුවන් සතොස මෝටර්ස් එකෙන් ගන්න. තවත් ඔය ගෙන්න නැයි ඉන්නවා. නමුත් ඔෆිෂියලි ලංකාවට ඉසුසු ට්‍රක් එකක් ගෙන්නන්න පුළුවන් කාටද කියලා හැවොත් ඔබ දැනගෙන ඉන්න ඕනේ එක සතොස මෝටර්ස් තමයි ජපානයෙන් බලය දීපු එකම අලෙවි නියෝජිතයා මෙහි ඉන්න නීත්‍යානුකූලෙක් කෙනා. ඇත්තරම නිකන් අර ජපානෙට මෙහි ඉන්න බැහැනේ. එතකොට ජපානයේ එයාගේ නියෝජිතයා විදිහට තමයි සතොස මෝටර්ස් දාලා තියෙන්නේ. එච්චරයි. එතකොට ඒගොල්ලන්ගෙන් ගත්තනම් ඔබට නිකන් ඔය කොහෙන් හරි ගෙන්නනට වඩා සෑහෙන ගොඩක් වාසි අනිවාර්යෙන්ම තියෙනවා. එහෙම ඒජන්ගෙන් ගන්නකොට තියෙන වාසි.
0: Yes.
1: Right? වගකීම තියෙනවා. දැන් ඇත්තටම සතොස මෝටර්ස් ඒගොල්ලන්ගේ ලොරි විකුණන්න ඔහෙටි දඟලන්නේ. අපි ගොව මේ වෙනකොටත් ලොරි 50,000කට කිට්ටු වෙන්න ලංකාව පුරා දුවනවා. අපේ ලංකාවේ ওই ට්‍රාන්ස්පෝර්ට් බිස්නස් එක සම්පූර්ණයෙන් වගේ දුවවන්නේ ඉසුසු ලොරි ෆ්ලීට් එකෙම තමයි. එක එක්කෙනා අරගෙන දාපුවා. නමුත් එකම අරමුණකට හැමෝම වැඩ කරන්නේ. ඉතින් ලොරියක් කැඩෙනවා කියලා කියන එක ඇත්තටම මේ එක්තරා විදිහක ජාතික ප්‍රශ්නයක් තමයි. අපේ සප්ලයි චේන් එක වැටෙනවා කියලා කියන්නේ ජාතික ප්‍රශ්නයක්. ආණ්ඩු පෙරළුනේ සප්ලයි චේන් එක බිඳ වැටලානේ. දැන් මේ ආණ්ඩුවට තිබිච්ච ලොකුම චැලෙන්ජ් එක සප්ලයි චේන් එක හරියට තියාගන්න එක. කීයට හරි ඩීසල් ගන්න කීයට හරි පෙට්‍රෝල් ගන්න ලකුණන්න ඕනේ කියලා. එහෙම එකක් තිබුණේ. ඉතින් ඒක හොඳට හෝ නරකට හිටින්න බලන් පස්සේ ඒක වෙනම කතාවක්. නමුත් සප්ලයි චේන් එක විඳ වැටුණා නම් තිබුණ තිබෙන්න තිබිච්ච තත්ත්වෙ මීට වඩා බොහොම වෙනස්.
0: ඒ කියන්නේ ළඟ ළඟ ෆයර් වෙනවා එතකොටනේ.
1: කීයට හරි පෙට්‍රල් තියෙන එකයි කීයටවත් ගහගන්න පෙට්‍රල් හෝ ඩීසල් නැති එක අතර ලොකු වෙනසක්
0: තියෙනවා.
1: අපිට ටග් ගාලේ අමතක වෙන නිසා දැන් ඕව මතක් කරලා වැඩක් නැහැ.
0: හරි. දැන් කෑම බීම ටික ගත්තොත් නේ. දැන් ඔය
1: කීයට හරි කණ්ඩ තියෙන එකයි කණ්ඩ කෑම බීම එක එක තැන්වල නැහැයි කියන එක අතර ඒක ලොකු වෙනසක්. අපි කියනවනේ මේ ගණන් වලට කණ්ඩ පුළුවන්ද? කණ්ඩ පුළුවන් ඕ බැරි හරි මේ ගණන් වලට කණ්ඩ තියෙනවා. කණ්ඩ තිබුණ නැත්තම් ඔබේ වැඩ කරන සිග්නල් එක ඔළුවේ ඕක නෙවෙයි.
0: Yes.
1: සප්ලයි චේන් එකේ වැදගත්කම් මං කෙටි. ඒ සප්ලයි චේනේ මාර කෑල්ලක් මේ ඉසුසු ලොරි ටික ඉෂ්ට කරනවා. දැන් එතකොට මොකද්ද ලොරි විකුණන්න ඕනෙත් නැත්තම් මොකද්ද ඉතින් මේ සතොස මෝටර්ස් එකට කරන්න ඕනේ? විකුණපු ලොරි වල නඩත්තුව හරියට කරන්න මිනිස්සුන්ව දැනුවත් කරන එක. දැනුවත් කරන එක. අපි කොච්චර සතොස මෝටර්ස් එකට රිපයර් එකකට එහෙම නැත්තම් නඩත්තුවට මේන්ටෙනන්ස් පාර්ට් එකට අරගෙන එන්න කිව්වත් ඔබ හුරු පුරුදු ගරාජ් එකට ඕක ගිහින් දාන්න ඔබට හිතේ ඇති. විශේෂයෙන්ම ගේට් ගෙදරට බ්ලොක්ස් දෙකක් එහා පැත්තේ නම් ගරාජ් එක තියෙන්නේ.
0: හරි.
1: මට කියන්න කොතනද දාන්න කියලා. පෑලියගුඩටවත් මෙතන මේ කොළඹ තැනටවත්
0: කුරුණෑගලටවත්
1: මාතරටවත් ඕක අරන් යනවට වඩා ඔය බ්ලොක්ස් දෙකක් එහා පැත්තේ තියෙන ගරාජ් එකට දානවා. එහෙම තමයි මිනිස්සු. හැබැයි මිනිස්සුනේ ඔබ දැනගන්න ඕන එක දෙයක් තියෙනවා. මේ වාහන බිස්නස් එකේ සමහර පොඩි ට්‍රික්ස් තියෙනවා. ඔව් තියෙනවා. දැන් සතොස මෝටර්ස් එකේ ඔය ලොරියේ හැම ඇනේම ගලවන්න ඕන ඒකට අවශ්‍ය කරන නිවැරදි ටූල් එක තියෙනවා. ඉස්සරණ වීල් බ්‍රෙස් එකක් වගේ මොනවා හරි එකක් ගත්තාම මුළු ලොරියම එන ගැලවුව හැකි. ඕනම වාහනයක ඉස්සර එහෙමයි. ඔය මොකක් හරි අතුරක් දෙකක් තිබුණාම අර හැමෝගාම තියෙන යතුරු සෙට් එක තිබුණාම ඕකේ මුළු වාහනයම ගැලවුවේ. අලුත් ලෝකේ වාහන එහෙම ගලවන්න බෑ. මොකද ඒ ෆැක්ටරිස් වලන පොඩි ට්‍රික් එකක් කරලා එවනවා. සමහර ඇන මුරිච්චි, සමහර කෑලි, සමහර සෙට්ස් තියෙනවා. ඒව සාමාන්‍යයෙන් ඔය පිටකොටුවේ ගන්න තියෙන යතුරු සෙට් එකකින් ගලවන්න බැරි වෙන්නමයි හදලා තියෙන්නේ. ඒවට ස්පෙෂල් ටූල්ස් තමන්ගේ ඒජන්ට් විතරක් කෙවලා තියෙනවා. ඒ වාහනේ ස්කෑන් කරන විශේෂිත ස්කෑනර් එක ඉසුසු ලොරි වලට විතරමයි හදලා තියෙන්නේ. ඉසුසු ලොරියේ කිචි කිචි ගාන සද්දයක් ආවත් අරක ගැහුවාම කිචි කිචි ගාන්නේ කොහෙන්ද කියලා කියනවනේ. අර මාකට් එකේ ඕන වාහනයකට ගහන්න පුළුවන් මැෂිම ගැහුවා කියලා ඉසුසු ලොරිය හැමදේම හොයන්න බෑ. ආන්න දැන් ඔබට තේරෙනවා ඇයි ඔබ සතස මෝටර්ස් එකට අනුබද්ධිත රිපයර් සෙන්ටර් එකට ඔබ එන්න ඕනේ. හරියට මේන්ටේන්ස් ටික කරගත්තොත් ඒ ගාවට ඇවිල්ලා ඕගොල්ලන්ට 1,405,000කින්වත් එන්ජිම ගලවන්න වෙන්නේ නැහැ. කිලෝමීටර් 1,405,000 දුවලත් තව කල් පාවිච්චි කරන්න පුළුවන්. වාසි ගොඩාක් දෙනවා. ඒගොල්ලන්ගේ ගරාජ්යකට වාහනේ දාපුවම ඒ වාහනේ ගරාජ්යක තියෙන තාක්කල් ඔබට දුවන්ඩ තව ලොරියක් දෙනවා. පොඩි ගාණක් ගන්නවා. ලොකු ගාණක් නෙමෙයි ඒක.
0: හරි.
1: ඔබේ සප්ලයි චේන් එක ඊට වඩා ලක්ෂ වාරයක් වටනවා. ඒ චූටි ගාණ වාගේ නෙමෙයි. අනිත් එක හැම ඇණයක් මුරිච්චියක්ම ගලවන අර ස්කෑනර්ස් ඒකටම ආපු ඒවා. ඒ ඔක්කොම තියෙන සතස මෝටර්ස් සහ ඒගොල්ලන්ගේ ගරාජස් වල විතරයි. මොකද කරන්නේ ඉතින්? එහෙම තමයි. එතනට දාන්න නැත්තම් ඔයා කටු මිටි වලින් ගහලා ආයේ පොළු වලින් ගහලා ගලවන්නේ ඔය ගරාජ් එකේ අනිත් ඔය නෝමල් ගරාජ් වල කට්ටිය ඔක ගලවන්න විදියක් නැතු වුණාම වෙන හොඳි ඔබ ඉන්න තැන එහෙම කරන එකක් නැහැ. හරි මහත්තයා මේක මට බලන්න පුළුවන් කියලා මම පොමි. කොළු බලන් අර මහත්තයා කියාද කියලා බලන්න. කියාද කියාද වාහනේ කළා කියාද. එහෙනම් ගණින් අර ගල්ින්න මේකට දෙකක් ඇනලා මේක ගලවලා දාන්න කියලා තමයි වැඩේ යන්නේ ඉතින්. මොකද කරන්නේ එහෙම තමයි වැඩේ සිද්ධ වෙන්නේ.
0: ගල් බෝරේ ගලපෙන්න.
1: ගැලපෙන්නේ
0: නැහැ.

0: ශිල්පී ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍රලාභී මුදල් සමාගම.
1: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නිල විකාශක.

0: සම්පත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් කල්පි ස්ථාවර තැන්පතු ට්‍රේඩින්ග් A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
1: කඩුවෙල නගරයේ මැද New Bypass Road එකේ ඉදවන Tallest and Safest Apartment Experience එක OZ නිවාස ඒකක 352ක් ශ්‍රී ලංකාවේ විශාලතම rooftop garden එක සහ lifestyle facilities රසක් සමග 2 and 3 bedroom apartment එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග වැඩි විස්තර සඳහා 0701 347777 prime සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි realty holding සමතන
0: කාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත percussion එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලු නූතන ප්‍රවේණියේ කිනි පුපුර මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකයට ගෙන යන මහා සිහින දකින්නාගේ කතාව රිද්මන්ත්‍ර මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක් මාධ්‍ය අනුග්‍රහය සියතර
2: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවෙනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ නීලවරුන්ගේ
3: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115 411 411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි

0: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. කොච්චර වැඩි වුණත් ආසා හිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් නේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නැති නේද?
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: මුදලේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරු කිරිය මාතලේ නානම්මල ධනෙ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
3: උදේ 7:48 දැන් වෙලාව. අපි ලංකා ටයිල්ස් වල අලුත්ම අලුත් ප්‍රොඩක්ට් එක ගැන කතා කරනවා. ඒ තමයි ඒගොල්ලන්ගේ කූල් රූෆ් ටයිල් එක. වැඩි විස්තර කියන්නම් ඊට පස්සේ. රෝස කහට ගැන මතක් කරන්න ඕනි. හොඳට රසට තේකක් හදාගන්න විදිය දැන් දන්නවනේ නේද? කොච්චර ලවක් තියන්න ඕනිද කියලා පදමට වෙලාව ගන්න රෝස කහට පාවිච්චි කරන්න. ඊට පස්සේ රයිනෝ රූෆිනුත් අලුතින් ප්‍රොඩක්ට් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ තමයි රයිනෝ ප්‍රීමියර්. ඒ ගැනත් වැඩි විස්තර කියන්නම්. ඉසුසු ලොරි ගැන අද දවසේ අද උදේම අපි කතා කරා. සතුසු මෝටර්ස් එකට ගිහිලා දාන්න එකේ රිපෙයාර් එකක් තියෙනවා නම් එතන තමයි තැන. ඔබේ ඉසුසු ලොරි එක ඔබ බලාගන්න විදිය සිස්ටම් එකක් තියෙනවනේ. අපි ලොරියක් ගත්තම අපි බලාගන්න විදිහ අන්න ඒ විදිහටම සතුස මෝටර්ස් වලින් මේ වැඩේ ලස්සනට කරලා දෙනවා. මොකද ඒගොල්ලොට පොඩි වගකීමක් තියෙනවානේ. මොකද ඒගොල්ලෝ තමයි මේක ගෙන්නලා තියෙන්නේ. ඒගොල්ලන්ට තමයි ජපානෙන් සියලුම මොකක්ද ඒකට කියන්නේ සියලුම නීත්‍යානුකූල අවසරය තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඒක බබා වගේ තමන්ගේ දරුවෙක් වගේ ලස්සනට බලා ගන්නවා. ඉසුසු ලොරිය දාන සතුස මෝටර්ස් එකට. ඊට පස්සේ අපි LOLC ගැන අද කතා කරන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් වල ඒගොල්ලන්ගේ රන් ණය සේවාව ගැන, රන් සවි රන් ණය සේවාව ගැන. රත්තරන් කියලා කියන්නේ හොඳ ආයෝජනයක්. ඉතින් රත්තරන් ටික තියලා සල්ලි කරනවා කියලා කියන්නේ සමහර කට්ටිය නිකන් ඒක නිකන් මදිපුංචි කමක් කියලා හිතනවා. සමහරකයි එහෙම හිතන්න අවශ්‍ය නෑ. තමන්ගේ රත්තරන් ටිකනේ නේද? ඉතින් ඒක හරිම පර්සනල් වැඩක්නේ. රත්තරන් බඩු ටික ගිහිල්ලා LOLC ෆයිනෑන්ස් එකේ තියනවා කියන්නේ හරිම තමන්ගේ අතිශය පෞද්ගලික කාරණාවක්. ඒ පෞද්ගලිකත්වයේ රකිමින් ඒ අවශ්‍ය කරන උපරිම දේ කරලා දෙන්න LOLC ෆයිනෑන්ස් ලෑස්තිලා ඉන්නවා. අපි ගැනත් විස්තර කියන්න. අපි බජාජ් වීගෝ 3-wheel එක සහ මේ දවස්වල ඒගොල්ලන්ගේ ලැබෙන වාසි කන්දරාව ගැන කියන්න ලෑස්ති. බජාජ් වීගෝ 3-wheel එකක් ගන්නකොට මේ ජූලි මාසේ ඔයගලන්ට වාසි ගොඩක් තියෙනවා කියලා මතක තියාගන්න. ඊට පස්සේ අපි NLB ගැන මතක් කරන්න ඕනි. ලොතරැයි ගන්න, ලොතරැයි ගන්න මිනිස්සු තමයි දිනන්නේ, හරිද? ඒකත් මතක තියාගෙන NLB එකේ ලොතරැයි ගන්න. බජාජ් පල්ස එක ගැන අද අපි කතා කරනවා. ඒක ගැන ටිකක් වෙලා දෙන්න අපිට. අපි වැඩි විස්තර කියන්නම්. බජාජ් පල්ස N160 බයික් එක ගැන තමයි වැඩි විස්තර කියන්නේ. සිංහයකට යන්න හොඳ මොහොද ෆ්‍රිජ් එකක් ගන්න, විදුලිය ඉතිරි කරන 50%ක් විදුලිය ඉතිරි කරන සුපිරි ෆ්‍රිජ් එකක් ගන්න. මේකට අපි කියන්නේ ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් කියලා. ඊළඟට කොකෝ ෆ්‍රයි ගැනත් මතක් කරන්න ඕනි. පොල්තෙල් ගන්නකොට ලොකු පාඩමක් අපි මේ දවස්වල ඉගෙන ගත්තා. අපේ තිබුණෙම වැරදි වැරදි වැරදි අදහස් ටිකක් තිබ්බේ. ඒකෙන් මිදිලා දැන් අපිට පුළුවන්කම තියෙනවා කොකෝ ෆ්‍රයි පොල්තෙල් එක ගන්න. අපි කියන්නම් තවත් ඔබේ ඔළුවට දාන්න ඕනේ තෙල් දාන්න ඕනේ. පොල්තෙල් දාලා හොඳට මසාජ් කරලා මේක කියන්න ඕනේ මේ කතාව. මොකද ඒ තරම් වටිනවා. පොල්තෙල් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ කෑම හදනකොට නේ, මාධ්‍යයක් විදිහට පාවිච්චි කරනවානේ. ඉතින් එතකොට ඒවා ඇඟ ඇතුළට යනවනේ අපි කෑමට නිගන්නේ නේද? ඉතින් ඒ නිසා සෞඛ්‍ය ආරක්ෂිත පොල්තෙල් එකක් ගන්න එක හරිම වැදගත්. 7:51 දැන්.
4: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155 715555 අමතන්න.
6: හා කොහෙද මේ දෙන්න උදේ වන්ද?
7: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලී, සිමෙන්ති, ටයිල් ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට්, බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
6: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියානම් හරිනේ.
8: දැන් ස්විස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
6: නෑ, හැබැයි ස්විස්ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි මිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුවින් කෙනෙක්.
7: ආ, එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස්ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
9: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
11: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
12: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 01121123123.
13: අද කෑම එක නම් කෑම රසටම තිබුණා.
14: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්ක.
15: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න.
16: 01122200. Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
17: Upgrade වෙන laptops ගන්න. සිංගේකට අදම එන්න.
18: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
19: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
20: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 01117388388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
21: 98.2 98.4

හරි හතයි විනාඩි 53යි වෙලාව ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ප්‍රයිවට් ලිමිටඩ් ශ්‍රී ලංකාවේ අංක එකේ විශාලතම මෝටර් සමාගමක් කියලා ඔබ දැන් දන්නවනේ. ඉතින් ඒගොල්ලන්ගේ හොඳම සහ ඒගොල්ලෝ ආඩම්බරෙන් ඉදිරිපත් කරන තවත් වාහනයක් ගැන අපි කතා කරනවා. බයික් ගැන අපි කතා කරන්න ඕනේ අද දවසේ. පොඩි වෙලාවක් දෙන්න අපි ඒ ගැන වැඩි විස්තර කියන්නම්. ඊට පස්සේ ප්‍රයිම් ගරුප් එකේ තවත් ඒගොලන්ගේ තියෙනවානි භූමි රියලිටි හෝල්ඩිංස් කියලා තවත් තියෙනවා යුනිට් එකක්, තවත් කෑල්ලක් තියෙනවා. හරිද? ඒගොලන්ගේ තමයි ඕසී ප්‍රොජෙක්ට් එක. ඉතින් ඕසී ප්‍රොජෙක්ට් එක තියෙන්නේ කඩුවල, කඩුවලත් ලස්සනම සහ උසම දැන තමයි තෝරගෙන තියෙන ඒගොලන්ගේ ප්‍රොජෙක්ට් එකට. අනිත් එක මේක හරිම උසට හදන අපාර්ට්මන්ට් සෙට් එකක්. ඉතින් එතනින් ඔබටත් ආසයි නම් කාමර දෙක කාමර තුන අපාර්ට්මන්ට් එකට යන්න අනිවාර්යෙන් ඕසියකින් දැන්ම වෙන් කරගන්න කියලා අපි ඔයගලන්ට මතක් කරනවා. හොඳ ඉඩ, ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් කාමර දෙක කාමර තුන අපාර්ට්මන්ට්ස් අපි දැකලා තියෙනවා, ඒවල ඉඩ ප්‍රමාණය අපි දැකලා තියෙනවා. ඊට වඩා සෑහෙන්න ඉඩ තියෙන ලොකු ඒරියා එකක් තියෙන, හොඳට ස්පේස් තියෙන තැනක් තමයි මේ කඩුවල තියෙන ඕසී ප්‍රොජෙක්ට් එක. ඉතින් මිලියන 35 ඉඳලා ඔයගලන්ට ගන්න අවස්ථාවක් තියෙනවා කියලා මතක් කරන්න ඕනි. කොළඹට ළඟ එච්චර අඩු ගානකට ගන්න පුළුවන් කියලා කියන්නේ ඉතින් මාර වාසියක්. ඒ නිසා මිස් කරගන්න එපා කියලා අපි ආයෙත් ඔයගලන්ට මතක් කරනවා. ඊළඟට අපි කමර්ෂල් බැංක් එකේ ගිග් ප්ලස් අකවුන්ට් එක ගැන කියන්න ඕනේ. ඒත් එකම කලර් අප් ගැන මතක් කරන්න ඕනේ. කලර් අප් ස්ට්‍රිප් සීලින් එක හරිම වැදගත්. ඔබ ගෙදර සීලිමක් දානවා නම් අලුතින් හදනවා නම් ලී පෙනුමට ඒක කරන්න ආසනා ස්ට්‍රිප් සීලින් එකක්. ඔගලන්ට හරියනම ප්‍රොඩක්ට් එක තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් කියලා කියන්නේ. මොකද ලී වලින් දැම්මම ප්‍රශ්න කෝටියයි. හැබැයි කලර් අප් ස්ට්‍රිප් සීලින් එකක් දැම්මම හිතේ නිදහසින් ඔබට ඉන්න පුළුවන්. අපි ඔනර් ෆෝන්ස් ගැනත් කතා කරන්න ඕනේ. ඒ වගේම සිංගකට ගිහිල්ලා අපි මේ දවස්වල ඒගොල්ලන්ගේ ලැප්ටොප්ස් ගැන ටිකක් සැරට කතා කරනවා. හේතුව තමයි ජෙනුවින් ලැප්ටොප්ස් ඔගලන්ට ගන්න තියෙන හොඳම තැන තමයි සිංගල් කියලා කියන්නේ. MSI තියෙනවා, ඩෙල් තියෙනවා, අසුස් තියෙනවා, ඒසර් තියෙනවා. ඉතින් ලෝකෙම පිළිගත් සුපිරිම ලැප්ටොප්ස්. ඒවල ජෙනුවින් භාණ්ඩේ තමයි ඔබ ගෙදර අරගෙන යන්නේ. අනිත් එක මාසිකට රුපියල් 20,000ක් ගෙවන්න පුළුවන් නම් සුපිරි ලැප්ටොප් එකක් සිංගකෙන් ගෙදර අරගෙන යන්න පුළුවන්. තවමනාද පැල්වත්ත කිරි ගැන, පැල්වත්ත නොන් ෆැට් කිරි එක ගැන, පැල්වත්ත බටර්, ගී, අයිස්ක්‍රීම්, මුදවපු කිරි, යෝගට් ගැන කතා කරන්න ඕනේ. පැල්වත්ත කියලා කියන්නේ අපේ රටේ බ්‍රෑන්ඩ් එකක්, අපේ රටේ ප්‍රොඩක්ට් එකක්. කවදාද දවසක පිටරටකත් අපේ පැල්වත්ත නාමය දකින්න ලැබෙනවා කියන බලාපොරොත්තුවෙන් අපි පැල්වත්ත නිෂ්පාදන ගමු. හරිද? ඊළඟට කාගිල්ස් ෆුඩ් සිටි මතක් කරන්න ඕනේ. ඒගලන්ගේ බිල් වයිප් අවුට්ස් මේ දවස්වල ටිකක් සැරට වැඩේ වෙනවා. කාගිල්ස් ෆුඩ් සිටි ගිහිල්ලා ලොකු ලොකු ගණන්වල බිල් වයිප් අවුට්ස් ඔගලන්ට මේ දවස්වල ගන්න පුළුවන්. හච් 15 පැකේජ් එක ගැනත් මතක් කරන්න ඕනේ. වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ගැනත් කියන්න ඕනේ. නිින්ද කියන එක හරිම වැදගත්. නිදාගත්තේ නෑ කියලා කියන්නේ පහෝදාට හරිම අමාරුයි. අද ඔගලයි සමහරකට මගේ කටහලින් ඒක තේරෙන්නේ නැහැ. හරිම අමාරුයි, හොඳටම අමාරුයි. ඉතින් ඒ නිසා හොඳ නිින්දක් දාන්න වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් එක ගන්න. ඔබටම ගැළපෙන විදිහට, ඔබේ නිින්දට ගැළපෙන විදිහට මෙට්‍රස් එක හදලා දෙන්න වැලන්ටිනෝ ඉටලි. ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ලෑස්ති. ඇලුමෙක්ස්, ඇලුමිනියම් සම්බන්ධව වැඩක් කරන්න තියෙනවා නම් යන්න ඕනි තැන තමයි ඇලුමෙක්ස් කියලා කියන්නේ. ඉතින් ඇලුමෙක්ස් විශේෂයෙන් මතක් කරනවා, ඩිස්කවුන්ට් පස්සේ දුවන්න එපා. ඕවවල තියෙනවා ඩිස්කවුන්ට් කියන කෑල්ල ඇතුළෙම තියෙනවා. මොකක් හරි පොඩි නේ අනාගතයේදී ප්‍රශ්නයක් කියන එක තියෙනවා. ඉතින් ඒ නිසා ප්‍රශ්න වලින් තොර ආයි දීර්ඝකාලීන විසඳුමක් තියෙන ඇලුමිනියම් එකට යනවා නම් ඔගොල්ලෝ යන්න ඕනි ප්‍රොඩක්ට් එක තමයි ඇලුමෙක්ස් කියලා කියන්නේ. හරිද? අපි දැන් තව චුටි වෙලාවකින් පත්තරේ බලමු. 7:57

0: FM.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන්
4: 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
2: Hi Hasa, good morning.
5: Good morning Ashcharya. පත්‍ර ටික ඔන්න අරගෙන ආවා. අපි ඉක්මනට බලමු පත්‍රවල මොනවද අද තියෙන විස්තර කියලා.
2: හරි.
5: ඉස්සෙල්ලාම මම අපේ අනුග්‍රහක බහතුන් ගැන මතක් කරලා ඉන්නම්. රත්රන් ණයදෙන ඉස්තරම්ම තැන CDB රන් ණය අදත් අපිත් එක්ක ඉන්නවා. ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් ලබා දෙන්න දැන් CDB රන් අය සූදානම්. මේ අඩුම පොලියට ඉහළම අත්තිකාරමකුත් දෙන ගමන් තමයි මේ රන් සහනය පිටිනමන්නේ. ඉතින් මේ ගැන වැඩි විස්තර දැනගන්න දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම තියෙන CDB ශාඛාවට එන්න, නැතිනම් 1117 388 388 අමතන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට 2025 වසර වෙනුවෙන් නැවත වතාවක් දැවැන්ත බෝනස් ප්‍රතිලාභයක් වෙන් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් කටයුතු කරලා තියෙනවා. රුපියල් කෝටි 1460 ඉක්මවා ගිය සුවිශාල බෝනස් ප්‍රතිලාභයක් මේ වසරේදීත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වෙනවා. සාමාන්‍යයෙන් හැමෝම දන්නවා මේ රක්ෂණ ක්ෂේත්‍රයේ හැම අවුරුද්දකම වැඩිම බෝනස් ප්‍රතිලාභය පිරිනමන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඒ විතරක් නෙවෙයි, ඒගොල්ලෝ අවුරුද්දෙන් අවුරුද්ද තමන්ගෙම ඉහළම බෝනස් ප්‍රතිලාභයේ වාර්තාව අලුත් කරමින් තමයි ඉස්සරහට යන්නේ. රුපියල් බිලියන 247ක ජීවිත රක්ෂණ අරමුදලකට, රුපියල් බිලියන 275ක වත්කම් සම්භාරයකට හිමිකම් කියන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමග ඔබ සුරක්ෂිතයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් ඔබ රැක ගන්නවා. ස්විස්ටෙක් ප්‍රඩක්ට් රේන්ජ් එක ගැන ඊළඟට අපි කතා කරන්න යන්නේ. ටයිල් ඇඩසිව්, ටයිල් ග්‍රවුට්, ස්කිම් කෝට්, වෝටර් ප්‍රූෆ් වගේ නිෂ්පාදන ගණනාවක් ස්විස්ටෙක් ඔබ වෙත අරගෙන එනවා. ඔබ ගෙයක් හදන්න මහන්සි වෙන කෙනෙක් නම් ඔබ දන්නවා වියදම් කොච්චර අධිකද කියලා. ඒ හින්දම ඔබ වියදම් කරන හැම රුපියලකටම ඉහළම වටිනාකම ඔබ සොයන බවත් ස්විස්ටෙක් හොඳින්ම දන්නවා. ඒ හින්දම ඒගොල්ලෝ ඇසුරුමේ ලොකු ගණන් ගහලා ඊට පස්සේ ලොකු ඩිස්කවුන්ට් දෙනවා කියලා පෙන්නලා රවට්ටලා ඒ මොහොතේ ලාභය ගැන හිතනවට වඩා දීර්ඝකාලීනව පාරිභෝගිකයා සමග ගොඩනගා ගන්න විශ්වාසය ගැනයි ස්විස්ටෙක් ඇස් දල්වගෙන ඉන්නේ. ඒ හින්දයි ඉතාම සාධාරණ මිලකට ඉතාම ඉහළ තත්ත්වයකින් යුතුව ප්‍රඩක්ට් රේන්ජ් එකක් ඔබ හමුවට ගෙන එන්න ස්විස්ටෙක් නිතරම උත්සාහ කරන්නේ. ඉතින් ඔබ ගන්න ඕන හොඳම තීරණය ස්විස්ටෙක්. ඔබ ඉදිකිරීම් කටයුත්තක නිරත වෙලා ඉන්න ඕනම් ඒ ඉදිකිරීම් කටයුත්තට අදාළව ටයිල් ඇඩසිව්, ටයිල් ග්‍රවුට්, ස්කිම් කෝට්, වෝටර් ප්‍රූෆ් ආදී නිෂ්පාදන අවශ්‍ය නම් ස්විස්ටෙක් වෙළඳ නියෝජිතයෙක් හමුවන්න. ඇත්තටම ස්විස්ටෙක් වෙළඳ නියෝජිතයෙක් කියලා කියන්නේ ඉතාම අවංකව හරි ක්වලිටි ප්‍රඩක්ට් එකක් පාරිභෝගිකයන් අතට දෙන්න වෙහෙසෙන අල විනියෝජිතයෙක්. දැන් අපි සූදානම් පත්‍ර බලන්න. මං ගන්නම් ආශ්චර්ය අරුණ පත්‍රයේ ඉස්සෙල්ලාම් පළාත් සභා ඡන්දය ඉල්ලා මුස්ලිම් දෙමළ පක්ෂ එක පෙරමුණකට නව ව්‍යවස්ථාවකුත් ඉල්ලයි. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එම පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම හා දෙමළ කතා කරන ජනතාවට අයත් ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව නැගී සිටීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ජයග්‍රහණය කිරීම මුල් කර ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ සහ මුස්ලිම් පක්ෂ ඊයේ 13 වෙනිදා නව සන්ධානයක් ගොඩනගනු ලැබීය කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. මේ සන්ධානය ගොඩනගමින් එය ප්‍රකාශ කරලා තිබුණා ඡන්ද වලට එකට සහභාගී වීමේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ආණ්ඩුව විසින් දෙන ලද සමහර පොරොන්දු ඉටු කරවා ගැනීම පිණිස බලපෑම් කිරීමටයි මේ පක්ෂ ටික එකට එකතු වෙන්නේ. මේ සන්ධානගත වීම සිද්ධ වෙන්නේ එහෙම නැතු ඡන්ද ඉලක්ක කරගෙන නෙවෙයි කියලා විශේෂයෙන් පළාත් සභා මැතිවරණය ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දක් ඇතුළත පවත්වන බවට මාලිමාව පොරොන්දුවක් දීලා තිබුණු බවත් ඒ පොරොන්දුව ඉටු කරවා ගැනීම මෙහි මූලික අරමුණක් බවත් තමයි ඉතින් කියවෙන්නේ අපි බලමු මේ දෙමළ සහ මුස්ලිම් පක්ෂවල ඒකාබද්ධතාවය කොච්චර දුර යයිද, ඒගොල්ලන්ට එකතු වෙලා ඉන්න පුළුවන් කම දිගටම තියෙයිද. සාමාන්‍යයෙන් අපේ ඕනෑම එකතුවකට සිද්ධ වෙන වගේ ටික දවසකින් කවුරු හරි දමල ගහලා යයිද බලමු. අපි ටිකක් බලාගෙනමු. ඔය අතරේ මදුරුවාගෙන් බේරෙන්න සිසුන්ට දිගට අඳින්න අවසර, පාසල් දරුවන් සහ පෙරපාසල් දරුවන් මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා කිරීම සඳහා අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසලට සහ පෙරපාසලට පැමිණීමට අධ්‍යාපන අමාත්‍යංශය සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය අවසර දීලා තියෙනවා. ඉතින් ඔබේ දුවා දරුවන් මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා කරන්න සුදුසු ඇඳුමකින්, ඔබට සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ ඇඳින අත්කොට ෂර්ට්, අත්කොට ගවුම්, එතකොට අත් සම්පූර්ණයෙන් ආවරණය වෙන සුදුසු ඇඳුමක් අඳලා ඉස්කෝලේට යවන්න පුළුවන් කියලා තමයි මේ දැනුම් දීමේ සඳහන් වෙලා තියෙන්නේ. මම අරුණ පත්‍රයේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුන් එක අද උපුට ගන්නවා. ඇමති නලින්ද කියනවා විශ්‍රාම වයස දීර්ඝ කරන්නේ තව වැඩ කරන්න පුළුවන් නිසාලු කියලා. එතකොට අනිත් ආදී අහනවා දේශපාලනයට තරුණය ඕන කතාව දැන් ඉවරද කියලා. ඉතින් දේශපාලනයට තරුණය ඕනේ වයසක කට්ටිය මේ වෙලාවේ ඉඳලා හරියන්නේ නැහැ කියපු දේශපාලන කණ්ඩායමක්. ඉතින් වැඩ කරන්න පුළුවන් තරම් කාලයක් ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගෙන් වැඩ ගන්න තමයි උත්සාහ කරන්නේ. හොඳයි ඉතින් නේද, කියනකොට එහෙම වෙනවා, කරනකොට පොඩ්ඩ පොඩ්ඩ මෙහෙම වෙනවා. අපි ඔහොම ඔහොම බලාගෙන යනවා. ලංකාදීප පුවත්පතට මං ඊළඟට එන්නේ ගල් අඟුරු ගනුදෙනුව ගැන ප්‍රවෘත්තියක් තියෙනවා. ලොක්කන් හයක් කොමිසමට කැඳවයි මන්ත්‍රී මුජිබර්ගෙන් කට උත්තරයක් ලබාගත් බවත් ලංකාදීප පුවත්පත සඳහන් කරනවා. ගල්ලඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන්, අතිරේක ලේකම්වරයාගෙන්, සමාගම් රෙජිස්ට්‍රාර්වරයාගෙන් සහ ලක්විජය බලාගාරයේ ප්‍රධානීන් තිදෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇත කියලා තියෙනවා. කොමිසම දැනට 60කට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ 100කට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන ඇත. පසුගිය 2009 වසරේ සිට මේ දක්වා ගල්ලඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබී. ඇත්තට මං හරි කැමති මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට එහෙම මොකරි මේ ගල්ලඟුරු ගනුදෙනුව වගේ චෝදනාවක් එල්ල වෙනවාට. එහෙම හරි මරු වැඩක් මේ ආණ්ඩුවේ ඇමති කෙනෙකුට චෝදනාවක් එල්ල වෙන එක. මොකද එතකොට අපිට ටක් ගාලා නිදහස ලැබූදා පටන් ඒ ක්ෂේත්‍රයේ වෙච්ච වැරදි ඔක්කොම හොයන්න අපිට කමිටුවක් පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් හොඳයි නේ කිතික් නේද, ඔක්කොම මුලේ දම්ම විස්තරය දැනගන්න එක. ඊළඟට ආශ්චර්ය අපි එනවා දිනමින පත්තරයට. යල කන්නයේ වී මිලදී ගැනීම අම්පාරෙන් අරඹයි, මිලියන 6000ක් වෙන් කරයි, ගබඩා 148ක්, නාඩු රුපියල් 120යි, සම්බා රුපියල් 130යි, කීරි සම්බා රුපියල් 140යි කියලා සඳහන් වෙලා තියෙනවා. මේකේ තව එක කාරණාවක් තියෙනවා අපිට මේ වැඩසටහනට උපුටා ගන්න. මම එනවා හතරවෙනි පිටුවට, ඉතුරු විස්තරය තියෙන එතන. වී මිලදී ගැනීමේ කටයුතු සඳහා දැනට දිවයිනපුරා ගබඩා 148ක් පමණ සූදානම් කර ඇති බව වියළුවේ මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා ප්‍රකාශ කළා කියලා කියනවා. මෙවර යලකන්නේ වී අලවි මණ්ඩලය විසින් මෙට්‍රික් ටොන් 50,000ක වී මිලදී ගැනීමට නියමිත අතර මුල් අදිරියේ අම්පාර දිස්ත්‍රික්කයේ වී මෙට්‍රික් ටොන් 10,000ක් මිලදී ගන්නා බව වී අලවි මණ්ඩලයේ සභාපතිවරයා කිව්වා කියලා කියනවා. ඉතින් වී මෙට්‍රික් ටොන් 50,000කින් සාමාන්‍යයෙන් අපිට හාල් අපි හිතුවත් හදන්න පුළුවන් කියලා හාල් මෙට්‍රික් ටොන් 30,000ක්. මොකද දළ වශයෙන් වී කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් වෙනවා හාල් කිලෝ එකක් හදන්න. අපි හිතමු අපි ඊටත් වැඩියෙන් තියමුකෝ, අපි හිතමු හාල් මෙට්‍රික් ටොන් 35,000ක් හදන්න පුළුවන් කියලා. ලංකාවේ දවසක සහල් පරිභෝජනය සහල් මෙට්‍රික් ටොන් 6,000 ඉක්මවනවා. ඉතින් එතකොට වී අලවි මණ්ඩලෙන් ඉතින් අපිට රටේ ඔක්කොටම දවස් පහක් විතර කන්න වී එකතු කරගන්නවා මේ සැරේ යල කන්න. ඉතින් ඕනෑම ආහාර හිඟයකට ටක් ගාලා මුහුණ දෙන්න පුළුවන් ශක්ති සම්පන්න වී මිලදී ගැනීමක් හැටියට මේක කාට හරි හිතෙන්න පුළුවන්. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ කාට හරි හිතනොත් එහෙම. ඔය අතරේ දොම්පෙන් කෝටි 10ක මත්කුඩු අල්ලයි, පුද්ගල නාශක බෝම්බත්තේ අතර ජාවාර්ම මෙහෙය වූයේ ඩුබයි වරුණ කියලා මේ දොම්පේ ප්‍රදේශයේ නිවසක මිදුලේ කියන්නේ නිවසක ඉඩමක වලදාලා තිබිච්ච මද්‍රව්‍ය සහ අවියායුධ තොගයක් ගැන ප්‍රවෘත්තියක් දිනමින හෙඩ්ලයින් නිවස් එක බවට පත් වෙලා තියෙනවා. මං ඊළඟට එන්නේ දිවයින පුවත්පතට. හිරේ තපින්නම සිදුවන 54න් ඇප ගන්න වෙනසක් ඕනෑ. මද්‍රව්‍ය ග්‍රෑම් 2කට වඩා අඩු නම් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දීම සිදු කළ හැකි. එම ප්‍රමාණය ග්‍රෑම් 5 දක්වා වැඩි කළ යුතුයි කියලා කියනවා. 2022 පනතේ සංශෝධන ඉක්මනින් වෙනස් කරනවා. හිරගෙවල්වල තදබදයටත් මේක හේතුවක් වෙලා කියලා අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර තමයි කියන්නේ. රසපරීක්ෂක පුරප්පාඩු දැන් පුරවාගෙන යන බවත් කියවෙනවා. බන්ධනාගාර තදබදය අඩු කිරීමට එක් විකල්ප ක්‍රියාමාර්ගයක් හැටියට සුප්‍රකට 54 වගන්තියේ ඇති 2022 විෂවර්ග මද්‍රව්‍ය හා අබින් පනතට ගෙනවිත් ඇති සංශෝධන වහා වෙනස් කළ යුතු බව හිටපු අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා දිවයිනට ඊයේ පැවසීය. එම සංශෝධන එදා ගෙනාවේ තමා අධිකරණ ඇමති පදවිය දරූ අවස්ථාවක නොවන බවද හෙතේම කීය කියලා තියෙනවා. ඉතින් ඔය පනතර දැන් සංශෝධන එකතු කරන්න සූදානම් වෙනවා කියලා දැන් ඉන්න අධිකරණ ඇමතිවරයා කියනවා. අලි සබ්‍රි ඇමතිවරයා කියනවා, මම එදා පනත සංශෝධනය කිරීමට කටයුතු කරමින් සිටියේදී අමාත්‍ය ධුරය වෙනස් වුණා කියලා. බලන්න අපරාධ මෙහෙම කටයුතු කරමින් ඉන්නකොටනේ ටක් ගාලා අමාත්‍ය ධුරය වෙනස් වෙලා තියෙන්නේ. ඒ වෙනස් නොවුනනම් මේ වෙනකොට ඔය ප්‍රශ්න ටික නැහැ කියලා තමයි ඒ කියන්න ට්‍රයි කරන්නේ. කොමින් හරි කමක් නැහැ, අපි බලමු. බන්ධනාගාරවල තදබදය ටික ටික අඩු කිරීම සඳහා මේ ගන්න පියවරයන් මොන ආකාරයේ බලපෑමක් කරයිද කියලා. ගිහිල්ලා නම් හෙටත් පත්තර මිටි අරගෙන සුබ දවසක්.
1: ටේබ පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත් හසා.
3: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක්. දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන්. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් 1,460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.

0: වෙලාව 8:12.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අදම එන්න අදම ආරන් යන්න. අමතන්න 011 4700.
3: Top story.
0: කුෂ් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට. කුෂ්ම ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන පිලිපීන ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ගුවන්තොටුපලේ එකකේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 63 හැවිරිදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළියමයි. ඇය සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 180ක් සොයා ගැනුණා. මේ අතර අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ අවි ආයුධ සමග දොම්පේ ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවටගත් පුද්ගලයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් විදෙස් පුවතක්. ඉරානයේ සහය ලබන යෙමනයේ හවුති කැරලිකරුවන් විසින් සෞදි අරාබියේ අබා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. හවුති කැරලිකරුවන් විසින් සෞදි අරාබිය ඉලක්ක කර එල්ල කළ දරුණුතම ප්‍රහාරය මෙයයි. හවුති හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් යායා සාරි විසින් සෞදි ගුවන් සීමාව හරහා පියාසර කිරීම සම්බන්ධයෙන් ගුවන් සමාගම්වලට අනතුරු ඇඟවීමක් ද නිකුත් කළා. මෙම අනතුරු ඇඟවීම් සනා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පනවා ඇති සීමා ඉවත් කරන තෙක් බල පැවැත්වෙන බවයි හවුති හමුදා ප්‍රකාශකවරයා සඳහන් කරේ. යෙමනයේ සනා අගනුවර පිහිටි ගුවන්තොටුපළ ඉලක්ක කර ගනිමින් ඊයේ රාත්‍රියේ බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. යෙමන් රජය සඳහන් කළේ ඉරාන ගුවන් යානයක් සනා ගුවන්තොටුපළට ගොඩබැස්වීම වැළැක්වීම සඳහා තම ආරක්ෂක බලකායන් විසින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවයි.
3: අනුග්‍රහය
1: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: 98.2 98.4

0: බම් බම් බම් බම් බම් බම් රයිට්. මම අද ඔයාව ගෙනියනවා වෙනම ලෝකයකට ගෙන. මට මේ සමහර දේවල් සම්බන්ධව මට පොඩි පොඩි මගේ කුතුහලය තියෙනවා.
1: මං එන අම්මගෙන් අහලා එන්නද?
0: අම්මෙන් අහලා එන්න. අම්මගෙන් අහලා මම මෙච්චර හරියක් කරේ. එනම පාට ගැත් කියලා අම්මගෙන් අහලා තමයි එන්නේ. මාර්යා මෙහෙම ඇවිල්ලා යක් යක් යක්. මාර්යා මං අම්මෙන් අහලා
1: එන්නද? මාර්යාට දුක හිතෙනවා.
0: ඔව්. අම්මගෙන් අහලා තමයි ගියේ.
1: ඔව්. ඔව්.
0: හිටපු ගමන් අර පරණ ඔෆිස් එකේ ඉඳද්දි හිටපු ගමන් නැහැ. අම්මගෙන් අහලා එන්න ගිහින්.
1: ඔව් හරියට හරි.
0: ඔව්.
1: හරියට හරි.
0: අම්මගෙන් අහලා ගිහිල්ලා මේ රෙස්ටොරන්ට්ස් වලට ගිහිල්ලා කවුදෝ වන්දන තේ බොනෝ. අම්මගෙන් අහලා ඇවිල්ලා.
1: ඔව්. එන්නක බෑ හැදුනේ. ඉතින් මම මෙහෙනම් එන්න බෑවත් එක්ක මට හරි බයයි.
0: හදිසියේ දිව්‍ය ලෝකවත් ගෙනියන්න බෑ. ඒ තින් කොට්ටාවේ ගිහලා අම්මගෙන් අහලා එන්න.
1: කමනේ කෝන්නේ අදට අම්මෙන් අහන්න.
0: අපේ ශරීරයේ තියෙනවා එකකට එකක් වෙනස් වර්ගයේ සෛල ට්‍රිලියන 40ක් විතර. සමහර අය කියන ට්‍රිලියන 50ක් විතර තියෙනවායි කියලා. අපි 40 කියන ඇවරේජ් එක ගමු.
1: රයිට්.
0: මට හැමදාම ප්‍රශ්නයක් තිබුණා මේ සෛල බෙදෙනවනේ. එක සෛලයක් දෙකකට බෙදෙනවා. සෛල දෙක තව දෙක දෙක හතරකට බෙදෙනවා. ඒ හතර හතර හතර
1: 16කට
0: තව 8කට බෙදෙනවා. ඔව්. ඒ 8 16කට බෙදෙනවා. ඔහොම ඔහොම තමයි සෛල විභේදනයෙන් වෙමින් යන්නේ.
1: හරි.
0: මට හැමතිස්සෙම හිතිච්ච එකක් තමයි මේ සෛල බෙදෙන එකේ ඇතුලේ මයිටොකොන්ඩ්‍රියා වල තියෙන වැඩසටහන. සෛලයක් ඇතුලේ තියෙන චූටි චූටි කෑලි අපි දැකලා තියෙනවා පොඩි කාලේ. ලොකුවට අපි ඩයග්‍රම්ස් ඇඳලා බලලා ඒක බලලා තියෙනවා.
1: ඔව් ඔව්.
0: මං හැමතිස්සෙම හිතුවා මේ සෛලයකට මොකක් හරි සද්දයක් හදන්න පුළුවන්ද කියලා.
1: හා ඕකේ.
0: ඒ ඇතුලේ ඔච්චර වැඩසටහනක් වෙනකොට චූටි හරි සද්දයක් එන්නේ නැද්ද කියලා. එනවා.
1: ආ.
0: දැන් එහෙම සද්දේ ප්‍රකට තැනක් තමයි අපේ හෘදේ වස්තුව. ඔය ලබ්ඩබ් ශබ්දේ එන්නේ ඔය ඇක්ටිවිටි එකෙන්. ලබ්ඩබ් ලබ්ඩබ්. ඒ හાર્ට් මසල් එකේ තියෙන සෙල්ස් වලින් ක්‍රියේට් කරන සද්දේ තමයි මේ.
1: හරි.
0: ගාන කදලා බලලා මට දැනගන්න ඕමනාව තිබුණා අපේ ඇඟෙන් මේ ලබ්ඩබ් බැරුනම තව සද්ද එනවද? ඒ සද්දවල තීව්‍රතාවය කොච්චරක් වෙන්න පුළුවන්ද? එහෙම ගානක් කවුරුත් විශේෂයෙන් හදලා නැහැ. ඇත්තටම වෙන්නේ සෛල ට්‍රිලියන 40ක් තිබුණාට ඒ හැම ට්‍රිලියන 40ම චූටි චූටි මයික්‍රෝ ලෙවල් එකේ සද්ද හැදුවට එකකින් ධන ආකාරයේ ශබ්දයක් හදනකොට තව එකකින් ඍණ ආකාරයේ ශබ්දයක් හදනවා. ඒ නිසා ඒ සද්දෙට මේ සද්ද කැපිලා
1: යනවා.
0: මොකද වෙන්නේ? ඒ සද්දෙට මේ සද්ද කැපිලා යනවා. ඒ නිසා ඇත්තටම අපේ ශරීරෙන් මහ විශාල සද්දයක් එළියට එන්නේ නැහැ. හැබැයි මට හොයාගන්න උවමනාව තිබුණා හැම සෛලයක්ම අපේ හෘදේ වස්තුව ආශ්‍රිතව පටකවල තියෙන සෛලවල වගේම සද්දයක් හදන්න පුළුවන්කම තිබුණා නම් අපේ ඇඟෙන් මොන වගේ සද්දයක් එයිද කියලා.
1: ආ
0: ආ. අපේ ඇඟෙන් එහෙම ගියොත් අපේ ඇඟේ තියෙන සෛල ට්‍රිලියන 40න් ඩෙසිබල් 110 විතර සද්දයක් හදනවා කියලා කියනවා. ඩෙසිබල් වලින් කතා කරාට මියුසිෂියන්ලට සවුන්ඩ් කන්ට්‍රෝලර්ස්ලට ඇරුණම අනිත් අයට මේක තේරුමක් නැහැ.
1: හරි.
0: ඒ නිසා මම මේකට උදාහරණයක් ගේනවා. අපේ ඇඟේ තියෙන සෛල ට්‍රිලියන 40ම අපේ හાર્ට් මසල් එක ආශ්‍රිතව තියෙන සෛල වගේ සද්දයක් හදන්න පුළුවන් වුණා නම් ඩෙසිබල් 110ක් කියන සද්ද කොයි වගේද? ඒක හරියට ප්‍රොෆෙෂනල් චේන් සෝ එකකගෙන වගේ සද්දෙත් මට වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ පුතා.
1: එහෙනම් නිවේදක නිවේදිකා ඔබ හි වෙන්නේ නෑ. ඇයි මේ මයික්ස් ඔන් කියලා?
0: මයික්ස් ඔන් කිව්වා. මයික් දාපු වෙලාවන සමහර වෙලාවට එහෙම වුණා නම්
1: හරි
0: ලෝකේ ආරම්භක සද්දේ එතන තියනවා වෙන්න පුළුවන්. එහෙනම් ඒක අපිට සද්දයක් නොවේ වෙන්න පුළුවන්.
1: ආ ඒකට පුරුදු වෙන්න පුළුවන්.
0: අන්න හරි. හිතන්න.
1: හරි.
0: සෛල ට්‍රිලියන 40ෙම සද්දයක් තිබුණා නම් හાર્ට් මසල් එකෙන් හදන සද්දේ වගේ.
1: හරි.
0: අපේ සද්දේ චේන් සෝ එකක සද්දේ තනි මිනිහෙකුගේ. ඔයා හිතන්නකෝ. රටක සද්දේ අපේ මිලියන 20ක් චේන්සෝ වල සද්ද හිතන්නකෝ.
1: ලෝකයක සද්ද හිතන්නකො බිලියන 8ක
0: බිලියන 8ක චේන්සෝ සද්ද හිතන්න.
1: Oh my goodness.
0: මොන තරම් සද්දයක් එන්න තිබුණද? ඔයාට හිතෙන්නේ නැද්ද මේ විශ්වය මේව නිර්මාණය කරනකොට කොච්චර හිතලා තියෙනවද කියලා? කණක් ඇහිලා ඉන්නද කියන්නකො.
1: ඒකනේ නේද?
0: කණක් ඇහිලා ඉන්නද මේකේ? මේ හැම එකේම සද්දයක් තිබ්බන. එයා හදලා තියෙනවා.
1: හරි.
0: එකකින් හදන සද්දේ තව එකකින් නැති වෙන විදිය.
1: හා ඔකේ.
0: එහෙම තමයි මේක බැලන්ස් වෙලා තියෙන්නේ. එහෙම තමයි අපේ මේ ශරීරය නිහඬ වෙලා
1: තියෙන්නේ.
0: දැන් අද ඔබ ඒකත් දන්නවා. චේන්සෝ එකක් මේ තියෙන්නේ හොඳේ. ඒකත් අර වෘත්තීය මට්ටමේ කැනඩාවේ ගස් කපන වර්ගයේ චේන්සෝ එකක්.
1: හරි.
0: පොඩි චේන්සෝ එකක් නෙවෙයි.
1: හොඳ සද්දේ.
0: හොඳම සද්දයක් තියෙන එකක් තමයි මේ. සද්ද නැතුව තිබ්බට. මිලියන ගාණක් එක තැනකට එකතු වෙච්ච මිනිස්සුන්ගේවත් ලක්ෂ ගාණක් මිනිස්සු සමහරලාට ෂෝස් වල එකතු වෙලා ඉන්නවා. ඔය හાર્ට් බීට් එක හිතන්නකෝ. ඒව එළියට හෙන තරම් සද්ද වුණා නම් කොහොමද කියලා?
1: ආ ඒකනේ නේද.
0: පොල් කඩනවා වගේ තියේ ෂෝ එක ඇතුලේ.
1: ලබ් ඩබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ්
0: ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ් ලබ

0: අපි මෙතන නිකං නිකං
1: අපි දන්නේ නැහැ උනාට තේ ගැන.
0: ඕ ඒක
1: අපි කොහොමත් තේ ගැන දන්නේ අපි දන්නේ සීනි ගැනනේ. අපි සීනි ගැන අර ලොකුට කතා කරන නටක් තමයි නේද? සීනි ඉතින් සීනි. මම මතක රතු සීනි ඔය හදන්න නටපු කාලේ රතු සීනි පොපියුලර් කරන්න ඕනේ කියලා. නෑ සීනි පොපියුලර් කරන්න ඕනේ නෑ කවුරුවත්. සීනි කියන එක හැම විශේෂයෙන් පොපියුලර් කරන්න ඕනේ නෑ. ඒ සීනි තලි තලි කුට්ටි කුට්ටි කන එක අඩු කරන්නයි ඕන.
0: Yes yes.
1: සීනිම කාලා තමයි මේ වෙලා තියෙන්නේ අපිට. පොඩි සීනි කෑමක් නෙමෙයි නේ කන්නේ.
0: කොච්චරද කියනනම් අද වෙනකොට තේකක රසවත් අපි දන්නේ නැති ගානට
1: ලංකාවට එනේවත් ඒ වගේම තමයි. සීනි ගුලි සීනි තලි එන්නේ.
0: හරි.
1: අලුත් ජෙනරේෂන් එක මාර සීනි පාවිච්චියක් තියෙනවා. හිතා ගන්න බැරි ලෙවල් එකක තියෙන එක. පුළු පුළුවන් මිනිස්සු තමන්ගේ දරුවන්ට පොඩ්ඩක් කියලා දීලා හරි හදා ගන්න.
0: ඔව් නේද?
1: ඒකේ තරම් හොඳ තත්ත්වයක් නෙවෙයි කියලා තමයි දැනට කියන්න තියෙන්නේ. ඉතින් තේකක් බොන එක මේ සීනි තලියක් බොන්න නෙවෙයි. තේකක රහක රහක් ගුණක් මොකක්වත් හොයාගන්න අදහසක් නැද්ද? දැන් ඔබ ජෝර්ජ් ස්ටුවර්ට් අවුරුදු අපි කියද්ද ගණන් හදලා කිව්වේ
0: 1000
1: අවුරුදු 200කට කිට්ටුයි කියලා කියව
0: නේද?
1: 200කට කිට්ටු කාලයක් රටවල් 50ක් එක්ක ගනුදෙනු කරන තේකොළ ගනුදෙනුමයි ඉන්නේ. ඒගොල්ලන්ගේම ප්‍රොඩක්ට් එකක් තමයි රෝසකහට. ලංකාවේ අපිට තමයි ඒක ඉන්ට්‍රොඩියුස් කරේ. ඒගොල්ලෝ එකක් කියනවා. රෝසකහට තේකක හරි රහ විඳින්න නම් විනාඩි 2ක්වත් පැහෙන වතුරට තේකොළ දාලා වහලා තියන්න ඕනේ විනාඩි 2ක්. ඇත්තටම විනාඩි 1කමාර පනිනකොට වැඩේ හරි තැනට එනවා. විනාඩි 2ක් කිව්වා අපි තාම පොඩ්ඩක් වැඩියෙන්.
0: ඔව්.
1: ඒ ප්‍රමාණයක් වැඩියෙන් කමක් නැහැ. විනාඩි 1කමාර පැන්නා නම් රෝස කහට එක අන බොන්න පදමට ඇවිල්ලා තියෙනවා.
0: Yes.
1: අන බොන්න පදමට ඇවිල්ලා තියෙනවා. අන බොන්න පදමට. අර රෝස කහට අන බොන්න පදමට ඇවිල්ලා තියෙනවා. එතකොට බොනකොට හරිද? රයිට්.
0: ඔකේ ඔකේ.
1: එහෙම තමයි තේ බොන්නේ. බීලා බලන්නකෝ. ඒක බිව්වොත් එහෙම වෙන එකක් බොන්න බෑලු. ඒක බිව්වොත් එහෙම
0: හරි
1: වෙන එකක් බොන්න බෑලු. අර රහම හොයනවා.
0: අටයි විනාඩි 30යි දැන්.

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න.
2: විසන ඔබට මේ දිනවල සීතලෙදී විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත් කම
3: සතුට රස ගොනු මුසුවෙන කැමවල රස සුරකින
4: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානටම
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අම
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමක
6: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ.

0: ලොතරැයි මණ්ඩලය
1: බජාජ් වීගෝ ජූලි වාසි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි
2: සිටි රෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගා වට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරි රුපියල් 450යි. සාරාස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 170යි. මිරින්ඩා ඉතිරි රුපියල් 105යි. ඊවා ඩ්‍රයි ටෙක්ස් වින්ග්ස් ඉතිරි රුපියල් 130යි. කාගිල්ස්

0: ශ්‍රී.
1: ජීබි බැංකුවෙන් නුබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.

0: හරිගේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සියකෙන් ලෝන් එක ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
2: ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111544500. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111788388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: නාමය.
1: ඉති රියවැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝදරථය තන් මාසික වාර්ෂික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් e-mobility වෙත
2: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රැසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න
3: පරම්පරා ගණ අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
6: සියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රට

0: ඔන්න දැක්කද? සුපිරි නිවේදකයා, සුපිරි ගායකයා.
1: ඇයි එහෙම කරේ? ඇයි එහෙම කරේ?
0: නෑ මං එහෙම හිතල කරා නෙමේ.
1: ඇයි එහෙම කරේ? ඇයි එහෙම කරේ?
0: දැන් මවුන් සිංකනෝට එක කියව කියනා නේද?
1: හරි, වා දාලා ඒ සින්දුව අන්තිමට කියන්න.
0: නෑ මට කියන්න ඕනේ නෑ.
1: නෑ කියන්න ඕනේ නෑ, කියන්න බෑ කියලා කියන්න ඕනේ.
0: ඔයාට වඩා
1: නෑ. මට කියන්න බෑ කියලා කියන්න ඕක.
0: නෑ ඔයාට කියන්න බෑ.
1: මට කියන්න බෑ ඔයාට.
0: මටත් බෑ.
1: බෑ තමයි. බෑ තමයි.
0: කාලිගේ රූෆ් ටොප් එකේ පාටි එකක් දැම්මේ නෑ අරවින්ද.
1: ඕගොල්ලන්ටත් ඉතින් ආදිත්ත ලැබල සින්දු කිව්වොත් තමයි ඕගොල්ලන්ටත් හරිම හුරේ දාන්න හිතෙන්නේ. මේ අහිංසක තරුණෙක් ජීවිතේ ගොඩ යන මහන්සි වෙනවා.
0: හරි.
1: සින්දුවත් කියා ගන්න අමාරු ඇති. නමුත් හැම මිනිහටම හැම හැකියාවම නැහැ. නමුත් මිනිස් උත්සාහ කරන්න ඕනේ. ඒවට තැනක් නැහැ මේ ලෝකේ. මේ කුරිල් ලෝකේ.
0: දේ මුලාවි කියනං. ඒක වැරදු මතක්. කවුද?
1: ඒටි මොඩියුල් රැලක් එක දාවේ ෂෝ එකට. ඈ? සිංගින් වල ටෙක්නික්ස් කියලා જાතියක් ඉගෙනගෙන නැද්ද?
0: අනේ මගේ කොන්දත් එකම නේද මට උණ ගන්න වගේ මට ඕව අහන්න වෙලාවක් නැහැ. මට hina යනවා.
1: කොහොමද මං ලනේ මුලාවි කියනනම් කොහොමද කියන්නේ?
0: නාදේ මුලාවි කියනනම් ගල්. අපි බැලුවා මොකද අරවින්ද අයියා? අරවින්ද බොස්. මොකද මේ?
1: ටෙක්නික්ස් වගේ නිකන් එහෙම
0: ටෙක්නික්ස් එකක් නම් දන්නේ නැහැ. මට ලැජ්ජයි මගේ මූණ දිහා බලන්නේ. මම කොහ මගේ හස්බන්ඩ් නෙමෙයි මගේ ප්‍රෝග්‍රෑම් එකේ මම යන්ත එකෝ. හරි ඒක තමයි කියලා මං
1: ප්‍රෝග්‍රෑම් එක මොකද්ද කියන්නේ? ඔයාගේ මොකද්ද?
0: මං
1: ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකේ නෙමෙයි මම එයාගේ ප්‍රෝග්‍රෑම් එකේ කන වෙලල්ලන් ඉන්නේ කියලා කියන්න
0: තිබුණා.
1: මගේ ප්‍රෝග්‍රෑම් එක. මදයි කරා. ගෙවල් කුලියට දීලා දැන් අයිතිවාසිකම් කියන්නේ නැවනේ දැන්.
0: අරවින්ද අපි ඉස්සර ආවට
1: මද ඔන්න ඒක තමයි කියන්නේ.
0: හරි.
1: ගෙයක් කුලියට දීලා නම් බොහොම කල් අවුරුද්දෙන් අවුරුද්ද ඇග්‍රීමන්ට් අයින් මේව කරන්න ඕනේ.
0: අලුත් කරන්න ඕනේ.
1: නැත්තම් ටිකක් කල් ගියාම කුලියට දීපු මිනිහා ගේ කුලියට දීපු මිනිහට තමයි එළියට බහින්න වෙන්නේ. කුලියට ගත්ත මිනිහා ගෙවල් අයිතිකාරයව පාරට බස්සනවා කොහෙලා හරි. මේ ඉන්නේ. මෙන්න මේ වගේ ඩයල් වලින් ප්‍රවේසම් වෙන්න. ඔටුව රිංගගත්තා වගේ තමයි. මුලින් මෙන්නේ තුත්තිරිගස් අත ගාගෙන.
0: හරි.
1: අඬාගෙන. හා. අනේ රස්සාවක් හොයාගෙන
0: යන්නේ. කවුද මම අඬාගෙන?
1: මේ රස්සාවක් හොයාගෙන යන්නේ මේ සිංගන්නියට. මේ සිංගන්නියට යම් කිසි උදව්වක් කරන්න.
0: හරි.
1: යම් කිසි උදව්වක් කරන්න සර්. මේ රිච්සන් සර් දීපු ලියුමත් මේ අබ්බගාත ඉංගන්නියට මේක බලන්න සර්.
0: හල්ලට ඇත්තක්කනේ බලන්න මේ මගේ මූණේ ඉන්න ඉපදුන තායි නම් ඉන්නවා.
1: හැබැයි ඔයත් එක උපන් දා හිටප හිටපු එකම සතා ඔය ඉන්න විතරයි.
0: මේ වනේ මේ අරවින්ද
1: අපිට සලකලා ටිකක් ලොකු කරගන්න.
0: මදේදී සර් රූෆ් ටොප් පාටිස් දානවා. එතකොට අපි ගොඩක් වෙලාවට සිං කරනවා, එන්ජොයි කරනවා. දැන් අපිට ඒක නෑ නේද? අපි රූෆ් ටොප් පාටිස්
1: ගන්න. ඔයගොල්ලන්ට මොන පාටිද? ඔයගොල්ලන්ට මොන සින්දුද? ඔයගොල්ලෝ සින්දු එන්ජොයි කරන දන්න මිනිස්සු දන්නේ ඔයගොල්ලෝ? ඔයගොල්ලෝ දන්නවද සිංගින් ගයි මෙහෙම? ඔයා දන්නවද සිංගින් ටෙක්නික්ස් එහෙම එහෙම? ඔයා දන්න මොනවද දන්නේ?
0: ටැග් කරනකොට ඒක ඒ වෙලාව ඉවර කරන්න අර.
1: ඇට් එහෙම ඉවර වෙන්නේ නැහැ. මෙතන කෑල්ලක්වත් ඉතුරු වෙන්නේ නැති ගන්න කිව්වොත් තමයි මම සැලසෙන්නේ.
0: ඩිංග ඩිංග ඩිංග ඩිංග යනවා හැම එහෙම එපා.
1: එහෙම තමයි මම. හිතන්න එපා මෙතනින් මේක ඉවරයි කියලා. පටන් ගත්ත විතරයි මේ. කෑල්ලක්වත් ඉතුරු වෙන්නේ නැහැ.
0: මොන අපුරුකම?
1: කෑල්ලක්වත් ඉතුරු වෙන්න කියලා.
0: අක්කා කොහොම ඉන්නවද? මං දා මාමනි අහුවෙන්න
1: කියලා. ආ, ඒ අහිංසක අක්කා ඉන්න විදියට ඒ අක්කා ඒක බලනවා.
0: මම බේරුණා දෙයියනේ, මම බේරුණා.
1: ආ, එහෙමත් හිතේ තිබ්බද?
0: සුර කුමාරෙක් මාව අරගෙන ගියා හොඳට තිබුණා ඒ හින්දා අම්මෝ.
1: හරි. අපි දැකලා දෙන සුර කුමාරය.
0: ඔකේ, මගේ මාතුකාව එක නෙමේ. අපි ඉස්සර මාරු විදිහට රූෆ් ටොප් පාටිස් දානවා. මම බැලුවා ඇයි දැන් නැත්තේ? මට හේතුව හොයාගන්න පුළුවන් වුණා. අපේ රූෆ් ටොප් මාරු විදිහට රත් වෙනවානේ. අර හවස් වෙනකනුත් ඒ රස්නේ
1: හැම අනිත් ඒ පාටි වලට එනේ උන්ට කන්න හම්බෙන්නේ නැහැ.
0: කෑම ගේන්න ඕනේ.
1: ඔව්. ඒ කියන්නේ මුංගික පාටි වලට එන මිනිතු කෑම ගෙදරින් හදන් එන්න ඕනේ.
0: මේක බෙදාගෙන අපි
1: ඒක විල්ලා මුන්දලා ගෙවල් වලට දීලා කන්න ඕන.
0: බෙදා ගන්නවා කෑම.
1: පාටිය මේගොල්ලන්ගේ ගෙදර. ගෙදර උන් ඌ යන්නේ නැහැ.
0: මේක දෙන්නේ හෝල් එකනේ දෙන්නේ අපි.
1: හෝල් එක.
0: රූෆ් ටොප් එක අපෙන්.
1: හ්ම්.
0: හරි ඉතින් ඒකට හේතුව අර රත් වෙන එක. දැන් මට හිතෙනවා මේ අපේ ලංකා ටයිල්ස් අලුතින් හඳුනලා දුන්න කූල් රූෆ් ටොප් ටයිල් එක නම් ඒ ප්‍රශ්නෙට විසඳුමක් කියලා. මේ පාටි දාන එකටම නෙමෙයි මම කියන්නේ.
1: මොකද ඔයාලගේ පාටියට?
0: නෑ ඒක නෙමෙයි. මම කියන්නේ අර රත් වුණාට පස්සේ හවස් වෙනකන් රෑ වෙනකන් රූෆ් ටොප් සාමාන්‍යයෙන් රස්නේ. මට ආයි මාස නැහැ මේ පැත්ත පලාත යන්න. එහෙම ඇති ඔබටත්. හැබැයි ඕකෙ තියෙන ලොකුම ප්‍රශ්න තමයි රූෆ් ටොප් එකක් රත් වුණාම ඒ වගේ විවෘත කරලා තියෙන කොන්ක්‍රීට් එකක් රත් වුණාම ගේ ඇතුළේ ඉන්න බෑ. ඒ රස්නේ දරන්න බෑ. අර ඔක්කොම රස්නේ උරාගෙන කෙලින්ම ගේ ඇතුළට තමයි දෙන්නේ. මේක නවත්තන්න තමයි ලංකා ටයිල්ස් මේ සොලියුෂන් එක අරගෙන ආවේ.
1: ඔයගොල්ලෝ තාම දැම්මේ නැහනේ?
0: තාම නෑ, not yet.
1: ඕ, ඒක තමයි.
0: ඇයි?
1: දාගන්න එපා.
0: ඇයි?
1: අවන් වෙලා යන්න ඇතුළට වෙලා ඉඳගෙන. ඒ රස්නේ ඇතුළට එහෙම අරගෙන ගිය ඇතුළට අරගෙන ගෙදර ඇතුළේ දේවල් තැම්බෙන්න අරින්න.
0: ඇඳම්
1: පුටු මේස කොම තැම්බෙන්න අරින්න ඒ රස්නේ.
0: තමන්ගේ ලොක්කට නේද මේකේ කියව කියන්නේ?
1: තමන්ගේ ලොක්කට.
0: තමන්ට රස්සාව දීපු කෙනාට නේද මේකේ කියව කියන්නේ?
1: කොහොමද කොහොමද මෙහෙම තමයි මේ මේ මේක මේ මේ රඟපානව නෙමෙයි මේ තමයි ඇත්ත தත්ති.
0: දැන් ඔය මෙයාව
1: ඉන්න ගෙදර ඔය දැන් ඉන්න ගෙදර කුලියටනේ අන්තිමට අයිතිකාරයාට එලෝ ගන්න බැරුව නා පවුල. මේ පවුල
0: ගලවන්න බෑ. ඒක අපේ දැන්. ඒක අපේ ගියා.
1: දැන් ඕගොල්ලන් වෙන්නේ ඉස්තර ඕගොල්ලන් නෙමෙයි දෙනකොට ඒ මිනිහක් දේවාල දේවාල ගාන ගියා එලව ගන්න. නීතියේ පිහිට පැතුවා. මොන්න වංගු ගහලද දන්නේ කොහොම හරි අන්තිමට අනේ අර ගෙවල් ඒ ගෙවල් අයිතිකාරය මැරිලා ගියාදත් කොයිද අන්තිමට ඒ හිත් අමාරුවෙන්ම ඊට පස්සේ හිමීට මුන්දලට ගේ අයිති වුණා. ඔන්න ඕකයි උනේ.
0: මාතර are you ready? මාතර මං අද එනවා. දෙන්නම්කෝ.
1: රූෆ් ටොප් ගැන කතාව දැන්. මහන්තේ තියදලා.
0: මේ සීරියස්ලි ඇත්තට එහෙම රූෆ් ටොප් එකක් තියෙනවා නම් නැත්නම් බැල්කනි එකක් තියෙනවා නම් අධික විදියට රත් වෙනවා කියන එක ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනි. මාර රස්නයක් මේ දවස්වල තියෙන්නේ. ඉතින් ඒකට තමයි සොලියුෂන් එකක් විදියට කූල් රූෆ් ටොප් ටයිල් එක ලංකා ටයිල්ස් හඳුන්වලා දෙන්නේ.
1: සමහර අය මම දැකලා තියෙනවා ඔය තනකොළ ඉඳන් වවනවා. දැන් මේගොල්ලන් ඒවලු තනකොළ වල බේර ගන්න
0: බැහැ. කනවනේ අපි කනවනේ.
1: අපිට දෙන්නකෝ කතාව කියන්නේ මොකද්ද
0: ඔය කියන්නේ? තනකොළ ආසයිනි. ලපටිනි
1: අපිට දෙන්නකෝ කතාව කම්ප්ලීට් කරන්න. ඔයා මොකද කලබල වෙන්නේ?
0: නෑ
1: තනකොළ වවනම කන්වත් ඉන්න බෑනේ.
0: නෑ හරි
1: පොඩ්ඩක් ඉන්නව තනකොළ ටික වවලා පෝර දාලා ගන්නකම්.
0: ඇයි ඒ තනකොළ
1: පළවෙනි පිඩල්ලේ නම් කහගෙන යනවා.
0: තනකොළ වවන්නේ රස්නේ නැති කරන්න නේද?
1: එහෙම කරනවා මිනිස්සු. සමහර මිනිස්සු මල් පෝච්චි ගිහින් තියෙනවා.
0: ලොකු ගස් තියෙනවා ගිහිල්ලා.
1: ඊට පස්සේ සමහර අය වහලවල් ගහනවා.
0: ඔව් කිසි ගතියක් නැහැ.
1: ටොප් එකකට වහලවල් ගහුවාම කැතයි ඉතින්. ඒක කිසිම ගතියක් නැහැ ඉතින්.
0: ඔව් අම්බලමක් වගේ ඊට පස්සේ.
1: ඒක නිකන් මහා අර තියෙන මහා මේ ගෝත හෝල් තියෙනවා ඔය.
0: හරි.
1: රිසෙප්ෂන් හෝල් එහෙම රූෆ් ටොප් එකේ තකරන් වහලේ ගහලා. හරි. එහෙමනම් ඔබේ රූෆ් ටොප් එකේ ප්‍රශ්නේ ඔබට විසඳ ගන්න දැන් ලේසිම ක්‍රමය අර කූල් ටයිල් එක අරගෙන ගිහිල්ලා අල්ලන්න. කූල් රූෆින් ටයිල්. රූෆ් මොනවද?
0: රූෆ් ටොප් ටයිල්.
1: කූල් රූෆ් ටොප් ටයිල්. එහෙම තමයි ඔබ ලංකා ටයිල් එකට ගිහිල්ලා කියන්න ඕන. විශේෂිත ලේයර් එකක් තියෙනවා ඉර එළිය ආපහු හරවලා යවන්න. ඇත්තටම එළියත් නෙමෙයි. එළියත් නෙමෙයි මේ හරවලා යවන්න. මේ ඉරේ රස්නේ එන්නේ වෙන විකිරණ වලින්.
0: හරි ඕකේ.
1: ඒ විකිරණේ තමයි ওই හරවල යවන්නේ. එහෙම මටීරියල් තියෙනවා. විකිරණ හරවල යවන. ඒවා ටෙක්නොලොජි පැත්තේ තින් හොඳ හොයාගනි. අද ඒක ටයිල් එකක් වෙනකම් අරගෙන අවිලා තියෙනවා. ඒ ටයිල් එක රූෆ් ටොප් එකට දැම්මනම් ඔය තියෙන රස්නේ භාගයට භාගයකට එහා ඔබට කට් ඩවුන් කරගන්න පුළුවන්. හොඳ සොලියුෂන් එකක් නේ.
0: ඩෙෆිනිට්ලි.
1: ඩෙෆිනිට්ලි. ඉන්න පිළල්ලක් දෙකක් දෙන්නම් තව කකා ඉන්න.
0: මං කතා කරන්නේ නැහැ නේ ඔයගේ මෝඩ කතාවලට.
1: කතා කරන්නේ නැන්නේ මේ කතා කන්දයක් නැහැ දැන්. ආද ගොළු වෙලා ඉන්නේ.
0: හරි.
1: මේ මං ඔය හැමදාම පාර යනකොට දකිද්දී මේ මම දකින්න බයිසිකලයක් තිබුණා. අද මං දැනගත්තේ බයික් එක මොකද්ද කියලා.
0: මොකද්ද?
1: ඒක හරියම නිකන් ස්පෝර්ට්ස් ටච් එකක් තිබුණ බයික් එකක්.
0: හරි.
1: දැන් ලංකාවේ එක එක විදිහේ කෙක් විදිහේ බයිසිකල් ඇවිල්ලා තිනවා. මෙහෙමයි ඒවට මාර ගණන් කියනවා. affordable range එකේ තියෙන හොඳම ස්පෝර්ටි ලුක් එක තියෙන බයික් එක මොකද්ද? Bajaj Pulsar N160. Bajaj Pulsar N160.
0: හරි.
1: Bajaj Pulsar N160 premium. බයික් එකේ මොඩල්ස් දෙකක් ඇවිල්ලා තියෙනවා. මම මේක නිකම් පොඩි මේක ෆීචර්ස් ගැන පොඩි විස්තරයක් කරන්නම්. හ්ම් හ්ම්. බයික්ස් ගැන දන්න අයට.
0: හරි. ඔකේ.
1: බයික් එක ගන්න ඔබ හිතාගෙන ඉන්නවා නම් දවස් කීපයක් යනකම් ඒ බයික් එක ගැන ඔබ පොඩ්ඩක් විස්තර ටිකක් හොයන්න ඕනේ. පෙනුම තමයි ඉස්සෙල්ලාම. පෙනුම ගැන විශේෂ දැනීමක් තියෙන්න ඕනේ. පෙනුම කියන එක ඔබට ටග් ගාලා තේරුම් ගන්න පුළුවන්. මම හිතනවා මේ බයික් එකට මේ අමුතු ස්පෝර්ටි ටච් එක ඇවිල්ලා තියෙන්නේ එයාගේ හෙඩ් ලෑම්ප් එකකින් සහ ඩේ ටයිම් රනින් ලයිට් සෙට් එකකින් කියලා. හ්ම් හ්ම්. ගොඩක් අය මම දැකලා තියෙනවා මේක ගත්ත තරුණයෝ.
0: හරි.
1: මේ ඩේ ටයිම් රනින් ලයිට් සෙට් එකට පරිවා කියන්න කියන්න.
0: හොඳයි.
1: ඒ බයිසිකල ගැන කියනවා. බයිසිකලේ ඒකේ බොහොම හොඳයි.
0: ඔයා කියනවා නැචරල් වෙන්න කියලා පුළුවන් තරම් වැඩසටහන්
1: ඉද. නැචරල්. මෙලෝ සංසාරයක් දන්නේ. අලුත් ප්‍රොඩක්ට් එකක් එන්න බෑ.
0: හැංගෙනවා.
1: ඔළුව වාගෙන ගොළු බෙල්ලෙක් වගේ අස්සේ රිංගගෙන ඉන්නේ. ටික දවසක් යනකම්.
0: හරි හරි හරි. මං ආසාවෙන් අහන්නේ.
1: මෙතන මොකද වන්සික්සි කියලා කියන මොකද?
0: ඩේ ටයිම් රනින් ලයිට් සෙට් එක ඉතින්
1: මොකද්ද? මොකද උතර පරිස්සමින් කියන්නේ? ගිනි පිට වෙනවා ගිනි පිට වෙන වෙලාවක මට පාඩුවේ ජීවත් වෙන්න ඇත්තටම මට ඇස්තකට අහු කරන්න.
0: ඒ කියන්නේ ඒක තියෙන ස්පෝර්ටි ලුක් එක තවත් ස්පෝර්ටි කරගන්නවා සමහරක් බොයිස්ලා ගත්තට පස්සේ බජාජ් පල්ස් එක.
1: මම හරි මාසයි N60 එක යටින් තියෙන ඒකට කියන අන්ඩර්බෙලි එක්සෝස්ට් එක. ඒකෙන් තමයි බයික් එකට පිරිච්ච පෙනුමක් ඇවිල්ලා
0: තියෙන්නේ. ආ ඔකේ.
1: ඒ බොඩි කිට් එක මෙහෙම යට ඉඳලා උඩට එන්නේ. ආයේ නිකම් අපි නිකම් බලනකොට අර රේස් ට්‍රැක්ස් වල පදින බයික් එකක පෙනුමම මේකට ඇවිල්ලා තියෙනවානේ.
0: වව් නියමයිනේ.
1: ඒ පෙනුමම අරගෙන ඇවිල්ලා තියෙනවා බජාජ් පල්ස් N160 එකට.
0: ඔකේ.
1: මේක 160 කියලා කියන්නේ මේක 160 cc එන්ජින් එකක් මේකේ ඉන්නේ. ඩුවල් චැනල් ABS සිස්ටම් එකක් සාමාන්‍යයෙන් මේ කැටගරියක බයික් එකකට ඩුවල් චැනල් ABS සිස්ටම් එකක් සේෆ්ටි එකට එනවා ඉතාම අඩුයි. නමුත් බජාජ් පල්සර් N160 එකට ඇවිල්ලා තියෙනවා. බයික් එකක සේෆ්ටි ෆීචර්ස් කියලා කියන්නේ ඒවා හොය හොයා ගන්න ඕනේ. බයික් එකක් ඔබ ගන්නකොට ලස්සනට අමතරව හැම වෙලාවෙම බලන්න ඕනේ මේකට දීලා තියෙන සේෆ්ටි ෆීචර්ස් මොනවාද
0: කියලා. හරි.
1: මෙලෝ දෙයක් දන්නේ ඔහේ අහගෙන ඉන්නවා. කාගේ හරි වැරදි හොයන්න නම් එනවා දික් කරගෙන. ටයිතින් හිතන අස්සනේප දෙපිටින් යන්න දෙන්න ඇත්තටම.
0: නෑ මට අද ඔය ඉවරද බජාජ්
1: නෑ නෑ ඉවර නෑ තාම. මේක එළි වෙනකම්ම කියන්නේ ඉන්නේ.
0: ඉතින් අපි ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ බයික්ස් ෂෝරූම්ස් වලට ගියොත් ඔයගලන්ට බජාජ් පල්සර් ඩෙෆිනිට්ලි
1: එන අමාරුක කාරණා
0: ඔයගලන්ට බලන්න පුළුවන්
1: කොයි රයිඩර් ඔකට පුතේ යන්න ඕනේ අපි යන්න ඕනේ
0: ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ
1: ඔච්චම ගිලෝ ඉති
0: බයික්ස් ඉදරන් ෂෝරූම්ස් බලන්න පොඩි රයිඩ් එකක් යන්න.
1: හෙනාන අමාරු දෙයක් හොයාගෙන කතා කරන්නේ ඔයා. කවුරුත් ඉතින් අන්නරට ඉන්නෝ. අන්න මුල්ලට. තනේ තියන්න ඉගෙන ගන්න ඕනේ. මේකේ රයිඩින් මෝඩ්ස් කීපයක්.
0: හරි.
1: රේන් රෝඩ්. ඕෆ් රෝඩ් කියලා මෝඩ් එකක් තියෙනවා.
0: රේන් රෝඩ් ඕෆ් රෝඩ්.
1: ඔව්. තව තියෙන රේන් ගෝ වේ කියලා මෝඩ් එකක්. මෙව ඒවත් විශ්වාස කරනවා. කටත් ඇරිලා. කටම අහගන්න. එහෙම එකක් නැහැ.
0: හරි.
1: මේක තියෙනවා gold look upside shock absorbers.
0: Okay. Shock absorbers.
1: හ්ම්. Shock absorber එකක් තිබෙනවා.
0: ඒවන කියන්නේ shock absorber.
1: හරිද?
0: හරි.
1: Turn by turn navigation. තාම මොනවද ඉතින් ඔබට ඕනේ? ඔක්කොම ඉතින් එක දවසේ කියන්න බෑ.
0: බොයිස් ඔන්න ඇවිල්ලා තියෙන්නේ බහන්ඩේ.
1: ඉතින් මේක ගිහිල්ලා බලන්න.
0: හරි.
1: මේකේ කලර්ස් රේන්ජ් එකක් ඇවිල්ලා තියෙනවා. මෑත කාලීනව මම දැකපු මොඩිෆයි කරන්න පුළුවන් ඊළඟ ලෙවල් එකට එනකන් කියලා කෙනෙක් බයික් එකක් හෙව්වොත් එහෙම හොයනවා නම් ඔබට බජාජ් පල්සර් N160 එක මසුරන් බයික් එකක් පටන් ගන්නවා. නමලක්ෂ හැත්තහතර දස් නවසය පණහයි. එකට ඩිස්කවන්් එකක් හම්බෙනවා.
0: හරි.
1: පල්ස 160 ප්‍රීමියම් එක නමලක්ෂ අනු නමදස් නමසය පණහයි. ඒකටත්ලකු ඩිස්කවන්්ටක් හම්බ. ඩිස්කවන්් කළ මේ දවසර දෙන්නේ ඩේවිඩ් පිරිස් ෂෝරූම් එකට ඔබේ අන්නඕනේ අදහෙටම. රේන්ජකම බලන්ද.
0: හරි.
1: හැම බයික් එකකම කලයකින් සෑහන ලොක වෙනසක් වෙනවා බයික් එකේ පෙනුමට. එකෙනගේ චොයිස් කනෝ තමයි තෝර ගැනීම. මම නං ආසයි සුදු එකකට. ඒ මට තියෙනවා සුදු එක මං ආසයි රතු පාට පොඩි ඇක්සන් තියෙන පොඩි ස්ටිකරින් පාරක් තාලා එහෙම හදාගන්න. ඩෑෂ්බෝඩ් එකත් හරිම ඒගොල්ලන්ගේ ඩිජිටල් පැනල් එකත් හරිම ස්ටයිලිෂ් විදිහට තමයි හදලා තියෙන්නේ.
0: ලස්සන ඇතරම ලස්සනයි. ඕකේ මේ මං අද වැඩ ඉවර වෙලා කෙලින්ම යන්න කියලා හිතුවා ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් එකට. මොකද මට පොඩ්ඩක් නිින්ද අඩුයි අරවිඳ පහුගිය දවස් ටිකේ මම පොඩ්ඩක් චෙක් කළ බැලුවා මට නිින්ද යනවා අඩුයි. මොකද්ද මං
1: කාටවත් ගවන්නත් එන්න ලැස්තිනවා
0: කාටවත් මම වැරද්දක් කළත් නැහැ.
1: මේ මොෂනලි ආපුවා මම ඉතින් පොඩි සතුටුත් ආවා. ඉතින්වත් මේක ඉවරද කියලා නැහැ.
0: නෑ අද මම ගිහලා බලනවා මට ගැලපෙන මැට්‍රස් එක මොකක්ද කියලා. දැන් අපි කොච්චරවත් සල්ලි දීලා මැට්‍රස් ගෙදරට අරගෙන ආවත් අපිට හරිය නිින්දක් යන්නේ නැත්තම් කොච්චර සල්ලි වේදන් කරලා
1: හැම වෙලාවෙම ගිහලා මැට්‍රස් අරන් එනවද?
0: නෑ එහෙම නෙමෙයි අපි දැන් ගත්තනේ. ගිය අවුරුද්දේ ගත්තනේ මැට්‍රස් වගේ. නෑ ඉතින් ඒ අවුරුද්ද පුරාම අපේ එච්චර අපිට අපේ
1: මැට්‍රස් ගත්තා ඔයගොල්ලෝ ගිය අවුරුද්දේ?
0: ඔව්.
1: මේ අඟලේ අඟලේ පොඩි පොඩි මේ පොතු වගේ ඒවද ඔගොල්ලෝ මෙට්‍රස් කියන්නේ? මෙට්ට කියන ඒවා දැකලා නැද්ද?
0: දැකලා තියෙනවා උසේ.
1: මේ අඟල් 12 13 14 ඒ සයිස් මෙට්‍රස් එන්නේ.
0: ඈ? සීරියස්ලි? එච්චර උසේව?
1: ඔයිට වඩා හොඳ කඩදාසි දාලා දාගත්තා නම් ගවලු ලෝකෝ.
0: ඒක තමයි මං
1: කියන්නේ. ඉගෙනගෙන නැහැ නේද මෙට් එක ගැන කම ගැන?
0: මෙට්‍රස් ගැන ලොකු අයිඩියා එකකුත් නැහැ බලන්
1: ගියාම. අර ඉස්සර තමයි මේ වගේ පොතු වගේ මෙට්‍රස් පාවිච්චි කරේ. මෙන්න සයිස් අඟල් 12 13 14 මට්ටමේ වයින්නේ.
0: අපි කොහොමද නේ අඳුරට නගින්නේ?
1: පිලෝ ටොප් එකත් ඔක්කොම දාලා කරලා ගත්තම ලක්ෂරි පිලෝ ටොප් එකක් නේ තියෙන්නේ.
0: හරි.
1: අපි ඊයේ කතා කරා ඒගොල්ලන්ගේ ওই තියෙන ස්පෙෂල් මෙමරි ෆෝම් එක ගැන. ඔබ ගන්න ඕනම මෙට්‍රස් එකකට ඒ මෙමරි ෆෝම් එක ඔබට ඇප්ලයි කරලා දෙන්න කියලා කියන්න පුළුවන්. ඒගොල්ලන්ගේ තියෙන ටෙක්නොලොජිස් කීපයක්. බයෝරිදමික්ද, ග්‍රැෆීන්ද,
0: කූලද,
1: කූලද,
0: රොමෑන්ස්ද,
1: රොමෑන්ස්ද, ආරෝග්‍යද, මොකද්ද කියන්නේ?
0: මං කියන කියන එක කියනවා.
1: ඔයා කියන එක කියනවා නෙමෙයි, ඒකේ තියෙනේ අපි මේ කියන්නේ. ඔයා මොනවද කියන්නේ?
0: කූලක රොමෑන්ස්කෝ රොමෑන්ස් කියලා. අනේ මන්ද.
1: මේ මොන අසනීපකාරයද මේ?
0: ඒකනි කිය ගෙදර යවන්න කියලා මතයි.
1: මේ මොලේ මාන්ද මැදිච්ච පොරවල් ගෙනහැල මේක තෝර දාන්නේ.
0: හරි ඒ ඕන જાතිකින් ඔබට තෝරගන්න.
1: ඔයාලට මාන්දමද?
0: මාන්දමද?
1: ඕකට තමයි මාන්දම කියන්නේ. මං හිතන්නේ මාන්දම හැදේ.
0: තනියෙන් hina යනවා.
1: මාන්නංකාරයෝ. සෝතේරවලද මාන්නංකාරයෝ ෂෝ කරන්න ඇවිල්ලා අපි.
0: දැන් ඔයා ඊයේ අපිට කිව්වා දැන් ඔය එක එක જાති කිව්වට අපි මොකද අපිටම ගැළපෙන එකක් ඒ මේ කූලර් එකේ මේක ඇල්ල අපිට ඕනේ මෙන්න මේක අපි ආසයි රොමෑන්ස් එකේ මෙන්න මේ විදිහට. එහෙම අපිට එකතු කළා මෙට්‍රස් එක හදාගන්න පුළුවන් කියලා.
1: මුළු සේරම එකතු කරන්න බෑ.
0: හරි.
1: ටෙක්නොලොජිස් කීපයක් එකතු කරන්න හැබැයි පුළුවන්.
0: පුළුවන්. ආ ඕකේ.
1: ඒ මුළු මෙට්ට කඩේම තියෙන මේක එකතු කරලා එක මෙට් එකකට දාලා ගන්න බෑ. මේක මේ කාගල්ස් එකට ගිහලා බඩු අරන් එනවා නේ.
0: හරි.
1: ඉතින් කතා කරලා වැඩක් නෑ මේවත් එක්කනේ ඉතින් අපි මේ කතා කරන්නේ. මේවට ඉතින් මොන මෙට්ටද? මේ මොන මෙට්ටද මේවට?
0: පැදුරක් දාගෙන නිදා ගන්නවා
1: නේ. අනේ ඔව් මේ ඔයා මිස් මේ මෙට්ට හොයන්න යන්න ඕනේ. ඔයා ඔය අන විදිහට තව ටිකයි නේ. ඔය ගිහින් ඔය විදිහට නිදා ගන්න. ඕ ඕකේ මොමම ඉවර වෙලා. ඉවර ඉවක ඉතොරේ ඉවරයි.
0: මං ඉවරලා කියන්නේ ඉතින් ඔයත් ඉවරයි.
1: ඉවරයි.
0: මං ඇදගෙන යන්නේ යන තැනකට. හරි අපි කතාව අනේ අනේ කතාවට එන්න ගරුවෙන්දෝ මගේ පස්සේ මේ නිකන් එල්ලිලා එල්ලිලා එන්නේ නැතුව. අපි කතා කරමුකෝ වැලන්ටයින්
1: ඔයත් පස්සේ එල්ලිලා මම නැකරක් පස්සේ.
0: මේ සීරියස්ලි මගේ නිින්ද හරීම අඩු වෙලා තියෙනවා මගේ.
1: අපිට අපිට මොකද වගේ නිින්ද අඩුද?
0: මොකද වැලන්ටිනෝ ඉටලි කියන්නේ ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ඒගොල්ලන්ට ඕනි මැට්‍රස් විකුණන එකට ඒක එක වැඩක් ඒගොල්ලන්ගේ. හැබැයි නිින්ද කියන එක අපිට දෙන එක තමයි ඒගොල්ලන්ගේ මූලිකම මූලික අවශ්‍යතාවය. ඒකයි අපිට පොඩ්ඩක් ගිහිලා නැප් එකක් දාලා පොඩ්ඩක් බලන්න කියලා කියන්නේ. අපේ එක එක ප්‍රශ්න තියෙනවා නිින්ද නොයන හේතු. ඒවට උත්තර තියෙනවා ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ගාව.
1: ඕගොල්ලෝ නිින්ද නැත්නම් ඕගොල්ලෝ පහුගිය කාලේ කරපුවාට කෑනීමිනේ එකතු පිරමීඩ ජාව ආරම් මේවා මේ ඔක්කොම කරානේ පිරමීඩ කාරයෝ නැත්ත ආ මල්ලන් ගියත් නැන්නේ මේ ගොල්ලෝ
0: අම්මෝ ඇත්ත කියලා හිතයි හරි දැන් වෙලාව දෙනවා මෙයයි

0: දහස් විසිපහසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් තීමුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින් ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා. අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
2: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොතල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක්
3: කරා. අර ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: කප්ලික වර්ධන ටෙක්ස්ටයිල්ස්. කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. බර්ගර් කින්ග් වෙතින් රසමනස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති බර්ගර් කින්ග් එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112123123.
1: අපොස සාමාන්‍ය පිළිම පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 0112544500. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
4: කඩුවෙල නගරයේ මැද New Bypass Road එකේ ඉදවන Tallest and Safest Apartment Experience එක. OZ නිවාස ඒකක 352ක්. ශ්‍රී ලංකාවේ විශාලතම rooftop garden එක සහ lifestyle facilities රසක් සමග 2 and 3 bedroom apartment එකක් මිලියන 35 සිට ඉහළට. පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග. වැඩි විස්තර සඳහා 0701347777 Prime සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතල.
5: ඔරිජිනල් ක්වොලිටි භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech Solutions වෙතින් Asta Toner, HP, Canon, Brother, Epson, Xerox සතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Asta Toner ඔරිජිනල් වගේම ක්වොලිටි වියදම 50%ක් දක්වා අඩු කරගන්න. දැන්ම අමතන්න 0777-133-021 Asta Toner Print Smart Save More.
6: 98.2 98.4 දිවයි.

0: ගත.
1: උදේ 9:00 විනාඩි 5යි.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් asset line finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. asset line finance 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: किया था टॉप स्टोरी
1: डेंगू रोगीन संख्या 71890 ඩෙංගු මරණ සංඛ්‍යාව මේ වන විට 48ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 69,951ක්. ජූලි මාසයේ ගත වූ දින 14 තුළ පමණක් ඩෙංගු රෝගීන් 14,572 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. ඉදිරි සති දෙක තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම තවදුරටත් ඉහළ යා හැකි බවයි එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේ. මෙම දිනවල ඩෙංගු මදුරු කීටයන් සහිත ස්ථාන වැඩි වශයෙන් වාර්තා වීම එම තත්ත්වයට හේතු බවද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.
2: දැන් මේ රෝගීන් වාර්තා වෙන්නේ ඇත්තටම සතියකට දෙකකට ඉස්සෙල්ලා මදුරු දෂ්ටනයට භාජනය වෙලා වෛරසය ඇඟට ඇතුල් වෙලා ඒ රෝගය හැදිච්ච අය තමයි දැන් මේ වාර්තා වෙන්නේ. දැන් මේ කීටයෝ ඉන්න තැන් නිසා තමයි ඉදිරි සති දෙක තුළ රෝගීන් ඇති වෙන්න හේතු වෙන්නේ. ඒක තමයි අපි මේ කියන්නේ පිළිතුරු කිරීම ඉතාමත් වැදගත්. ගතවෙච්ච සති දෙකක් තුනක් තුළ මේ රෝගය අවම කර ගැනීමට
1: දැන් තවත් දේශීය පුවතක්. මේගමුව බන්ධනාගාරයේ සිද වූ ගැටුම සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේ අධිකාරීවරයා ඇතුළු නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ මානව හිමිකම් කොමිෂන් සභාව විසින්. එහි කොමසාරිස් නිමල් පුංචි හේවා සඳහන් කළේ ඊයේ දිනේ මේගමුව බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සහ තුවාල ලැබූ රැඳවියන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි. මේගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ සහ අද අලුයම මිය ගියා. ඒ අනුව බන්ධනාගාර ගැටුමෙන් මේ වන විට මියගොස් ඇති සමස්ත නිලධාරීන් සංඛ්‍යාව දස දෙනෙක්.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.1 98.4

0: මන් සිින්දු කියන විදිවා කොහොන වෙන්නේ මට මනවතක නෑ දැන්
1: මටත් මතක නෑ
0: එමක බයද
1: ලෙඩෙක් ලෙඩෙක් මල
0: සතර පෙරණිමිති බලමින් කරන සෝ එකක් බටත් පරිවර්තනය වෙලා තිය නොනේද
1: හනිවාරෙන්
0: මහල්ලෙක්කෝ මහල්ලි මැහැල්ලක්
1: මහල්ලක් ලෙඩෙක් මලකදක්
0: තවටික දවසකින් ඉතින් මොකද කරන්න ඉතින් ඔහොම තමයි නේද ඉතින්
1: ජීවිතේ අනිත්‍ය මෙනෙහි කරන්න දරුවා
0: දැන් දැන් අර කිසිම අර අර මේකප් වලින් වහන්න බැලුවා දැන්නම් තට්ටුවක් දෙකක් මහතට සිමෙන්ති අනලා ගයවත් ඒ අතරිනුත් කැතපේන මට්ටම ගද
1: ඇවිල්ලා තියෙනවා ඔයරි ගන්න අරවින්ද ඉස්සර මගේ දැන් ඉස්සර කතා තියෙන දැන් මා දැන් මහලුපියේ
0: හැමදේම කියන්නේ ඉස්සර ඉතින් අපේ කාලේ සාමාන්‍යයෙන් මම තාම කියන්නේ ඔය දන්නවද මගේ දැන් වැඩ එහෙම නෑ
1: නෑ මම ඉස්සර
0: ඉතර ඉතින් මතකද
1: මේ ඉස්සර පාටිස් වලට ගියාම සමහරක් ලස්සන බොයිස්ලා ඉන්නවා මගේ හිත ගන්න ඒගොල්ලෝ ඉතින් එක එක දේවල් කරනවා ඉතින් මමත් පොඩ්ඩක් ඒගොල්ලන්ට පොඩි හිඟියක් දෙන්නේ මෙන්න මේ විදිහට තමයි
0: ඉස්සර ඉස්සර
1: ඉස්සර
0: දැන් නම් ඒ බොයිෆ්‍රෙන්ඩ් ලගෙන ඒකොල්ල මැරිලා ගොඩාක් කාලෙ නේද
1: ඔය ඒගොල්ලෝ අකරණ කතා ඉතින් මං කරන්නේ මං බොරුවට මට ඩේට නෑ වගේ
0: විනාඩි පහක් තනියෙන් කතා කරගන්න
1: බෑනේ
0: කාලේ ඉවරයි මම මෙතන විනාඩි දෙකකට තප්පර 10කට මයික් එක වැහුවා නම් ගෑණිකි ඔක්කොම සෙල්ලම් ටික ඉවරයි
1: මට මේ ටික කියලා ඉවර කරගන්න නැත්නම් ඔයාට තමයි ඕව දුක හිතෙන්නේ හොඳේ අනේ අර කෙල්ලට කතා කරන්නවත් දුන්නේ නැහැ
0: අනේ මට නම් දුකක් නැහැ
1: දැන් මට එයාත් එක්ක කතා කරන්න ඕන මම පොඩි ට්‍රික් එකක් පාවිච්චි කරන මයික පාට මගේ ඩේට ඉවර වුණා
0: අපි දෙන්න ෂෝ එක කරමු හෙට ඉඳන් මේ හෙට මේ හෙට මේ ඉවර වෙයි වගේ මේ වා රංගන උන්ට ලස්සනට හඳ බලඳගෙන ඉන්න ඕනේ නේද beautiful la hondai
1: hondai
0: hondai yeah right right the posture ko hondai taruna kama matama galapena e taruna gati e okkoma thiyena nangida hari wa wa dan kiyana yanako api ada denata me ada chance
1: chance ekak denna nangi okay irupase mama karanne data naha wage hasirila man eyata kiyana excuse me mata hot spots chutak danada
0: hot spots me parana vihiru karanna oya ehema mewa karanne pahari advance mewa karanna ona mewa karang yana karang yana oya antim paya deka thuna oyata gahanna mahawa ekka
1: එයා තමයි මට මුලින්ම හජ් 15 ගැන කියලා දුන්නේ. එදා ඉඳන් අද වෙනකන් මම හජ් 15 හින්දා මට කාගෙන්වත් ඕනේ නෑ ඩේට චුට්ටු චුට්ටු ඉල්ල ගන්න. රුපියල් 1199 එකට මගේ ඩේට කම්ප්ලීට් වෙලා තියෙනවා. සෝ අරවින්ද ඔයා මට නිකන් හොට්ස්පොට් දෙන්න ආවට මට ඕනේ නෑ. ඕකේ මම හජ් 15
0: වෙලා. අපි නම් මේ මේක මේ ගොර කලොද වලට මේ මේ හොට්ස්පොට් අන් දෙන්න.
1: ඔන්න මගේ හොට්ස්පොට් දෙන්න. මගෙන් දෙන්න.
0: හරි. අපි නම් දෙන්නේ නෑ මේ කොහෙවත් එන්නේ නෑ. මේ හොට්ස්පොට්.
1: දැන්
0: ගොඩාක්ම ඕල්ඩ් ඕල්ඩ් මේ ඒන්සන්ට් මම කතා කරන්න කැමති LOLC රන් සවි රන් ණය සේවාව.
1: වව් සුපිරි.
0: රන් සවි රන් ණය. අපි බලමු අපි මේ රන් සවි හරි නම් වෙනස් වුණාට වැඩේ ගැන අපි දන්නවනේ. මොකද්ද මේක සාමාන්‍ය තියෙන සේවාවකට වඩා මේක වෙනස් වෙන ක්‍රම මොනවාද? දැන් අදට උනත් අපි කොහේ හරි ගිහිල්ලා අපි සල්ලි තියන කාලේ ඒ සල්ලි නිකන් ඔහේ සල්ලි හැටියට තිබුණා නම් වියදම් වෙන්න තිබුණා නේද කියලා හිතලා මොලේ කල්පනා කරපු මිනිස්සු රත්තරම් බහන්ඩවල ඒ සල්ලි ආයෝජනය කරා.
1: ඕකේ.
0: සමහර ඉඩ කඩන්වල. නමුත් ලේසියෙන් ඉඩ කඩන්වලට වඩා බොහෝම ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් තමයි
1: රත්තරම් වල ආයෝජනය කරන එක.
0: උදාර ගාස්තු ගෙවන්න ඕනේද?
1: නෑනේ.
0: ඈ? තව රත්තරම් බඩු ගන්නකොට උදාර ගාස්තු ගෙවන්න
1: ඕනේ? නෑනේ මුකුත් නෑනේ.
0: නෑ. ඔයාට තියෙන්නේ තියෙන සල්ලියක රත්තරම් බඩු අරන් දාලා තියාගන්න එක. හිතන්න මේවා. එහෙම දුරදිග කල්පනා කරලා මැච් එක ගහපු මිනිස්සු ඉන්නවා. දැන් මේ මිනිස්සුන්ට සල්ලි අදිසියක් ඇවිල්ලා තියෙනවා. ක්‍රම දෙකක් තියෙනවා. ඕන්නම් ලෝන් එකක් ගන්න පුළුවන්. නැත්තම් තමන්ගේම රත්තරම් බාර දීලා ඒකට against අපිට ඕන කරන මුදල ගන්න පුළුවන්කම තියෙනවා.
1: Right.
0: කොයි එකද කියන්නකො හොඳ? කොයි එකද හොඳ?
1: Second.
0: දෙවෙනි එක. තමන්ගේ රත්තරම්. තමන් කාටවත් ණයක් තුරක් වෙන්නේ නැහැ. ඒ ටික තියලා ඒකට against ඔබ ගන්නත් රත්තරම් ඒ කාලේ. දැන් මේ කාලේ රත්තරම් තියලා ඔබ සල්ලි ගන්නවා කියන්නේ ලොකු සල්ලියක් ගන්න පුළුවන්.
1: Yeah.
0: ඔහොම ගන්නකොට ඒගොල්ලෝ රන් බාණ්ඩ පරීක්ෂා කරනවා නේද? මේවා ඇත්ත රත්තරම් බඩුද කියලා. අපි දන්නවා ඔබ අවංකයි. නමුත් ඔබට රත්තරම් විකුණපු අය අපි අවංකද කියලා හරියටම කියන්න දන්නෙත් නෑනේ. ඒ නිසා රන් බාණ්ඩ චෙක් කරන එක ගැන අපිට මොකක්වත් කියන්න බෑ. ඒවා චෙක් කරන්න ඕනේ.
1: හරි.
0: අනිත් තැන්වල කොහොම වුණත් අදටත් LOLC finance එකේ රන් බාණ්ඩ පරීක්ෂාව කරන්නේ නවීන තාක්ෂණික ක්‍රමවේද පාවිච්චි කරලා ඔබේ රත්තරම් බාණ්ඩවලට කිසිම විදිහක හානියක් නොවෙන. ඉස්සරම සූරලත් බලලා තියනවලු. ඉස්සරම සමහර තැන්වල සූරල බලනවලු සංයුතිය. ඉතින් ඩැමේජ් වෙනවා.
1: ඒකනේ.
0: දැන් එහෙම නැහැ. LOLC finance එක ඉදා ඉඳලම අලුත් තාක්ෂණික ක්‍රමවේද තමයි පාවිච්චි කරේ රත්තරන්වල සංයුතිය බලන්න. ඔන්න දැන් ඒ ප්‍රශ්නෙත් හරි. ඒගොල්ලෝ තමයි ඉස්සෙල්ලාම මේ ඒගොල්ලන්ගේ රන් අය සේවාව ඩිජිටල්කරණය කරන්නේ. අපි හිතමු දැන් ඔන්න රත්තරම් බාණ්ඩ ටික තියලා LOLC finance එකෙන් ලෝන් එකක් අරගත්තා. ටික දවසක් ගෙවාගෙන යනකොට ඔබට ආයිත් පාරක් ඕමනා වෙනවා මේ. ටික දවසක් ගෙවාගෙන ගිහිල්ලා.
1: හරි.
0: තව සල්ලි ටිකක් ඕන වෙනවා. දැන් මුලදිත් ඔක්කොම සල්ලි ටික ගත්තේ නැහැ. ලක්ෂ 10ක් 15ක් ගන්න පුළුවන්කම තියද්දි ලක්ෂ 3යි 4යි ගත්තේ. අවශ්‍ය සල්ලියනේ ගන්නේ. හැබැයි මෙන්න ටික දවසක් ගෙවාගෙන යද්දී ආයිත් පාරක් තව ලක්ෂ 2 3ක් ඕමනා වෙලා තියෙනවා.
1: එතකොට තව රත්තරම් බඩු ටිකක් ඕනේ.
0: නෑනේ. ඇප් එකෙන් ඔබට අත්තිකාරම් මුදල ආයි අලුත් කරලා ඔබේ account එකටම දාගන්න පුළුවන්.
1: වව් සුපිරි.
0: ඒ account එකෙන්ම ගෙවන කෙනෙකුට ගෙවන්න පුළුවන්. ඔබ ආයිත් පාරක් LOLC finance එකට එන්න ඕනද මේක කතා කරගන්න? නෑ ඕනේ නෑ. මේක ඔබටම කරගන්න පුළුවන්. හොඳ නැද්ද? පොලිය ගෙව්වා තව අත්තිකාරම් මුදලක් ගත්තා. හොඳ නැද්ද?
1: හොඳයි. හොඳයි හොඳයි අනිවාර්යෙන්.
0: සමහර මිනිස්සුන්ට දැන් ඔයා රත්තරන් බාණ්ඩ ටික දුන්නා මේකේ වටිනාකමට ඒගොල්ලෝ ලක්ෂ 10ක් 15ක් වුණත් ගෙවන්න පුළුවන් වුණාට ඔයාට භාගෙට එච්චර ඕන වෙන්නේ නැති වෙන්න පුළුවන්. වාට ඒ වෙලාවේ ඕනකම තිබුණේ ලක්ෂ 5ක් 6ක් වෙන්න පුළුවන්.
1: Yes.
0: හැබැයි මාස 3 4ක් යනකොට මොකක් හරි තව වැඩක් සෙට් වෙලා ආයි පාරක් තව ලක්ෂ 5ක් විතර ඌමනා වෙන්න පුළුවන්. කලින්ම අප්‍රූවල් දීලානේ තියෙන්නේ. මේක ඔන්ලයින්ම ගෙදර ඉඳන්ම වැඩිපුර අත්තිකාරම් මුදලක් කෙලින්ම account එකට බාගන්න පුළුවන්. කොහොමද වැඩි?
1: මරු. මාරයි. නියමයි. එල එල කිරි.
0: ඉතින් ඒ විතරක් නෙමෙයි.
1: හරි.
0: සාමාන්‍යයෙන් තමන්ගේම රත්තරම් බඩු උනත් උගස් තියන්න ගියාම මිනිස්සු මහා අමුතු විදිහට හිතන්නේ. ආ දැන් රත්තරම් බඩුත් තියන්න වෙලා නේද? බොහෝම අමාරුවෙන් වෙන්න ජීවත් වෙනවා ඇත්තේ.
1: හැලි හදිසි හරි ෆොටෝ එකක් හරි දැක්කොත් හැලි 100 ගානට ලියනවා.
0: අනේ කොහොම හිටපු මිනිස්සුද? ඒ මිනිස්සු තමයි මොලේ තියෙනම වැඩේ කරලා
1: තියෙන්නේ.
0: සල්ලි තියෙන කාලේ රත්තරම් බාන් මේ රත්තරම් බඩු හදාගෙන.
1: ඔව්.
0: ඒ වුණාට මිනිස්සුන්ට පේන්නේ අනේ ඉතින් දැන් ඉතින් වැටිලානේ. ඒකනේ මේ රත්තරම් බඩු ගන්න.
1: ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද උනේ?
0: ආසෙදි දෙන්නටම මොනවා වෙනවා නම් අමුතුවෙන් Facebook එකේ ලියන්න ඕනෙ මේ. ඒ නිසා එතනට රන් ආභරණ උගස් තියන්නේ නායගේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න. ඒක බොහොම රහසිගතව ඒ වැඩේ කරලා දෙන්නේ ඒගොල්ලන්ගේ වැඩසටහනක් හැම වෙලාවෙම තියෙනවා. රන් බහන්න කොයි වෙලාවකවත් අනිත් අයට පේන තැනකද උගස් ගැනීම අත්තිකාරම් දෙන එක කරන්නේ නැහැ. ඒක කරන්නේ වෙනමම සෙක්ෂන් එකක් ඇතුලේ. ඒක කවුරුවත් දකින්නෙත්
1: නැහැ.
0: LOLC finance.
1: රයිට් සමනෙන් අරවින්ද මට ඕනි බෝගහ විල අපේ මුළු ගමම ලස්සනට තියනවා දකින්න තමයි මං හරිම ආසදේ.
0: බලමු බලමු ඉතින් මම බලන්න නේද.
1: ඔය මොකක් බලන්න?
0: මං බලමු ඉතින් ඔය දුෂ්කර ඒරියාස් වලටත් අපි මොනාරි කරන්න හිතාගෙන ඉන්නවද?
1: මං හිතනවා අපි මුලින්ම අපේ වහල ගැන හිතුවොත් හොඳයි කියලා. අපේ
0: වහල තියනද මේ පැත්තේ මේ වට?
1: නෑ අපි වහල නෑනේ. වහල් නැතුව ගෙවල්
0: නෑ. මට කියන්න මරේ මේ පැත්තට අපි ඇවිල්ලා නෑ ගොඩක් දුෂ්කර පළාතක්නේ.
1: බෝගහ විල ඇවිල්ලා නෑ.
0: බෝගහවලකවත් බෝගහවිලනේ කොහොම කිව්වත් බෝගහවිල
1: හරි දෙයි තින එකට
0: උපන් තේකට ආපු නන්දනේ බෝගහවිල
1: හරි අපි මේ කලම්බෝ ඉන්න අයනේ අනේ ඉතින්
0: නේද අපි ආලා දිනේ බේබෝ කොහොම වෙන අපේ ඔළුවේ තියන්නේ බෝගහවිල
1: ආ මට අමුතු
0: කතා කරන්නේ කේම්බ්‍රිජ් වල යනකොට යනකොට බෝගහවිල වගේ වෙනස් කළා ඒක
1: ඇත්තට මම බැලුවා දැන් පොඩක් වලල නගර අලංකරණය කරන්න ඕනි පොඩක් බැලුවාට පස්සේ මේ ගිවල් වල වහල තමයි හරිම කැතට පේන උඩින්නම් ෆොටෝ එකක් ගත්තත් නිකන් එක එක දියසෙවල බැඳිලා පාසි බැඳිලා නේ හරිම අවලස්සන වෙලා තිනවා වහල ගොඩක් කට්ටිය මේවා සුද්ධ බුද්ධ කරලා ආයි පේන්ට් කරනවා ඔය වගේ වැඩ කරනවා අපි ඕන තරම් දැකලා තියෙනවා මේකට දීර්ඝ කාලීන
0: විසඳුමක් නැහැ හරි මම දැකලා තියෙනවා මම ගොයි සමහරට weekends වල වගේ මම helicopters වල යන වෙලාවල් වල
1: තමයි මේ අරවින්ද මට එපා වෙනවා මෙහෙම යනකොට මන්ට ඩාල හිතෙනවා උඩින් නම් වහලවල් දැක්කම
0: ඔය තමන්ගේම වහලගෙන ගියා
1: මම helicopters වල යනකොට
0: helicopters වල කොහෙද ආන්නේ මම helicopters වල යනනම් මෙයාත් helicopter
1: ඉතින් අපි helicopters
0: වල යන්නේ මේ මෙච්චර වෙලා helicopter කියන්නේ මොකද්ද කියලා දැනන් හිටියේ නැහැ
1: ඇයි අර අපේ
0: දැන් එක පාටම දැන් මම හෙලිකොප්ටරේ යනකොට කොහේද හෙලිකොප්ටර?
1: ඒ අපේ වහලට තියෙන මොකද හෙලිපෑඩ් එකක්. හරිද?
0: අර මේ අල්ලක් විතර චූටි එච්චකරකට මොකක් බාන්නද? ඈ?
1: හදලා තියෙන.
0: අපිට කොටවක් බාන්නේ නෑ ඒකට.
1: අදිසි ජනාධිපතිතුමා ගියත් අදිසි ගමනක් නවත්තන්න
0: tag. වහලට බෝගාවිල පාරේ.
1: හෙලිපෑඩ් එක හදලා තියෙන. ලස්සනට පේනවා.
0: ඈ.
1: හරි මගේ කතාවට මම දැන් ගෙදර යනවා මට මහන්සි.
0: වාර ජනාධිපතිතුමා හෙලිකොප්ටරේ ගිහ වහලට බා ගන්න වෙලා නෙන්නේ. ඔය වහලේ උටර කොස් ගහ කඩකොන්නොත් තමයි.
1: අතන වහලවල් තමයි හරියට හැතට පේන්නේ නේද අරවින්ද?
0: ඔය මගේ අර හෙලිකොප්ටර් අද්දකීම මෙතන ෂෙයා කරන්න
1: ඕනේ නැහැ.
0: දැම්මට නැහැ. දැන් මේ වගේ ඉරිසියාකාරයත් එක්ක ඔබ කතා කරනකොට අපිට ගහන්න ඕන. කියන්නේ වාගේ කියන්නේ ඔයගොල්ලන්ගේ වහල කැතයි. ඉතින් මොකද අපිට
1: කියන්නේ? වහල කැතයි, තවානිත් මිනිස්සුන්ගේ වහලවල් කැතයි, අරවින්දලගේ වහල කැතයි. ඇයි මේකට හේතුව? වහලේ වහින කාලෙට වතුර උරා ගන්නවා. උරා ගත්තට පස්සේ ඔය දියසෙවල පාසි වගේ දේවල් බැඳෙනවා. එක එක කුඩු දුම් බැඳෙනවා.
0: අපේ නම් බැඳෙන්නේ. අපේ නම් දාලා තියෙන රයිනෝගේ අලුත්ම ෂීට් එක අපි දාලා තියෙන්නේ.
1: රයිනෝ ප්‍රීමියම් එකද?
0: ඔව්. වව්. අපේ බැඳෙන්නේ. ඔයගොල්ලෝ කොහෙද කතා කරන්නේ ඔය?
1: ඔයා හොඳ දේවල්.
0: බෝගහවිල එකක් නෙමෙයි අපි ඉන්නේ. ගොඩක් මෙහානේ අපි ඉන්නේ.
1: දැන් කටින් මේව කලිවර අතින් පයින් මේව කරන ගානට ඇවිදලා තින්නවා. හරි.
0: ඔයගොල්ලන්ගේ මොකද ජරා වහලේ?
1: හරි. කටින් ඉවරයි මගේ ඒවා.
0: හරිද? අපේ අපේ තියෙන්නේ. රයිනෝ ප්‍රීමියම් අලුත් ෂීට් එක අපේ ගාව තියෙනවා.
1: ඕකේ.
0: ඒකේ සාමාන්‍ය ඕගොල්ලන්ගේ වේ දාලා තියෙන ජරා ෂීට් වගේ නෙමෙයි තුන් ගුණයක් වේගෙන් ජලය ගලාගෙන යනවා මේ මතු පිටේ
1: මේ
0: එක ස්පෙෂල් සර්ෆස් එකක්. ඉතින් ඒකේ පාසි, ඒකේ පුස් ජාති, ඒකේ ඇල්ගී වර්ග, ඒකේ බැඳෙන්නේ නැහැ ඒක.
1: බිකෝස් ඒක ජල විකර්ෂණය කරන.
0: ඔයා දන්නේ නැහැනේ, ඔයා දන්නවනම් දාගන්න මේ මගෙන් අහන් ගන්නකෝ.
1: හරි ඕකේ.
0: ඒක නෙළුම් කොලයක ඉෆෙක්ට් එකක් තියෙන දෙයක්. ඊට අමතරව මේක ෆැක්ටරි එකේදීම තව කරන වැඩක් තමයි. මේ අලුත් ප්‍රීමියර් ෂීට් එකට මැටි ලේයර් එකක් ඇඩ් කරනවා යටින්. ඒක නිසා මේ ෂීට් එක දාගන්න ගෙවල් වල රස්නේ හොද්දටම අඩු වෙනවා. මොකද මැටි වලට හැකියාවක් තියෙනවා රස්නේ උරාගෙන ආපහු එළියට දාන්න.
1: හරි, ඔකේ.
0: මැටි කොහොමත් සීතලයි. නේද මැට්ටෝ?
1: ඔව්. මම සීතලයි. මැටි මැට් එක කතා කරා. සීතලයි, මම සීතලයි.
0: නැටි කොට හරි ඉතින් මේ මැටි ලේයර් එක ෆැක්ටරි කීදීම ඇප්ලයි කරලා යවලා තියෙන්නේ රයිට් ඒක ඔබ විශේෂයෙන්ම නිකන් මැටි ගොඩක් වගේ දකින්නේ නැහැ ඒ නිසා
1: හරි ඕකේ
0: මේක ෆැක්ටරි එකේම හැදෙන ප්‍රොඩක්ට් එකක් ඒක දාලා බලන්න ඔබට හිතා ගන්න බැරි වෙයි මෙච්චර රස්නේ කාලෙක වුණත් කොහොමද මේ තරම් සීතලක් ගේ ඇතුලේ තියෙන්නේ ඒක තමයි මේ ෂීට් එකේ තියෙන විශේෂත්වය ඒක රයිනෝ වැඩක්
1: රයිනෝ ප්‍රීමියර් මම මේ කල්පනා කරන්නේ මේ දවස්වල ගෙවල් හදන මිනිස්සු කොච්චර වාසනාවන්තයිද කියලා අලුත් අලුත් ප්‍රොඩක්ට්ස් ගොඩක් ගැන අපි කතා කරනවා විශේෂයෙන්ම ඇලුමිනියම් සම්බන්ධයෙන් වැඩක් කරනවා නම් අපි ඒකටත් ඔබට පාර කියලා තියෙන්නේ හරිම ප්‍රොඩක්ට් එක තෝරගන්න ඒ තමයි ඇලුමෙක්ස් ෂෝරූම් එකට ගියොත් මං හිතන්නේ අපි මේ කියනවට වඩා සෑහෙන අයිඩියාස් ටිකක් ඔයගලන්ට ගන්න පුළුවන් හේතුව තමයි නිකම්ම නිකන් ඇලුමිනියම් දොරක් නිකම්ම නිකන් ෆ්‍රේම් එකක් විතරක් නෙමෙයි ඒ සිස්ටම් එකම ඇලුමෙක්ස් එකේ තියෙනවා නේද? ඉතින් තව මොනවාද කියන්න තියෙන්නේ අරවින්දේ සම්බන්ධයෙන් ඔයාට? ලෙඩෙක් මලකලක් කතා කරන්නේ. එහෙම කෙනෙක් ටිකක් කතා කරා.
0: දැන් මම ඉන්න ඕනේ මේ මලකඳක් කතා කරලා ඉන්න ඕනේ එතකොට කතා කරන්නේ. ඒක තමයි මට මෙතන දීලා තියෙන්නේ.
1: ඈ? අම්බෝ කතේ.
0: තේරුණේ තමුන්ගේ කටහඬේ කැත ඇත්ත ස්වභාවය දැක් මෙතන ඉලි දැක්ුණා නම්
1: හරි
0: තමුන්ට පේනව නේද ඉතින් ඔබ ඇලුමිනියම් ප්‍රඩක්ට් සම්බන්ධව එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයිද? හම්මෝ ලොකු දෙයක් එහෙනම්.
1: ඔව් ඒක ඇත්ත. ගොඩාක් දැනුම තිබ්බොත් ඒක තමයි.
0: මේ දැනුම වැඩි වුණාම තමයි මිනිස්සුන්ට ගොඩාක් ප්‍රශ්න. මේ පේන්නේ නැද්ද? එහෙම මෙහෙන් අහුලගෙන පොඩි පොඩි කෑලි කොහොම දන්නව කියලා හිතාගෙන ඉන්නේ. පඩ ගාගෙන ඇවිල්ලා අද අපිට ලිඳ පෙන්නන මට්ටමට ඇවිල්ලා. මෙහෙම වෙනවා මිනිස්සුන්ට. මම ඔබට කියන්නම් ඇලුමිනියම් ගැනනේ මොන දෙයක් සම්බන්ධයෙන් මෙන්න මේ தත්තෙට වැටෙන්න එපා. මේ தත්තෙට වැටුනම
1: මේ தත්තෙට වැටුනම

0: ඇලිමිනියම් ගැන කතා කර.
1: ඇලිමිනියම්
0: ගැන කතා කරන්න තියෙන අපිට මේ ගෑණි කියනවා චෝරූම් එකට කියලා බලාගන්න. චෝරූම් එකට කියලා බලාගන්න. අපි මෙතන ප්‍රොමෝට් කරන්න ඕනේ.
1: නෑ මගේ අයිඩියාස් එන්නේ.
0: අනේ මේකට යන්න මේ බින්දක ඉන්නවා.
1: අපි සිස්ටම් එකම කිව්වා.
0: කාගෙන තාත්තකද පරණ බෙල්ට් එකකුත් දාගෙන ලොඳ පැනපු. කැතේ බෑ.
1: ගුචි ගුචි.
0: ගුචි ගුචි තමයි.
1: ගුචි ආ ගුචි ගුචි.
0: ඒ වන්දන්නේ.
1: තේමුවේ කංගත්තේ. 400යි.
0: රුපියල් 3400 වෙලා ගුචි ගුචි.
1: හරි.
0: ඉතින් හොනයි ඔබ ඇලුමිනියම් ගැන දන්නේ නැති එක. ඒ වගේ මිනිස්සුන්ට ඉගෙන ගන්න ලේසි. තමන්ගේ කෝපෙ හිස් කර ගන්න ඉස්සෙල්ලාම නැත්තම් අලුත් දෙයක් ඉගෙන ගන්න බැරි
1: වෙනවා. හරි.
0: මාකට් එක ඇලුමිනියම් මොන් තරම් තියෙනවා එක එක જાති ඒවා. ඔබ නාවල පැත්තට උමත් දැම්මොත් එහෙම ඇත්ත. ඔබට ඩිසිෂන් එකක් ගන්න බැරි තරමට එක එක જાතිය නම් වලින් අරහින් ගෙනාවා මෙහින් ගෙනාවා කියලා ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඔය ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ලංකාවේ එස්ටැබ්ලිෂ් වෙච්ච මාකට් එකේ මුල් බහගත්ත ප්‍රොඩක්ට් එකක් නෙවෙයි නා. ඔබ දැන් අද අරගෙන යනවා. තව මාසිකින් දෙකකින් ඔබට තව මොකාකර රිනොවේෂන් එකකට රිපෙයාර් එකකට ඒකෙන් කෑල්ලක් ඕනුණා කියන්නකෝ.
1: හුඟක්
0: වෙලාවට ඒක ආපහු මාකට් එකේ නැහැ. ඔය බාත්รูම් ෆිටින්ග්ස් වලටත් ඔන්න ඔය වැඩේම වෙලා තියෙනවා මම දැකලා තියෙනවා. මේ අරගෙන යන ප්‍රොඩක්ට් එකෙන් මොනවා හරි එකක් ස්පෙයා පාර්ට් එකක් ඕනුනොත් තව මාස 3ක් යනකොට ඒ ප්‍රොඩක්ට් එක ගෙන්නන්නේ නැහැ. ඔබට එහෙම වෙන්න ඕනේද? හෙම්බෙන්ඩෝ නැත්තං ඇලුමිනියම් එක්ක ඔබ වැඩ කරනකොට ඇලුමෙක්ස් එක්කම වැඩ කරන්න මතක තියාගන්න. දන්න කාලේ ඉඳලා ඇලුමෙක්ස් ලංකාවේ ඉන්නෝ. ඒගොල්ලන්ගේ තියෙන සිස්ටම් එකට අදාළ ඕනම ඇක්සසරි එකක් ඕනම වෙලාවක ඔබට ගන්න පුළුවන්. හොඳම කතාව තියෙන ගන්න පුළුවන් එක නෙමෙයි ඔබට ලේසියෙන් කෑල්ලක් ගන්න සිද්ධ වෙන්නේ නැති එක. ඇයි? එකපාරක් දැම්මහම ජීවිත කාලෙකටම ප්‍රොඩක්ට් එක වැඩ. අන්න ඒකයි ඇලුමෙක්ස් ගන්න කියලා කියන්නේ.
1: රයිට්. දැන් සාමාන්‍යයෙන් මගේ ගේම්ස් මොනවද කියලා ඇහුවොත් මම ප්ලේ කරන මම රෝබ්ලොක්ස්.
0: කවුද අහන්නේ? ඔය කවුද ඔය ගේම්ස්
1: රෝබ්ලොක්ස් ප්ලේ කරනවා, මයින්ක්‍රාෆ්ට් එක, ඊඩපස්සේ කෝල් ඔෆ් ඩියුටි.
0: මෙතන කවුරුත් ඇහුවද මේ මිස් මොනවද ප්ලේ කරන ගේම්ස් කවුරු නේද පොඩක්?
1: ඩොටා 2.
0: මොකද ඩොටා 2 ගේම්?
1: මම ප්ලේ කරන ගේම්ස්
0: මේවා. මොකක්ද ඒකේ තියෙන්නේ ඩොටා 2?
1: බෝ, ඒවා යට තේරෙන්නේ නැහැ ඩොටා 2 එක. සමහරක් ඉන්නවා බොයිස්ලා ගර්ල්ස්ලා ඉන්නවා ඒගොල්ලෝ ගේම්ස් වලමයි සල්ලි හම්බ කරනවා ගේම්ස් ප්ලේ කරනවා තරහ යන්නේ ෂෝ එක. ඉතින් ඒ අයට අපි විශේෂයෙන් මතක් කරන ඕගොල්ලෝ හොඳ ලැප්ටොප් එකක් හොයනවා නම් කෙලින්ම.
0: ඒගොල්ලෝ හොයන්නේ නැකසි ලැප්ටොප් එකක් ඒගොල්ලෝ හොයන්නේ නැහැ දැන්. ඒගොල්ලෝ දැන් වැඩක් වෙන වැඩක් කර කර ඉන්නේ.
1: Calm down. Calm down.
0: ඩොටා.
1: Calm down. මගේ ඇස් දිහා බලන්න.
0: කැත? මොනවද මුලා ඇහි මුලති? ඈ මොනෝද?
1: සම්සුන්ෙන් හරි.
0: මේම ගුලි ගුලි.
1: හරි හරි හරි.
0: ඩොටා.
1: Control. Control yourself, control your mind.
0: Okay.
1: Ferns protect you. ඉතින් ඇත්තටම කියන්න ඕනේ ඔයගොල්ලෝ කෙලින්ම සිංගේ එකට යන්න සිංගේ එකේ තියෙනවා ලැප්ටොප්ස් රේන්ජ් එකක්. MSI තමයි ඔය ගේමින් වලට ගොඩක් පාවිච්චි කරන ලැප්ටොප් එක. ඒකේ ජෙනුයින් ප්‍රොඩක්ට් එක. ජෙනුයින් ලැප්ටොප් එක ගන්න ඕනේ.
0: ගේමින්. තාම ගේමින් කියා ගන්න බෑ. අයියනම් තියෙනවා ලොකුවට ඉතින්.
1: ගේමින්.
0: ගේමින් නෙමේ ගේමින්.
1: ගේමින්.
0: තියෙන්න දන්නේ.
1: අනේ අරවින්ද
0: මේ බයිකෝ ගෙවල් වලින් හදලා යවන්න ඕනේ.
1: එකපාරට ගෙවල් වල ඉන්න දෙන්න ඕනේ අසලින්.
0: ගෙවල් වල මිනිස්සුන්ට කරගන්න බැරි වෙච්ච බාප අපිලව කරව ගන්න මෙහෙ වලනේ ඉතින්. අයියෝ අයියෝ.
1: හරි හරි ඉතින්. දැන් මම වැරදිද කිව්වා? ගේම්ස් වලට ඕන කරන ලැප්ටොප්ස් තමයි MSI කියලා කියන්නේ. ඒකේ ජෙනුයින් ලැප්ටොප් එක ඔයගලන්ට සිංග එකෙන් ගන්න පුළුවන්. ඔයගලන්ට ඒ ලැප්ටොප් එක අරගෙන ඒකෙන්ම
0: සල්ලි බලන්න උත්මඩි ගයි.
1: ඒකෙන්ම සල්ලි හම්බ කරලා.
0: ඒකෙම සල්ලි හම්බ කළා. ඔව් calm down.
1: ගෙවාගෙන යන්නත් පුළුවන්.
0: පුළුවන් අම්මෝ.
1: මාසෙකට රුපියල් 20000ක් ගෙවන්න පුළුවන් නම් ලැප්ටොප් එකක් ගෙදර අරගෙන යන්න පුළුවන් කියලා ඔබ දන්නවද?
0: බලාගෙන බලාගෙන.
1: සිංගෙකට
0: හොඳ නෑ. පොටෝ හොඳ.
1: සිංගෙකට අවුවනේ මට දෙන්න.
0: සෙමට හොඳ නෑ. ඩෙන්ගු නම් තව එකක්. ඩෙන්ගුත් මේනේ.
1: ලප්ප ලප්ප
0: ඇවිල්ලා තියෙන්නේ. ලප්ප ලප්ප නම් ඇවිල්ලා තියෙන්නේ මේ උගරාවට වෙන ලෙඩක් ඔයාට. අර

0: අත්තිහරිනවා.
1: වයස තමයි ඉතින් දැන්නේ.
2: වයස නෙමෙයි
1: අනේ. වයස නැත්නම් වෙනම නෑ. ඔකට කියන වයස කියලා හලව කියන්නේ. ලොතරැයියක්වත් ගන්න.
2: හරි අපි ඉවර කරේ නෑ. සිංග එකට යන්න. සිංග එකේ මේ මොනද MSI විතරක් නෙමෙයි Dell, Asus, Acer ඒ ලැප්ටොප්ස් જાති ඔක්කොම තියෙනවා. පළවෙනි කාරණාව තමයි සිංග එකට ගිහිල්ලා ඔබේ අවශ්‍යතාවය කියන්න. එතකොට ඒගොල්ලෝ ලෑස්ති ඔබට ගැළපෙන ලැප්ටොප් එක තෝරලා දෙන්න. තියෙන හොඳම එක ගන්නවා. මම මේකේ උඩම තියෙන එක ගන්නවා කියලා යනවට වඩා මේ වෙලාවේ මට ඕනි එක මම ගන්නවා කියන ඒ මයින්ඩ් එකෙන් ගියොත්
1: මයින්ඩ් සෙට් එකෙන් ගියොත්
2: ඒක ගොඩක් වැදගත්. මොකද එතකොට ඔයගලට හරි ගානට මේ වෙලාවේ අවශ්‍ය කරන ලැප්ටොප් එක ගන්න පුළුවන්.
1: මම හොඳයි ඔයා මගේ වචන පාවිච්චි කරලා එහෙම නිකන් අර වාගේ වගේ එක හොඳයි.
2: යා.
1: ඒ වරන්ට හරියට කරන්න ඉගෙන ගන්න.
2: What is this?
1: ලොතරැයියක් ගන්න.
2: ලොතරැයියක්
1: ගන්න. අදටම ඇදෙන්න යන්නේ මට පේනවා. ලොතරැයියක් ගන්න ඕනෙත් නැහැ ඔයා නම්.
2: නෑ අරවින්ද ආයි ඔයාගේ.
1: නෑ නෑ ඔයා ගන්න ඕනේ නැහැ. මොකද දන්නවද මට හිතෙනවා දැන් පෙනුම වලුවා මේ තරම් ලොතරැයිය ඇදේ කියලා.
2: අම්මෝ අරිය අම්මාරි.
1: ඔයා ගන්න ඕනේ නැහැ. අපි ගමු. මේ මිස් ඇදේ වගේ නේද අදටම මේ ඔළුවට අත තියාගෙන ගගා ඉන්නේ. මං හිතනවා
2: දුන්නනේ ඔයා. උණ දුන්නනේ.
1: මල්ලි මේ අර කැරම් බෝඩ් එක තුනක් ලෑස්ති කරන්න. කාඩ් පැක් දෙක තුනක්.
2: හරි.
1: ගත්තොත් ගන්න අපි NLB ලොතරැයි කියලා හිතාගන්න.
2: Yes.
1: ඕවා ගන්න අපිට හේතු ඕන් තරම් තියෙනවා. ඇදෙන සම්භාවිතව වැඩිමකින් අපි ගන්න එක ගන්න. ලොතරැයි පහක් ගත්තොත් එකක් ඇදීමේ සම්භාවිතාව තියෙන NLB ලොතරැයි. NLB නම් ලොතරැයි මොනව වුණහම මොකද?
2: මොනවද මේ?
1: වෙන ඕන දෙයක් වෙච්චාවේ. මිස් මම කියන්නේ මිස් මට අවශ්‍යදේ. ඔයාට මේවා තේරෙන්නේ නැහැ. ඔයා මේවා කියන්නේ මම නැති වෙලාවටනේ. මේ ටික හොඳට අර රෙකෝඩින් මැෂින් දාගෙන ඉඳලා ගෙදර ගිහිල්ලා ලියාගෙන පතනව පහුවෙන්දලා මෝ ඔයා කාවෙ නැත්තම් ওই ටික මගේ වගේ කියන මම දන්නවනේ. It's okay. හැබැයි හරියට දෙයක් කියන්න ඉගෙන ගන්න.
2: මොනවා කියනවද?
1: අවසාන කටයුතු කරන්න මේ වගේ චෝක් කරනවා. වෙන ඕන දෙයක් වෙච්චා.
2: අහස කඩාගෙන වැටුණා.
1: නෑ නෑ අහස කඩාගෙන
2: ගණන් ගන්න එපා.
1: මේවට මොනවා හරි වුණොත් ඒවා සුළු දේ.
2: ඇත්තටනේ ජීවිතේ ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් නේ. ලොතරැයියක් ඇදුණා.
1: දැන් බලන්න මම ඔයාව සතක් පහකට ගණන් ගන්නවද කියලා.
2: ඒ ලොතරැයියක් ඇදෙන්නේ නැතුව හිතන්නකො ලොතරැයියක් ඇදුණොත්.
1: ඇදුණත් ගණන් ගන්නෑ මන්නා ඔයා. රයිට්. කෝටි ගානම මම ප්‍රාර්ථනා කරන්නේ මෙයාගේ ගේ ඉස්සරහා මෙයාට තරහ ඇන්ටිගෙන කිනවා. ඒ ඇන්ටිටම දෙවියනේ ඇලියන් කෝටි ගානම මට මේ යෝධිට දෙන්න ඊට වැඩිය දඬුවම මන් කියනවා.
2: එදාට තමයි කැරම් බෝඩ් කාඩ් සෙට් ඔක්කොම අවශ්‍ය කරන්නේ.
1: චෙස් ඉඳන් බෝඩ්
2: නවයයි විනාඩි 37යි දැන්.

0: අරිගියේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සේකෙන් ලෝන් එක ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
2: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල නැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University, the place to be.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැස් සඳහා 14.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. පරිවිස්තර සඳහා 13.96 අම
8: නවතම විශේෂ අංගරසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236 cc 4 valve engine idle start and stop switch full digital dashboard handle එමත් ඇතිරිවස් ගියරය brand new bajaj ත්‍රිරෝද රථය david piris motor company private limited
9: reward සමාජිකයන් සඳහා cargills foot city within megawatt honre fat spread ඉතිරිය රුපියල් 200යි malibon smart cream cracker ඉතිරිය රුපියල් 115යි magic nuga සහිත butterscotch ඉතිරිය රුපියල් 300යි harpic 10x ඉතිරිය රුපියල් 145යි cargills foot
10: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pure TV නිල විකාශක.
12: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්. හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්.
13: CDB run එක.
14: Light, water, phone.
15: ඊළට සහනය මෙන්න.
16: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
18: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: හරිගේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 අමතන්
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: අපොස සාමාන්‍ය පිළි පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදේශ විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
7: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22,000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ.
10: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
11: දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
10: කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
12: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
13: ගන්නවා ලයිසන් එක.
14: දැන් හරිනේ අමාරු.
12: ලයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
10: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
12: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
10: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
12: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
10: 13.19 කෝල් එකක් ගන්නකෝ.
12: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
15: අයියෝ
16: මොකටද වටේ යන්නේ? අර ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට ගියානම් හරිනේ.
17: දැන් ස්විස් ටෙක් ආවෝ සේරම තියෙනවද?
16: නෑ නෑ. හැබැයි ස්විස් ටෙක් ඩීලර් කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි විලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
15: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් ඩීලර් ගාවට යමු. වැඩේ හරිනේ.
18: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: මොනවද තමන් වහන්සේ දන්නේ DPMC බයික් ගැන?
1: මම ඒක ඩ්‍රයිව් කළා තියෙනවා. නියම එක්ස්පීරියන්ස් එකක් කියලා කියන්න ඕනි.
0: මොකද ඒ කියන්නේ?
1: යුරෝප් වාහනයක් නියන් අපි හීන දකිනව තියනනේද? ඒ එක්ස්පීරියන්ස් එකම මම වින්දා මේ වාහනේ. මන්ට ඒක කියන්න ඕනේ. කාලෙකට කලින් තමයි මම ට්‍රයි කරේ. යස්.
0: මෙච්චර තමයි ඉතින්.
1: ඔයාලට මොනවද කියන්න තියෙන්නේ ඒක ගැන?
0: නෑ, ඔයා ඔච්චරද කියන්නකෝ?
1: මට ඔච්චර තමයි.
0: ඔච්චර තමයි. බයිනෝ එලියට
1: බයිනෝ.
0: දෙයක් මිනිස්සෙකින් ඇහුවම Tamanta නිකන් මේ තව මිනිස්සෙකගේ අනේ අනේ you mean my
1: ning ning ding. ඔය experience එක ගත්ත කෙනෙක්. ඒක මට ඒක මම කොහොමද මට කියන්න කියන්නේ? මට
0: මහලකෝ ජාතියේ මහලකෝ නිවේදිකාවගේ experience එකයි ඔබ යහගෙන හිටිය යුතු. ජාතියේ මහා ලොකු මේ නිවේදිකා උල්පතගේ එක්ස්පීරියන්ස්.
1: Yes, of course. What's wrong?
0: What a joke.
1: හිතවත.
0: What a joke.
1: What මොකද්ද අද උනේ?
0: What a joke.
1: අර ගෙදර තුනේ
0: what a joke.
1: What a joke.
0: Oh, I don't know. I don't know.
1: Oh.
0: I don't know.
1: I don't care. I don't care.
0: ඒවා. BPMC bike ගැන මොනා තියෙන?
2: මේ එක එලෝලා එලෝලා මට
1: අරියාපාරයි. ආසයි මට ඒක එලෝලා ආසමාස.
0: මොන තරම් දුප්පත්ද හිතුවතනේ. වචන නැතිකම්. නිවේදනේ ඇත්තටම බැලුවොත් නිවේදනයටවත් ගන්න වටිනවද මේවා?
1: විස්තර ටික ඔක්කොම
0: මේවා හොඳයි මලගෙවල නිදි මරන්න තියාගන්නයිනේ.
1: විස්තර ඔක්කොම තමන් ළඟ තියාගෙන මට චෝදනා කරනවා.
0: ඕ මිත්‍ර.
1: හරහා කර ගන්න විස්තර. ඔබ ගාවට ගන්න.
0: මදයි
1: තවත් රැඳිච්ච පළක්
0: මදයි ගෑනියෙක්ව ගෙනාව මේ එක්ස්පීරියන්ස් අහන්න.
1: අනේ එක්ස්පීරියන්ස් එක නම් මරු ඇත්තටම.
0: ඔව් කියන්න බලන්න එක්ස්පීරියන්ස්
1: එක. ඒක හොඳයි, ඒක ලස්සනයි. ඉතින් එහෙම තමයි ලේඩීස් ල ඕන කෙනකින් අහන්නක එක්ස්පීරියන්ස් එක මොකද්ද කියලා වාහනේ.
0: ආ මේ හදිසියෙම ලේඩි වෙලා මෙයා.
1: ඉතින් මම අය මම පිරිමි
0: ලේඩි නෙමෙයි උකුණෙක් ගන්නට වටිනේ. ලේඩියෙක් නෙමෙයි. උකුණෙක් ගේ වටිනාකම නැහැ.
1: මෙයා.
0: එන්න හිතවතුනි. අපි සත්‍ය හඳුනාවක් වටහා ගමු. DPMC ගන්න බයික් කිව්වහම වරද්ද ගන්න එපා.
1: හරි.
0: කොහොමද ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම බයික් වලට කොහොමද ජනප්‍රියයිනේ? ඒ බයික් සහ මේ බයික් සම්පූර්ණයෙන් වෙනස්. මේක බේයික් කියලා සමහර අය කියනවා. මම මෙච්චර කල් කීකී හිටියේ. මේ කතාව තමුන්ට කියන්න ඕනද මම කියනකම් ඉන්නවද?
1: ස්පෙලින්ග්ස් කිව්වා.
0: ස්පෙලින්ග්ස් මට කියා ගන්න පුළුවන්. මෙච්චර හරියක් කරන්න ලෑස්තිවල ඉන්න මට ස්පෙලින්ග්ස් පණ මට ප්‍රශ්නයක් වෙන විදිය නැහැ නේද?
1: හරි.
0: මාත් එක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න
1: එපා.
0: හරිද?
1: හරි.
0: ඒ සෙල්ලම් මාත් එක හරියන්නේ නැහැ. සෙල්ලම් ගෙදර ගිල්ලා ගන්න. බේයික් නැත්තම් ගොඩක් අය කියන විදිහට බයික්. BAIC. Beijing Automotive Industry Holding Company Limited. මේ තමයි බයික් කියන එකේ තේරුම.
1: හරි, okay.
0: බයික්. මොකද්ද ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම සහ බයික් අතර තියෙන සම්බන්ධය? ඉස්සර බයික් කියන කම්පනිය බලමුකෝ. රටවල් 80කට වැඩිය ප්‍රචලිත වෙච්ච කම්පනියක්. ඔටෝමෝටිව් ප්‍රොඩක්ට් සම්බන්ධයෙන් 1958 තමයි බයික් කම්පනිය චීනයේ මුලින්ම පටන් ගන්නෙ. අවුරුදු 40කට වඩා වැඩි විශ්වාසයක් මෝටර් රථ ක්ෂේත්‍රය ඇතුළේ තියෙනවා. හිනා වෙන්න එපා, මේ පේනවනේ සයිස් එක. ගල් ගිල්ල වගේ ගල් මූසලෙක් වගේ හොඳ නැහැ. ගස් ගල් ගෙම්බෙක් වගේ ඉන්නවනේ. මොකෙක් වගේද ඉන්නේ?
1: ගල් ගෙම්බෙක් වගේ
0: ඉන්නවනේ. එතකොට
1: හරි.
0: ලංකාවට බේයික් X55 SUV එක ආනයනය කරනවා. වාහන ආනයනය කරනවා නම් අපි ඕන් තරම් දැකලා තියෙනවා. හැබැයි කර්මා තමාත්‍යංශයේ පටන් ගත්තා දැන් ලංකාවේ ඔටෝමොබයිල් නිෂ්පාදනය සහ එකලස් කිරීමේ කර්මාන්තයක්. එතකොට කරන්නේ අපි වාහනේ ගෙනහැල්ලා ලංකාවේදී තව දේවල් ඇඩ් කරලා ලංකාවේදී මේ ප්‍රොඩක්ෂන් එකේ කොටස් කීපයක් කරලා ලංකාවේදී බෙදා හරින එක.
1: ආ ඕකේ.
0: අපිට සිහිනයක් තියෙනවනේ දවසක මුල්ල ඉඳලම වාහනයක් හදන්න. ඒක එක රැයින් කරන්න බෑ. මෙහෙම තමයි අපි යන්නේ. මුලින්ම වාහනයක් බාගෙට හදලා ලංකාවට ගෙනහැල්ලා තාක්ෂණිත් ලංකාවට ගෙනහැල්ලා ඉතුරු ටික ලංකාවේ එකලස් කරනවා.
1: වාව් නේමයි.
0: එහෙම තමයි පළවෙනි පියවර.
1: හා.
0: ඊට පස්සේ ඒ කරන වැඩ ප්‍රමාණය තව චුට්ටක් වැඩි කරනවා. ඔහොම කාලයක් යද්දි දවසක් එනවා මුළු වාහනයම උනත් ලංකාවේ හදන්න පුළුවන් සම්පූර්ණම තාක්ෂණය අපිට ලැබෙන. නැත්ද එහෙම වෙන්නේ?
1: පළවෙනි පියවර තමයි මේ අපි තියලා තියෙන්නේ.
0: දැන් කාලයක් තිස්සේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ප්‍රයිවට් ලිමිටඩ් එක බයික් කියන කම්පනියත් එක්ක එකතු වෙලා බයික් X55 SUV එක ලංකාවේ වැලි වැඩ් කළා නිෂ්පාදනය කරනවා. ලංකාවේ වැලි වැඩිෂන් එකක් කරන්නේ. බේසිකලි කරන්න අවශ්‍ය කරන ගොඩාක් දේවල් අපි එහෙන් කරලා තමයි ගෙන්නන්නේ. ඇයි මිනිස්සු වාහනයක් ගන්න කිව්වහම ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ගැන මේ තරම් විශ්වාස කරන්නේ? පළවෙනිම දේ තමයි රට පුරා තියෙන අලෙවි ජාලය. අලුත් තාක්ෂණික උපාංග වලින් සමන්විත කර්මාන්ත ශාලා. ඒ හැම උපකරණයක්ම ක්‍රියාත්මක කරන්න දන්න, ඒ හැම එකකින්ම ටක්කෙටම වැඩේ ගන්න දන්න සේවකයෝ ටික.
1: Yes.
0: පුහුණු කාර්මික ශිල්පීන්, සියලු පහසුකම් සපිරි සේවා මධ්‍යස්ථාන, හැම වාහනයකටම, ඒගොල්ලෝ අත තියෙන හැම වාහනයකටම ජෙනුවින් අමතර කොටස් ඕන වෙලාවක ලංකාවේ ඕන තැනකින් ගන්න පුළුවන්කම. මේවා තමයි වාහනයක් ගන්නකොට සිහි කල්පනාවක් තියෙන මිනිස්සෙක් හිතන්න ඕන දේවල්. වාහනය ගන්න පුළුවන් ඕන තැනකින් ඕන වෙලාවක. ඒ වාහනේ නඩත්තුව කරන්නේ කොහොමද? ඒ වාහනේ සර්විස් එක කරන්නේ කාට කියලාද? අයිතිකාරය අපිට විකුණපගෙන මේකේ සර්විස් එක කරනවද? ඒ වාහනේට අයිතිකාරයෙක් ලංකාවේ ඉන්නවද? එයාට මේ වාහනේ හදන්න දන්නවද? එයාගේ සේවකයෝ ඉන්නවද මේ වාහනේ හදන්න අවශ්‍ය කරන පුහුණුව තියෙන? එයා ගාව තියෙනවද ලංකාව පුරා මේ වාහනේ හදන්න ඕන කරන
1: spare parts,
0: technical support එක? spare parts ගැන කතා කරලා ගොඩක් වෙලා මේක ඔයවත් ඉන්න කරලා මේ මං කියවන ගල් ගිල්ලෙක් වගේ ගුල්ලෙක් වගේ ඉන්න කියලා
1: ටක්කලා මේ වුණා. හරි,
0: මොකද ගල් ගුල්ලට උනේ දැන්? වාහන 1000කට වැඩිය දැන් මාකට් එකේ
1: තියෙනවා.
0: මේක හරිම බලපු ඕන කෙනෙකුගේ හිත ඇදගන්න ලස්සන ස්පෝර්ට්ස් යුටිලිටි වෙහිකල් එකක්. ප්‍රීමියම් පැනරොමික් සන්රූෆ් එකක් එක්ක එන්න. LED ලයිට් සිස්ටම් එකකින් දුවන 1.5 ලීටර් ටර්බෝ චාර්ජ් පෙට්‍රල් එන්ජින් එකක් තියෙන ලක්ෂරි වර්ෂන් එකකුත් සෙමි ලක්ෂරි වර්ෂන් දෙකකුත් තියෙන වාහන. අපි තව ඉස්සරහට මේ ගැන කතා කරමු.
1: හරි, ඕකේ.
0: ලංකාවේ වැලි වැඩ් කළ විකුණුණකේ වාසියක් අපිට තියෙනවා. එහෙම නොවෙන්න මේ වාහනයට මීට වඩා වැඩි ගාණක් අපිට ගෙවන්න වෙනවා.
1: ඇත්ත කතාව ඇත්ත.
0: මීට වඩා සෑහෙන වැඩි ගාණක් ගෙවන්න වෙනවා. ලංකාවේ වැලි වැඩිෂන් එකක් නොකර කෙලින්ම ඉම්පෝට් කරලා විකන. එහෙනම් ලේසි වෙන්නේ නැහැ ගාණ.
1: ඒ කියන්නේ වාහනයක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මේක නියමම ගැලපෙනවා.
0: 1.5 ලීටර්.
1: Yes.
0: ටර්බෝ චාර්ජ් පෙට්‍රල් එන්ජින් එකක් මේකේ තියෙන උනේ. පෙට්‍රල් වාහනයක් මේක. සමහර අය අලුත් තාක්ෂණයට බයන්නේ. මේකට බයන්න එපා, මේ පෙට්‍රල් එන්ජින් එකක්.
1: අනිත් එක ලස්සන කලර්ස් ටිකක් තියෙනවා ඇවිල්ලා. ආස හිතන.
0: පාරේ බලන්න නිකන් 1000ට වැඩිය තියෙනවා වගේ ඔබට හිතේ. ඒ තරම් ලොකු ඉල්ලුමක් තියෙන පොඩි කාලයක් ඇතුළත ඔය ජනප්‍රියභාවය බයික් එකට හම්බුනේ. X55 SUV එක. ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම තමයි ලංකාවට ගෙනල්ලා එකලස් කරන්න සමහර කෑලි.
1: හා, ඕකේ. රයිට්. මට හිතෙනවා එක්කෙනෙකුට නිකන් වැදෙන්න කියලා හිතාගෙන ගිහිලා ගන්න ඕනි කියලා ඕසී එකේ අපාර්ට්මන්ට් එකක්. 16th ෆ්ලෝ එක තනිකරම ඒගොල්ලෝ හදලා තියෙන්නේ සවුත් ඒෂියන්. මොකද?
0: කාට හරි වැදෙන්න හරි කමන්නේ ගන්න.
1: ඔය දැන් ඔය
0: බෝගහවිලයි ඔය මොනවද අපි දන්නේ නැහැ බෝගහවිල. අනෝතත්තවිල ඉන්න වගේ කතා. බෝගහවිල ඉන්න.
1: එහෙම තමයි අරින් ඉන්ස්පයර් වෙනවා. එහෙම තව කෙනෙක්
0: ඉඳලා ඉන්න ඕනේ මාත් එක්ක ඉඳලා ඉඳලවත් ඉන්ස්පයර් වෙන්නේ නැද්ද?
1: ඔයාට වැදෙන්න නෙමෙයි කරන්නේ. අයියෝ. ඔයා මේ මොකද ඉතින්?
0: කලබල වෙන්න එපා.
1: ඔයාට වැදෙන්න නෙමෙයි කරන්නේ.
0: මාත් එක්ක ඉඳලා ඉඳලවත් ඉන්ස්පයර් වෙන්නේ නැද්ද කියලා ඇහුවේ. මේ ඔළුවේ තියෙන වෙන මොනවද කුණු කොටන්නේ? ආ මේ මට මේ වදින්නද ගන්න
1: කියලා.
0: අනේ පාවානේ. අනේ සමා වෙන්න මට ඒක මට තේරුණේවත් නැහැ.
1: අනේ මම ඔයාලට
0: මට වදින්න. අම්මෝ මට වැදිලා අමාරුයි. මගේ අතපය රිදෙනවා මෙයා.
1: එතකොට ඔයා කවදාද දවසක මගෙන් අහනකොට ඔයා කොහෙද ඉන්නේ දිස්ස? මං ටග් ගාලා කියන මම ඕසී එකේ ඉන්නේ ඕසී අපාර්ට්මන්ට් වල. අපිට 16
0: මං ඉතින් යන්තම් ඇති එතනින්වත් හරියමන් තනකින් මේ ජීවත් වෙන තැනක් ගත්තා කියලා.
1: මම ඉතින් ඔයාලට කියනවා ඒ ගැන විස්තර. ඔයා ඉතින් ෆෝන් එකෙන් අහගෙන ඉන්නවා අපි ඉතින් ඔයාලට ඉන්වයිට් කරලා නෑ අපි ආට විස්තරක අරවිින්ද ආට කියන්න මේ ඕසී ප්‍රොජෙක්් එකේ මේ සෞතේෂන් ලාජස්ට රූ් ටොප් ගාඩන් එක තමයි මේ තියෙන්නේ ඕ කියැන හරිම විශාලයි මේක ලොක්කුම ලොකු පූල් එකක් තියෙනවා ඊට පසි කළම්බෝ සිටිවව එක අපි
0: හල නාපෝ අපිටම ලිඳ පෙන්න්න නැටව කියන්න
1: ඉන්ඩෝ අව්ඩෝ රෙස්ටරෝ තියෙනවා තුර අහයිකෝ යාගේ හස්බන් කෝ මකින
0: එයා
1: බාරේරියගේ හරි
0: හොයි දස්පනන්න
1: බාරේරියායගේ ඉරිවාසි කෝ අම්මයි තාත මල්ටි
0: න්න මදය වගේ බොන
1: අම්මයි තාත කොයිති කියලව මකන මල්ටි ෆංශන් හෝල් එක
0: අම්මයි තාත්ව අපි මේ ගෙදරින් එලබන
1: ඊට පස් අපි
0: යෝලගේ
1: යෝගඩගාල
0: යෝග කරනවා මනුස්ස
1: ජිම් එක එක්සසයිස් කරනවා
0: බලාපල්ලොක ඉති දඩබඩගාල යෝග කරනවා මිනිස්
1: ඉක්මට උදේ හදිසිනි
0: ඇත්තටම මේ වගේ වනම් ඕකට වදගත්තොත්තන් ඉවරයි හොඳේ මම කියන්න මහත්වරුණි ඉක්මන්ට කතා කරන්න කතා කල මේ තියෙන පාර්ට්මන්සික මේ එක්කෙනා තුන හතර හරි කමන්නෑ ගන්න
1: ඇතකොට
0: කැරගේ හෝල්ල ගන්න පේනවනේද එන්න යන එන්න යන ඩයිල් මේවට ගන්න ඉඩ තියන්න එපා අර බොහොම රීලිටිකට කතා කල ගැන මෙයා ගත්තොත්තන් අපි ගන්න හැ කියන්න මේ වනන් ඇත්තට මොය කම්පලෙක්ස්වලට බද්ධ ගන්න එපා ඔය බෝගහ විලයි අනෝතත්ත විලහරි කොහේරි කමන්න හින්දාරි මයිකල් විලහරි කමන්න
1: ඔයාට කියන ගේමින් ෝන් එකේ වෙලාවකට කෝවර්කින් ස්පේස් එක අපි වැඩ ග්‍රවන්් ඒරියගේ කිස් ප්ලේ කරන්න ඒරිය එකක් තියනවා ජොගින්
0: ප්ලේ
1: ඇතුළට වෙලා ඉන්නවා ඒක අපේ ලයිෆ් එක චේන්ජ් කරපු
0: හුරු නෑනේ ඇතුළට
1: හැමදේම
0: හුරුත් නෑන ඇති අර ට්‍රිප් ගිහිල්ලා එහෙම ගමනක් බිමනක් ගිහිල්ලා අපි රට එක්කන් ගිය නැත්තම් තාම මේ
1: අනේ මම ඊට කලින් රට
0: ගියා අර ඔෆිස් එකෙන් ටිකට් එක දාලා යාන්තම් ඔෆිස් එකෙන් ටිකට් එක දාලා සිංගප්පූරුට යාන්තම් ටිකට් එක දාලා සවුත් කොරියා යවුවා ඇත්තරම හිතවතුනි මල මහන්සි දැන් මටත් මහන්සි
1: මටත් මහන්සි අපි කතා කරන්නේ
0: අවු හිතවතුනි මේ වනම් වත්ත ගන්න එපා මේ ලස්සන apartment complex වලට
1: ඔයාලා කියන්න අරවින්ද මේ හරිම ලොකු සාමාන්‍ය අපි 2 bedroom 3 bedroom apartments දැකලා තිනවා මේ apartment එක OC එකේ හරිම ලොකු ඉඩක් තියෙනවා හොඳට space තියෙනවා
0: ඉතින් ඔයගලන්ට මොකටද වුව
1: ඉතින් ඔයගලන්ට අර
0: පුළුවන් අතුල්ලන්න පුළුවන් අතුල්ලන්න අපි බලමු වෙන එකක් මේක මේ ඔයානම් මේකට යන්න එපා මේකට ගොඩක් මේකට මේ ගොඩක් මිනිස්සු ආසාවෙන් යන තැනක් මිනිස්සුන්ට දැන් ඔයා එනවා හරි මේ කියලා ඒ ආසාව නැති කරන්න බෑ මේ දෙන්නෝ නම්බරේවත් පේන්න තියන්න හොඳ නැහැ
1: අනේ මොකද නම්බර් එක
0: නෑ නෑ ඕනේ නැහැ ඕනේ නැහැ නම්බරේ මම මිනිස්සුන්ට හිමීට දෙන්න
1: බින්දුවයි
0: බින්දුවයි විතරයි බින්දුව විතරයි තියෙන්නේ දැන්ට බින්දුවට ගෝල් මේවා කරා හරිද දැනටත් යුනිට්ස් 100 ගානක් විකුණලා ඉවරයි මේ යුනිට්ස් 300 ගානේ ගොඩාක් කල් තියෙනවා කියලා හිත හිත ඉන්න එපා අමූතම තැනක කඩුවෙල තියෙන උසම තැන තියෙන කඩුවෙල මුළු පැත්ත පළාතම පේන උසට මේක හැදෙනවා 16th floor එකට ගියා කියන කොළඹ පේනවා අර පැත්තෙන් ශ්‍රී පාදයට යනකම් 60 නල්ල තන්නේ වෙනකම් පේනවා
1: ලස්සනයි
0: හරිම ලස්සනට නම් තියේයි 0.7 0.1 නෑ නෑ එහෙම ගන්න නෑ මිස් එහෙම ගන්න එහෙම නම්බරයක් ඇත්තනම නෑ අපි ගාව බොරු කියන්නේ ඉස්සර අර කවුද මේ සර
1: අර අර අර චරකින් මම බල්ලෙන් කවකෙක්
0: 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7 0.1 0.7
1: ඔබ සප්‍රයිස් වෙනවා. හැබැයි ඔබ රෙඩි වෙලා ඉන්න ඕනි වැඩේට. මොකද රුපියල් 2000ක හරි ඊට වැඩියෙන් හරි යුනිලීවර් නිෂ්පාදන තියෙනවා එතන. මෙහෙම මෙහෙම ලිස්ට් එකක් හදලා ඒකෙන් භාණ්ඩ තුනක්වත් ඔබේ කාඩ් එකට දාගන්න ඕනේ, ඔබේ ලිස්ට් එකට දාගන්න ඕනේ. ඒක ප්‍රමාණවත්. ඒ වැඩේ ඔබ කළා තිබුණොත් ඔබේ බිල් වයිප් අවුට් වෙන්න ඔබ සුදුසුකම් ලබනවා.
3: ඔතන භාණ්ඩ 20ක් නෙදේ ඉන්නේ.
1: භාණ්ඩ 20ක්.
3: ඔතන යුනිලීවර් සන්නාම 20ක් තියෙනවා. ඒ 20ෙන් භාණ්ඩ
1: තුනයි.
3: බහන්ඩ තුනක් ඔබගේ කාට් එක ඇතුලේ රුපියල් 2000ක් තමයි සම්පූර්ණම බිල් එකේ. ඔක්කු 2000ටම ගන්න ඕනේ මේ. ඒගොල්ලෝ නම් කරපු නිෂ්පාදන නෙවෙයි. රුපියල් 2000ක බිල් එකක් හැදුනා මැති.
1: යා.
3: ඔබ තරඟයට ඇතුළත් වෙනවා. මම මේකේ ආසම ඒ වෙලාවෙම කියනවා බිල වයිප් අවුට් වුණාද
1: කියලා. සර්ප්‍රයිස්. මාර සතුටුනේ රුපියල් හිතන් රුපියල් 40000ක විතර දැන් බඩුව අරගෙන.
3: එහෙම ගාන කරම යවුනොත් හොඳයි.
1: මාව කලන්ත දායි අරවින්ද.
3: තේරෙනවද?
1: Oh my god.
3: තමයි පොඩි ගණන් වල ගත් වෙලාවට ඒක බිල වයිප් අවුට්
1: වුණා. අනේ මම අඬනවා එන. අනේ මට
3: බඩ. බබ බඩු ටිකක් ගන්න තිබ්බම නේද කියලාම හිතෙනවා. ඒක දෙන් ලක් එක තමයි ආ. මාර පිරිසකට chances හම්බෙන අවස්ථාවක් මේක.
1: රුපියල් මිලියන 20ක්.
3: අදම shop කරන්න ඔබ එවෙලම win කරනවා. එතකොට මේ අපි
1: ඔය shop කරන අතරතුර අපිට පුළුවන් නේද කොකෝ ෆ්‍රයි ගන්න හොඳම පොල් තෙල් එක නේද අරවින්ද?
3: තියෙනවා තියෙනවා දැන් shelf ගානේ පොබ පොල් තෙල් ගන්නකොට දැන් අපි හොඳ පොල් තෙල් හොයන විදිය කිව්වා. ලෝකේ RBD කියන RBD කරපු පොල් තෙල් විතරයි ලෝකේ පාවිච්චි කරන්නේ තමන්ගේ රටවල් වලට ගෙන්වන්න දෙන්නේ. මොකද අපි මේ එක එක මිත්‍යා මතවල ඉන්න අතරේ හොඳ පොල් තෙල් මොනවද කියන්නේ, හොඳ පොල් තෙල් කොහොමද තෝරගන්නේ කියන ඒවට නිර්ණායක ලෝක ඇතුලේ තියෙනවා. දැන් තමයි අපි ඒව ඉගෙන ගන්න. හොඳ පොල් තෙල් එකක් නම්, පිරිසිදු පොල් තෙල් එකක් නම්,
1: හරි,
3: ඒක RBD කරපු එකක් වෙන්න ඕනේ. ඒක රිෆයින් කළා, බ්ලීච් කළා, ඩියෝඩරයිස් කරපු එකක් වෙන්න ඕනේ. පොල් තෙල් කියන්නේ මේ බදින්න දේවල් ටෙම්පරාදු කරන්න භාවිතා කරන මාධ්‍යයක්. පොල් තෙල් වලින් කෑමට විශේෂ රසක් හරි සුවඳක් හරි පාටක් හරි එන්න බෑ. ඒක තේරුම් ගමු. විශේෂ සුවඳක්, විශේෂ රසක්, විශේෂ පාටක් පොල් තෙල් වලින් කෑම වලට එන්න බෑ. කෑමවල රහ, කෑමවල සුවඳ, කෑමවල පාට විතරයි. එහෙම නැතුව පොල් තෙල් රහ නම් ඔබ ගෙදර බදින කෑම ඔබේ පොල් තෙල් එක හොඳ නෑ.
1: හරි, ඔකේ.
3: පොල් තෙල් සුවඳයි නම් බදපු කට්ලට් එක ඔබේ පොල් තෙල් එක හොඳ නෑ. ඉතින් හොඳ තෙල් එකක් මොනවද කියලා ඉතින් රොකට් සයන්ස් වලට යන්න අවශ්‍ය නැත්තම් ඔබට කොකෝ ෆ්‍රයි ට්‍රයි කරලා බලන්න පුළුවන්.
1: හරි, ඔකේ.
3: කොකෝ ෆ්‍රයි ට්‍රයි කරලා බලන්න. ජීවිත කාලෙම එකපාරක් ගත්තොත් අදහටම ගන්න වෙනවා. එහෙම ගන්න නෑ. හොඳ ප්‍රොඩක්ට් එකක් ට්‍රයි කරලා බලන්න. ඔබට තේරෙනවා ඒක හොඳයි කියලා. ඊට පස්සේ අපි ඔබට කියන්න ඕනේ නෑ හොඳ දේ ගන්න කියලා. ඔබ ගන්නේ හොඳ දේ.
1: දැන් අපි ෆ්‍රිජ් එකක් ගන්න යමුකෝ බලන්න. දැන් ෆ්‍රිජ් එක අපි දැන් ඔබට කට කැඩෙනකම් කියලා තිනවා. ගෙවල් වල පාවිච්චි කරන ෆ්‍රිජ් ගත්තම වැඩිපුරම කරන්ට් බිලට වග කියන්නේ ෆ්‍රිජ් එක. පැය 24ම දාලා තිනවා. සමහරක් ෆ්‍රිජ් තියෙනවා ඒවා කොහොමත් කරන්ට් එක කනවා. වැඩි වැඩියෙන් කරන්ට් එක කනවා. මොකද ඒවා පරණයි. සමහරක් ඒවල එක එක ප්‍රශ්න තියෙනවා. එක එක හේතු. ඉතින් මේ ප්‍රශ්න වලට උත්තරේ හොයාගෙන අපි යන්නේ ඔබට කියන්නේ සිංගේකට යන්න කියලා. සිංගේකේ තිනවා ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේට් එක. ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේට් එක තියෙනවා සිංගේකේ. ගිහිලා ගන්න 50%ක් විදුලිය ඉතිරි කරනවා. ඒක තමයි මේන්ම කෑල්ල. මේ ෆ්‍රිජ් එකේ තියෙන වටිනම පාට් එක ගන්න එක 50%ක්. වෙනදට එන කරන්ට් බිල් එක ෆ්‍රිජ් එකට යන මෙන්න මෙච්චර ගාණක් එනවා කියලා ඔබ පොඩ්ඩක් බලලා තිබ්බනම් ඒකෙන් 50%ක් ඉතුරු කරලා දෙන්න මේ ෆ්‍රිජ් එකට පුළුවන්කම තියෙනවා. අනිතික මේක හොඳ ලොකු ෆ්‍රිජ් එකක්. ලීටර් 276 කැපැසිටි එකක් තියෙන 2-door ෆ්‍රිජ් එකක්. හරි ලස්සනයි. ලස්සන පාට් වලින් ඔයගලන්ට ගන්න පුළුවන්කමක් තියෙනවා. අනිතික මේකේ තියෙන ගෑස් එක කාර්යක්ෂමතාවය වැඩිම සහ පරිසර හිතකාමී සුපිරිම ගෑස් එක දාලා තියෙන්නේ R600A. හැම අතින්ම බැලුවොත් අලුත් ඔක්කොම තාක්ෂණය එකතු කරලා හදපු සුපිරි ෆ්‍රිජ් එකක් තමයි ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එක සිංගකින් ගන්න. එකපාර සල්ලි ගෙවන්නේ නැහැ. මාසිකට රුපියල් 5950ක් ගෙවාගෙන යන්න පුළුවන් නම් මාස ගානේ ඔකට ෆ්‍රිජ් එක ගෙදර අරගෙන යන්න පුළුවන්. මුළු ගාන 142999 මාස කිහිපයයි. පොඩි කාලයක් ගෙවලා ෆ්‍රිජ් එක ඉතින් තමන්ගෙම කරගන්න. අවුරුදු 20ක වොරන්ටි එකකුත් හම්බ වෙනවා. ඒකත් මතක් කරන්න ඕනි. කොම්ප්‍රෙසර් එකට අවුරුදු 20ක වොරන්ටි එකක් හම්බ වෙනවා මේ සිංග අලුත්ම ෆ්‍රිජ් එකේ. හරිද?
3: ඔයා කියන්නේ මේ එක්සල්නොත් මිනිස්සු සල්ලි හම්බ කරනවා නේ? හ්ම්. මං හිතුවා TikTok YouTube වලින් විතරයි හම්බ කරන්නේ.
1: එක්සල්නොත් අපිට නෑ නේ. අපිට මං හිතන්නේ
3: නෑ. YouTube, TikTok, Meta, X මේ platforms වලින් සල්ලි හම්බ කරන්න පුළුවන්. අපිට පුළුවන් දැන් හම්බ කරන්න.
1: යා.
3: අපිට බෑ කියන්නේ මොකද්ද?
1: නෑ නෑ මං කියන්නේ අපිට බෑ කියන්නේ අපිට.
3: ඔයාට බැරුවේ.
1: මං බෑ. මං දාන්නේ නෑ එක්ස්පයරිඩ්.
3: ඔය දැන් එක්ස්පයරිඩ් කියලා මොනවද දාන්නේ දුවා?
1: මං දාන්නේ නෑ එක්ස්පයරිඩ් දෙක
3: තුන. එක්ස්පයරිඩ් වලට වයි කියලා තමයි දාන්නේ. තමන්ට පුළුවන් දේ කරන් ඉන්න මිස්.
1: හරි හරි.
3: දැන් අපි ඔබට කියලා දෙනවා දැන් ඔබ ෆ්‍රීලාන්ස කෙනෙක් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදියට ඔබ දෙයක් කරගෙන ඇති. ඒක ඊළඟ ලෙවල් එක තියෙන්නේ අපේ රටෙන් එළියේ. ඔබට වැඩ කරන්න පුළුවන්. මෙච්චර කාලයක් ප්‍රශ්න තිබුණේ කොහොමද මේ එවන් සල්ලි ගෙන්න ගන්නේ? ලංකාවට ලොකු ප්‍රශ්නයක් තිබුණේ අපි පිට රටවල් වලට දෙන සර්විස් එකට දෙන අදාළව දෙන සල්ලි අපි කොහොමද ලංකාවට ගෙන්න ගන්නේ?
1: ඒක
3: ලොකු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි කොම් බැංක් එක ඒගොල්ලන්ගේ අලුත් කොම් බැංක් ගිග් ප්ලස් account එකෙන් විසඳලා දීලා තියෙන්නේ.
1: හරි.
3: දැන් ඔබට মালටි කරන්සි account options තියෙනවා. LKR ද USD ද Euro ද Pound ද Australian dollars මේ කියන মালටි කරන්සි platform වල ඔබට වැඩ කරලා සල්ලි ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට personal සහ business account variants ඔබට open කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට බැංක් ස්ටේට්මන්ට් එක ඊ ස්ටේට්මන්ට් එක ගැනීමේ පහසුකම් ටික ඔබට දීලා තියෙනවා.
1: රයිට්.
3: Visa MasterCard, Union Pay, JCB Debit Card මේ වගේ ඔබට ඒ පහසුකම් ටික ගන්න පුළුවන්කම මේ හරහා ලැබෙනවා.
1: හරි.
3: එතකොට ඔබ account එකක් හරියට හදාගත්තාම zero interest payment plan එකකට ඔබට යන්න පුළුවන්. සමහර subscriptions ගණන් වැඩි වුණාම ඒ වේ සල්ලි ටික ඔබට එකපාර ගෙවා ගන්න අමාරුයිනේ.
1: ආ ඔව් එහෙම තේනානේ.
3: සමහර ඔබ කරන වැඩ කරන platforms වල ගාන ටිකක් සැර වැඩි. සමහර softwares වල ගණන් වැඩි. එකපාර ගෙවන්න ගියාම පපුව පොඩ්ඩක් රිදෙනවා. ඔබ මේ Combank එකේ Combank Gig Plus account එක පටන් ගන්නවා නේද? ඔබට පුළුවන්කම තියෙනවා zero interest plans වලින් ආපහු කාඩ් එකට ඔබ ගන්න software එකේ සල්ලි ටික හිමින් ගෙවන්න.
1: වාව් නේමයිනේ වාසි ටික.
3: ඒතර එකපාර සල්ලි ගෙවන්න ඕනේ නැහැ. කාඩ් එකෙන් ගෙවුනට එකපාර ඔබ ගෙවන්නේ installments වලින්. ඒකට පොලියක්වත් ඇඩ් වෙන්නේ නැහැ.
1: අනිතික ෆ්‍රීලාන්සර් කෙනෙක් වුණාම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි වෙන අයක් එහෙම ගන්න ගියාම හරි අමාරුයිනේ.
3: දැන් ඔබට ඊ ස්ටේට්මන්ට්ස් ටික එනවා. ඔබ කවුද කියලා පෙන්වන්න. ඔබ කවුද කියලා පෙන්වනවා කියන්නේ ෆයිනෑන්ෂලි ඔබ කවුද කියන එක සමාජයට පෙන්වන්න ඕනේ. ඔබට ඊළඟ පියවරට යන්න නම්. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් බෑග්ග්‍රවුන්ඩ් එකක් ෆයිනෑන්ෂල් ට්‍රීට් නැති කිසි කෙනෙකුට එතනින් පොඩ්ඩක් ඉස්සරහට යන්න අමාරුයි.
1: මොකද
3: විශ්වාසය හදා ගන්න අමාරුයි.
1: Yes, yes.
3: අපි හැමදාම බිස්නස් කරනකොට අනිත් මිනිස්සයාගේ පැටිකිරිය පොඩ්ඩක් හොයන්න කැමති. එයා මේ බිස්නස් එකේ කවුද? එයාට ස්ටේට්මන්ට් එකක් තියෙනවද? එයාට ඉතිහාසයක් තියෙනවද? ෆයිනෑන්ෂල් හිස්ටරි එකක් හරි හමං එකක් තියෙනවා නම් කරන්න බැරි වැඩක් නැහැ. ලෝකේ යන්න බැරි රටකුත් නැහැ. මේක හොඳ අවස්ථාවක්. ඉතින් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට ෆ්‍රීලාන්සර්ස්ට මං කියන්නේ ඔගලගේ සර්විස් එක රටෙන් එළියට ගෙනියන්න ඕන කරන platform එක හදලා ඉවරයි.
1: හරි.
3: ඒකයි අලුතෙන් හොයන්න දෙයක් නැහැ. Combank Gig Plus account එක ගැන විස්තර දැනගන්න combank.lk site එකට වහාම යන්න ඕනේ. දැන් වහාම යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ.
1: අද මොනවද දන්නේ අම්මි ලන්ච් එකට ද croissant දාලා තියෙන්නේ මන්ට.
3: Croissant.
1: මලමල්. Oh my god. තල්වත බටර් දාලා තමයි croissant එක
3: ඇත්තේ. Croissant.
1: ඉතින් ඇත්තටම
3: රෝස් පාන් එවලා තියෙන්නේ. රෝස් පාම් පටි කපල පල ලයිවල තියෙන ගාලා ක්‍රොසෝ ෆ්‍රාන්ස් කතා ක්‍රොසෝ ක්‍රොසෝ නෙමෙයි රෝස් පාම් ඕම ක්‍රොසෝ නෙන්නේ ඔය රෝස් පාම්
1: කිඹුලා වගේ ඉන්නේ ආ මේ කිඹුලා බනිස්
3: ක්‍රොසෝ
1: කොටට ඒ කිඹුලා බනිස් කොටට හදලා වගේ නේ
3: කොටට හදලා නෙමෙයි ක්‍රොසෝ නෙමෙයි රෝස් පාම් රෝස් පාම් රෝස් පානුයි මොනවද ගාලා තින්නා
1: අපි මේ වැඩි ගැන ක්රොසන්ට්
3: සම්බෝලට ගොනන තියෙන චිකන්
1: හැබැයි අපි මොනවා කන්න වුණත් රෝස් පාන් වේවා ඕනම බේකරි අයිටම් එකක් කන්න අපි පාවිච්චි කරන බට එක තමයි පැල්වත්ත බටර් කියන්නේ.
3: කටණන් අඩු වෙලා නැහැ මෙතන මැරෙන්න වගේ වැටලා හිටියට.
1: දැන් පොඩි ළමයිට එක එක කෑම ಜಾති හදලා යවන්න ඕනේ නේද? අම්මා හා එක එක ಜಾති ඉල්ලනවානේ. දැන් හිතන්නකෝ කඩල එහෙම කන්න ආස නැහැ. අනේ අම්මා කඩල කන්න බෑ. බෑ ටීචර් කියනවා කඩල එවන්න කියලා. එතකොට කරන්න තියෙන්නේ
3: කඩල නෙමෙයි තලල එවන්න තියෙන්නේ.
1: කඩල තම්බලා ඊට පස්සේ පැල්වත්ත බටර් චුට්ටක් දාලා එක පොඩ්ඩක් පොඩ්ඩක් නිකන් ලාවට තෙම්පරාදු පාරක් දාලා දෙන්න. කන්න පුළුවන් හොඳට. හරිද? ඉතින් ඒ වගේ දරු අර කන්න.
3: ඔයා දන්නව කඩල හදන්න.
1: මොකක්ද දන්නව? කඩල හදන්න දන්නේ නැත්තම්.
3: කියන්න බාන කඩල හදන්න ඉතින්.
1: මොකද්ද කඩල හදන්න ඕනි කියන්නකෝ.
3: මට දැන් කඩල හදන්න තමයි හිතලා තියෙන්නේ.
1: කඩල
3: හදන්න නිය කියන්න. කඩල හදන්නේ කොහොමද?
1: වතුර දාලා ඒක තම්බනවා කඩල ටික. තම්බලා අරගන්නවා. අරගෙන ඉවර වෙලා ඊට පස්සේ ඒකට ලූණු පොල්වල අර පොල් කෑලි පොල් කටු නෑ අර පොල් පොඩි පොඩි කෑලිවලට කපලා ඒ කෑලි ටික, ඊට පස්සේ අර දිග මිරිස් එක තියෙන රතුපාට මිරිස් එක ඒක කපලා පොඩි පොඩි කෑලි ওই ටික දාලා අපි ඉස්සලම තල්වත්ත බටර් චුට්ටක් දාලා ඒක ෆ්‍රයි කරගන්නවා. හොඳට චුට්ටක් තද පාටට එනකන් අර ලුණු ටික හොඳට තැම්බිලා බැදිලා එනකන් ඒක බැදගන්න. ඊට පස්සේ ඒකට අර තඹපු කඩල ටික එකතු කරගන්න. එකතු කරගෙන අබ අබ දාන්න අමතක කරන්න එපා, අබක් දාන්න.
3: අන්නේක තමයි මම මෙච්චර බලාගෙන
1: ඉන්නේ. ඒක දාලා හොඳට කරුකෝල ගත්තනම් රහට කන්න පුළුවන්.
3: මෙත්තන්දි මම ඔබත් එක මම එකඟ වෙනවා.
1: රයිට් ඕකේ.
3: කඩල ටිකක් තඹ ගන්න පුළුවන්.
1: පුළුවන් පුළුවන් අයියෝ.
3: යන්තම් නොමරි ජීවත් වෙන්න පුළුවන්. අර මිනිස්සයාට පල්ලි කඩල ටිකක් තඹන්න දන්න ගෑණිය තමයි ඔබට හම්බ
1: වෙන්නේ. හැබැයි ගෙදර පැල්වත්ත බටර් තියෙන්න ඕනි. පැල්වත්ත බටර් වලින් ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. ගාන ගැන ගෘහණියනි ගාන ගැන වරි වෙන්න එපා. හරිම සාධාරණ ගානට ඔබට ගන්න පුළුවන් පැල්වත්ත බටර් කියලා කියන්නේ අපේ රටේ හදන බටර් එක. ඕකේ? තව ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් ගොඩාක් තියෙනවා. අපි ඉස්සරහට තව තව එක එක ගැන කතා කරගෙන
3: යමු. දැන් කතා කරන්න පහුගිය දවස්වල ඒගොල්ලන්ගේ කිරිපිටි ගැන කතා කරා, නොන් ෆැට් ගැන කතා කරා, යෝගට් ගැන, ගී ගැන, අයිස් ක්‍රීම් ගැන කතා කරලා, මුදවපු කිරිත් ගැන කතා කළා. තමයි අද අපි බටර් සම්මානය ඇතුළේ ඉන්නේ. පැල්වත්ත නාමය අපේ බටර් සම්මානයයි.
1: සම්මානයයි
3: මොකක්ද?
1: බටර් සම්මානයයි, යෝගට් සම්මානයයි, අයිස්ක්‍රීම් සම්මානයයි, මුදවපු කිරි සම්මානයයි, පැල්වත්ත.
3: හරි ක්‍රියේටිව් කියලා හිතාගෙන.
1: Yeah, definitely.
3: මයිකල් විලගාවනේ ඉන්නේ. මොකක් මොනවිල අනෝතත්ත්ව විලගාවේ ඉන්නේ.
1: කලර් අප් ගැන කතා කරලා අපේ වැඩසටහන නිමාවට පත් කරන්න. ඉතින් කොතනින්ද අපි පටන් ගන්නේ? අපි පහලෙන් පටන් ගමු ගොනේ.
3: මට කියන්න එපා, මට ඔන්ජොස් කරන්න.
1: අපි ප්‍රශ්න ගැන කතා කරමු. අපි අපි අපි ප්‍රශ්න ගැන කතා කළා.
3: ඔබ කැමති තැනකින් පටන් ගන්න, කැමති තැනකින් ඉවර කරගන්න.
1: දැන් හිතන්නකෝ මම ලහිරු කියලා. මට කියන්න ඔයාගේ පවුල් මේ මේ වහලේ තියෙන ප්‍රශ්න මොනවාද? පවුල් නෙමේ, වහලේ ප්‍රශ්න මොනවාද කියන්නේ? අරින්ද
3: නෑ, කවුද මේ කතා කරන්නේ?
1: මම ලහිරු.
3: මම නෝ ලහිරු නෙමෙයි. කවුද? මම දැකලා නෑ ඔයාව කවදක්වත් මිල කලින්. මට වැඩ නෑ. මගේ දර්ශන
1: ප්‍රශ්න නෑ. මම ගෙදරට කියන්නේ ලහිරු කියලා.
3: අපිට ඒක ප්‍රශ්න.
1: මොනවාද
3: ඔයා කතා කරන්නේ?
1: අරවින්ද මොකද්ද ඔයාගේ වහලේ?
3: කවුද මේ කතා? මම දන්නේ.
1: සම්පූර්ණ නම වයස ඉගෙන ගත්ත පාසල. දැන් මොකද කරන්නේ? දැන් වහලේ මොකද වෙලා තියෙන්නේ? හරි කියන්න.
3: මොකද්ද කියන්නේ?
1: අයියෝ වෙලාව යනවානේ, මම ඉක්මනට ගෙදර යන්නම් තෝනේ.
3: ඔව්. ඉක්මනට ගෙදර යවන්න තමයි අපිටත් තෝනේ. ඉතින් මේක දක්ගාලි
1: වෙලා. වහල ලී වලින් ඔබ ස්ට්‍රිප් සීලින් එකක් ගහලා තියෙනවා නම් මම කැට දාලා කියන්නම්. මේ වෙනකොට
3: කෑ ගහන්න එපා, කෑ ගහන්න
1: එපා. මේ වෙනකොට ඔබට ප්‍රශ්න වලට මූණ දෙන්න
3: සිද්ධ වෙනවා. මේ මැරෙයි. කෑ ගහන්න එපා හිමි. ඉතින් ගමන් මේ
1: මොකක් කන් ඇහෙන්නේ બ્લોක් වෙනවා මගේ කන් දෙක.
3: මොකක් හරි වෙලා තියෙනවා තමයි
1: මෙතන.
3: මෙතන බුරා වැටෙන්නේ. නිකන් හිමින් කියන්න පුළුවන් කම තියෙන
1: මයි. මේ වෙනකොට ඔබ ප්‍රශ්න වලට මූණ දීලා ඉන්න. ආයි එක ආයි කතා දෙකක් නැහැ. එක්ක ගුල්ල කනවා, එක්ක වේයෝ කනවා, එක්ක නිකන් ඇමරිලා ගිහිල්ලා, එක්ක එක එක තැන් වල නිකන් එක එක සිදු
3: වෙනවා. ලොකු මිනිහා වෙලා.
1: පාට වෙනස් වෙලා තියෙනවා සමහරක් වෙලාට.
3: බෝගාවිලා පාරේ පොර.
1: ඇමරිලා ගිහිල්ලා තියෙනවා. ගුල්ල කාලා තියෙනවා.
3: බෝගාවිලා පාරේ ඇමරිලා ගිය පොර.
1: මුලදි ලස්සනයි කාලයක් යනකොට තමයි ওই ප්‍රශ්න වලට මූණ දෙන්නේ. ඒතකොට ඔබ හිතනවා සමහරකට අම්බෝ මේ මේක ලස්සන දාලා තිබ්බනේ, මේ ඇස්වා කටවා වෙන්නේ නැති. අම්බෝ මේ අරගොල්ලොත් ආවනේ, අරවින්දලත් ආවනේ ගෙදර. අම්බෝ මේ මිනිස්සුගේ කටවල් වල දිවවල් වල තිත්.
3: මේ ඔයගොල්ලන්ගේ වහල උඩට අපට උස් කළා දන්නේ. පුදුම කරදරයක් වහලේ වදින ඔළුවේ.
1: පල්වන් කියන්න ඕනේ ටික කිව්වා. හරි දැන් ඕන එක.
3: අපේ ඉරිසියා වැඩකම එක නෙමෙයි මේ. පොඩ වහලේ ඔළුවේ ගෑවෙන්නේ නැතර. ආ ගෙදර මිනිස්සුන්ගේ උතරන වහලේ දාලා ඉන්න. අපි ඉතින් මෙහෙම වෙලා බඩ ගාගෙන ගිය වෙලාවේ අයි අරිදයි ඔළුව වදී ඔළුව ඔළුව ඔළුව.
1: නෑ ඒ අපි හදලා තියෙන අපිට ගෞරව කරන විදියට.
3: ගෞරව කරන විදියට තල්ලි තියෙන දාදා තියෙන.
1: ඔළුව පල්ලෙහාට
3: තමයි. නෑ ගෞරව කරන විදියට නෙමෙයි තල්ලි තියෙන විදියට ඒ කාලේ හදලා තියෙන.
1: හරි ඉතින් ඔබ
3: පිට ගෙනියන්න මදි වුණා සල්ලි. ඒ හරියෙන් ගැව්වා බාල.
1: හරි ඔයගොල්ලෝ ලීවලි ස්ට්‍රිප් සීලින් ගහලා තිබ්බොත් දැන් මේ මුහුණ දෙන ප්‍රශ්න අපි දන්නවා. මොකද ඒවා අපිත් මුහුණ දෙනවා. අපිත් අර රැල්ලට කරා ලීවලින් දැම්මා ස්ට්‍රිප් සීලින්. දැන් ප්‍රශ්න කෝටියයි වහල දිහා බැලුවම සංසාරේ පා වෙනවා. සීරියස්ලි. ඉතින් ඒකට විසඳුමක් හොයාගෙන යනකොට තමයි ලී ආදේශකයක් අපිට හම්බ වෙන්නේ, කලර් අප් ස්ට්‍රිප් සීලින්. කොහමද ඇයි මං ඒකට ලී ආදේශකයක්?
3: වෙලාව මේගොල්ලන් ගෙදර එහෙම ගිහින් බලන්න. මේගොල්ලන් කරලා පිටී
1: තම දැම්මේ නෑ ඉතින් අපිට
3: නෑ එහෙම වෙන්නේ. ක්‍රීප්පු ටිකයි පරාල් ටික ඕම් වෙන්න.
1: හදත් පේනවා ඉරත් පේනවා.
3: කාලා රප්පි. ඇදේ
1: දේ. තම දැම්මේ නෑ ඉතින්.
3: ඕගොල්ලෝ දාගන්න හොඳ ස්ට්‍රිප් සිබිලිම. මේගොල්ලෝ හැදෙන මිනිස්සු නෙවෙයි. දැන් ඉතින් මේ ටිකේ හැදුනා කියලා පොඩි කාලේ තේරුමකුත් නැහැ. ඒ මිනිස්සුන්ට තේරුමකුත් නැහැ, අපිට තේරුමකුත් නැහැ. ඔබ කවදාවත් ආපහු ලී වලට යන්න එපා.
1: රයිට්.
3: මොකද ලී වලින් ස්ට්‍රිප් සීලිම ගහලා ඔබ ගන්න චාන්ස් එක වර්ත් නැ. වටින්නේ නැ. ඒකට දෂ්ට කරන්න ගොඩාක් ගුල්ලෝ වේයෝ බලාගෙන ඉන්නවා.
1: යා.
3: ඒ ගුල්ලොන්ට වේයොන්ට කෑම සප්ලයි කරන එක නෙමෙයි ඔබේ රාජකාරි. ගුල්ලන්ට වේයන්ට හිතන්න බැරි ප්‍රඩක්ට්. අපි ගුල්ලෝ වොයිස් කට් අපි අරන් එන්නම්. උන් දැන් එපා වෙලා තියෙන්නේ. මොකද colorup.lk.com සයිට් එක. එතන ගිහින් බලන්න. කොස් පෙනුමට, මැහුගනි පෙනුමට, තේක්ක බුරුම තේක්ක පෙනුමට ලස්සනට ලී සබ්ස්ටිටියුට් එකක් හදලා තියෙනවා සිවිලිමට පාවිච්චි කරන්න.
1: yes.
3: ස්ට්‍රිප් සිවිලිමක් ගැන අපි මේ කතා කරන එක නේ. සිවිලිමේ ලස්සන මේක. ඒක ලී නෙමෙයි. ඒක ලී ආදේශකයක්. සත්තුන්ට කන්න බැරි වතුර ඔරොත්තු දෙන පුස් බැඳින්නේ නැති.
1: අවුවට ඔරොත්තු දෙන.
3: මිස් මේ මං කරගන්න.
1: ඔයගලට කතා කරන්න මම දෙන්නම්.
3: ඔයා කතා කරන්න එපා. ඔයගලන් ගෙදර වහලෙට ගහලා නැහැනේ මලත්
1: අතේ. නෑ, ඒක ගහලා නැහැ. ඒක තමයි කියන්නේ.
3: එහෙනම් මී කියන්න එපා.
1: අපි අමාරු.
3: මී කියන්න එපා. මී නම් කියන්න එපා. මම කියලා ඉවරයි මේ කතා.
1: අමතන්න. කලර් අප්. අමත ඒ කතා කරන්න ෆෝන් නම්බර්. ඔව්. මේ අවශ්‍ය ඩීටේල්ස්
3: ඕවානේ. ආ, නේ. ගිරෝ ගිරෝ ගිරෝ. ඔයා එකක් කිව්වේ නැත්නම් මතන.
1: 0.115
3: උදේ නම් කතා කරන්න ෆෝන් ඕෆ්. දැන් ඕෆ් කරන්න ෆෝන් ඕන. දේටත් එක්ක හරියන්න දැම්මම ඕෆ් කරලා දාන්න ඕනේ. මේ වට උදේ කතා
1: කරලා.
3: මරණ සහතිකේ ආවේ නැත්නම් මෙතනට හෙට උදේ වැඩට ඇවිල්ලා හිටියොත් තමයි මම අරවින්ද.
1: ආශරය. සුබ රාත්‍රියක්.
3: ඉවරයි. පන්නා දෙන්න මට මේ.

0: පංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පංචිකාර නිවස.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි
3: මන්ත්‍රී බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
4: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝටි.
5: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. බර්ගර් කින්ග් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති බර්ගර් කින්ග් එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123.
0: ඔබේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්බල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
7: බලන්න මක්කලෝ, අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ.
8: ඔළුව කොහෙද වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල්. හිතා ගන්න බැරි දේවල් නේ.
7: ඒකනේ මක්කලෝ.
8: ඔයාට මේව කරලා බලන්න තිබුණා ඔළුවක් තිබ්බට.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
0: පංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පංචිකාර නිවස.

0: අටයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: උදේ 10:22 තැන්
2: වේලාව ඔබ වෙත ගෙනාවේ බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 400IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: ये था टॉप स्टोरी
1: ගල්ලඟුරු කොමිසම 6 දිනකුගෙන් සාක්ෂි විමසයි. ගල්ලඟුරු ගැටලුව සම්බන්ධයෙන් සුවපලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ මෙවැනි විට පුද්ගලයන් 6 දිනක ප්‍රකාශ ලබා දී තිබෙනවා. ගල්ලඟුරු සමාගමේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් ඊට අයත්. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහමාන්ද ඊයේ කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දුන්නා. හෙට දිනේ තවත් 5 දිනකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතයි. ගල්ලඟුරු ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම් පීවී බන්දුල සේන සදහන් කළේ හෙට දිනේ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ නිලධාරීන් සහ මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන්ගෙන් සාක්ෂි ලබා ගැනීමට නියමිත බවයි. දැන් විදේශ පොතක්. දින කිහිපයක සිට පවතින මෞසම් වර්ෂාව හේතුවෙන් සිදු වූ අපදාවලින් බංග්ලාදේශයේ පුද්ගලයන් 50ක් දෙනෙකු මියගොස් තිබෙනවා. රජයේ සුරක්ෂිතතා මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගලයන් සංඛ්‍යාව 38400ක්. වැඩිම බලපෑම් එළිවී ඇත්තේ කොක්බසාර් බෙරළබඩ දිස්ත්‍රික්කයටයි. එම දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයන් 28 දෙනෙකු මියගියා. රොහින්ගයා සරණාගතයින් 13 දෙනෙකුද මියගිය පිරිස අතරට අයත්. ඉදිරි පැය 48 දී අධික වැසි ඇති විය හැකි බවයි බංග්ලාදේශ කාලගුණ සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4

CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
1: SLT Mobitel Pure TV නිල විකාශය.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000. NIBM The City University, the place to be.
3: ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.

0: දෙදහස් විසි පවසර SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්
1: ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක් කරන සතුට රසය.
0: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
1: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076 8233 444 සීතා හදවත්.

0: හිතවත්කම.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: අයියා මට ඇපල් මලක් දෙන්න.
1: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. 3.50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගම.
4: City Reward සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam. Fortune RBD Cooking Oil. ඉතිරි රුපියල් 450යි. Saras Chicken Sausages. ඉතිරි රුපියල් 170යි. Mirinda ඉතිරි රුපියල් 105යි. Eva Dry Tex Wings. ඉතිරි රුපියල් 130යි. Cargill's Food City.

0: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ියම්මනේ
3: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
6: අපොස සාමාන්‍ය පිළිම පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011544,5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

0: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
2: මනස්ගතද?
1: සෝරි සර්.
3: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
0: London Prison Break. Nuwara Bokamberdi.
4: July 24. Basti, Johane, Kaiser, Dinesh, Lahiru Samaka Infinity. July 25. BNS, Kanchana, Ravin, Sarit Surik with news.
0: London Prison Break. Nuwara Bokamberdi.
4: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
0: විමසීම් 0756336
4: Organizers and Media Partners
0: Global Events Sieta FM Sieta TV
5: අනුවටයි 0.1 අනුවටයි 0.4

0: සිය දපත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක් දිනු මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වියකමින් මවකමින්
1: මොනමදී අදම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමග මුල්ලේරියාව අතුරුකිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳම දේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
2: අරිගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න
4: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට delivery කරගන්න අමතන්න 0112 123 123
0: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා
5: සතුට රස ගුණ මුසුමෙන කැමවල රස සුරකින
6: Coco Fry RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
7: මුළු පවුලටම මගේ ගාන
8: 20 an upgrade
2: අලුත් song එකක්ද
8: නෑ දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි so 20 an upgrade
9: වෙන laptops ගන්න Singer එකට අදම එන්න
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය development finance ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය development finance 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook ආලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත පර්කෂන් එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය රකිත වික්‍රම රත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලු නූතන ප්‍රවේණියේ කිනි පුපුර මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකේට ගෙන යන මහා සිහින දකින්නාගේ කතාව රිද්මන්ත්‍ර මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක් මාත්‍යනුග්‍රහය සියතර

0: උදේ 11 විනාඩියකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3-wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3-wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: यह था टॉप स्टोरी।
1: එයාබස් ගනුදෙනු පිළිබඳ වාර්තාවක් අධිකරණයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත් බව පැවසෙන සිදිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝබර් මාස 13 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අල්ලස් කොමිසමට නියම කළා. ඒ අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී අල්ලස් කොමිසම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන පිළිබඳ වාර්තාවක් එහිදී අධිකරණයට ඉදිරිපත් කළා. එම කොමිසමේ නිලධාරියා අධිකරණයේ නිල්ලා සිටියේ විමර්ශනවල ඉදිරි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි. එම අවස්ථාවේදී ව්‍යාපාරිකයෙකු වන නිමල් පෙරේරා වෙනුවෙන් පෙරී සිටි නිතිඥ උදාර මහන්තිරම්ගේ අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටියා. මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ අදාළ පුද්ගලයා සැකකරුවෙකු වශයෙන් නම් කර නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම අනවශ්‍ය බවයි. අනතුරුව පැමිණිල්ල ලබන ඔක්තෝබර් 13 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසමට නියම කළා. සියතමිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
0: සියත ටොප් ස්ටෝරි.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. 98.2 98.4 දිව

0: ආදරයි.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියා කල්පි ස්ථාවර තැන්පතු ට්‍රේඩින්ග් A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
3: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
4: ගන්නවා ලයිසන් එක.
5: දැන් හරිනේ අමාරු.
3: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
2: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
3: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
2: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
3: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ.
2: ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො.
3: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
2: වැඩ්ඩන ඉතින් නේද?
1: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමේ බීබී බීමා ස්ටේබල් අවුට්ලුක්.

0: Luna, da sudu com Tigana e Disney.
1: Benin, Anna. Sati ita wasila hawasa dekata.
2: Siyata, hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Ame, mantamai mesare wediyem lakunu ganne.
1: නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
6: පහ වසර ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි. අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අරිගේ හරිම තැනට ගිහින්ද එල්ෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕන
2: එල්ෝල්C ෆයිනන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0678233444 සීතා හදවත් දිනු හිතවත්කම
4: හිනාවෙන්න මෙන්න වෙලාව
5: ඔෆර් සෙලබ්‍රේට් බ්ලැක්
6: ෆ්‍රයිඩේ මොකද සෙලබ්‍රේට්
5: මොකද මට ඒ වචනේ ස්පෙක් චොකු චොකලේට්
6: ස්පෙක් චොකු චොකලේට්
5: ස්පෙක් චොකු චොකලේට්
6: ස්පෙක් චොකු චොකලේට් නෙමෙයි හලෝ ස්පෙක්ටකියුලර්

0: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716666222 Prime Residences
1: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
4: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
5: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: වැඩි විශ්වාසයෙන්.
1: මුළු පවුලටම මගේ ගානටම.
2: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට.
3: Co-bank debit card challenge. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Co-bank debit cards. ගෙවන්න, කෙවන්න, දිනන්න.
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy flagship experience center. Vote place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-715-555 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13-96 අමතන්න.
6: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
7: මනස්ගතද?
6: සෝරි සර්.
8: Attention, please. There is a prison break. All units respond immediately. Attention, please.
9: A London prison break. Nuwara Bokamberdi.
10: ජූලි 24 වස්ති, යොහානේ, කයිසර්, දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාංචනා, රවීන්, සරිත් සුරිත් with news.
9: London Prison Break Nuwara Bokamberdi
10: Pravesha Patra Tickets Ministry within ho edina torata wen
9: Vimasim 0756-336-336
10: Organizers and Media Partners
9: Global Events Seetha FM Seetha TV
11: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දෙ

0: 98.4 මේකමුවට සියත FM
1: උදේ 11:42 දැන් වෙලාව. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකටත් ගිහිල්ලා අනිවාර්යයෙන්ම තිලකවර්ධන සෙලවුල එකටත් යන්න ඕන ආරංචියක් ගැන තමයි මේ කියන්න හදන්නේ. දැන් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකට යනනම් අපිට හේතු කීපයක්ම තියෙනවානේ. පළවෙනි එක තමයි එතන දවස ගානේ අලුත් වෙන ෆැෂන් කලෙක්ෂන් එක. ඒ වගේම දැන් සමහරලාට අපි යන්නේ අඳුමක් ගන්නම නෙවෙයිනේ. මොකක් හරි තියෙන එකක් බලලෙන්න. එහෙම ගිය වෙලාවකට ඔබට කරදරයක් වෙන ස්ටාෆ් එකක් එතන ඉන්නවනම් ඔබ වැඩි අතාරලා දානවා. එතනින් එහාට ආය යන්නෙත් නෑ. හැබැයි තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකට නම් ඔබ යන්නේ එහෙම ප්‍රශ්නයක් ඔබට නෑ. එතනින් ස්ටාෆ් එක දන්නවා ඔබ ඇඳුමක් ගන්නම දැවිල්ලා ඉන්නේ. එහෙම නැත්නම් අද බලලා වෙන දවසක එන්න දැවිල්ලා ඉන්නේ කියලා ඔබ යනේන විදියෙන් ඉතින් තේරෙනවානේ. එහෙම නැත්නම් ඔබට මේ කරදරයක් වෙන ඔබට දවුවක් ඕන වෙලාවට ළඟට ඇවිල්ලා මෙන්න මේක මෙහෙම කරොත් හොඳයි මෙහෙම කරොත් හොඳයි කියලා ඔබට පොඩි අයිඩියා එකක් දෙනවා. අන්න එහෙම හොඳ ස්ටාෆ් එකක් තමයි තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකේ ඉන්නේ. ඒත් එක්කම ගොඩාක් තැන්වල තියෙන ප්‍රශ්නයක්නේ පාකින්. ඒ ප්‍රශ්නෙත් ඔන්න තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකට ඔබ යනවන විසඳලා තිනු ලොකු පාකින් ස්පේස් එකක් එතන තිනු. ඒකින්ද ඊගෙන කරදර වෙන්න දෙයක්වත් නැහැ. එහෙම්ම එළියට එනකොට ඔබට තිලකවර්ධන සෙලූල් එකක් පේනවනේ. අන්න එතනට යන්න මොන ආරංචිය ගැන තමයි මේ කියන්න හදන්නේ. දැන් ස්මාර්ට් ෆෝන් එකක් එකපාර සල්ලි දීලා ගන්න ගියාම පොඩි ප්‍රශ්නයක් හිතලා තියෙනවා. හැමෝටම ක්‍රෙඩිට් කාඩ් එහෙම නැහැනේ. ඉතින් ඒ ගැන හිතලා තිලකවර්ධන සෙලූල් එකෙන් දැන් ඔන්න ස්මාර්ට් ෆෝන් එකක් ගන්නව නම් ඔබට පුළුවන් 30% ෆෝන් එකේ සම්පූර්ණ ගාණෙන් ගෙවලා ඉතුරු ටික මාස 24ක් යනකම් ගෙවාගෙන යන්න. ඔබට ඕන වෙන්නේ එක ගැරන්ටි කෙනෙකුයි දෙන්නගෙම ID කාඩ්ස් විතරයි. අරගෙන ගිහිල්ලා 30% ඩවුන් පේමන්ට් එක කරන්න. ඊට පස්සේ ඔබට ෆෝන් එක අරන් ඒ වෙලාවෙම ගෙදර එන්න පුළුවන්කම තියෙනවා. තෝරගන්නත් ෆෝන්ස් ලොකු රේන්ජ් එකක් තියෙනවා. Samsung, Honor, Nubia, Tecno, Infinix, OnePlus, Oppo, Umidigi, TCL, Blackview මේ වගේ ලොකු රේන්ජ් එකක් ඔබට තෝරගන්න තියෙනවා. ඒකම නෙමෙයි ආරංචිය. එහෙම ගන්න හැම ස්මාර්ට් ෆෝන් එකක් එක්කම ඔන්න මේ දවස්වල 10,000 mAh power bank එකකුත් ඔබට ෆ්‍රී හම් වෙනවා. හොඳයිනේ වැඩේ. යන්න තිලකවර්ධන සෙලූල් එකකට.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
2: සියත හෙඩ්ලයින් රිවියු.
3: ඩෙංගු රෝගීන් 70,000ට ආසන්න වෙයි.
4: සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 175ක් අධ්‍යවදානම් ලෙස හඳුනාගෙන තියෙනවා.
3: මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ මෘතදේහ වැලිකඩට රාජ්‍ය 20 කිලෝග්‍රෑම් 25,000ක් මිලදී ගනී. එයා බස්කනු දිනුව ගැන අල්ලස් කොමිසමට නියෝගයක්. බලශක්ති අර්බුදයක් ගැන ඉරානයෙන් අනතුරු වැඟවේ.
1: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
5: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: SCB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 011 5411 411 නැතහොත් ළඟම ඇති SCB බැංකු ශාකාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 8 32 2000. NIBM The City University, the place to be. ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
0: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: CDB ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
4: 98.2 98.4

0: දැන් වෙලාව දවල් 12යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 114 700.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඩෙංගු රෝගීන් 70,000ට ආසන්න වෙයි. මියකිය බඳරාගාර නිලධාරීන්ගේ මෘතදේහ වැලිකඩට. රාජ්‍ය 2 කිලෝග්‍රෑම් 25,000ක් මිලදී ගනී. එයා බස්ගනු දිනුව ගැන අල්ලස් කොමිසමට නියෝගයක්. බලශක්ති අර්බුදයක් ගැන ඉරානයෙන් අනතුරු වැංගවීම.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඩෙංගු මරණ සංඛ්‍යාව මෙවර විට 48ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය පිරිසතරින් 30 දෙනෙකු කාන්තාවන්. වාර්තා වියති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 69,951ක්. ජූලි මාසයේ ගත වූ දින 14 තුළ පමණක් ඩෙංගු රෝගීන් 14,572 වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. ඉදිරි සති දෙක තුළ රෝගීන් වාර්තාවීම තවදුරටත් ඉහළ යා හැකි බවයි එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නාගර සඳහන් කළේ. මෙම දිනවල ඩෙංගු මදුරු කීටයින් සහිත ස්ථාන වැඩි වශයෙන් වාර්තාවීම එම තත්ත්වයට හේතුව බවද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.
3: දැන් රෝගීන් වාර්තා වෙන්නේ ඇත්තටම සතියකට දෙකකට ඉස්සෙල්ලා මදුරු දෂ්ටනයට භාජනය වෙලා වෛරසය ඇඟට ඇතුල් වෙලා ඒ රෝගේ හැදිච්ච අය තමයි දැන් මේ වාර්තා වෙන්නේ. දැන් මේ කීටයෝ ඉන්න තැන් නිසා තමයි ඉදිරි සති දෙක තුළ රෝගීන් ඇති වෙන්න හේතු වන්නේ. ඒක තමයි අපි මේ කියන්නේ පිරිසිදු කිරීම ඉතාමත් වැදගත්. ගතවෙච්ච සති දෙකක් තුනක් තුළ මේ රෝගය අවම කර ගැනීමට
1: වියලි කාලගුණ තත්ත්වය හමුවේ ඩෙංගු ව්‍යාප්තිය අවම වනු ඇතැයි ජනතාව විශ්වාස කළද එවැන්නක් සිදු නොවන බවයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.
3: මේ ඩෙංගු වතුරු ඇවිල්ලා පිටර අලවනවා යම් කිසි පෘෂ්ඨයක වතුර නැති වුණත් ඒ පෘෂ්ඨේ කෝපයක් ගත්තොත් කෝපේ වටේ ඒ විතර අලවල යනවා. මේක සෑහෙන කාලයක් දැඩි රශ්මිය තුළ හෝ අවුව තියෙන කාලයක් තුළ මේක විනාශ නොවී පවතිනවා. මෙහෙම තිබිලා යම් ප්‍රමාණකින් වැස්ස ආවොත් එහෙම වතුර ටිකක් හරි මේ කෝපේ පැටිච්ච ගමන් අර අලෝපු එක දිය වෙලා ඒ විතර ටික වතුරත් සමග පල්ලයට යනවා. අන්න එතනදී ආයෙ නැවත වරක් මේ මදුරුවාගේ ජීවන චක්‍රය පටන් අරගෙන ඒ බෝවෙන් පටන් ගන්නවා.
1: මේ අතර ඩෙංගු මදුරුවන් බවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් 8,000කට ආසන්න සංඛ්‍යාවකට මෙවන විට නඩු පවරා ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මියගිය බඳරාගාර නිලධාරීන් දෙදෙනාගේ මෘතදේහ අවසන් ගෞරව දැක්වීම සඳහා වැලිකඩ බඳරාගාර පරිශ්‍රය වෙත රැගෙනීමට නියමිතයි. බන්දරාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක සඳහන් කළේ අද පස්වරුවේ ඔවුන්ගේ දේහ ඥාතීන් වෙත බහරදීමට කටයුතු කරන බවයි. මේකම බන්දරාගාර ගැටමින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි අදාළ නිලධාරීන් දෙදෙනා ඊ රාත්‍රියේ සහ අදාළයම මිය ගියා. මේ ගොසත්තේ 25 හැවිරිදී පසිඳු මදුසර නැමැති බන්දරාගාර නියාමකවරයා සහ 39 හැවිරිදී සන්දික ලක්ෂන් ගුණවර්ධන නැමැති බන්දරාගාර නියාමකවරයායි. ඔවුන් දෙදෙනාම වැලිකඩ බන්ධනාගාරයේ සේවය කළ නියාමකවරුන් වන අතර මේකමට ගොස් ඇත්තේ බන්ධනාගාරයේ හටගත් ගැටුමක් පාලනය කිරීම සඳහායි. මේකම බන්ධනාගාර ගැටුමින් මියගිය සමස්ත බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 10ක්. පසුගිය 5 සහ 6 දිනවල මේකම බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් රැඳවියන් 21 දෙනෙකුද මිය ගියා. ඒ අනුව මේ වන විට බන්ධනාගාර ගැටුමින් මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 31ක්. තවත් බන්දරාගාර නිලධාරීන් 3 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි බන්දරාගාර කොමසාරිස්වරයා සඳහන් කළේ. ඒ අතරින් එක් අයෙකු ප්‍රතිකාර ලබන්නේ දැඩි සත්කාරයකකෙයි. මේ අතර මේකම බන්දරාගාරයේ සිදු වූ ගැටුම සම්බන්ධයෙන් එම බන්දරාගාරයේ අධිකාරීවරයා ඇතුළු නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් එහි කොමසාරිස් නිමල් පුංචිහේවා සඳහන් කළේ ඊයේ දිනයේ මේගම බන්දරාගාරයේ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සහ තුවාල ලැබූ රැඳවියන් කිහිප දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගත් බවයි. මේගම බන්දරාගාරයේ සිට මාරු කරයවා දැනට දුම්බර සහ අඟුණුකොළ පැලැස්ස බන්දරාගාරවල සිටින රැඳවියන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි කොමසාරිස්වරයා පැවසුවේ. අයිස්මත් ද්‍රව්‍ය තොගයක් සහ අවයායුධ සමග දොම්පේ ප්‍රදේශයේදී ඊයේ අතරංගොඩගත් පුද්ගලයා අදාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දොම්පේ පරන්ගොඩ ප්‍රදේශයේදී ඊයේ සැකකරු අතරංගොඩ ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකා ගොනහෙන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. සැකකරු සතුව තිබී අයිස්මත් ජව කිලෝ නවයයි ග්‍රෑම් එකසිය විසි අටක් බිම්බෝම්බ තුනක් ජීවපතරම් විසක් සහ කඩු පහක් සොයා කෙරුණා. ඔහු සතුව තිබී ස්වාගත් අයිස්මත් ජවතගේ වටනාකම රුපියල් කෝටි හතහමාරකට අධික බවයි පොලිසිය පැවසුවේ. සැකකරු මණ්ඩාවල ප්‍රදේශය පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු මහපරිමාණ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන ඩුබයි වරුණ සහ කොඩසදික් යන අයගේ සමීපතමයකු බවද මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා. මෙතර තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යාපාරිකයෙකු වන ගම්පහ ඔස්මන් හෙවත් ඔස්මන් ගුණසේකරගේ පුත්‍රයා විසින් ගුණ කළ රිට් පැත් සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. ගම්පහ ඔස්මන්ගේ පුත්‍රයා විසින් මෙම පැත්සම ගුණ කර ඇත්තේ ගනේමුල සංජීව ඝාතන සිදිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොටාසේ විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසයි. පෙත්සම් විභාගයට ගත් ශශී මහේන්ද්‍රන් සහ ආදිත්‍ය බාල පැටබිඳිගේ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභ්‍යචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සමේ වග උත්තරකරුවන්ට සැප්තැම්බර් මස 3 වනදා අධිකරණයේ පෙනී සිටීමට නිත නොතිසිනිකුත් කරන ලෙස නියෝග කළා. ගනිමුල සංජීව ඝාතන සිද්ධියට අදාළව ගම්පහ ඔස්මන් නැමැත්තා පසුගිය මැයි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි මාසයේදී. ගල්ලඟුරු ගැටලුව සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ මෙවන විට පුද්ගලින් 6 දෙනෙකු ප්‍රකාශ ලබා දී තිබෙනවා. ගල්ලඟුරු සමාගමේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් ඊට අයත්. පාර්ලිමේන්තු මන්ත්‍රී බොජබ රහමාන්ද ඊයේ කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දුන්නා. හෙට දිනේ තවත් 5 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතයි. ගල්ලඟුරු ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම් පීවී බඳුලසේන සඳහන් කළේ හෙට දිනේ නොරොච්චෝරේ ලක්විජය බලාගාරයේ නිලධාරීන් සහ මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන්ගෙන් සාක්ෂි ලබා ගැනීමට නියමිත බවයි. සඳුදා පදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල සාක්ෂි විමසීම සිදු කරන බවයි ලේකම්වරයා පැවසුවේ. ගල්ලඟුරු ගැටලුව සම්බන්ධයෙන් කොමිසමට පැමිණිලි කළ පුද්ගලයින්ගෙන් මෙන්ම සිදුවිය පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ පුද්ගලයින්ගෙන්ද සාක්ෂි ලබා ගැනීමට නියමිතයි. ගල්ලඟුරු ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම වෙත පැමිණිලි 28ක් ලැබී තිබුණා. ගල්ලඟුරු ආනයනයේ සිදු වූ අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගියදා ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව පත් කරනු ලැබුවා. එහි සභාපති ලෙස පත් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයා බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත් බව පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝබර් මස 13 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අල්ලස් කොමිසමට නියම කළා. ඒ අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝතරකම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන පිළිබඳ වාර්තාවක් එහිදී අධිකරණයට ඉදිරිපත් කළා. එම කොමිසමේ නිලධාරියා අධිකරණයේ නිලා සිටියේ විමර්ශනවල ඉදිරි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි. එම අවස්ථාවේදී ව්‍යාපාරිකයෙකු වන නිමල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදාර මොහන්තිරම්ගේ අධිකරණයේ හමුවේ කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටියා. මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ අදාළ පුද්ගලයා සැකකරුවෙකු වශයෙන් නම් කරනු මෙති බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම අනවශ්‍ය බවයි. අනතුරුව පැමිණිල්ල ලබන ඔක්තෝබර් 13 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසමට නියම කළා. මෙම සිද්ධියේ සැකකරුවෙකු ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන නම් කර තිබූ අතර ඔහු පසුගියදා මිය ගොස් තිබුණා. පළමු දිනේදී වී අලෙවි මණ්ඩලයේ ගබඩා වෙත වී කිලෝග්‍රෑම් 28,000ක් ලැබී තිබෙනවා. වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද සඳහන් කළේ අම්පාර දිස්ත්‍රික්කයේ ගබඩා වෙත වී කිලෝග්‍රෑම් 25,000ක් සහ වීරවිල ගබඩා වෙත වී කිලෝග්‍රෑම් 3,000ක් ලැබී ඇති බවයි. රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන ඊයේ ආරම්භ වූයේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක කේන්ද්ර කරගනිමින්. යටතේ නාඩු වී කිලෝග්‍රෑම් 1,120ක්, සම්බා වී කිලෝවක් ₹130ක් සහ කිරි සම්බා වී කිලෝග්‍රෑම් 1,140ක් යන සහතික මිල ගණන යටතේ මිලදී ගනු ලබනවා. ජාතක ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තැන්නකෝන් සඳහන් කළේ ගොවීන්ට වී අලෙවි කිරීම සඳහා ප්‍රමාණවත් ගබඩා සංඛ්‍යාවක් මෙතෙක් විවෘත කරන මෙති බවයි.
4: මණකලපු දිස්ත්‍රික්කය තුල ගබඩා 8යි, අම්පාර දිස්ත්‍රික්කය තුල ගබඩා 46යි, 46න් තාම ඇරලා තියෙන එකයි පාලං කඳවුර විතරයි. ඒකේ ගබඩා කරගන්න පුළුවන් මෙට්‍රික් ටොන් 1000ක ප්‍රමාණයක් විතරයි. එතකොට දැන් ඊයේ වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා කියනවා අපි මේ වන විට ගබඩා 100ට වැඩි ප්‍රමාණයක් ඇරලා තියෙනවා කියලා. දැන් අම්පාර එක නම් ඇරලා තියෙන්නේ. ඊළඟට උතුරු පළාතේ හිස්සලත් නැහැ. මණකලපුවේ සහ අනිත් ගබඩා එකක්වත් හිස්සලා නැහැ. අපි අහනවා මේ ගජමෑන් වගේ කාවද මේ රවටන්නේ? දැන් මේ ගජමෑන් උන්නේ ඇයි? හරියට මේ වී අලෙවි සභාපතිවරයා හිතන් ඉන්නවා නම් මේ රටේ ගොවි ජනතාව රවට්ටන්න පුළුවන් කියලා. එහෙම රවට්ටන්න බෑ.
1: කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2027 අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු ඇත්තේ දඹුල්ල, ඉංගිරිය, වලච්චේන, මිල්ලනිය සහ කටුනායක ආදී ප්‍රදේශවල කර්මාන්ත කලාප ඇති කිරීමේ වැඩපිළිවෙලෙහි වත්මන් තත්ත්වය පිළිබඳවයි. ඉඩම් වෙන්කර ගැනීම මෙන්ම විදුලිය, ජලය, මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයේදී මතු ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගතයුතු කඩිනම් පියවර පිළිබඳව එහිදී සාකච්ඡා වුණා. සීනි සහ ලුණු කර්මාන්ත ආශ්‍රිතව මතු ඇති ගැටලු සහ ඊට අදාළ විකල්ප යෝජනාද සාකච්ඡාවට ලක් කළා. ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ එක් එක් කාලවලදී විවිධ අවශ්‍යතානුව විශාල ආයතන ආරම්භ කර අවසානයේ එම ආයතන ජනතා බදු මුදලින් නඩත්තුවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි. එම ආයතන ඒකාබද්ධ කිරීමේදී ඒවා පවත්වාගෙන යාම වෙනුවෙන් ඊට පෙර දරන ලද වියදම සහ ඒකාබද්ධ කිරීමෙන් පසු දරන වියදම අතර සාපේක්ෂ අඩුවීමක් සිදු විය යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. මේ අතර අපනයන ඉලක්ක කරගනිමින් මෙරට පොල්ලස්වැන්න ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙල ක්‍රියාත්මක බව අමාත්‍ය සමත් විද්‍යාරත්න පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊ රාත්‍රියේ සියත ටීවී ඔස්සේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමින්.
5: අපේ සරස්ව තියෙන්නේ 2030 වෙනකොට පොල්ගෙඩි මිලියන 4200ක් ගේන්න ඕන. 4200ක් ගේන්න නම් අපි 1000කින් බලාපොරොත්තු වෙනවා ගෙඩි 70-80 අතරට වාර්ෂික අස්වැන්න ගේන්න ඕන. දැන් තියෙන 45-55. එතෙන්ට ගේන්න නම් පොර ටික දාන්න ඕනේ, රෝග මර්ධනය කරන්න ඕනේ, අලුතෙන් හිටවන්න ඕනේ, ජල සම්පාදනය සමහරවට කරවන්න ඕනේ. පොල්වලට පොහොර සානාධාරයක් තිබුණේ නැහෙනේ. MOP පොහොර මෙට්‍රික් ටොන් 27000ක් අපිට ලැබුණා නොමිලේ රුසියාවෙන්. අපි ඒක ගොවියට නොමිලේ බෙදුවා. ඒකට කවලම් කරපු අපේ සමහරවට මිල ටික ගත්තා. ඊට පස්සේ පළවෙනි වතාවට මේ 2026 අයවැයේදී ජනාධිපතිතුමා රුපියල් මිලියන 2500ක් වෙන් කර පොල් සඳහා. ඒකට පොහොර දෙනවා, තෙතමන ආරක්ෂණය කරනවා, ජල සම්පාදන උපකරණ දෙනවා. අපි මේ වැඩේ කරන් යනවා. උතුරු පොල් ත්‍රිකෝණයට මෙසරේ දැම්ම මිලියන 600ක් දැම්මා. ගිය අවුරුද්ද 500ක් දැම්මා අපි. ප්‍රවර්ධනය කරන්න අපි මහන්සි ගන්නවා.
1: නවීන තාක්ෂණය සමග රට ඉදිරියට ගෙන ආ යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා ප්‍රකාශ කළා.
6: අපිට අවශ්‍ය වෙන්නේ අපේ ජනාධිපතිතුමා කියන වගේ හුණ්ඩුවේ ඇතුලේ ඉන්න නෙමෙයි. හුණ්ඩුවේ ඇතුලේ ඉන්නකොට අපිට පේන්නේ අපිට වටේ තියෙන තාප්පේ. දැන් හුණ්ඩුවක් තියෙනවා, චූටි මිනිහෙක් මේ හුණ්ඩුවේ ඇතුලේ ඉන්නවා. දැන් හිතන්න මේ හුණ්ඩුව අනිත් පැත්ත ගහනවා. මේ මනුස්සයා නැගගෙන නැගගෙන ගිහලා හුණ්ඩුව උඩට නගිනවා. අන්න පිට ගහපු හුණ්ඩුව. එතකොට මිනිහට ලෝකේ පේනවා. අන්න එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ මනස හරියට නිවැරදිව හිතන්න. අපිට මේ හුණ්ඩුවට වඩා විශාල හැකියාවක් වෙනදකොට මේ ලෝකේ වටේට තියෙනවා.
1: මේ අතර දරිද්‍රතාවය ඉහළ යාමත් සමග මීට පෙර ස්ථාවර මට්ටමක සිටි මධ්‍යම වාර්තික ජනතාව අලුතින් දරිද්‍රතා මට්ටමට පැමිණ ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය W.M. සේමසිංහ පැවසුවේ භාණ්ඩ මිල ඉහළ යාම ඇතුළු ජීවන වියදම ඉහළ යාම ඊට ප්‍රධාන හේතුව බවයි.
7: ලෝක බැංකු සංඛ්‍යා ලේකම්ට අනුව ලංකාවේ දරිද්‍රතාවයේ සැලකිය යුතු වැඩිවීමක් තියෙනවා. 25% විතර මට්ටමේ තියෙන බව තමයි ඒ සංඛ්‍යා ලේකම්වලින් එළිවෙන්නේ. ඒ කියන්නේ 2022 ආර්ථික අර්බුදයේ තිබිච්ච අවධියේ තිබිච්ච මට්ටමම ආපහු අපේ දරිද්‍රතාව වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ දරිද්‍රතාව වැඩිවීමත් එක්ක තියෙන මෙතන විශේෂත්වය තමයි අලුතෙන් දරිද්‍රතාවට එකතු වෙලා තියෙන වැඩි ප්‍රමාණය මධ්‍යම පාන්තික ජනතාව නැත්නම් මධ්‍යම පාන්තික පවුල් විශේෂයෙන්ම ස්ථාවර ආදායම් ලබන මධ්‍යම පාන්තික පවුල් තමයි අලුතෙන් දරිද්‍රතාව ගොඩට එකතු වෙලා තියෙන්නේ.
1: මේ අතර සංචාරක කර්මාන්තය පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍යයක් වන ට්‍රැවල් ඇන්ඩ් ටුවර් වර්ල්ඩ් විසින් 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කළ ලොව හොඳම ආහාර සහිත ගමනාන්ත 50 ලැයිස්තුවට ශ්‍රී ලංකාවද තුලත් වී තිබෙනවා.

0: ශ්‍රණගත කිරීම සකස් කර ඇති රටක ආහාර සංස්කෘතික උරුමය, කලාපීය ආහාර විවිධත්වය සහ සංචාරකයන්ට ලැබෙන සමස්ත ආහාර අත්දැකීම ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින් එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන ඇත්තේ මෙක්සිකෝවයි. ඉතාලිය, ස්පානිය, ජපානය සහ ඉන්දියාව පළමු ස්ථාන පහ අතර රැඳී සිටිනවා. ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවේ 50 වන ස්ථානයට පැමිණ තිබෙනවා. Travel and Tour World විසින් ශ්‍රී ලංකාවේ ආහාර අධ්‍යක්ෂ සදා නිර්දේශ කරන ප්‍රධාන ගමනාන්තර ලෙස නම් කර ඇත්තේ කොළඹ, ගාල්ල, මහනුවර, මීගමුව, ඇල්ල, යාපනය, මිරිස්ස, නුවරඑළිය, හික්කඩුව සහ ත්‍රිකුණාමලයයි. දේශීය වෛද්‍ය ශ්‍රේෂ්ඨය තුළ මෙවන විට බරපතල
1: වන විට පාරම්පරික වෛද්‍යවරුන් වෙනුවෙන් රජයේ ලිඛිත සහ වාචික පරීක්ෂණය 2023 අප්‍රේල් මාසයේ ඉඳලා අද වෙනතෙක් පවත්වලා නැහැ. මේ නිසාම 700කට වැඩි ප්‍රමාණයක් අසරණ වෙලා තිබෙනවා. එයින් සමහරෙක් දහස් ගණනක් මුදල් විභාග ලියාපදිංචියට ගෙවලා, එනමුත් විභාගය නොමැතිව අන්ත අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම පාරම්පරික ශ්‍රේෂ්ඨයේ ගුරුගෝල ගුරුකුල ක්‍රමය අද බරපතල බාධාවන් රැසකට මුහුණ පාලා.
0: මේ අතර ආණ්ඩු මාරුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් මෙතෙක් මතුව නොමැති බවයි හිටපු අමාත්‍ය වාසුදේවනායක්කාර සඳහන් කළේ.
2: මම හිතන හැටියට මේ ආණ්ඩුව නිවැරදි කර ගැනීමට උවමනා කරන විවේචනය ඉදිරිපත් කිරීමත්, ආණ්ඩුව වැරදි ගමනකට යනකොට ඒ වැරද්ද පෙන්වලා ආණ්ඩුව හරි පැත්තට හැරවීමත් අපට තියෙන වගකීමයි. ආණ්ඩුව පෙරලීමේ කාලය තාම ආවේ නැහැ. මම දකින හැටියට කවුරු හරි කියනවා නම් ඕන හොරෙක් එක්ක එකතු වෙලා, ඕන වංචනිකයෙක් එක්ක එකතු වෙලා, අපරාධකාරයෙක් එක්ක එකතු වෙලා අපි මේ ආණ්ඩුව පෙරලන්න ඕනේ, ඒක තමයි ඒකාබද්ධ විපක්ෂයේ රාජකාරිය කියලා මම හිතන්නේ. ඒකාබද්ධ විපක්ෂය අවලංගු වෙනවා ඒක.
3: විදේශීයත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
0: හෝමස් සමුද්‍ර සන්ධිය තවදුරටත් වසා තැබීම ලෝක බලශක්ති අර්බුදයක් ඇතිවීමට හේතුවක් වනු ඇති බව ඉරානය පවසනවා. ඉරානයේ ඉස්ලාමීය ආරක්ෂක බලකාය සඳහන් කළේ සිය සතුරු බලවේගවලට ඇතැම් පිරිස් සහය දැක්වීම හමුවේ තවදුරටත් හෝමස් සමුද්‍ර සන්ධිය වසා තබන බවයි. හෝමස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් 20%ක ගාස්තුවක් අය කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. ඇමරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ හෝමස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමේ නවතම පියවර ලෙසයි. ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ මාතය අබාස් අරච්චි සඳහන් කළේ හෝමස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂකයා වන්නේ ඉරානය බවයි. එක්සත් අරබ් එමිරාජයේ නෞකා දෙකක් ඉලක්ක කරගෙන ඉරානය ඊයේ රාත්‍රියේ ප්‍රහාර එල්ල කළා. එම ප්‍රහාරවලින් එක් අයකු මිය ගොස් තුවාල ලබා ඇති සංඛ්‍යාව 8ක්. මේගේ පුද්ගලයා සහ තුවර ලැබුවන් අතරින් 6 දෙනෙකු ඉන්දීය ජාතිකයින් බවයි එක්සත් අරාබ් එමිරාජයේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර ඉරානයේ සහය ලබන යෙමනයේ හවුතී කැරලිකරුවන් විසින් සෞදි අරාබියේ අබාජාතන්ත්‍ර ගුවන්තොටුපළ වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරනු ලැබුවා. හවුතී හමුදා ප්‍රකාශක බ්‍රිගේඩිය ජෙනරාල් යහ්යා සාරි විසින් සෞදි ගුවන් සීමාව හරහා පියාසර කිරීම සම්බන්ධයෙන් ගුවන් සමාගම්වලට අනතුරු අඟවීමක් ද නිකුත් කළා. මෙම අනතුරු අඟවීම් සනා ජාතන්ත්‍ර ගුවන්තොටුපළ වෙත පනවා ඇති සීමා ඉවත් කරන තෙක් බලපැවැත්වෙන බවයි හවුතී හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ. යෙමනයේ සනා අගනුවර පිහිටිය ගුවන්තොටුපළ ඉලක්ක කර ගැනීමින් ඊ රාත්‍රියේ බෝම්බ ප්‍රහාරයක් එල්ලබුණා. යෙමන රජය සඳහන් කළේ ඉරාන ගුවන් යානයක් සනා ගුවන්තොටුපළට ගොඩ බැස්වීම වැළැක්වීම සඳහා තම ආරක්ෂක බලකායන් විසින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවයි. ප්‍රහාරයෙන් පසුව යෙමන සිවිල් ගුවන් සේවා අධිකාරිය නියෝග කළේ නැවත දැනුම් දෙන තෙක් රට තුළ ඇති සියලු ගුවන්තොටුපළ වසා දැමීමටයි. මැදපෙරදිග උත්සන්න වී ඇති ගැටුම්කාරී තත්ත්වයේ හමුවේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සිට 9කින් පමණ යළි ඉහළ ගියා. බ්‍රෙන්ට් දර්ශකයන්ව බොරතෙල් බැරලයක මිල අද සටහන් වී ඇති ඇමරිකානු ඩොලර් 84.75ක් ලෙසයි. WTI දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.6ක් ලෙස සටහන් වී තිබෙනවා. විසිතුන්වන පාපන්දු ලෝක කුසලානයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රිඩකයාට හිමි රන් සපත්තුව දිනා ගැනීමට ක්‍රිඩකයන් කිහිප දෙනෙකු අතර තියුණු තරගයක් හටගෙන තිබෙනවා. ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය ආරම්භ වීමට සියල්ල සූදානම්. පාපන්දු ලෝක කුසලානයේ වෙනුවෙන් සියත් ප්‍රවෘත්ති ගෙනෙන විශේෂාංගය තැන්
4: FIFA World Cup 2026. ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අවසන් පූර්ව වටේ තරඟ හෙට ආරම්භ වීමට නියමිතයි. පළමු අවසන් පූර්ව තරඟය හෙට පැවැත්වෙන්නේ ප්‍රංශය සහ ස්පාඤ්ඤ අතරයි. දෙවන අවසන් පූර්ව තරඟය එංගලන්තය සහ අර්ජන්ටිනාව අතර ලබන 16 වෙනිදා පැවැත්වෙනු ඇති. පාපන්දු තරඟාවලිය

0: ඒ අවසන් පූර්ව තරග බටය ආරම්භවීමට පෙර රන්සපත්තුවේ හිමිකරුවා තෝරා ගැනීමේ සටහන දෙවන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙතෙක් පැවති තරග ප්‍රතිඵලානුව එහි පෙරමුණගෙන සිටින්නේ ප්‍රංශයේ කයිලියන් එම්බාපේයි. ඌ ගෝල අටක් මෙවර තරගාවලියේදී වාර්තා කරගෙන සිටිනවා. ආජෙන්ටිනාවේ ලියනෝල් මෙසීද ගෝල අටක් වාර්තා කරගෙන ඇති අතර ඔහු පසුවන්නේ දෙවන ස්ථානයේ. නෝර්වේ කණ්ඩායමේ හාලන්ඩ් ගෝල හතක් වාර්තා කළා. එංගලන්තයේ ජූඩ් බෙලින්හැම් හා එම කණ්ඩායමේම හැරි කේන් ගෝල් හය බැගින් වාර්තා කරගෙන සිටිනවා. අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නිලවේ බඩවිය දැක්වෙන්නේ තරගාවලියේ වැඩිම ගෝල සංඛ්‍යාව වාර්තා කරන ක්‍රීඩකයාට රන් සපත්තුව හිමිවන බවයි. ඒ අනුව විශ්වයේ රන් පාද හිමි ක්‍රීඩකයා කවුරුන්ද යන වග ජූලි 20 වනදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී තීරණය වනු ඇති.
1: FIFA World Cup 2026.
2: යලි සිරස්තල. ඩෙංගු රෝගීන් 70,000ට ආසන්න වෙයි. මියකිය බඳරාගාර නිලධාරීන්ගේ මෘතදේහ වැලිකඩට. රජය 2 කිලෝග්‍රෑම් 28,000ක් මිලදී ගනි. එයාපස් ගනුදෙනුව ගැන අල්ලස් කොමිසමට නියෝගයක්. බලශක්ති අර්බුදයක් ගැන ඉරානයෙන් අනතුරුවක වේම්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත බෙලග ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. එද ප්‍රදේශ සිටින්න පෑන් පෑපුවත් සමක.
3: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the town.
1: වෙනස් විදිහේ concept එකකට කරපු Coco movie එක release වෙන්නත් කලින් බලන්න chance එකක් තියෙනවා.
2: එක දෙත හම්බකට පුළුවන් ගිනි අරන් තිබ්බ ජීවිතයක් වුණත් නිවන්.
3: ඒ ගැන වැඩි විස්තර හදි Coco කියන්නේ movie එකක් විතරක් නෙවෙයි කියලා තමයි director ඉසුරු වීරසිංහ කිව්වේ.
4: අසල සත්තු වෙනුවෙන් සහකම්පනයක් ඇති කරන්න පුළුවන් සමාජයක් ඇති කරන්න මේක ඇත්තටම කලාවට කරන්න පුළුවන් දෙයක් නේ. ඉතින් Coco කියලා කියන්නේ එහෙම ව්‍යාපෘතියක් සහිත චිත්‍රපටිය.
2: නැත්තම් මට අද මෙහෙම කතා කරන්න යාළුවෙක් නැහැ.
1: ප්‍රවීණිය ගොඩ දෙනෙක් වැඩ එක ඉන්නෝ නේද?
4: ප්‍රධාන චරිතය වෙන්නේ බලු පැටියෙක් ඊට අමතරව සනති ගායංගා කියලා දැරියක් මේ චිත්‍රපටේ ප්‍රධාන චරිතය කරනවා. ප්‍රවීණ නළු නිලියන්ගෙන් සිනාලි ෆොන්සේකා, සුසිලා කෝට්ටේගේ කුමාර තිරිමාදුර, අමිත් වීරසිංහ, නවපරපුරේ නිමි මනෝහරි, ලෝචන ඓසුරින්දි ඔය වගේ කණ්ඩායමක් මේ චිත්‍රපටයේ රංගන දායකත්වය දක්වනවා. සොයන්නෝ කියලා කණ්ඩායමක් මේ සිනමා ඩිවිෂන් නවක පිරිසක් මේ වැඩේ සම්බන්ධ නැහැ. ඒ අය තමයි මේ සම්පූර්ණ වැඩේ ඇතුළෙම සියලු දේවල් කරන්නේ.
3: කොහොමද රිලීස් වෙන්න කලින් ෆිල්ම් එක බලන්නේ?
4: BMI සීට් එකේ pet exhibition එක දවස් 3ක් යනවා. නමුත් 18 වෙනිදා හවස 4ට විශේෂ පීඩිකාවක මේ Coco චිත්‍රපටය තිරගත වෙනවා. ඒකට ප්‍රවේශ පත්‍රය ගන්න පුළුවන් ඉන්නේ Coco චිත්‍රපටයට අදාළ Facebook page එක follow කරලා ඒක screenshot එකක් අදාළ post එකට දාන්න. ඉතින් තෝරගත්ත කණ්ඩායමකට 18 වෙනිදා අවස්ථාව සලස්වනවා Coco release එකට කලින් බලන්න.
1: Coco බලන් ඉන්න අයට මොනවද කියන්න තියෙන්නේ?
4: ඇත්තටම Coco චිත්‍රපටය ආරහරි මේ පාරින් අසරණ වෙනුවෙන් සානුකම්පිතව සහකම්පනියක් ඔබේ දරුවට ඔබට ඇති කරන්න පුළුවන් නම් Coco චිත්‍රපටයේ
2: මම්මගේ කොකෝව හොයාගෙන යනවා. ඔයාගේ කොකෝ මහපාරේ ඔයා එනකම් බලාගෙන ඉන්න.
0: Talk of the town.
1: 78 වෙනි prime time Emmy award ceremony එකේ nominations පහුගියදා announce කළා තිබ්බා.
3: ස්පෙෂල් මදේ තමයි බොලිවුඩ් ඇක්ට්‍රස් කෙනෙක් විදිහට ෆීල්ඩ් එකට ආව ප්‍රියංකා චොප්‍රා ඇක්ට් කරන හොලිවුඩ් මූවී එක හෙඩ් ඔෆ් ස්ටේට් අවුට්ස්ටෑන්ඩින් මූවී කැටගරි එකට නොමිනේට් වුණු එක.
1: ඉස්සර WWE රින්ග් එකේ ෆයිට් කරපු ජෝන් සීනා එක එඩ්රිස් එල්බා මේ මූවී එකේ ප්‍රියංකාත් එක්ක මේන් කැරක්ටර්ස් කළා.
3: ෆිල්ම් එකේ ජෝන් සීනා කළේ USA ප්‍රෙසිඩන්ට්ගේ කැරක්ටර් එක. එඩ්රිස් එල්බා කළේ බ්‍රිටිෂ් ප්‍රයිම් මිනිස්ටර්ගේ කැරක්ටර් එක.
1: මේ දෙන්නවම සේෆ් තැනකට අරගෙන යන මිෂන් එක ලීඩ් කරන්නේ ප්‍රියංකා.
3: ඉතින් බොලිවුඩ් වලින් පටන් ගත්ත ප්‍රියංකාගේ ජර්නි එක දැන් හොලිවුඩ් අවෝඩ් සීසන් එකෙත් නිතර ඇහෙන නමක් වෙලා ඉවරයි.
0: Talk of the town.
5: 98.2 FM 98.4 දිව

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: හොඳමදේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳමදේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
3: හා කොහෙද මේ දෙන්න උදේ වන්ද?
4: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට්, බඩු සේරම ගන්න යනවා. තැන් කීයකට කියලා යන්නද?
3: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
5: දැන් ස්විස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
3: නෑ නෑ. හැබැයි ස්විස්ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි මිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
4: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස්ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
6: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. වැඩටත් ගේමින් වලටත් වර්ල්ඩ් ක්ලාස් පර්ෆෝමන්ස් එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC කම්පියුටර් ඇක්සසරීස් දැන් ශ්‍රී ලංකාවේ Piotech Solutions වෙතින්. කීබෝඩ්ස්, මවුස්, හෙඩ්සෙට් සහ තවත් බොහෝ දේ. දැන් මමතන්න 0777-133-021 AOC Smart Performance Trusted Worldwide. අපොස සාමාන්‍ය පිළිපසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදේශ විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111544500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
8: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරලිය Theater Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්න.

0: වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
1: තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල
2: මනස්ගතද?
1: සෝරි සර්.
3: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
0: London prison break. නුවර බෝකම්බරදී.
4: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරිත් with news.
0: London prison break නුවර බෝකම්බරදී
4: ප්‍රවේශ පත්‍ර tickets ministry වෙතින් හෝ එදින දොරට වෙන්
0: විමසීම් 0756336
4: organizers and media partners
0: global events Seatha FM Seatha TV anuwatai dashama deken anuwatai dashama hataren

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්.
1: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට delivery කරගන්න අමතන්න 0112 123 123.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University, the place to be.
5: 20 and upgrade.
6: අලුත් song එකක්ද?
5: නෑ, දැන් single king Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
6: Upgrade වෙන laptops ගන්න. Single එකට අදම එන්න.
0: CDB එක run ගණතුණු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට run සහනයක්. CDB run ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
7: බලන්න මක්කලෝ, අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ.
8: ඔළුව කොහරි වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල්. හිතා ගන්න බැරි දේවල් නේ.
7: ඒකනි මක්කලෝ.
8: වඩක් මේව කරලා බලන්න තිබුණා ඔළුවත් තිබ්බට.
9: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
11: සෙනසුරාද උදේ 8ට.
12: දුනුකෙයියා, අදත් ලේට් නේද?
13: මේකනේ ෂෙෆ්, අද මගේ පස්සෙන් බොයි කෙනෙක් ආවා.
12: ඉතින් මං අහන්නේ ඇයි ලේට් උනේ?
13: මේකනේ ෂෙෆ්, එයා හරිම හිමින් සැරේනේ ආවේ.
12: ඈ

0: විශේෂයට ගණිතය මුණ ගැසෙන මොහොත. පර්කෂන් එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය. රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලූ නූතන ප්‍රවේණියේ කිනිපුපුර. මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකයට ගෙනයන මහා සිහින දකින්නාගේ කතාව. රිද්මන්ත්‍ර මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක්. මාත්‍ය අනුග්‍රහය සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: දැන් වෙලාව දවල් 1යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011 4700 IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: Tata Top Story.
1: මුදල් වංචාවකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට. අන්තර්ජාල ව්‍යාපාරයක් සඳහා ඇරයුම් කර මුදල් ගිණුම් ගත කරවාගෙන වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම පළාත් පරිගණක අපරාධ විමර්ශනාංශයේ වෙත ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයේදී වංචා සහගත ලෙස බැර කරවා ගන්නා ලද රුපියල් 1,245,280ක මුදලින් රුපියල් 8,24,400ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙනුණා. සැකකරු 37 වැනි දින තවලන්තැන්න ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් තවත් දේශීය පුවතක්. රාජකාරියේ යෙදී සිටියේදී හදිසි අනතුරකින් මිය ගිය පොලිස් සැරයන්වරයෙකු උප පොලිස් පරීක්ෂක තනතුරකට උසස් කර තිබෙනවා. මෙලෙස උසස් වීම ලබා දී ඇති විශේෂ කාර බලකායේ කන්තලේ කඳුරට අනුයුක්තව සිටි පොලිස් සැරයන් ඩීජී රණසිංහ හටයි. කෙන්‍යා මුලුකුසැටි ප්‍රදේශයේදී නීති විරෝධී වැලිචාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී මහවැලි ගඟේ ගිලීමෙන් ඔහු මිය ගිය පසුගිය දොළොස්වනදායි. ඒ අනුව රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛයන්ට අනුකූලව පශ්චාත් උසස් වීම පදනම යටතේ පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට ඔහු උසස් කිරීමට පොලිස්පතිවරයා නියෝග ලබා දී තිබෙනවා.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.14 Divine Apura.

0: පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසා හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
3: ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 492 0718 132 77

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117788388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB ද City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 0111 8332000. NIB ද City University, the place to be.
3: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandun Vadena. Rhino Premier Roofing Sheet. Fetivis Tresandha. Dhatunai Anuhaya Amatana.
6: City Road Samajikyan Sadaha Cargill's Foot City within Megawattam. Pondre Fat Spread. Ithiriya Rupyal DCI. Maliban Smart Cream Cracker. Ithiriya Rupyal Lekasiya Pahalavai. Magic. Nugasaita Butterscotch. Ithiriya Rupyal 200i. Harpic 10X. Ithiriya Rupyal Lekasiya Hathalis Pahai. Cargill's Foot City.
7: Shaktimat Samagamaka Buddhimat Ayojanaya. Masa 25 Stavara Tanpatuwa Kalpirimedi 14% Saha. Jeshta Purvesh Sadaha 14.5% Asama Samapoliyak. LP Stavara Tanpatu. Fitch Rating A- LKA Outlook Stable. Liyapadinchi Mulya Samagamaka. Okay.

0: නද සුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: ඔය ඉන්නේ දහවෙනි ඔලමුලනේ එයාගේ තාත්තා නම වෙන්නේ
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්
6: රාජිරුව ගොබ්බයා
7: එයි හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ
3: නිලබල කරේති ඔලමුල පුරේ
5: සඳදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්

0: පහක් දක්වා සුපිරිපොලියක් අමතන්න 0115 411 411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: ඔෆර් සෙලිබ්‍රේට් බ්ලැක්
3: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
4: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවා කෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222 Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: Co-Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Co-Bank Debit Cards ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Vote Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
6: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
7: ඈරාලා හමි
6: ඇහුන් නැද්ද මං කියපුවා
7: නෑ නෑ අහන් හිටියේ
6: මොනවද අහන් හිටියේ
7: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
6: හෑ
7: ඕරාලා හමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
5: අනුග්‍රහය
8: දැනෙන්න අඳින්න රිසිසේ
9: මනස්ගාතද
10: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
11: London prison break. Nuwara bokambaradi.
12: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි

0: Julie Visipaha, BNS, Kanchana, Ravin, Sarit Surik with news.
1: A London prison break. Nuara Bokamparadi.
0: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
1: විමසීම් 0756336
0: Organizers and Media Partners
1: Global Events Seatha FM Seatha TV අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දී

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය විතර ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින් ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදේශ විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්. ඔරිජිනල් ක්වොලිටි බාගෙට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග පියෝටෙක් සොලියුෂන්ස් වෙතින් ඇස්ටා ටෝනර්, HP, කැනෝන්, බ්‍රදර්, එප්සන්, සිරොක්ස් ඇතුළු සියලුම ප්‍රමුඛ පෙළේ ප්‍රින්ටර් සඳහා ඇස්ටා ටෝනර් ඔරිජිනල් වගේම ක්වොලිටි වියදම 50%ක් දක්වා අඩු කරගන්න. දැන් මම තන්න 077713 1 ඇස්ටා ටෝනර් ප්‍රින්ට් ස්මාර්ට් සේව් මෝ.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
4: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: Music. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝඩි, අයිවා, ෂාප්, LMG, තේකබඩුවල ලස්සන.
5: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
3: එයාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
6: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
7: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: රාත්‍රී 7:30
9: CTV තුලින් 98.2 98.4

0: දැඟලාව හවස දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 114 700.

0: किया था टॉप स्टोरी।
1: සලේගේ පෙත්සම කල්යයි. රාජ්‍ය බුද්ධි සේවේ හිටපු අධ්‍යක්ෂ සුරේ සලේ ඉදිරිපත් කළ පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ලබන 17 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. පෙත්සම ගොනු කර ඇත්තේ පාස්කෝ ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවටගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමි. පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම් කාර සුරේෂ් සලේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන වැඩිදුර කරුණු දැක්වීම සිදු කළා. වැඩිදුර පෙත්සම් සලකා බැලීම ලබන 17 වනදා යළි පැවැත්වීමට නියමිතයි. දැන් තවත් දේශීය පොතක්. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රහසිගතව ඇතුළු වී ලිපිගොනු ඇද දමා දේපළවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනා එල්ලවන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටිනවා. ඔහුගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන සොයාගෙන ඇත්තේ දඹුල්ල පොලිසිය නිලධාරීන් විසින්. සැකකරු මීට පෙර තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන්ද අවශ්‍යව සිටි පුද්ගලෙක්. ඔහු පිළිබඳ තොරතුරක් වෙතොත් දඹුල්ල පොලිසියට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කළා.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

හවස දෙකයි විනාඩි 8යි. ඉතින් කෙසේද ඔබගේ තතු? සුවෙන් නැතයි සිතමි. ආලේ මල් පිපිලා තියෙන්නේ මේ දවල්. දැන් ඉතින් බඹරු ටිකට එන්න තමා තියෙනවා. සුදු කොච්චිගෙ දවල් ෂෝ එකයි මේ පටන් ගන්නෙ. අද අපි මොනාගෙනද කතා කරන්නේ? ඊයේ අපි රාහුල ගැන කතා කළා. රාහුල තියෙන කොල්ලොන්ට හරි සතුටුයි ඉතින්. අද වෙන මොකක් හරි ගැන කතා කරමුනේ. අපිට පැය තුනක් තියෙනවානේ සින්දු අහනවට අමතරව මොන හරි මාතෘකාවක් ගැන කතා කරමු. ඒක හොඳයිනේ. මහලකුවට නෙවෙයි, කෙටියෙන් කෙටියෙන් මොන මොනා හරි නේද ඔළුවට දාගන්න අතරේ කනට සින්දු ටිකක් දාගමු. WhatsApp මෙසේජ් එකක් මේ පැත්තට එවුවොතින් මට පුළුවන් ඔබ කවුද කියලා දැනගන්න, කොහේ ඉඳන්ද මාව අහන්නේ කියලා දැනගන්න. ඒ නිසා ඔහොම නිකන් අහගෙන නම් විතරක් ඉන්න එපා. ෆෝන් එක අරගෙන මෙසේජ් එකක් දාන්න. පාරේ අමින් එමින් ගමන් නම්, ඩ්‍රයිව් කරන ගමන් නම් මෙසේජ් දාන්න එපා. කොහේ හරි නවත්තපු වෙලාවක මෙසේජ් එකක් දාන්න. හරිද? මොකද මාව අහනවට වඩා, මට මෙසේජස් එවනවට වඩා මම කැමති ඔබ පරිස්සමට ඉන්නවට. ඔබේ ආරක්ෂාව තමයි අංක එක. හරි? මම දන්නවා මේ ටයිම් එකට වාහනේ යමින් එමින් ගමන් එහෙම ගොඩක් අය අහනවා. අහන එක ගැන සතුටුයි. හැබැයි මෙසේජ් එකක් දානවා නම් අනිවාර්යයෙන්ම වාහනේ නතර කරපු වෙලාවක මෙසේජ් එකක් දාන්න. හරිද? 0711 982 2 98 4 මගේ වට්ස්ඇප් නම්බර් එක.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 0111 832 1000. NIB The City University. City, the place to be.
3: Finishing wahala kles color of flow wajabena
4: sit bedagani kal pavati avalakshana novi
3: oyat wahalata washi wenna finishing wahala nam color of tamai
5: yugadivita pivisena obata me dinawala sita wedi vituli upakarna gruha paanda sadaha suvisheshi deemana rasa vistara 076 838 433 444 sita hadawat dinu hitawat kama
6: බැංකුවෙන් නුබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
7: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
5: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල්තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්ක.
8: බජාජ් වීගෝ ජූලි වාසි. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රසයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility
9: city road සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විදින් මෙගා වට්ටම් Fortune RBD cooking oil ඉතිරි රුපියල් 450යි. සාරාස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 170යි. මිරින්ඩා ඉතිරි රුපියල් 105යි. ඊවා ඩ්‍රයි ටෙක්ස් වින්ග්ස් ඉතිරි රුපියල් 130යි. කාගෙල්ස් ෆුඩ්ස්රි
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
11: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
6: TV බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
12: ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික් ගණන කීයද? 1 25, 2 22.
5: CFF පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ජයලින් සිතාරා නිල්මිණි.
13: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
5: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරේ 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
14: Yatha Pocket Money.
5: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
14: අනුග්‍රහය.
15: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
12: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
16: මාව දැකලා හැංගුණානේ.
17: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
12: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දුම් බිල්ලින් පිරින නගරයක්.
18: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනේ.
12: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
5: සියත TV තුලින්
14: 98.2 98.4.

0: இருக்கு, வாட் எவர் ஃபேமஸ் சுது கொச்சிகி தவல் ஷோய்க
1: யோகே வலிங் என்னவா
2: ஓ தட் அட் தி ரே சுது கொச்சி
1: இத்தாலியன் என்னவா
3: சா ஃபர்ஸ்ட் டைம் அபிட் ஹன்ன சீஸ்
1: එතකොට කොරියා
4: සුදු කච්චි මානි තරංගේය
1: ජපාන් රොමේනියා එවැගේම දුබේ
0: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සති දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: දෙකයි විනාඩි 28යි වෙලාව. බලන්න බර්ත්ඩේකට තව දවස් පහක් තියෙනවා. ඒ වුණාට අද ඉඳන් මොන්න තෑගි හම්බ වෙන්න පටන් අරන් තියෙන්නේ. අද මට මුලින්ම තෑග්ගක් දුන්නේ තෑගි එකක් නෙවෙයි තෑගි ගොඩක් තියෙනවා. හෝමගම ආන්ටි දයානි. අද යාට වෙලාවක් හම්බ වෙච්ච සැනින් ඔන්න බර්ත්ඩේකට කලින් මේ ටික දෙන්න ඕනේ සුදු කොච්චියට කියලා මාව හොයාගෙන ආවා. හොයාගෙන ඉන්න මං හැංගිලා නෙවෙයි හිටියේ. මාව හම්බ වෙන්න ආවා කියලා කියමුකෝ. ඊට පස්සේ ඉතින් අපි නේද කාලා බීලා සතුටින් ඉඳලා ගොඩාක් දේවල් කියවලා අද මගේ කටරිදෙනවා

වෙනවාද? අද අඟහරුවාදන අපේ කලින් එහෙම පොඩි තිබ්බනේ සඳුරු අඟහරුවාද කියලා. අපි පොඩ්ඩක් ඒ කාලේ මතකයන් අවස්සගෙන ඒ කාලේ සින්දු තමයි අපි එදාට ඇහුවේ. ඉතින් අඟහරුවාද නිසා ආන්ටි කියලා තිනවා සොඳුරු අඟහරුවාද මතක් වෙනවා කියලා. ඔව් නේද? තාමත් ඒ මතකයන් අපේ හිතල තියෙනවා නේද? මටත් සමාල්ලාවට එනවා ඔළුවට. හැබැයි ඉතින් දැන් ඉතින් අපි අලුත් සින්දු, පරණ සින්දු, 90s ඔක්කොම මික්ස් එකේ යහන්නේ. එහෙම අඟහරුවාද කියලා ඒ කාලේ සින්දු විතරක් නෙමෙයි යහන්නේ. කොමාරියා ඉලන්න මම හින්දි සින්දුවක් තමයි ලෑස්ති කරගත්තේ. ආන්ටි හින්දි සින්දු වලට කැමතිද මන්දා? නෑනේ අවුලක් නෑනේ, මං කැමති ඕන එකකට ආන්ටි කැමති, මං දන්නවනේ. ඊට පස්සේ ඔන්න ඔෆිස් එකට එන්න ඔන්න මෙන්න තියලා මට ඔෆිස් එකෙන් කෝල්ස් ආවා. තව තෑගි පාර්සල් එකක් ඇවිල්ලා තියෙනවා කියලා. ඒක දෙන්න ඒ තෑග ගෙනාවු එක්කෙනා මං එනකම්ම ඉන්න තමයි හිතාගෙන හිටියේ. පස්සේ මං කෝ මම කීයට ඉද දන්නේ. ඒ නිසා මෙයා තෑග ගන්න තෑග නොගෙන ඉතින් එයා අපහරවල යවන එක හරි නෑනේ නේද? බැලින්නම් මෙන්න ලලිත්. ලලිත් එයාගේ ද්‍රය මහත්මයා අතේ මට එවල ලොකු තෑගි පාර්සල් එකක්. මට හිතෙන මේක තියෙන්නේ මේ මගේ ෆොටෝ එකක්. මං ලලිත්ට දවසක් කිව්වා අපේ ගෙදර ලලිත් හදලා දීපුම. ඊට පස්සේ දඹුල්ලේ තාදුත් හදලා දුන්න ලස්සන ෆොටෝ එකක්. ෆොටෝස් බර ගානක් තියෙනවා. මගේ ෆොටෝ දැකලා දැකලා මට දැන් ඇති වෙලා. මං කිව්වත් එක්ක කලින් දවසක ආයෙනම් ෆොටෝ ෆ්‍රේම් කරලා එවන්න එපා කියලා. කොහෙද මේ ලලිත්ගේ තියෙන හිතුවක්කාරකමට අදත් එවලා තියෙන මං හිතන්නේ එහෙම එකක්ද කොහෙද? තාම මම මේක අන්බොක්ස් කළේ නැහැ. මං බලලා කියන්නම්. කොහොම හරියා. Thank you so much. මගේ බර්ත්ඩේ එකටත් කලින් මට මෙහෙම තෑගි එවනවට. ආදරේ ආදරේ මං. අද මොනවා ගැනද කතා කරන්න කියලාත් මට හිතාගන්න බෑ. මෙච්චර මෙහෙම මේ තෑගියවල තියෙනකොට ඒ ගැන තමයි කතා කරන්න හිතෙන්නේ. තව තියෙනවා දේවල් කතා කරන්න. අපි ඉස්සරහට කතා කරමු. දැන් ඉතින් තව මැසේජස් දෙක තුනක් කියවලා ඉන්නම් නේද? ඇඩ්‍රස් එක දෙන්න මට. ගිෆ්ට් එකක් එවන්න. අනේ අසංක ඔයා. ඔ ඔ බොරුවට දැහුවේ? ඇත්තටමද? ඇඩ්‍රස් එක නම් දෙන්න, ප්‍රශ්නයක් නැහැ. ඔයානේ මට චූටි කුකූ කියලා කියන්නේ. ඔ රුවන් බෝසත් ඉන්නවද ළඟ? ඕකේ, ආදරෙන් එකතු කරගන්නවා දෙන්න තුන්දෙනාම. ඊළඟට මාත් අද ඔයා වහන් ඉන්නේ. එතකොට වෙනදට වෙනදට මොකද කරන්නේ? වෙනදට මා වහන් නෑ කියලාද ඔය කියන්නේ? ඕ වටනම් එන්න පසුදු. හැමදාම අහන්න බලන්න ඉතින්. දුබායි ඉඳන් සිය තහන ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. අම්මෝ එහෙනම් සෑහෙන පිරිසක් ඉන්නවා. දැන් කොහමද දුබායි වල වැඩිපුරම ඉන්නේ නේද? එහේ අයට වැඩිය මෙහේ අයනේ නේ.

කියල දාරතිය නොමට ගස් ලබුස් චූටි කුටු නෙවෙයි චූටි කුකු. මේ ගස් ලබුස් කියන්නේ මම මෙයාට. එයා ඉන්නේ පැපු අනියුගෙනාවල අපේ යාළුවා. එයා හදලා තියෙනවා සුපිරි පෝක් කරි එකක්. මට ෆොටෝ එකක් එවලා තියෙනවා. අම්මෝ රස පාටයි ඒක. හරි මං ඔයාට දෙනවා ඔය පෝක් කරි එක හදපු විදිහ ලස්සනට මට ටයිප් කරලා එවන්න ඕනේ. හරිද? ස්ටෙප් බයි ස්ටෙප් එකින් එක ලස්සනට මට ටයිප් කරලා එවන්න. මොකද පෝක් කරියක් හදන්න ආසාවෙන් ඉන්න කවුරු හරි ඉන්නවනම් මං වගේ ඒ කෙනෙක්ට උයන්න ලේසි වෙන්න ඔයා හදපු පිළිවෙල දාපු පහේ ඔක්කොම ජාති මට කියලා එවන්න ඕනේ. ලේසියෙන් අහගෙන ඉන්න කෙනෙක්ට උනත් හදාගන්න පුළුවන් වෙන්න. පැහැදිලිව. හරිද? අද මං ඔයාට හෝම්වර්ක් එකක් දුන්නා කියලා හිතාගන්න. හරි? අද ගෙදරලු ඉන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මම බලාපොරොත්තු වෙනවා ඔයා ඕක මට ලස්සනට ටයිප් කරලා එවයි කියලා. මං එතකොට හැමෝටම ඇහෙන්න ඔයා පෝක් කරි එක හදපු විදිය කියනවා. හොඳයිනේ වැඩේ. හරි චුටි බ්‍රේක් එකක් ගන්නවා මේත් එක්කම. දැන් වෙලාව 2:02.

0: අවසන් කේශ නාලිකා අන්තය දක්වාගෙන යන හෘද ස්පන්දනය රකිත වික්‍රම රත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලු නූතන ප්‍රවේණියකි නිප්පුර මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකේට ගෙනයන මහා සිහින දකින්නාගේ කතාව රිත්මන්ත්‍ර මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක් මාත්‍යනුග්‍රහය සියත
1: කඩුවෙල නගරයේ මැද නිව් බයිපාස් රෝඩ් එකේ ඉදවන ටෝලස්ට් ඇන්ඩ් සේෆස්ට් අපාර්ට්මන්ට් එක්ස්පීරියන්ස් එක ඕසී නිවාස ඒකක 351ක් ශ්‍රී ලංකාවේ විශාලතම රූෆ්ටොප් ගාඩන් එක සහ ලයිෆ්ස්ටයිල් ෆැසිලිටීස් රැසක් සමග 2 and 3 බෙඩ්රූම් අපාර්ට්මන්ට් එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රැසක් සමග වැඩි විස්තර සඳහා 0701 347777 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමත
2: අපොස සාමාන්‍ය පිළිපසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදේශ විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 0111 544 5000 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය 3-50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකින්

0: සුබ දවසක්.
1: අලුත් වෙලා
0: පහසු වෙලා
1: තෑගි වැඩි වෙලා
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයිම
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

වෙනදට හවස හතරෙන් පස්සේ තියෙන ඒ වයිබ් එක අද වේලාසුන ඉඳන්ම දැනෙනවා කියලා රොමේනියාවේ අනු මට මෙසේජ් එකක් දාලා කියලා තියෙනවා. ඔව් නේද? ඉතින් හොඳ නැද්ද? මේ බොස් මට කිව්වා හතරෙන් පස්සේ තියෙන වයිබ් එක හොඳයි කියලා. එක පොඩ්ඩක් වේලාසුනත් පොඩ්ඩක් නිකන් තිබ්බට කමක් නෑ වගේ එකක්. හරි මං ඔබෙන් අහන්නම්කො සියත අහන්නේ ඔබනේ. සියත අයිති ඔබටනේ. ඔබට අපේ චෑමන්ට අයිති නැද්ද? ඇත්තටම ලිස්නර්ස්ලා විදිහට ඔබට සියත අයිති. හරි ඉතින් ඔබට පුළුවන් යෝජනා කරන්න. මේ ටයිම් එකට මම හිටපු ගමන් ආයිතින් කරටි කැඩෙන්න සිද්දු ප්ලේ කරනවා. හොඳේ ඩාන්ස් කරන්න හිතන ටයිප් එකේ ඕමයි එක දිගට ප්ලේ කරන්නේ. අපි හතරින් පස්සේ මම පොඩ්ඩක් ඉතින් මූඩ් එක අහගෙන යන්න පුළුවන් ඩ්‍රයිව් ටයිම් එක නිසා නේද? වාහනේ යන ගමන් අහගෙන යන්න පුළුවන් ලස්සන කූල් සින්දු ටිකක් ප්ලේ කරනවා. ඉතින් එහෙම ඒ දේවල් අතරේ පොඩ්ඩක් නිකන් හතරෙන් පස්සේ වගේ ප්ලේ වෙන සින්දු කෙලින්ම දෙක දෙකම ආර වෙද්දි ප්ලේ කරන්න බැරි නෑනේ. හැබැයි මට කියන්න ඕන ඔබේ කැමැත්ත කොහොමද කියලා. ඔබට ඕනේ හොඳට නටන්න පුළුවන් සින්දු ටිකක්ද නැත්තම් කූල් එක අහන්න පුළුවන් සින්දු ටිකක්ද, මොන වටද වැඩියෙන් කැමති? මේමයි හැබැයි එකිනෙකා කැමති එක එක රසයන් වලට මම ඒක දන්නවා. හැබැයි මම අන්තිමට තීරණය කරනවා වැඩි දෙනාගේ කැමැත්ත මොකද්ද කියලා. ඊට පස්සේ මම ඒ වැඩි දෙනාගේ කැමැත්තට පොඩ්ඩක් නිකන් මේ ෂෝ එක පොඩ හැඩ ගස්ස ගන්නවා. කමක් නැහැනේ. එනිසා තම තමන්ගේ කැමැත්ත කියලා එවන්න. හරිද? අද වට්ස්ඇප් මෙසේජ් එකක් තාත්ටි එකක් පොඩක් කියලා එවන්න. එතකොට හොඳයි. මේගමේ කනිෂ්ක රඹුටන් කනවා. මට ෆොටෝ එකක් එවලා තියෙනවා. කනිෂ්ක ඔයා රඹුටන් කෑවට කමක් නැහැ. පාරේ ලෙලි විසික් කරන්න එපා. හොඳේ? මොකද දන්නවද ඔය රඹුටන් ලෙල්ලත් ඇති මේ මදුරුව බෝ වෙන්න. සාමාන්‍යයෙන් රඹුටන් ලෙලි වල වතුර රැඳෙනවානේ. ඊට පස්සේ ඕවා මදුරුව බෝ වෙන්න ගන්නවා. එනිසා රඹුටන් කෑවට කමක් නැහැ පුතේ. මටත් එව්වට කමක් නැහැ පුතේ. හැබැයි ලෙලි තැන් තැන් වල පාරේ විසි කරන්න එපා. ඒවා අදාළ තැන් වලට, ඒ කියන්නේ මදුරුව බෝ නොවෙන විදිහට, ඒවා විනාශ කරන්න පුළුවන් විදිහට හොඳට බලලා ඒ දේවල් කරන්න. හොඳේ? රඹුටන් කන අනිත් අයටත් එක්කයි කිව්වේ, කනිෂ්කට විතරක් නෙවෙයි. කනිෂ්ක කියලා තිනවා මට බර්ත්ඩේ එකට රඹුටන් එවන්නම් කියලා. හනේ සුපිරි සුපිරි සුපිරි. මං ආසයි ඉතින් රඹුටන් ඔය ලෙල්ල කටින් කඩන්න හොඳ නෑ කියනවානේ. මොකද ඒ ලෙල්ල කටින් කඩනකොට තමයි මර කැස්ස එන්නේ, ලෙඩ වෙන්න ගන්නෙ. නැත්තම් රඹුටන් කියන්නේ මගුණ කෑමක් නෙවෙයි, පොඩ්ඩක් උෂ්ණයි නේද? අනේ හොඳ කොල්ලා ලෙලි ටික වෙනම බෑගයකට එකතු කරගෙන ගුඩ් බෝයි ගුඩ් බෝයි. ඒකට උම්ම එකක් දෙන්න මොණි. හරි එහෙනම් බර්ත්ඩේ එකට රඹුටන්. හොඳේ? මේගමේ කනිෂ්ක වරායේ ඉඳන් කුරුණෑගලට යන ගමන් තමයි මාව අහගෙන යන්නේ. නටනවනම් නටමු, අඬනවනම් අඬමු. අපි දෙකෙන් ඕනෙකට රෙඩි කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා ඉන්දි. හරි එහෙනම් දැන් චුට්ටක් අඬමු. මේ සින්දු සාමාන්‍යයෙන් මං හැමදාම වගේ ප්ලේ කරන්නේ හවස හතරෙන් පස්සේ. එවනට මට හිතුණාද වේලාසනම් ප්ලේ කරන්න. කමක නැහි නේද? චෝඩි මැණික ඉන්නවද? සුදු දෝනි මගේ කූචි කූචි කූචියා ෂේරා බබා. හායි ෂේරා බබා, ආදරේ. මන් දන්නවා ඔයාත් මට ආදරේ කියලා. ඔයා තව ටිකකින් වොයිස් නෝට් එකක් එවනවා. සුදු කොච්චි ආන්ටි, ඐ ලව් යූ. එහෙම තමයි හැමතිස්සෙම ෂේරා බබා කියන්නේ. ආ නෂෝන්නත් එකතු කරගමු හොඳේ.

0: එක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ. පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ. මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
1: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
0: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: අඩුම මිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින්. මුල් ඒරියාව අතුරුගිරිය, මාතලේ, නානම්මල, ධනේමුල්ල, ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම මිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
1: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසමනස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112123123.
2: ඉති බැංකුවෙන් නුබේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සයිතයි.
3: 20 and upgrade.
4: අලුත් song එකක්ද?
3: නෑ, දැන් Singer King, Asus, HP, Dell, Acer, MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 and upgrade.
5: Upgrade වෙන්න laptops ගන්න. Singer එකට අදම එන්න.
6: සතුට රස ගොනු මුසු වෙන. කෑමවල රස සුරකින.
7: Coco Fry RBD පොල්තෙල්. 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
8: මුළු පවුලටම මගේ ගානට.
9: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
10: කොල්ලෝ

0: ටිකල තරයි මණ්ඩලයේ
1: හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන
4: වැඩටත් ගේමින් වලටත් world class performance එකක් හොයනවාද ලෝකෙම හොල්ලපු AOC computer accessories දැන් ශ්‍රී ලංකාවේ biotech solutions වෙතින් keyboards mouse headset සහ තවත් බොහෝ දේ දැන් මම තන්න 0777 133.21 AOC smart performance trusted worldwide
5: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
6: අවිසා වේලට 98.4 FM
7: හවස 3 වෙනාඩි 2යි
8: වේලාව ඔබ වෙත ගෙනාවේ
9: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රී වීල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී වීල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: था टॉप स्टोरी।
1: ණයක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය. සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ණය සහ ප්‍රධාන ගිවිසුම්වලට ලැබීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒයේ කැබිනට් මණ්ඩලයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී පියස්සි පාදක සූර්ය බලශක්තිය කිරීමේ හා ශුද්ධ මනුකරණ ව්‍යාපෘතිය සඳහා මෙම ණය මුදල ලබා ගනු ඇති. ආසියා සංවර්ධන බැංකුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 35ක ණය මුදලක් ලබා ගැනීමට ගිවිසුම් ගත වීමට අනුමැතිය හිමි වුණා. යුරෝපා සංගමය සමග ගිවිසුම් ගත වීමට නියමිත වෙත්තේ යුරෝ මිලියන 15.4ක ප්‍රදානයක් ලබා ගැනීම වෙනුවෙන්. ජපාන් අරමුදලෙන් ඇමරිකා ඩොලර් මිලියන 5.5ක ප්‍රදානයක් ලබා ගැනීමටද ගිවිසුම් ගත වීමට අනුමැතිය හිමි වුණා. මේ අතර ඇමරිකා ඩොලරයක විකිණුම් අනුපාතය රුපියල් 340.92ක් බවට පත් වුණා. එහි ගැනුම් අනුපාතය රුපියල් 331.50ක්. ඔස්ට්‍රේලියා ඩොලරයක විකිණුම් අනුපාතය දැක්වුණේ රුපියල් 238.55ක් ලෙසයි. එහි ගැනුම් අනුපාතය රුපියල් 227.15ක්.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

තුනයි වෙනඩි නවයයි වෙලාව. බඹරනාදේ සින්දුව දෙන්න පුළුවන්ද සුදු කියලා අහලා දෙනවා මදු. මං හිතන්නේ පුළුවන් මං බලන්නම් ඒක කලින් ප්ලේ වෙලාද කියලා, නැත්නම් අනිවාර්යෙන් දෙන්නම්. අහගෙන ඉන්නයි තියෙන්නේ හොඳ බබා වගේ, සුදු බබා වගේ. හරිද? ඊළඟට මේ ලලිත්ගේ මෙසේජ් එක සහ ලලිත්ගේ gift එක ගැන මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගනිද්දිම වගේ අද කිව්වානේ, මුල් විනාඩි 10 15 20 ඇතුළත වගේ කිව්වා. කොහෙද එච්චර දේවල් කිව්වත් ඒ වෙලාවේ ලලිත් අහගෙන ඉඳලා නැහැ. ඔන්න ඕකනේ බැරි. ඇඬෙනවා, තනි ඇහැට ඇඬෙනවා. හැබැයි දැන් කියලවල තියෙනවා අහන්න බැරුණත් කමක් නැහැ, ඔයා මගේ පණනේ කියලා. ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත. මං කවදා හරි ගියපු දවසකනේ ඔයාගේ ඉතින් පණ ගියා තමයි. කවියකුත් එවලා. කවියෙන් තියෙන සම්පූර්ණ කතාවක් හොනේ. එහෙනම් මම මේක කියවන්න ඕනි කියලා හිතුවා. බිහිපිට ආදරයේ දෙවඟන මගේ පුංචි සුරංගනාවිය මේ ඔයාට කියලා පටන් අරන් තියෙන්නේ. ඊට පස්සේ මෙහෙමයි තියෙන්නේ. මේ තරම් ආදරයක් ඇති වුණේ ඇයිදයි මමවත් දන්නේ නැහැනේ. ඔයාගේ උපන්දිනයත් මේ අත ළඟටම පැමිණෙන්නේ. එනිසයි තිලිනයක් අද දින මෙලෙසින් පිළිගන්වන්නේ. ආරක්ෂක අංශයේ අය හරි හැටි නෑ තේරුම් ගත්තේ. එවිට මාෂි ඇවිදින්නේ බාර ගත්තේ. ඒ බැව් රියදුරු මා සමගින් පැවසුවේ. මෙවනි බොලේ කවි. ඊට වඩා ඉතින් දක්ෂ විදිහට කවි ලියන්න පුළුවන් අය ඉන්නවද? ඉන්නවද? ඉන්නවනම් හිටපු දෙන්න. ඉන්නවනම් හිටපු දෙන්න. එච්චරයි ඉතින්. ලලිත් වගේ කවියත් ලස්සනයි. ඔයාගේ gift එක තාම මම unbox කළේ නැහැ. එක මම තියාගෙන ඉන්නවා. මට ආසයි අනේ. මෙහෙම ටැග්ගක් පෙනිපෙනි තියෙනකොට අනිත් එක දැන් මේ ප්‍රෝග්‍රෑම් එක අතරේ අපේ ඉතින් කට්ටිය සමහර වෙලාවට එක එක්කෙනා තව නිවුස් කියන්නේ යනවා. ඊට පස්සේ එක එක වැඩවලට කට්ටිය එනවනේ. ඒ ආවහම හැමෝම අහනවා ඔයාට gift එකක් හම්බ වෙලාද? මොනවද ඒක තියෙන්නේ? සහ එතකොට ඒගොල්ලොත් දිරිගැන් වෙනවා. මට gift එකක් ගන්න ඕනි කියලා ඒගොල්ලොන්ගේ හිත්වලටත් යනවා. ඒ නිසා මම මේක පොඩ්ඩක් මෙහෙමම තියාගන්නවා. හතරෙන් පස්සේ මම මේක unbox කරනවා කියලා තමයි ලලිත් හිතාගෙන ඉන්නේ. කොහොම වුණත් thank you so much. වඩ මං කලිනුත් kiss එකක් දුන්නා. හැබැයි තව එකක් දුන්නයි කියලා මොකද ඔය මූණ ගෙවෙයිද? ගෙවෙයිද? ගෙවෙයිද? ගෙවෙයිද? නෑනේ. ආදරෙයි තින්. හරි. Good afternoon. මම මොරටුවේ රුක්ෂාන් ෆර්නැන්ඩෝ. මම හැමදාම අහන්නේ සියත FM. මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ඒ වගේ ගොඩක් ගොඩක් කියලා ගොඩාක් තියෙනවා. ගොඩක් හොඳයි නම්බර් 1 කියලා තියෙනවා. හා? එතකොට අපේ මෝනින් ෂෝ එක? ඒක කීයද? නම්බර් 2ද නෑනේ? ඒ එහෙමනම් කියන්න එපා. ඉන්න හම්බ වෙන්නේ නෑ. අපි මෙහෙම කියමු. ලන්ච් ටයිම් එකේ මේක තමයි නම්බර් 1. හරිද? එක ගයිනේ. ආ දාන්න පහක්. මොනවා වුණත් බොසා තමයි එක. බොසා සමගින් ආශ්චර්ය තමයි එක. මම දෙක. මම තුඩ නෙමෙයි හැබැයි මම දෙක. රණාජගේ රාජා ක්‍රිෂ්ණා සින්දුව දෙන්නකෝ. රණාජ තමයි ඒක AI වලින් ලස්සනට හැදුවේ. හැබැයි ඒ සින්දුව දයාරත්න රණතුංග මහත්මයාගේ සහ අමරා රණතුංග මහත්මියගේ. ඒක මතක් කරන ආදරේ අපි සින්දු අනිවාර්යෙන් අහමු. මොකද මාත ආසම එකක්. මේ අර දැන් කට්ටියට AI version එක ඔළුවට ගිහිල්ලා ගිහිල්ලා නේද? ඉල්ලනකොටම ඉල්ලන්නේ ආ. අර එහෙම ඒ වුණාට අපි ඔරිජිනල් ආටිස්ට්ලවත් මතක් කරන්න ඕනි. AIගේ සින්දු පොඩක් දැන් අපිට මේ versions quality නැති නිසා තමයි මේ වගේ AI තාක්ෂණයෙන් ඉස්සරහට ගෙනියන්න පුළුවන් සින්දු විදිහට මේවා අපි අරගෙන යන්නේ. මං හිතන්නේ එතකොට ඔරිජිනල් ආටිස්ට්ලා අපිත් එක්ක අමනාප වෙන්නේ නැහැ. පුළුවන් නම් මේවා අලුත් විදිහට හදලා එවනවනා නේද? ඒ ඔරිජිනල් ආටිස්ට්ලාම අපිට පුළුවන් එතකොට ඔරිජිනල් එකම ප්ලේ කරන්න. හා සියත මැදිරිය හැඩ කරන්නට කවුද සියතට නුඹව එව්වේ?
නුඹේ කිස් එක ඔය සිනාහඬ කොපි කරන්නයි සවම බැලුවේ. වෙන චැනල් වල පුංචි කෙල්ලන් නුඹ වගේ වෙන්නමයි හැදුවේ. නුඹයි හදවත සියුම් තැන්වල පිහිටුඩෙන් ආදරය ලියුවේ.

සතුටෙන් ආදරය ලියනකොට කියලා දැනෙන වේදනාව තමයි මම මේ සින්දුවෙන් ප්‍රකාශ කරන්න හැදුවේ. මේ පිහිටුඩෙන් නම් මං ආදරය ලියුවේ නෑ හොනේ. මගේ නෑනේ ඔය වගේ සෞතු වැඩ. මං ආදරේ කියලා කටින් කියන්නේ. කටින්. ගොඩාක් ආදරේ. දිනෝෂ් කර්ණ සුල දමිත්‍ර. ගොඩාක්.

0: මොනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් ලුනේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
3: ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලිය අනුපාත. වැඩි විස්තර සඳහා 011 387 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB ද City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 011 832 1000 NIBM The City University The Place to Be
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
7: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8333 444. සීතා හදවත් දිනු හිතවත්කම.
8: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
7: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
9: සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
10: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
11: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM මහන්න.
13: සියත පොකට් මනි අනුග්‍රහය.
14: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
15: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
16: 4 දෙනා ගැන පොඩි කොස්සක් තියෙනවා.
17: මං නම් හිතන්නේ නැහැ සර්.
15: දකින හීන පෙනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
18: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
19: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
15: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
2: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

ජනාරි 27 වෙලාව. එක්කෙනෙක් මගෙන් ඉල්ලලා තිනවා චාමරගේ රෝස පෙති. මට දැක්ක ගමන් හිනා ගියා. චාමරගේ කොහෙද අනේ රෝස පෙති? ඔන්න මගේ නම් හරිතේ. මොකද රෝස පාට ලිප්ස්ටික් ගාලා නෙන්නේ ඔෆිස් එද්දි, එක්ක රෙඩ් එක්ක පින්ක් කලර් තමයි. හැබැයි චාමරගේ නෝ. මතක් කරනව නේද? ඒකනේ කියන්නේ. මං හිතන්නේ බ්ලැක් කලර්ද කොහෙද මේ චාමර යූස් කරන්නේ නේද? ලිප්ස්ටික් කලර් මං කියන්නේ. කමන්නෑ නේද? රෝස පෙති නැතුවට මොකද? ආයිතින් කනට මී පැණි වගේ ලස්සන වොයිස් එකක් තියෙනවනේ චාමරට නේ. හදවතේ ගායකයානේ නේද? මොරටුවේ ගයාන් තමයි ඉල්ලුවේ සින්දුව. අනුත් ඉල්ලුව වෙන සින්දුවක්.

එකකින් බබාට බෙහෙත් ගන්න යනවලු අනු. එනිසා අද අන්තිම පැය අහන්න වෙන්නේ නැහැ කියලා මට කිව්වා මේ සින්දුව හතරට කලින් දෙන්න කියලා.

0: una casena mojota. Percussion, eki rhythme, avasan keshanalika ante dakwa gena yana harda spandanaya. Rakita Vikramaratna, natro shailiyen e rhythme evilu nootana praveeniye kini pupura. ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකේට ගෙනයන මහා සිහින දකින්නාගේ කතාව. රිත්මන්ත්‍ර මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක්. මාත්‍යනුග්‍රහය සියත.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 492 0711 327 777.
3: සතුට රස ගුණ මුසුමෙන
4: ලංකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
5: හිනාවෙන්න මෙන්න වෙලාව.
6: ඔෆර් සෙලිබ්‍රේට් බ්ලැක් ෆ්‍රයිඩේ.
7: ඔන්න සෙලිබ්‍රේට්
6: මොකද ඔතේ වචනේ.

0: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
0: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
7: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
8: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: හැට වසරකට වැඩි විශ්වාසය.
1: මුළු පවුලටම මගේ ගානටම.
2: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට.
3: Co-Bank Debit Card Challenge. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Co-Bank Debit Cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
1: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න. 98.2
6: 98.4 දිව

මං කිව්වහම තමයි රිතික්ට කියන්න මතක් වුණේ. හයලා කියලා. මේ සින්දුව ඕනි කිව්වේ රොමිනියාවින්ම ශාලිකාට. කාලිකින් හැබැයි. මාතාස සින්දුවක්. අහමුනේ කොයි මිල් ගයා ෆිල්ම් එකේ.

0: ඌනාරා චෝඩි පැඩියෝ කොහොමද? ඔයාට තමයි ඕන උනේ මගෙන් සින්දා කිල්ල ගන්න නේද? මට වොයිස් නෝට් එකකුත් එවලා මේ චෝඩි පැඩියා. හයි සුදු කොච්චි මණික කියලා. හලෝ කොහොමද? මට ආගේ අම්මිට තාත්තට මැසේජ් එක දාලා තියෙනවා. කොමාරී මනුනේ නම උනාරා බබා ආදරෙන් එකතු
1: කරගන්නවා.
0: ඔයා මාත් එක තරහ වෙලාලු හිටියේනේ මැසේජ් එක කියවෙ නෑ කියලා.
1: ප්‍යාර තා යේ පුරානා කහදියා කහදියා කහදියා.
0: දැන් යාළුයි නේද? ආ ඕකේ නෝකේ

0: ඕනාර බබ මට එපු වොයිස් නෝට් එක අහන්න දෙන්නද? මට ඉතරයි ඔබටත් අහන්න දෙන්න ඕනි කියලා. ස්වීට් අනේ. ඔන්න බලන්න.
1: හයි සුදු කොච්චි මණිකේ.
0: හයි. චූටි බටා උන්ගේ තාදර ලැබෙනවා කියන්නේ මේ විදිහට. අනේ මට මාර හැපි. ආදරේ මණිකේ. අම්මි තමයි මට මෙසේජ් එක දාලා තියෙන්නේ. අම්මිට කියනවලු බබා හෙටක් මෙසේජ් කරන්න කියලා. අනේ. හා හා හෙටක් මෙසේජ් කරන්න ඔයා හොඳේ. වොයිස් නෝට් එකක් මෙවන්න.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසමනස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 011 2123 123.
2: සුබ දවස අලුත් වෙලා
3: පහසු වෙලා
2: තැඟි වැඩි වෙලා
3: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවස
4: දවස සුබයිසි නදීනයි සුබ දවසක් ජාතික ලොතරැයි මන්න
0: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතා.
7: අපොස සාමාන්‍ය පිළිපසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
10: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
11: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. ඔරිජිනල් ක්වොලිටි භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග පියෝටෙක් සොලියුෂන්ස් වෙතින් ඇස්ටා ටෝනර්, HP, කැනෝන්, බ්‍රදර්, එප්සන්, සිරොක්ස් සතුරු සීලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා ඇස්ටා ටෝනර් ඔරිජිනල් වගේම ක්වොලිටි වියදම 150ක් දක්වා අඩු කරගන්න. දැන් මම තන්න 0777-133-02 ඇස්ටා ටෝනර් print smart save more.
12: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
13: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
14: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
15: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
16: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
17: සියත පොකට් මනි. 98.4ෙන් මේ කොමුවට. සියත FM.
18: සිලටන් එකේ ඕලෝ අද නම් ඔයාට සින්දුවක් දෙන්නම ඕනේ. මොකද ඊයේත් මට මිස් වුණානේ. ඔයාට සාධාරණයක් කරන්න බැරි වුණා කියලා මගේ හිතට මා රවුල්. ඔයා රණිතගේ සින්දුවක් කෙල්ලලා තියන්නේ අද නේද? මන් දෙන්න මන් දෙන්න. හැබැයි ඊළඟ පැය හොඳ. මොකද මේ පැය තව සින්දු ප්ලේ කරන්න වෙන්නේ. මොකද 4ට විනාඩි 2යි තියෙන්නේ. ඊළඟ පැය අනිවාර්යෙන් දෙන්නම්.

0: දවස් 4යි වෙනාඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 01114700.

0: किया था टॉप स्टोरी।
1: පුනරුත්ථාපනයේ දරුවන් සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක්. මද්‍රව්‍ය භාවිත කිරීම, ඇබ්බැහිවීම සහ මද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා පරිවාසගත වූ දරුවන් පුනරුත්ථාපනය කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් පවසනවා. ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තා සහ ළමා අනුකමිටුව කැඳවූ අවස්ථාවේදී දැනට පරිවාසගත කරන සිටින දරුවන් අතරින් වෘත්තීය අධ්‍යාපනය වෙත යොමු කළ හැකි ළමුන් පිළිබඳ වාර්තාවක් සකස් කරන ලෙස උපදෙස් දී ඇත්තේ උතුරු මැද පළාත් පරිවාස කොමසාරිස් වෙතයි. රජයේ වෘත්තීය අධ්‍යාපන ආයතන සමග සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරමින් එම දරුවන් නැවත සමාජගත කිරීමේදී ස්වාධීන පුරවැසියන් බවට පත් කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන්නා. දැන් තවත් දේශීය පොතක්. රොහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය හෙට ආරම්භ කිරීමට නියමිතයි. පෙරහර මංගල්‍යයේ අවසන් මහ පෙරහර ලබන 29 වනදා පැවැත්වෙන බවයි කතරගම සියත ප්‍රාදේශීය වාර්තාකරු KD දේවප්‍රිය සඳහන් කළේ.
2: හෙට 15 වෙනිදා රාත්‍රී කතරගම දෙවියන් වැඩමවාගත්ත වාසනාහස්ති රාජයා පෙරටු කරගෙන පෙරහැර වල්ලියම්මා දේවාලයට විදි සංචාරය කිරීම ආරම්භ වෙනවා. එහිදී දුටුගැණු මහරජතුමා කරන ලද නියෝග අනුව චාරිත්‍රයට කිරීමට කප් මහතුරුන් සැදී පැහැදී සිටිනවා. ඒකම උඩරට පහත් රට නැටුම් මෙන්ම කතරගම දෙවියන්ට ආවේණික නැටුම් ගණනාවක් මේ පෙරහැර සඳහා සූදානම් කර ඇති බව උන් කතරගම දේවාලයේ බස්ථානයේ ඉන්න මේ තැන්පත් කිල්ල මදුසංක බස්ථානයේ
3: අනුග්‍රහය සැමට අතදුන් අමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

ඒකාලේ ඒ වගේ සිංදු හැදුනට නේද? දැන් අලුතින් එකන් තරුණ පරපුරේ ආටිස්ට් ලාට මේ වගේ නිර්මාණ විහි වෙන්නේ නෑ නේද? අපරාදනේ. මට දුකයි යන්නේ. නැත්තම් කොච්චර ලස්සනයිද නේද? දැන් ওই සිංදුව සඳුන් කපුරු සිංදුව. ඒකෙන් කතරගම දෙවියන්ට කියලාත් ඒ කාලේ එහෙම වෙනමම සිංදු හැදුනානේ. තව ගොඩක් ඒවා තියෙනවා ඒ වගේ නේද? දැන් හැදෙන්නේ නෑනේ එහෙම සිංදු. කියන්න ඕනේ. නව පරපුරේ ගායක ගායිකාවන්ට පොඩක් කියන්න ඕනේ නේ. අනේ කාංචන අනුරාධිනා පොඩක් වෙනස් මානයකනේ සිංදු ටිකක් කරගෙන යනවා. ඒ ගැන සතුටු වෙන්න ඕනේ. කොහොමුණත් මේකත් පොඩ්ඩක් ඔළුවට දාන්න ඕනේ කට්ටියගේ නේ. අලුත් ආටිස්ට්ලාගේ ඔළුවට දාන්න ඕනේ. හරි. සුදු අහගෙන ඉන්නේ සිංදුවක් නෙවෙයි උම්ම දෙකක් ඕනේ. ආ මෙන්න වැඩක්. අන්කමින් වුඩ්වර්කින් කැලනිය ඒක කට්ටිය තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අන්කමන් වුඩ්වර්කින් එකේ කවුද මැසේජ් එක ටයිප් කළේ? ඔක්කොම එකතුලා නෙවෙයිනේ. සුරේෂ් ඔයා නේද? ආගේ ෆෝන් එකෙන් තමයි මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. හරි, කොමාරි ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට මේ එකපාරක් නම කිව්වෙන් පස්සේ ආයෙ කියන්න ඕනේ නෑනේ නේද? මේ ළමයා, මේ මැලේෂියාවල මේ ළමයා මට කියනවා එයාගෙන ආයෙ කියන්නලු. මැලේෂියාවල අසංක, අසංක මට ඒ රෙස්ටෝරන්ට් එක ෆොටෝ එකකුත් දාලා ඇවිල්ලා තියෙනවා. එයා මගෙන් අහලා තියෙනවා ආස නැද්ද කියලා. ඒ වගේ තැනකින් ඉඳන් හවසක කෑම කන්න ආසයි. ඔයා අරන් දෙනවන, ඔයා බිල ගෙවනවන. හරි හරි, ඔන්න දෙවෙනි පාරටත් කිව්වා ඔයා ගැන. තුන්වෙනි පාරටත් කියන්න කියලා නම් කියන්න එපා. මොකද එහෙමුණොත් මට හෙට ඉඳන් වෙන රස්සාවක් හොයාගන්න වෙයි. අපේ බොසා කැමති නෑ. දෙතුන් පාර එකම නම කියනවට එයා ආස නෑ. එයාට ඇඟේ පළු දානවලු. මේ එක නෙවෙයි අර පෝක්කාරී එක හදන විදිහ. මට කියනවා කිව්වනේ මේ අර සුදු මහත්තයා. කොහෙන්? කිසි සද්දයක් නෑනේ. අනේ අනේ, ඔන්න කොල්ල. අම්මලතුරු ප්‍රභාෂි මැසේජ් එකක් දාලා තියෙනවා. එයා ලෙඩ වෙලාලු ඉන්නේ. දැන් තමයිලු අහන්න ගත්තේ. ආ දැන් හරි, දැන් ලෙඩ සනීපයි. ඔන්න බලන්නකො. මාව අහන්න ගත්තා කියන්නේ සුදු නෝනා. ඔයාට මෙහෙක් කරනකොට අසනීප හොඳ වෙනවා. ඔන්න බලන්නකො. මෙහෙක් කරන්න ඕනේ. හරි. ඔය ඉනාවෙන්නේ, ඔය ඉනාවෙන්නේ, ඔය ඉන්නේ ජොලි. මම ප්‍රාර්ථනා කරනවා මෙහෙක් කරනකොට සියලු අසනීප සුව වෙන්න කියලා. මගේ කිස් එකෙන් සියලු රෝග දුරුයි. හරි, අන්න බලන්නකො නැද්ද කියලා. අම්මලඟට ගවේෂක් මැසේජ් එකක් දාලා තියෙනවා. එයාස් එක්කෙනෙක් අහනවා බොස්ට ගොඩක් බයයි නේද කියලා. ඒකට කියන්නේ ගෞරව බිය. හරිද? පැහැදිලි නේද? නැත්තම් මේ බොස්ස දැක්කම මේ වෙවුලන්න ගන්න එහෙම සීන් එකක් නැහැ. ගෞරව බිය. අර හිත ඇතුලේ තියෙන ආදරයයි ගෞරවයයි ඔක්කොමත් එක්ක නැතුව මේ දැක්කාම බය වෙවුලන්නේ. මම බයයි. අසංක අමරසිංහ අහලා තියෙන්නේ බොස්ට මැසේජ් එක දාන්න කිව්වේ. ඈ, අබස්ගේ යාළුවෙක්ද? යාළුවෙක් නම් බොස්ට කියන්න මම බයයි කියලා. මේ දැන් මගේ බර්ත්ඩේ නිසා මං හිතාගෙන ඉන්නේ පොඩි නේල් ආට් එකක් දාන්න. මට තියෙන්නේ කොහොමත් චූටි නියපොතුවනේ නේල් ආට් එක දාන එක්කනටත් ඉතින් නේද සෑහෙන වද විඳින්න වෙයි. මොකද මේ මම එච්චර උස නෑනේ, මම චූටිනේ. ඉතින් මගේ අතත් චූටි වෙන්න බෑ නේද? නියපොතුත් චූටි වෙන්න බෑ. මම ඒ හින්ද පොඩ්ඩක් මේ නේල් ආර්ට්ස් කර බැලුවා. දැන් නේල් කලර්ස් උනා තෝරගනිද්දි සාමාන්‍යයෙන් ඒකෙන් අපේ පර්සනැලිටි එක කියවෙනවා. ඔව්, නේල් කලර්ස් වල තියෙන වෙනම සයිකොලොජි එකක්. මම පොඩ්ඩක් හොයලා බැලුවා. හරිද? මේ මම සාමාන්‍ය ඩාර්ක් කලර්ස් වලට කොහොමත් ආසයි. විශේෂයෙන්ම කළු හෝ තද පාට කියලා කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ
ඒ කළු හෝ තද පාට නෙල්ලාට නම් පාවිච්චි කරන්න එක නෙල් කලර් එක හරි තෝරගන්නවා නම් එහෙම ටිකක් අබිරහස් නිර්මාණශීලී සහ වෙනස්ම විදියකට හිතන කෙනෙක් කියන එකලු ඒකෙන් අර්ථ ගැන්වෙන්නේ මාරයිනේ මම කොහොමත් පොඩ බ්ලැක්වල්ට ආසයි මන්ට වැඩිපුර ආසයි රෙඩ් කලර් එකට හද රතු බෝල් රෙඩ් ඒකනේ මගේ පාට වගේ නිකන් මගේ පාටි කැරිමේ මම තෝරගන්න පාට වනේ මම සුදුයිනේ මම ලිප්ස්ටික් උනත් ටිකක් හද රතු තෝරගන්නවා දැන් නේල් කලර්ස් වලටත් ඒකනේ නේල්ස් දානවා නම් අලුතින් මම නිකන් හද රතු වලට ළඟ යන එකක් බර්ත්ඩේත් නිසා මං හිතුවා ඒකෙන් කියවෙන්නේ ඉතාම විශ්වාසවන්ත ධෛර්යවන්ත සහ කැපී පෙනෙන්න කැමති කෙනෙක් කියලාලු ඕ ඕ ඕ කැපී පෙනෙන්න කැමති වෙන්න ඕන නෑනේ මං කොහොමත් කැපී පෙනෙන්න ඕන නේද අනේ ඔගොල්ලොත් මේ ගෑන් ළමයින්ට කියන්නේ නිකන් නේල් ආට් ටිකක් හරි නැත්තම් මොනා හරි නේල් පොලිෂ් එකක් හරි ගානවනම් පොඩ්ඩක් මේව ගැන සැලකිලිමත් වෙන්න මොකද සමහර අපි හිතන්නේ නැති දේවල් අපෙන් පිළිඹු වෙන්න පුළුවන් ලා රෝසස් සහ නියුඩ් කලර්ස් වගේ තෝරගන්නවනම් ඔබ ඉතාම සරල වෘත්තීය මට්ටමේ සහ ඕනම කෙනෙක් එක්ක සුහදව ඉන්න කැමති කෙනෙක්. ඒකත් ඉතින් මට ගැළපෙනවා එහෙම බැලුවම නේද? කහ එහෙම නැත්නම් තැඹිලි පාට වගේ තෝරගන්නවනම් නිතරම සතුටින් ඉන්න ශක්තිමත් වගේම විනෝදකාමී කෙනෙක්. ඒකත් මට ගැළපෙනවනේ බොලේ. මං කියන්නද? ඔබත් කියන්නකෝ මම මේ කියන එකට ඕකේද නැද්ද කියලා. මම මාපට ගැගිල්ල මාපට ගැගිල්ල මාපට ගිල්ල එක පාඩකින් පාට කරනවා කළු පාට හරියන්නේ නැහනේ රතු පාට ඊට පස්සේ ලබර ගිල්ලනේ ඒක තව පාඩකින් පාට කරනවා කහ පාටින් වගේ ඇඳ ගිල්ල අපෝ කැතට තියෙන්නේ කියන විදිහට නේද? Ekonesi

පුදුම ලස්සනකේ සින්දුවනේ හා සිහිනයට තරම් තටු නෑ මට නම් මේක තලුත් තාලේ සින්දුවක් වුණාද මට නම් මේකත් ලස්සනයි හරි නේද මං ගවේෂ්ඨ තමයි මේ සින්දුවනි කිව්වේ මං ආසම මේකේ රැප් එකට කියන්නද මාත්

0: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 192 0718 132 77.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0118 378 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
4: සමාන. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩි මලුතරය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
5: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
6: කුකු ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
7: මුළු පවුලටම මගේ ගානට
8: මම ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
11: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
12: SLT Mobitel Pure TV නීල විකාශ
13: නවතම විශේෂාංගරසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236cc 4-valve engine idle start and stop switch full digital dashboard handle එමත් ඇතිරිවස් ගියරය brand new බජාජ් ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited Vision
14: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැස් සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකින්
15: ඔබත් A-levels අවසන් කළ සුවිද්ද NIBM the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 0111 832 1000 NIBM the City University the place to be.
16: කාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. percussion එකේ රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය රකිත වික්‍රම රත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලු නූතන ප්‍රවේණියේ කිනිප්පුර මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකයට ගෙනයන මහා සිහින දකින්නාගේ කතාව රිද්මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක් මාත්‍ය අනුග්‍රහය සියත
17: ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන කීයද? 1 25 2 22
18: සියත FM පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ජයලින් සිතාරා නිල්විණි.
19: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
18: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
20: සියත පොකට් මනි.
18: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
21: අනුග්‍රහය
22: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මුල්‍ය සමාගම කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- stable outlook.
21: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි
23: තුරට තනි වෙලා
22: ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

අද මං ඔයාව දැක්කේ නෑ තමයි. අනේ දැක්කා නම කියන්න බැරි වුණා. Sorry thing. තරහ වෙලා නේ ඔයා? තරහ වෙලාවත් නෙවෙයි ඔයාට දුක හිතලා නේද? එහෙම බෑ ඉතින්. ඔයා දන්නවනේ මේ ටයිම් එකට ගොඩාක් මැසේජස් එනවා කියලා සුදු. ඉතින් කොහොමද ඒ ඔක්කොගෙම නම් මේ චූටි කටින් කියන්නේ? මට තේරුම් ගන්න ඕනේ. හාද? අනිත් කෙනාව අවබෝධ කර ගැනීම තමයි ආදරය කියන්නේ. හා. රංග මොනර කිරිල්ලිත් එක්ක රවුම් ගහන ගම. ආදරෙන් එකතු කර ගන්නෝ? පරිස්සමට යන්න ඕනේ. උනානේ. මට පූල් එකේ බුද්ධික මැසේජ් එකක් දාලා තියෙනවා. අද ඒගොල්ලෝ යනවලු මාතලේ. මාතලෙන් කෙල්ලක් ගේන්න. ඒක ඉතින් ගොඩක් අය කියන්නේ කේතලෙන් මල්ලක් කියලානේ. මං ඇහුවා වයිෆ් දැනුවත්ද මේ ගැන කියලා. කොල්ලා බය වුණා. කොල්ලා කිව්වා මට නෙවෙයි අනේ අපේ චින්තකට කියලා. චින්තක චින්තක චින්තක චින්තක තමයි ඉතින් දැන් නේද? චින්තක මට හරි කැමතිලු. ඉතින් එනම් මොකටද මාතලේ? එන කෙල්ලෙක් කසාද බඳින්න? මෙච්චර මේ මම ඉන්නවා තනියෙන්. චින්තකට ඇයි බැරි කෙලින් කියන්න? මට කැමතියි කියලා. නෝකනේ බැරි. මගෙන් සෙරප්පු පාරක් කන්න හරි මට කියන්න ආදරේ නං. වැඩි මුණොත් හච හච හච ගාලා බයිනෝ. අනද්ද රබ්බඩා නේද? එයා දන්නවා කොහොමද මම සැර කරන්න කියලා. ඔයාගේ කට චූටී දනේ කියලා අහලා තියනවා. හිතාගන්න බැලු මේ කියවන කියවිල්ලත් එක්ක. ආ හරි විහිළුව. හා

පුංචි ප්‍රාර්ථනාවක්. මාගාව සසරේම ළඟ ඉන්න ඕන. හාද, ප්‍රාර්ථනාවට එකතු වෙනවද? හා නේද? මාගාව සසරේම ළඟ ඉන්න ඕන. හදේ බැඳිලා. චුටි බ්‍රේක් එකක් ගමු. හවස 7:00 වෙනාඩි 39යි.

0: හවස 4 වෙනාඩි 46.
1: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්. අපොස සාමාන්‍ය

0: පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011544500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
1: සිටි වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුට්සිටි විදින් මෙගාවට්ටම් හොන්රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 200යි. මැලිබන් ස්මාර්ට් ක්‍රීම් ක්‍රැකර් ඉතිරිය රුපියල් 115යි. මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරිය රුපියල් 300යි. Harpic 10X ඉතිරි රුපියල් 145යි. Cargills for
2: Sri. ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance We Help.

0: කිසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: අද කාලයේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ නීලවරුන්ගෙන්
2: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
3: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවේ ඔයත් වහලට වහ

0: දෙදහස් විසි පවසර SLIC Life ජීවිතරක්ෂණ ඔප්පු හිමියන්ටහිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමෙන් මවකමෙන්
1: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල
2: මනස්ගතද?
1: සෝරි සර්.
3: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
4: London prison break. Nuwara bokambarade.
5: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා රවීන් සරිත් සුරිත් with news.
4: London prison break nuwara bokambarade
5: pravesha patra tickets ministry within ho edina torata wen
4: vimusim 0756336
5: organizers and media partners
4: global events Seetha FM Seetha TV අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
6: සියත දෙවයින පුරා

නවෝදා නවෝද සයාර සිින්දු එල්ලවා මගෙන් තුනයි ගානකට වගේ සිින්දුව පටන් ගන්න නේද කියේ දෙයනෙහ පුදුම හදිසියක් මේ ආර්ජිත් සිංට තියෙන්නේ. සිින්දුවක් කියන්න දුන්නාම ආය මියසික් පොඩ්ඩක්කත් යන්න බෑයිති. එයා කියන්න තමයි බලන්නේ. හැබැයි ඉතින් නේද මියසික් නැතු වනත් එයා සිින්දු කිය කියම ඉන්න වනන්නේ පිස්සුවක් තමයි දෙන්නේද නවෝදා. මංවාගෙන් ඇහුවා මේල් වර්ෂන් එක දෝනේ ෆීමේල් වර්ෂන් එකද කියලා සයාර සිින්දුවේ. මොකද අර්ජිත් වගේම තමයිනේ ශ්‍රයා ගෝෂාල් සිංකරද්දිත් ඉතින්නේ පිස්සුවක් තමයි. එන ඩෝඩෝනිකි මේක හායිතේ

දැන් ඔබ හිතන් ඉන්නේ මම මේක කිව්වම මේ අර්ජිත් ලස්සට කියනවා කියලා. මේ අර්ජිත් කියලා හිතන් ඉන්නේ නෑ නෑ නෑ. අර්ජිත් මේක ලස්සට කියනවා. එයාට කියන්න දුන්නා නා. මේ අර්ජිත් නෙමෙයි හොඳේ. ඒ තරමට හිතට වදිනවනේ වොයිස් එක.

0: සිය දපත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 01117388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්
1: හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල්ලේරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අද මෙන්න ළඟම ඇති බර්ගර් කින් එකට ඩෙලිවරි කරගන්න අමතන්න 01121123123
1: ස්වභාවික රසගුණයක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය
0: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයි CDB එක රන් ගණතුණු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011732 NIBM The City University The place to be
4: 20 and upgrade 20 and upgrade
5: අලුත් song එකක්ද?
4: නෑ දැන් Singer King Asus HP Dell, Acer, MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 and upgrade.
5: Upgrade වෙන laptops ගන්න. Singer එකට අදම එන්න.
6: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
7: කොල්ලෝ කෙල්ලෝ

0: ಈ ಬ್ಯಾಂಕು ಎನ್ನುವೇ ಸ್ಥಾವರ ಸಂಪತ್ತು ಸೀಟ್ ದಾತುನಾಯ ದಶಮ ಹತಾಯ ಪಹಾಕ್ ದಾಕ್ವಾ ಸುಪಿರಿ ಪೋಲಿಯಾಕ್ ಅಮತನ್ನ ಬಿಂದು ಐಕಾಯಕಾಯ ಪಹಾಯ ಹಾರಸಿಯ ಕೊಲಹಾಯ ಹಾರಸಿಯ ಕೊಲಹ ನತಹೋತ್ ಲಂಗಮೇತಿ ಎಸ್ಡಿಬಿ ಬ್ಯಾಂಕು ಶಾಖಾವಟ ಪೆಮಿನೆನ್ನ ಕೊಂದೇಸಿ ಸೈತಾಯ್
1: බලන්න මක්කලෝ අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ
2: ඔළුව කොහෙද වැදුනම් මිනිසුන්ට සිද්ධ වෙන දේවල් හිතා ගන්න බැරි දේවල්
1: ඒකනේ මක්කලෝ
2: වඩත් මේව කරලා බලන්න තිබුණා ඔළුවත් තිබ්බට
3: ලා මක්කලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
5: 98.4න් කලුතරට සියත FM
6: ජිම්
1: ඔලු ඉල්ලපු සින්දුව දැන් තමයි දෙන්නේ ඔලු ඔයා අහගෙන නේද මේ අන්න කලින් විශ් කරන්න ඕනේ ඉටලි වල නියෝන් මල්ලිට අද මාටිනා කියලා ඉටලි වල ගල් කෙනෙක් ප්‍රපෝස් කරලා ඒ කියන්නේ නියෝන් මල්ලිට මාටිනා තමයි ඒ කියන්නේ ඉතින් අපිටත් බැරි නෑ නේද ලංකාවේ තමයි ඕවා නිකන් නේ සෙට් නෑ වගේ නිකන් කියන්නේ කෙල්ල ගැන ඊට පස්සේ වැරදියට නේ හිතන්නේ බලන්නකෝ ඉතාලියේ කෙල්ලලු ප්‍රපෝස් කළේ

උදේට උදේට පාංවල නේද පාංවල බටර් ගාන්න කියලා කඩ හොය හොය යන්න එපා කියලා කියන්නේ. මාටිනා සර්ප්‍රයිස්. මාටිනාට මාර සර්ප්‍රයිස් එකක්ලු මේක. මොකද රේඩියෝ එකේ යාගේ නම කියන එක පොඩ්ඩක් කෙල්ලට සිංහලක් පුළුවන්. එනාට යා ඉතාලි කෙල්ලෙක් මාටිනා නියෝන්. කන්ග්‍රැචුලේෂන්ස්. සුභ මංගලම්. වෙඩින් එක මඩක් කියන්න ඕනේ. ඊසයක ගහලා එවන්න. කෙලින්ම වර්කින් වීසා එකක්ම ගහලා එවන්න. විසිට් එපා. විසිට් ඇවිල්ලා තියෙනවා.

බේබි අනවා ආයෙන්න හෙට හවස දෙකට. දරංචේ තමයි මේ කපල්ලකට විශ් කළේ. මාටිනාටයි නියෝන්ටයි. මං ආගේ සුදු කොච්චිය.

0: සුබසන් දවස්. හවස 5යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: theater top story.
1: ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ රජයෙන් පැහැදිලි කිරීමක්. ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇති බවට ප්‍රචාරය වන 11 දිනකට එවැනි ආරක්ෂාවක් ලබා දී නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
2: ශෝක රන්වල, මොහමඩ් රිස්විසාලි, සරත් කුමාර, අජිත් ශාන්ත, රුවන් විජේවීර, තිලංක යෝගමගේ, සුනිල් බියංගල, දිනේ ශේමන්ත, රංජිත් මද්දු බණ්ඩාර, එච් ඒ ධර්මසේන, ගලකොඩත ඥානසාර හිමි කියන මේ 11 දෙනාට ප්‍රභු ආරක්ෂාවක් සපයා නොමැති බව DIG විශේෂ ආරක්ෂක වාර්තා කළා තිබෙනවා පොලිස්පති. සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු දැන් පාර්ලිමේන්තුවේ ඉන්න සහ සමහර පාර්ලිමේන්තුවේ නැති අයට තියෙනවා. ඒ කීප දෙනෙක් ඉන්නවා. ඒ අයට ලබා දීලා තිබෙන්නේ ඔබ දන්නවා 2029.30 දිනැති අංක 2687 අලිරක් 2020 දන්න පොලිස්පති චක්‍රලේඛ තවදුර බලාත්මකව පවතිනවා. ඒකෙත් කිසියම් පුද්ගලයෙක් විසින් තමන්ට පොලිස් ආරක්ෂාව ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරන ලැබුවොත් එමේ ඉල්ලීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය වෙතින් තර්ජන තක්සේරු වාර්තාවක් කැඳවලා ප්‍රභු ආරක්ෂාව සඳහා ලදාරි නියුක්ති කිරීම සම්බන්ධ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටාටි කමිටුවේ නිර්දේශ මත ඉදිරිපත් කරනවා. යනුව සමහර විශේෂයෙන් ඔය උතුරු සහ නැගෙනහිර නියෝජනය කරන සමහර මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු හිටියත් නැතත් රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු මත පදනම් වෙලා යම් ආරක්ෂාවක් ලබා දීලා තිබෙනවා ඔවුන්ගේ ඉල්ලීම අනුව.
1: දැන් තවත් දේශීය පුවතක්. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එකක නොවන බව ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය පවසනවා. එහි වැඩබලන සභාපති චාමර වික්‍රමනායක මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර් දිසානායක වෙත ලිපියක් යොමු කරමින්. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පසුගිය 11 වනදා පැවති විශේෂ මහා සභා රැස්වීමේදී රහස් ඡන්දයක් පවත්වා තිබුණා. ඊට එකඟ නොවන බව එම ඡන්දයේදී ඒකමතිකව තීරණය කර සභා සම්මත කරගත් බවයි ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමේ වැඩබලන සභාපතිවරයා සඳහන් කළේ. සියත මිලක ප්‍රධාන ප්‍රවෘත්ති පසරු 6:30ට.
0: සියත ටොප් ස්ටෝරි. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4

0: Howdy!
1: Howdy! Howdy! Howdy! Howdy!
2: මොකද මොකද උද්ඝෝෂණයක්ද?
1: Howdy මකලා.
2: Howdy howdy. ද ෆෝම් කරපු ගමන් දඟලන්න පටන්
1: ගත්තා. Howdy howdy Charlie.
2: ඉතින් මේ මොකදත්ද?
1: හොඳයි හොඳයි හොඳයි.
2: ඔයාලට සාමාන්‍යයෙන්
1: මගේ තාත්තා කොහොමද හොඳයිනේ?
2: ඒක?
1: මගේ කන්ඩිෂන් එක හොඳයි.
2: කන්ඩිෂන් එක හොඳයි. රනින් කන්ඩිෂන්. රනින් කන්ඩිෂන් රනින් කර යා පයින් යක් ගහුවම දුවනවා දිවිල්ලක් කොහමද දන්නවද?
1: කඩාගෙන දුවනවා.
2: කඩාගෙන දුවනවා. ඔයාට මේ ඔයාට දැන් අපි හිතමු අවුරුදු ගානකට පස්සේ මිනිස්සෙක්ව හම්බෙනවා. එතකොට ඒ මිනිස්සයාගේ මූණ නම අපි මෙහෙම හම්බුණා මූණනේ අපි දකින්නේ. මූණ දැක්ක ගමන් එයාගේ නම ඒ අඳුනුම්කම කොහෙදිද අඳුරන්නේ කොහොමද අඳුරන්නේ කතා බහ කරලා තියෙන විස්තර අරම මතක් වෙනවද?
1: ගොඩාක් ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් නම් මතක් වෙනවා. හැබැයි ටිකක් ළඟින් නැතුව නිකන් ඉඳලා හිටලා හම්බුණු කෙනෙක් නම් ඕන්න ටිකක් අමතක වෙන්න පුළුවන්.
2: කියන්නේ කලින් වැඩ කරපු තැනක හැම මිනිස්සෙක්.
1: ආ එහෙම පුළුවන් නේ.
2: ඌව මම දන්නවා.
1: එහෙම පුළුවන්. මතක් වෙනවා මතක් වෙනවා.
2: මතක විස්තර මතක් වෙනවා.
1: මතක් වෙනවා මතක් වෙනවා.
2: ඒ අතින් මම විශිෂ්ටයි.
1: ඇයි?
2: يعني මට සාමාන්‍යයෙන් එකම මිනිස්සයව හතර පාරක් විතර අඳුන්නලා දුන්නට පස්සේ තමයි මට මතක වෙන්නේ. يعني එකම මිනිස්සයව හම්බෙලා කතා බහ කරලා ගිහිල්ලා ආයි වැඩි කාලෙකින් නෙවෙයි ආයි සුමානකින් විතර හම්බුනහම මට මතක නැහැ. අනිත් එක තමයි නියම එක. දැන් සමහරුන්ට අමතක වෙන්නේ මෙහෙම. මෙහෙම බලලා දැකලා පුරුදුයි හම්බෙලා තියෙනවා නේද? එහෙමත් නැ
1: කවුද?
2: නෑ අපි හම්බෙලා නෑ. ඔයා කවුද? මම මකලෝ. ඒ ගානට මට
1: අමතක වෙනවා.
2: අමතක වෙනවා.
1: ලෙඩ
2: ලඩක් වෙන්න ඇදිරියද? හැබැයි හොඳයි. ඒුණාට ඒදයි.
1: මම දැක්ක මේ මෙල ළඟදි දවසකුත් ඔයත් එක්ක කවුරු හරි කතා කරනකොට කතා කරලා ගියාට පස්සේ කවුද මේ
2: එක්ක කතා කරන්නේ? ඔව් මට මතක නැහැ. දැන් එච්චර දේවල් අමතක වෙන මට හැමදේම ඔයාව මතකයිද? පුදුම කරුම බලන්න ඕනි. අසනීපයක් වෙලාවම බේරෙන්න බෑ. පූර්වයේ කරපු දේවල් තියෙනවා නේද?
1: ඒව පස්සේ පන්නනවා.
2: පන්නනවා ලෙඩ වෙලාවම බේරෙන්න බෑ.
1: ඔයා මැරෙන ගම පස්සෙන් එනවා.
2: ආ ඕ ඒ සාපයක් බා මේක. කවුද ඉන්නේ කවුද ඉන්නේ?
1: ඉතින් මලබේ පුංචි කාරණේ වසේ ඉන්නේ. අපි ප්ලේන් එකේ විස්තරය අදත් පොඩ්ඩක් කියන්න ඕනේ. ඉතින් ඒ තමයි විස්තර.
2: ඒ තමයි විස්තර.
1: තව විස්තර දෙන්න. මතකය ගැන කතා
2: කරේ. තේරේ.
1: තේරේ කල්ලයි.
2: තේරේ කල්ලයි. හවස හොදලාඩන්.
1: ඇයි හවස හැමාරණක ඉන්නේ කියන්නේ?
2: හැමදාම කියන්න ඕනේ. දැන් මේක බබාලා දහන්නේ.
1: ඒ වනාද හිටියේ නැත්තම් කවුරු හරි.
2: දැන් මේක මේ හැමදාම හැන්දෑවට මේ වැඩර්ලා යන ගමන් අහගෙන යනවා. මෙතන හය අමාරු වෙනකන් අපි බයිලක ගහ ඉන්නවා කියලා දන්නේ නැහැ.
1: ඒ වුණාට අමතක වුණොත් හය අමාරු වෙනකන් අද ඉන්නවා කියලා කිව්වේ නැහැ. ඒ හින්දා අදින් නැති
2: ඒ අද නැතුව ඇති හය අමාරු වෙනකන් අපි අද අහන්නේ 6:25 වෙනකන් විතරයි.
1: එහෙම වුණොත් කවුරු හරි
2: මේක තමයි නේද? කවුරු හරි වුණොත් කියන්න කියන්න.
1: ඒ හින්දා හවස හය අමාරු වෙනකන් අහගෙන ඉන්න ඕනේ.
2: ඉඳි
1: හොඳ හොඳ ලාඩන්
2: ඇන්දේ ජාමි
3: London.

0: හරිගියේ හරිම තැනට ගියහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතා.
3: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
4: මුළු පවුලටම මගේ ගානට
2: MLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
6: CDB ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
7: සමගාමීව. 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
9: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011-832-1000. NIBM The City University, the place to be.
10: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
11: සිත් වැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
12: ෆිනිෂින්
13: වහලක් නම් කලරම්
12: තමයි.
13: සමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
14: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8-233-444. සීතා හදවත් දිනු හිතවත්කම ස්වභාවික රසගුණයක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
15: කොකෝ ෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
16: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූපින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96
17: බජාජ් වීගෝ ජූලි වාසි. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3-රෝද රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග රැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility
18: වෙතින් රිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරි රුපියල් 450යි. සාරාස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 170යි. මිරින්ඩා ඉතිරි රුපියල් 105යි. ඊවා ඩ්‍රයිටෙක්ස් වින්ග්ස් ඉතිරි රුපියල් 130යි. කාගිල්ස් ෆුඩ් සිටි.
19: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩු මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
7: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
5: දැන් හරිනේ අමාරු.
7: වයිෆ් ගේ කටත් පොඩ්ඩක් වැඩි.
19: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
7: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් ලුනේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය.
19: 13.19ට කෝල් එකක් ගන්නකෝ.
7: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
11: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමගම්කේ

0: 라당.
1: 달리. 내가 어디가?
2: 아무도 그래라. 모르기한데 마마 그래.
1: 애 뭐로 왔니까?
2: 오늘 달리 아무도 그래. 샌디. 거우드메. 거꿀돈에 산다.
1: 내가 몰랐네. 네가 거우드.
2: 달리 달리 먹을래 달리.
1: 내가 아무도 그랬네. 이분이 해봐이 미니송 아무도 그랬네. 그 말을 봤으니 아까 이게 사마하라 빌라버터. 사마하라 태나까 해시렌도니 고함도 길 히타간 베루에노 아메. 미니송 아무도 그나.
2: 말에 고닥 클라드 남매 해맞다 아무도 그나. 남난 아무도 그나.
1: 남아 아무도 그래. 나일가 아무도 가이. 고해도 긴다 만다 길 아무도 가이.
2: 남아 아무도 그나.
1: 남아 아무도 그나. 이거 길라드 해봐 아무나 아무. 이나 누르나 이게 그다야. 오우 아무도 그나 이다 쓰리. 가라 야노. 야나 하던디. 미니야 일러노 아메.
2: 남베게.
1: 하리하리 반세우가라 간다. 그래서 보라야로 기하도 와서 갈바라 간다. 세우가라 간지 막기라도 못가디
2: 막가디 한분.
1: 막가디 한분은 안나드는데 미니사하게 넘버리기라
2: 미니사 에크 미니사 데크
1: 막가디 한분은 안나드는데 미니사하게 갈바라 에와게 오드라 둔지약 이거 말하겠어. 이 로코모 왜대다 අරහරු ඒ මිනිසුන්ව අඳුරනවා වගේ කතා කරන්න වෙන්නේ. ටිකක් වෙලා අඳුරනවා වගේ කතා කර කර ඉන්නකොට ඒ මිනිහට ටිකකින් තේරෙනවා මෝ මාව අඳුරගෙන කතා කරන්න කියලා. ඔයාට කියන්න දෙන්නේ ඊට වැඩිය ලෝකල් ලැජ්ජාවක් නෑ මිනිහෙකුට වෙන්න.
2: ලැජ්ජයි නෙන්න.
1: ඒක හිනට දන්නවා වගේ මතකයි වගේ කතා කරගෙන ටිකකින් පොරහනවා. උඹට මාව මතක නෑ නේද? මතක
2: නෑනේ.
1: බාර වැඩි. ජෙරල්ඩ් බට්ල කියලා නළුවෙක්. ජෙරල්ඩ් බට්ල කියන්නේ ද පැන්තම් ඔෆ් ඔපෙරා වගේ චිත්‍රපටවල රඟපාපු දක්ෂ නළුවෙක්. මිනිහටත් තියෙනවා මිනිසුන්ව අමතක වෙන එක. ලෙඩි තියෙනවා. මේ එකට වැඩ කරන මිනිසුන්ව අමතක වෙනවා. සමහරලාට ඩයල් එක මතකයි, කවුද කින්ද මන්ද කියලා මතක නැහැ. එයා ඒක දන්නවා. කියන්නේ එයා දන්නවා
2: අමතක වෙන ලෙඩි තියෙනවා
1: කියලා. අමතක වෙන සීට් එක තියෙනවා කියලා. ඒ හින්දා හැම තිස්සෙම කාහරි හම්බුනහම අමුතුවෙන් මතක් කර කර ඉඳ try කරන්නේ
2: නැහැ.
1: හා හා. මිනිහා දන්නවා කොච්චර හම්බෙලා දුනත් මට මතක නැහැනේ. ඒ හින්දා ඕන කෙනෙක් එක්ක ගිහිල්ලා
2: දන්නා වගේ කතා කරනවා.
1: දන්නා වගේ කතා බහ කරලා ඉන්නවා. ඔය පැන්තම් ඔෆ් ඔපෙරා චිත්‍රපටි ප්‍රීමියර් එක දවසේ ප්‍රීමියර් එකට එන්නේ චිත්‍රපටයකට සම්බන්ධ අර මේ කට්ටිය දෙන්නේ. දැන් ජෙරල්ඩ් බට්ල ගිහිල්ලා ඉන්නවා ෆිල්මේ බලන්න ඇවිල්ලා ඉන්න කට්ටිය අතරේ ඉන්නවා එක ගෑනු කෙනෙක්. ඉතින් එයාත් එක්ක මේ එයාටත් ගිහිල්ලා කන්ග්‍රැචුලේට් කරලා ඉතින් ෆිල්ම් එක එළියට එනවනේ. ජෙරල්ඩ් බට්ල ඒ ගෑනු කෙනත් එක්ක හොඳට මේ කතා බහ කරනවා. ජෙරල්ඩ් හිතාගෙන ඉන්නේ මේ කාන්තාව මේ චිත්‍රපටියේ චිත්‍රපටියට මොකක් හරි විදිහක සම්බන්ධ
2: කෙනෙක් කියලා.
1: කෙනෙක් කියලා මේ
2: මට ඒ උනාට අමතකයි.
1: ඔව් මට මතක නැහැ උනාට හරි නෑනේ මතක නැහැ කියන්නේ. ඉතින් මතකයි වාගේ ගිහිල්ලා කතා කරනවා. චිත්‍රපටියට සම්බන්ධ කෙනෙක් එක්ක කතා කරන විදිහට තමයි කතා කරන්නේ.
2: හරි.
1: ටිකක් කළා අර ගෑනු කෙනා බලාගෙන ඉඳලා මේ නෑ මං මේ ඉවෙන්ට් එකට නෙවෙයි ආවේ. මේ ඉවෙන්ට් එකට නෙවෙයි ආවේ මෙතනින් යන ගමන් අන්න අර ඇක්ට්‍රස්ව දැකලා එයත් එක්ක ෆොටෝ එකක් ගන්න මං ආවේ. ඔයා කවුද? කියලා හොල් මොකද ඒ කාන්තාවට මතක නැහැ ජෙනරල් බට්ල කියන්නේ කවුද?
2: කවුද කියලා.
1: මොකට කොහමරි මේ
2: මාරාසරණ වීමක්.
1: රවිවක් කියන්නේ මිනිහා හොම්බෙන් ගිහිල්ලා මේ ඊට පස්සේ මේ නෑ නෑ මාත් මේ නිකන් ආවේ මේ පැත්තට කියලා.
2: මාරු වෙලා.
1: මිනිහා මාරු වෙලා තියෙනවා. ඒ වගේ ලස්සන දේවල් වෙනවා. අපි ජෙනරල් බට්ලට මිනිසුන්ව පැටලිලා.
2: ඔව්.
1: දවසක් එලයිජා වුඩ්, එලයිජා වුඩ් කියන්නේත් නළුවෙක් ඇමරිකාවේ. එලයිජා වුඩ් දවසක් එංගලන්තේ වැක්ස් මියුසියම් එකට ගිහිල්ලා පැටලිලා වැක්ස් මියුසියම් එකේ තියෙන්නේ මේ ඉටි වලින් හදපු ප්‍රතිමානේ. මිනිහා වැරදිලා ගිහිල්ලා ඒ ඉටි ප්‍රතිමාවක් එක්ක කතා කරන්න හදලා තියෙනවා. කතා කරන්න ළඟටම ගියාට පස්සේ මිනිහට පිටරලා තියෙන්නේ. හා නේ මේ ඇත්ත එක නෙවෙයි.
2: ඒ කියන්නේ මෙහෙමයි ඉතින් ওই ප්‍රතිමාව හදපු කෙනාට කොච්චර ආඩම්බර ඇතිද? මම ලයිව් විදියටම හදලා තියෙනවා කියලා.
1: තරහ ලස්සනට හදලා තියෙනවද? මම මෙහෙත් දැකලා තියෙනවා. ඉති ප්‍රතිමා ටිකක්
2: වෙනම ලයිව් ඒවා.
1: පුදුම ලස්සනක් ඒ ටිකනම් නෑ මේ. ඇත්තටම මන් දන්නේ නෑ ඒවා කවුද හදලා තියෙන්නේ කියලා. මේ තරහ වෙන්න එපා හදපු එක්කෙනා මේ මාර ලස්සනයි ඒ ටිකනම්.
2: සුපිරි.
1: ආයි මොකුත් නෑ, පණ පිහිටුවලා තියෙනවා. දැක්කම හොම්බට දෙකක් අරින්න හිතර ගන්නට ඇත්ත වගේ තියෙනවා, ලස්සනයි.

හොඳම දේ අඩුම මිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුකිරිය මාතලේ නානම්මල තනිය මුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්. හොඳම දේ අඩුම මිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්.

0: දක්වෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
1: අපොස සාමාන්‍ය පෙළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත

0: ඇඳුම තියෙනවද?
1: නෑ නෑ, හැබැයි ස්විස්ටෙක් ඩීලර් කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි මිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
2: ආ, එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස්ටෙක් ඩීලර් ගාවට යමු. වැඩේ හරිනේ.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණ.
4: සතුට රස ගුණ මුසු වෙනා, කැමවල රස සුරකිනා.
5: කොකු ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
6: මුළු පවුලටම, මගේ ගානටම.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව. මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
8: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්, හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්න එක, ලයිට්, වාටර්, ෆෝන්, බිලට සහනය මෙන්න.
9: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය, රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.

0: Ladang.
1: Sandy.
2: Makalo.
1: ඇයි මොකද ඇදලා පැදලා කතා කරන්නේ?
2: ඇයි
1: මේක මේක මේක නාට්‍යයක්ද?
2: මට ඕන විදිහට මට කතා කරන්න
1: බෑ. ඇයි ඕන විදිහට මට කතා එහෙම කතා කරන්න බෑ.
2: මම වොයිස් ආටිස් කෙනෙක්.
1: කවුරු?
2: වොයිස් ආටිස් කෙනෙක්.
1: වොයිස් ආටිස් කෙනෙක්ද ඔයා?
2: ඔව්.
1: ආ කටහඬ චිත්‍ර අදිනවා නේද? හරි හරි තමයි. ඔයා සාමාන්‍යයෙන් කැඩි භූමි දර්ශන දඳින්නේ ඈ කන්නාඩියෙන් බලාගෙන කැතමූණු අඳිනවද?
2: එහෙම නෙවෙයි මකලෝ. අපිත් කටහඬෙන් එක එක දේවල් කරනවානේ.
1: මොනවද කටහඬින් කටහඬින් යක්කු පන්නන්න පුළුවන් වාගේ කටහඬින්
2: ඈ මකලෝ ගලුව කන්න
1: පුළුවන්. ඔළුව කඩ පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් මිග්‍රේන් වලට බෙහෙත් විකුණන්න වාගේ කටහඬින්.
2: ඒක කියලා තමයි.
1: ඔයා දන්නවද ඒක කරේද?
2: ඔයාගේ
1: කටහඬින් මිග්‍රේන් වලට බෙහෙත් විකුණන විදිය නේද? ඈ ඒ වාට දින්න දිගටම කතා කරන්න. ඒතකොට ළඟ ඉන්න කාට මිග්‍රේන් හදෙනවා?
2: ඊට පස්සේ
1: ගාලා බෙහෙත් විකුණන.
2: මම ළඟ බෙහෙත් තියාගත්තා නම් හරියට
1: ඔයාට ඔයා හරියට try කළොත් ගමක් පාලු කරන්න පුළුවන් ඔයාට වාගේ කතා.
2: අනේ
1: අනේ මේකෙන්
2: යන්න.
1: ඔයා ඔයා දන්නේ නැහැ ඔයාගේ potential එක. මම මේකනේ.
2: අයියෝ ඇයි මම voice artist කෙනෙක් කියලා කිව්වේ? අපරාධේ.
1: ඒක හොරෙන් හොරෙන් කරන්න දෙන්නේ. ඒකනේ. අපරාධේ කිව්වේ හොරෙන් කරගෙන යන්න.
2: හොරෙන් කරන්න යන්න
1: දෙන්නේ. මං ඔයාට පුංචි දෙයක් කියන්න හැදුවේ.
2: අනේ ඇයි පුංචි දේවල් කියන්නේ මට? මං කැමති ලොකු දෙයක් ඔයාමට කියනවනේ.
1: ලොකු දෙයක් කියද්දි දැන් බාලබේ ලොකු කාර්නිවස කියලාද කියද්දි?
2: ඉතින් මකලෝ ඒකේ නම පුංචි කාර්නිවස උනාට එතන ලොකුයි. ඒ තැන ලොකුයි.
1: නම පුංචි දෙයක් වැඩේ ලොකුයි.
2: ඒගොල්ලෝ කරන වැඩේ සෑහෙන ලොකුයි.
1: සෑහෙන ලොකුයි. ඕන වෙලාවක යන්න බාලබේ පුංචි කාර්නිවසට ඒගොල්ලෝ කරන වැඩේ කොච්චර ලොකුද කියලා බලා ගන්න පුළුවන්. යාඩ් එකේ නිකන් වාහන 400ක් නම් කොහොමදත්
2: අනිවාර්යයි.
1: අනිවාර්යෙන් තියෙනවා. ඒ වාහන 400 මේ මූව් වෙනවා ඈ මේ කැඩි.
2: එතනම තියෙනවා නෙමෙයි.
1: කාර්ඩියෝ සාදු පුදවස් ඉඳන් එතන තියෙන වාහන 400 නෙවෙයි ඒ
2: තියෙන්නේ.
1: එතෙන්ට වාහන මිනිස්සු ගෙනල්ලා දානවා විකුණන්න. ඒ වේගෙටම මිනිස්සු ඇවිල්ලා වාහන එතනින් අරගෙන යනවා.
2: චක්‍රයක් වගේ නේ. දානවා අර. හරි හරි මම නිකන්
1: කිව්වේ බෑ මං ආසයි සැන්ඩි ඔයාගේ සිතුවිලි වලට විකසිත වෙන්න ඉඩ දෙන්න. චක්‍රයක් වගේ.
2: ඉතින් වාහන ගෙනත් දානවා, වාහන විකිනෙනවා, ආයි වාහන ගෙනත් දානවා, ආයි වාහන විකිනෙනවා,
1: ඉර වටේ වාහන කරගෙන චක්‍රයක් වගේ. අද්දම මොකද්ද තාලි මේ
2: කියන්නේ?
1: බොරෙම මේක කරන්නේ? මේ මනුස්සයෙක් මේක කරන්න බෑ
2: බෑ බෑ. දැන් බෑ. පුංචි කාර් නිවස ඇත්තටම වාහන ගොඩක් තියෙනවා. හරිද? අනික දැන් මේ රෙජිස්ටර්
1: කරපුවා
2: ඉදරන් නෙවෙයි, රෙජිස්ටර් නොකරපුවා තියෙනවා. ඉතින් හරිද? එතෙන්ට ගියොත්
1: මයික තරිතර එකතු කරන්න.
2: එපා මෙතන බාධා කරන්න.
1: ඉක
2: ලස්සන ගන්න ඕනේ.
1: ගන්න බා ලස්සන.
2: දැන් රෙජිස්ටර් කරපු වාහන ගන්න යනකොට ඒගොල්ලෝ ඒ වාහනේ හොඳට චෙක් කරනවා. දැන් අපි හිතන්නකෝ අපේ වාහනේ විකුණලා දෙන්න කියලා අපි මාළඹේ පුංචි කාර්නිවසට කියනවා. ඒගොල්ලෝ මේ අපි ගිය ගම මා දෙන්න කියලා වාහනේ අරගෙන විකුණන්න දාන්නේ නැහැ. ඒගොල්ලෝ ඊට කලින් ගොඩාක් දේවල් කරනවා. ඒ කියන්නේ වාහනේ චෙක් කරනවා. ලිය කීවිලි වල ප්‍රශ්න තියෙනවද කියලා බලනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ තියෙන ඔටෝ ඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයක්. ඒකෙන් හොයිස්ටර්ස් වලින් උස්සන වාහනේ හොඳට චෙක් කරනවා. හරිද? ඊට
1: පස්සේ බලන්න වාහනේ ගේනවා, උස්සනවා, චෙක් කරනවා, බානවා. චක්‍රයක් වගේ.
2: හරිද? ඊට පස්සේ චෙක් කරලා තමයි වාහනේ විකුණන්න දාන්නේ මාළඹේ පුංචි කාර් නිවස. ඒක ලොකු ප්‍රොසෙස් එකක් එක්ක කරන දෙයක්. ඉතින් අපිට වගකීමෙන් විශ්වාසයෙන් ගිහිල්ලා වාහනයක් මිලදී ගන්න වගේම අපිට මේ වාහනේ විකුණ ගන්නත් එතන ගිහිල්ලා පුළුවන් කියන එක මම කියනවා නේ. මම බලන් ඉන්නවා.
1: එතන වාහනේ විකුණන්න පුළුවන්, වාහනයක් ගන්න පුළුවන්, ඉන්ෂුරන්ස් ඉල්ල ගන්න පුළුවන් ඕනන්නේ.
2: ලීසින් පහසුකම් එතන තියෙනවා.
1: පහසුකම් ඉල්ල ගන්න පුළුවන්, වාහනේ තක්සේරුවක් ඉල්ල ගන්න පුළුවන්, කිඹුල බනිස් කෙඩියක් ඉල්ල ගන්න පුළුවන්.
2: ඉල්ල ගන්න නෙමෙයි.
1: චක්‍රේ පාඩක් කරන්න පුළුවන්.
2: අපේ ඇඩ්‍රස් එක මතක් කරන්න. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දි, පුංචි කාර් වාර වාර වේ.
0: ලන්ඩන්.

0: Tan.
1: දන්නවද පැරිස්?
2: පැරිස් කවුද? මොන පැරිස්ද?
1: පැරිස් හිල්ටන්. දන්න
2: හිල්ටන් එකේ
1: හිල්ටන් එකේ කොහේ හිල්ටන් මොකක්ද හිල්ටන් එකේ සෙකියුරිටි?
2: නෑ ඔය හිල්ටන් හොටෙල් චේන් එකේ අයිතිකාරය.
1: පැරිස් හිල්ටන්
2: නෑ අයිතිකාරයගේ දුව හරි ඔය මොකක් හරි.
1: ඒ වාට හිතනද පැරිසියේ අයිතිකාරයගේ දුව වෙන්න බැරි. පැරිස් හිල්ටන් කියලා මාර වැඩක් මේක. මම දන්නේ ඔය ඕමද? තාත්තා කවුයාගේ තාත්තට අයිති හෝටලේ මොකද්ද? මොනවද මේ
2: කියන්නේ? නෙමකලෝ.
1: පැරිස් හිල්ටන්. මේ කියන්නේ වෙන කතාවක්. 2018 දවසක මෙක්සිකෝට ආවා. 2018 භූමිකම්පාවක්. ඇමරිකාවේ අල්ලපු රටක්නේ මෙක්සිකෝ කියලා කියන්නේ.
2: ඔව් ඔව්.
1: ඉතින් ගොඩක් ඒ වෙලාවේ ඇමරිකාවේ හිටපු සෙලිබ්‍රිටීස්ලා ඊට පස්සේ ව්‍යාපාරිකයෝ අර මේ කට්ටිය සෑහෙන්න ආධාර දුන්නා මෙක්සිකෝව ගොඩ ගන්න. හරි. පැරිස් හිල්ටනුත් එයාගේ සල්ලි වලින් චැරිටි ප්‍රෝග්‍රෑම් එකක් කළා මෙක්සිකෝවට නැවත නැගිටින්න
2: පණ දෙන්න.
1: ඔව්. නැවත නැගිටින්න අත දෙන්න පණ දෙන්න. එයා ඇමරිකන් ඩොලර් මිලියන 350,000 විතර මුදලක් පරිත්‍යාග කළා කියලා තමයි කියන්නේ.
2: ලොකු ගානනේ.
1: දැන් එයා ඒ දැන් ඒ මනුස්සයා චැරිටි හැටියට දුන්න සල්ලි ටිකට හූල්ලන්න එපා. හරිද? අර කැඳත් නැතුව එයි මෙක්සිකෝවේ ආධාර හම්බෙච්ච මිනිත්තුන්.
2: හරි.
1: ඉලක්කම කිව්ව විතර ඇස් දෙක නල්ලට අර ලොකු ගානක්දී මට කීයක්වත් දුන්නේ වගේ එකක් කියන්නේ. මොකද්ද කියන්නේ?
2: ඉතින්
1: අර මිනිසුන් හෙන ගහලා අයෝ හූල්ලන්න එපා.
2: හෙන ගහන්න එපා. පණ ගහලා නැගිටින්න.
1: අන්න හරි. මේ කොහොම හරි දැන් පැරිස් හිල්ටන් මෙක්සිකෝට ගිහිල්ලා මේ ආධාර මුදල් බෙදා දීමේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න ගමන්
2: හරි
1: එක මහජන අවකාශයකදී දැන් මෙක්සිකෝවේ ජනතාවත් ඇවිල්ලා ඉන්නවා මේ ආධාර ගන්න. ඊට පස්සේ ආධාර වැඩසටහනට ස්වේච්ඡාවෙන් උදව් කරන මෙක්සිකන්ස් ඇවිල්ලා ඉන්නවා ඒ වැඩේට සපෝට් කරන්න. ඔය අතරේ එක කාන්තාවකට චෙක් එකක් මෙහෙම දීලා පැරිස් හිල්ටන් ඒ කාන්තාව ළඟ බිම ඉඳගෙන ඒ කාන්තාවගේ බණ්ඩියට උම්ම එකක් දුන්නා.
2: ප්‍රෙග්නන්ට්ද යා?
1: බණ්ඩියක් තිබිලා. ඉතින් පැරිස් හිල්ටන් ටක් ගාලා අනේ උපදින්න ඉන්න දරුවගේ අනාගතය ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන බණ්ඩියට උම්ම එකක් දීලා දුන්නම අර ගෑනු කෙනත් "Thank you madam." ඇයි කියලා අහලා
2: ඒ තරම් බඩ.
1: ඔව් බලරේ වර්ෂ ප්‍රෙග්නන්ට් නෑ. එන අතරවිල්ලැජ්ජාව කරලා තිබේ ටීවි වල එහෙම ලයිව් යන ගමන්.
2: හොඳ අපරාධේ ගෑනු කෙනා නම් මහා මෝඩයිනේ.
1: ඊට පස්සේ මොනෝ කරන්නද? ඊට පස්සේ මේ නැද්ද? නැද්ද ආයි ගන්න බෑ දීපු.
2: අන්න බඩ දුම්මකුත් දීලා.
1: දීපු එක ආයි ගන්න බෑ. නැද්ද? කවන්නේ. සොරි කියලා ඉතින් අන්තිමට පැරිස් හිල්ටන් මේ මනුස්සයාට සොරි කියලා. ඒක ටිකක් ටික
2: කාලයක්. හැබැයි මොනවා වුණත් අවංකයි නේද? නැත්තම් නැත්තම් කියන්න තිබ්බනේ ඕ මම ප්‍රෙග්නන්ට් කියලා චෙක් එකත් අරගෙන පැත්තකට ලයින්
1: එක කොහොමද ගත්තා චෙක් එක දෙන්න ප්‍රෙග්නන්ට් ඉඳ නෙවෙයි චෙක් එක දෙන්නේ මේ මනුස්සයා භූමිකම්පාවෙන් කරදරයට පත් වෙලා ඉන්නේ.
2: ආහහා.
1: හරි. අර බණ්ඩියට උම්ම එක දෙන්නේ
2: මීඩියා වලට පේන්නේ.
1: ඕ යා ප්‍රෙග්නන්ට් කියලා හිතලා නිකන් ඇක්ට් ඔෆ් ජෙනරොසිටි පෙන්නන්න. කොහෙද? ඒක පත්තු වෙලා ගියා හැමතැනම මේ පැරිස් හිල්ටන් දරෝ බිබෝබාගෙන නිකන් ඉන්න ගෑනු මනුස්සයෙකුගේ බඩේ පිට පිද්දුවරේ. ඒ දවස්වල අන්තර්ජාලය හරියට ජනප්‍රිය වුණා. ඔය සමහරු සීට් එක දීලා බැනුම් අහනවානේ බස් එකේ.
2: ඔව් මොකද සීට්
1: බස් එකේ සැකිරලා සීට් දෙනවා. සීට් දෙනවා බාර ගෑනු බඩේ නෝ මොකද සීට් දෙන්නේ. ආ බෑ බංගි නෑ නෑ නෑ මොකද බට සීට් එක දෙන්නේ. බට හතර හිටගෙන යන්න බුණා. ආ හරි හරි කවන්නේ වා හිටගෙන යන්න මම බෑලා යන්න බස් එකෙන්. ඒ හින්දා මේ
2: හරි අමාරුයි දෙන්නේ නේද?
1: ඉරිසුදු දව කරද්ද ගත්තා ඒක වැඩක් නෙවෙයි. හරි. ඒ හින්දා අනිත් කිසිම වෙලාවක කිසිම කෙනෙක්ව ප්‍රෙග්නන්ට් කියලා හිතලා එක එක සමයන් කරද්ද යන්න එපා. ඒක ඉති කාලේ ඉවර වෙන්න. හරි. කිසිම වෙලාවක හිතලා ඒක කරන්න එපා. එයා එක්ක කියයි.
2: ඔව්.
1: නැත්තම්
2: කටවාගෙන ඉන්න.
1: ඔයා පාඩු ඉන්න. එයා යාගේ වැඩක් බලාගනි. ඔයාට පාඩු ඉන්න බැයිනම් එක්ක යාගේ අහන්න.
2: ඔව්.
1: එමෙ අහුවම තද වෙනවා ඒ අර. ඔයා ප්‍රෙග්නන්ට් කියලා වුත් කොහොමද තද
2: වෙනවා? ඔව්. තැඩියෙන් තද වෙනවා.
1: වෙන කාගේ හරි පුළුවන් තරක.
2: අහන්න. ළඟ ඉන්න කෙනෙක්ගේ.
1: අහලා ඒක දැනගෙන කරන්න නැත්තම් එකපාරටම අනේ ෂෝක් පැටියෙක් උපදින්න කියලා බණ්ඩි එහෙම ඉමින් දැන්නපන්. පාරවල් දිගේ ගුටි කඩ වෙන්නේ හොඳේ.

0: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ. පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ. මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. තේක්ක බඩුවල ලස්සන.
1: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
0: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: Did the hospice see Palace Re SLIC Life G with Rakshan Opinion Time Runa? 7th bonus Pratilabi Agaya. Rupel Kuti Das Harase Hatai Mavai. Sri Lanka Insurance Life. Be a Kumin Mavakumin.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
2: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
1: පොඩි වෙනසක් 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන් ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොලඹ 7 වෙත අදම ඇවිත් යන්න හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- Outlook ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා
5: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1,450කට අදම එන්න ළඟම ඇති Burger King එකට delivery කරගන්න අමතන්න 0112 123 123
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestic ලංකා tiles
7: ඇලුමිනියම්නේ
8: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
2: කෑම එක නම් කෑම රසටම තිබුණා
1: පොඩි වෙනසක් 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා
10: සුබ දවසක්
1: අලුත් වෙලා
10: පහසු වෙලා
11: තෑගි වැඩි වෙලා
10: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ
12: දවසක්. දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලයේ
13: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0112 178 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
14: සමග. වැඩටත් ගේමින් වලටත් world class performance එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC computer accessories දැන් ශ්‍රී ලංකාවේ Piotech Solutions වෙතින්. keyboards, mouse, headset සහ තවත් බොහෝ දේ. මමතන්න 0777 133 02 1 AOC Smart Performance Trusted Worldwide.

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM
2: අවසහයයි විනාඩි දෙකයි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න අමතන්න 011 4700

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: ටිල්වින්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගෙන් පිළිතුරු. ප්‍රභූ ආරක්ෂාව ගැන පොලිස්පතිට ලිපියක්.
3: රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු මත පදනං වෙලා යම් ආරක්ෂාවක් ලබා දෙලා තිබෙනවා ඔවුන්ගේ ඉල්ලීම අනුව.
2: සලේගේ පෙත්සම කල්යයි. ණය ගැනීමට කැබිනට් අනුමැතිය. විනිසුරවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයේ ස්ථාවරය දෙනුම් දී.
0: වැඩි විස්තර සවස 6:30 සිට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
4: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛ

0: Ladang.
1: අපි යමු 2014ට.
2: ආ ලොකු කාලයක් නෑ.
1: යමුද?
2: යා.
1: කොහොමද මේ
2: ඇස් දෙක පියාගන්න?
1: ආ
2: 2014 කියලා මෙහෙම ඇස්
1: දෙක මතුරඩෝ.
2: ඔව් අඳිනවා මම.
1: ඇස් දෙකනොත් අඳිනවද? ඔව්. ඉස්සෙල්ලා ගෝ පොලිස් එකේ චිත්‍ර අඳිනවා කියලා. දැන් ඇස් දෙකනොත් චිත්‍ර අඳිනවා.
2: අයිසාටිස්.
1: ඒක වරු. ආ වොයිසාටිස් මං අයිසාටිස්.
2: හරි.
1: මොකක්ද හරි? ලෝකේ දින බහූපූතම කතා ටික කියලා කියනවා. හරි. ඒ කියන්නේ ඉතින් අපි තාම සාමාන්‍ය විදියට බාර අරගෙන යන්න ඕන.
2: හරිදි.
1: හරිදි ලෝයි කියලා.
2: හරි අපි යමු 2005.
1: මේ වාහන පැද පැද මිනිස්සු මේ වැඩසටහන අහන්නේ. හරිද? ලෝකෙරදී මඤ්ඤං කියලා මේ මිනිස්සු කලබල වෙලා හප්ප ගැටි.
2: නෑ යාළුවට පුරුදුයි.
1: දැන් අර මං අහගෙන පොලිස් රථවාහන අංශයේ අධ්‍යක්ෂකද කොහෙද කියලා දිනවා මේ. දැන් ඇක්සිඩන්ට් එකක් වැඩි වෙලාද කොහෙද කියලා.
2: අපි ප්‍රෝග්‍රෑම්
1: එක පටන් ගන්නද? දැන් මේක පටන් ගන්න පස්සේද දන්නේ නැහැ. ඈ මොකද කල්පනා කතා කරන්නේ මොකක්ද?
2: නෑ ඒගොල්ලන් පුරුදුයි ඒක.
1: කාටද පුරුදු?
2: වාහන පැදගෙන යන අපි වහන් යන අයට.
1: ඕ
2: පුරුදු.
1: වාහන පැදලා පුරුදුයි.
2: නෑ මා වහලා දැන් ඒක පුරුදු වෙලා.
1: ඕ ඒක වෙන්න. දැන් පත්තියක් වෙලා. ඒකට කියන්නේ පයිත්තියක් පත්තියක් වෙනවා කියන්නේ.
2: අන්න හරි. අන්න හරි. අපි දැන් ඉක්මනට යමු 2014 වර්ෂයට.
1: 2014 වර්ෂයට අපි යමු. 2014 ඇකඩමි අවෝඩ්ස් ඇකඩමි සම්මාන උළෙල ඔස්කා සම්මාන දෙන්න.
2: ඔව් ඔව් ඔව්.
1: ඔස්කා සම්මාන උළෙල මේක හොස්ට් කරා ජෝන් ට්‍රැවෝල්ටා. එයාට තිබුණා ඇනවුන්ස් කරන්න ගායිකාවක්. ඒවා දන්නවද මේ ෆ්‍රෝසන් කියලා චිත්‍රපටියක් ආවා. ෆ්‍රෝසන් චිත්‍රපටියේ තියෙනවා ලෙට් ඉට් ගෝ කියලා ගීතයක්. ඒක ලෝකේ අතිශයින් ජනප්‍රිය වුණා. තාමත් මං හිතන්නේ ඒ ගීතේට ඒ ජනප්‍රියත්වේ තාම
2: තියෙනවා.
1: ඒ ගීතේ ගායනා කරන්නේ ඉඩීනා මන්සෙල්. ඉඩීනා මන්සෙල් තමයි සින්දු කියන්නේ. දැන් 2014 ඇකඩමි සම්මාන උළෙලේදී ෆ්‍රෝසන් චිත්‍රපටයට සම්මාන හම්බුණා ඒ අවුරුද්දේ. ඒ සම්මාන උළෙලේදී ඉඩීනා මන්සෙල්ට තිබුණා ওই ගීතේ ගායනා කරන්න.
2: හරි.
1: හරි. ලෙට් ඉට් ගෝ ගීතේ ගායනා කරා. ජෝන් ට්‍රැවල්ට තමයි නම ඇනවුස් කරන්න ඉන්නේ.
2: හරි.
1: දැන් මහා වැඩක් නැහැ. ට්‍රැවල්ටට තියෙන්නේ ආවා නම ඇනවුස් කළා ගියා. ලේසි වැඩක් මෑන්ට කරන්න තියෙන්නේ.
2: පිවගේ මේ ඇනවුන්ස් කරන අමාරු වැඩක් නෙමෙයිනේ.
1: නෑ මේ පැයකමාරක් තිස්සේ මෙහෙම බයිලක කයින්න ඕනේ නෑනේ. ඇකඩමි අවෝඩ් සම්මාන උළෙල.
2: නම කිව්වා
1: ගියා. නම කිව්වා ගියා.
2: හරි.
1: මෙහෙත් දින්න ඇවිල්ලා ප්ලීස් වෙල්කම් ඉඩීනා මෙන්සෙල් කියලා කියන්න දෙසි.
2: හරි.
1: ආවා ස්ටේජ් එකට.
2: ඕකේ ඕකේ.
1: ගත්ත මයික් එක.
2: හා
1: ප්ලීස් වෙල්කම් ද ඉන්ක්‍රෙඩිබලි ටැලන්ටඩ් අඩෙල් දසීම්.
2: ඩෙල්ට දෙන්නේ
1: කියලා නෑ. ඒ ඇඩෙල්ටත් නෑ. ඇඩෙල් දසීම් කියලා ලෝකේ කවුරුත් නෑ. එහෙම ගායිකාවක් නෑ. එහෙම නිලියක් නෑ. එහෙම කවුරුත් නෑ. ඉඩීනා මෙන්සෙල් වෙනුවට ලෝකේ නැති නම ඇඩෙල් දසීම් කියලා ආඩම්බරයට ඇනවුන්ස් කළේ.
2: එයා දන්නෙත් නැද්ද වැරදුනා කියලා.
1: නෑ කිසිම වෙලාවක දෙපාරක් හිතුවේවත් නම කියන්න ගිහින් අමතක වෙලා හුටා මොකද්ද මං කියන්න ආවේ කියලා. එහෙම මොකුත් නෑ. කෙලින්ම කිසිම ගේමක් නැතුව ප්ලීස් වෙල්කම් ද ඉන්ක්‍රෙඩිබලි ටැලන්ටඩ් අඩෙල් දසීම් කිව්වා. පොර ගියා. ඔඩියන්ස් එක බලනවා. අඩෙල් දසීම් කියන්නේ කවුද? ඒ අතර ස්ටේජ් එක පිටිපස්සේ ඉඳන් ඉඩීනා මෙන්සෙල් කල්පනා කරනවා. එදැයි මගේ සිද්දුව වෙන කවුරු හරිද කියන්නේ. අඩෙල් දසීම් කියන්නේ කවුද කියලා. ඉතින්
2: මඤ්ඤක්
1: වෙලාවකට එහෙම වයර් මාරු වෙනවා. ඒක මෙහෙමයි. ඒක දැන් අපි හිතමු දැන් අපේ නැන්දට වෙනවා කියලා. මේ ළමයෝ කවුද අර පල්ලෙහා ගෙදර මේ පුදු පල්ලෙහා ගෙදර අංකල් ගෙනම පියදාස. අර පල්ලෙහා ගෙදර කවුද මේ අමරසූරිය අංකල් වගේ එකක් කිව්වොත් ඉතින් කමක්
2: නැහැනේ.
1: අපේ නැන්දානේ. අපිටද හිනා වෙලා අමරසූරියද මේ නැද්දේ ඉන්නේ පියදාස. හරි හරි මොකා හරි ගිහින් එන්න කියලා අංකෝ. කමක් වැඩේ ඉවරයි. ජෝන් ට්‍රැවල්ටා වගේ ලෝකෙම දන්න සෙලිබ්‍රිටි කෙනෙක්.
2: ලෝකෙම දන්න
1: ඔස්කා සම්මාන උළෙල වගේ ලෝකෙම අවධානයට පාත්‍ර වෙන තැනක ලෝකෙම දන්න ඉඩීනා මෙන්සෙල් වගේ නමක් ඇනවුන්ස් කරන්න ගිහිල්ලා ලොවෙත් නැති ඇඩෙල් කවුද දැන් මට ඒකත් මතක නැහැ. ඇඩෙල් දසීම් වගේ නමක් ඇනවුන්ස් කළාම තීර ලැජ්ජාවේ ලෙවල් එක ඒක වෙන ලෙවල් එක.
2: අනේ පව් ඉතින් අනේ මන්නම් කියන්නේ
1: කවුද පව්? ඇඩෙල් දසීම්ද පව්? ඉඩීනා මෙන්සෙල්ද පව්, ජෝන් ට්‍රැවල්ට අද පව්,
2: ජෝන් ට්‍රැවල්ට
1: මේ ගැන කතා කරගෙන අපිට පව්, මේ වහගෙන පාරේ වාහන පැදගෙන යන පිරිස්සුද පව්.
2: පව්.

0: Adang.
1: ප්‍රසිද්ධ වේදිකාවක ලෝක ප්‍රසිද්ධ මිනිස්සෙකුට මොකක් හරි දෙයක් නිවේදනයක් කරන්න ගිහිල්ලා ඇට්ලට් එක හරි අවුල් වැඩක්. ඕකම ටක් ටක් ගාලා ඒක අන්න අරයක හැව. අන්න ඔස්කර් සම්මාන උළෙල හැව.
2: එහෙමද? වෛරල් වෙනවනේ අනික.
1: ගාලා යනවා අපි එහෙම කතාවක් තමයි ඉස්සෙල්ල කිව්වේ ඩොන් ට්‍රැවල්ට. ඊට එහා නෑමක් නෑව දවසක් ස්ටීව් හාවි.
2: හා හා.
1: ස්ටීව් හාවි කියන්නේ
2: එයා ඉතින් කොහොමද?
1: එහෙනම් ඉතින් ලෝකේ සෑහෙන පිරිසක් දන්න නිවේදකෙක්. දැන් කාට හරි නම කිව්වම මතක නැත්තම් අර තට්ටෙකුයි ලොකු ඇස් දෙකකුයි කළු ඝන උඩු රැවුලකුයි තියෙන කළු ජාතික නිවේදකයා. දැන් එහෙම ගව මතක් වෙන්න ඕනේ. අඩු ගානේ මීම් එකක් හරි මෙයාගේ දැකලා තියෙනවා. 2015 මිස් යුනිවර්ස් අනවුන්ස් කරන්නේ ස්ටීව් හාවි. ඇත්තටම ස්ටීව් හාවි ලෝකේ ඉතාම ජනප්‍රිය ඉතාම වැදගත් උත්සව ඉවෙන්ට්ස් ගණනාවක් අනවුන්ස් කරලා තියෙන එක්කෙනෙක්. අදටත් ලෝකේ ප්‍රධාන පෙළේ ඉවෙන්ට්ස් ගොඩාක් එනවුස් කරන්න යව ගෙන්නනවා.
2: හාවි
1: ස්ටීව් හාවි 2015 මිස් යුනිවර්ස්, ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ විශ්ව රූ රැජින.
2: හා
1: හරි, විශ්ව රූ රැජින තරගාවලිය අන්තිම දෙන්නා. අන්තිම දෙන්නට ආවේ මිස් කොලොම්බියායි මිස් පිලිපීන්ස්.
2: අනේ හා හා,
1: මේ දෙන්න තමයි ෆයිනල් ලෙවෙල්ලේ ඉන්නේ. දැන් ඔන්න ස්ටීව් හාවි විශ්ව රූ රැජින කිරුලේ ඡායග්‍රාහකයව එනවුස් කරන්න හදන.
2: කවුද?
1: එතකොට යාගේ අතට ගෙනල්ලා දෙනවනේ අර.
2: හා.
1: එන්විලොප් එක එවල ගෙනල්ලා දෙන්න. ඒ එන්විලොප් එක අරගෙන එන්විලොප් එක අතේ තියාගෙන ආයෙත් කියනවා. දැන් මගේ අතේ තියෙනවා. දැන් මගේ අතේ තියෙනවා 2015 විශ්ව රූ රැජින කවුද කියලා. ඒ රූ රැජිනගේ නම මේ එන්විලොප් එක ඇතුලේ ලියලා තියෙනවා. මම තාම දන්නේ
2: නැහැ.
1: මං දැක ඕගොල්ලෝ ඉදිරියේ. මේ එන්විලොප් එක කඩලා.
2: හා.
1: මේ නම බලන්ඩයි හදන්නේ අපි බලමු. 2015 විශ්ව රූ රැජින කවුද කියලා කියලා මිනිහා මෙහෙම ඇරලා මිස් කොලොම්බියා කියලා කිව්වා. දැන් ඔඩියන්ස් එක අප්පුඩි ගන්න ඉතින් එහෙම නේ නවුස් කරන්න ඉතින් විශ්ව රූ රැජිනව නවුස් කළා. ස්ටීව් හාවි ස්ටේජ් එකෙන් බැස්සා. කට්ටිය ආවා. විශ්ව රූ රැජින කිරුල මිස් කොලොම්බියාට දැම්මා. ඔඩියන්ස් එකේ කට්ටිය දැන් හිටගෙන අප්පුඩි ගහනවා. මිස් කොලොම්බියා ස්ටේජ් එක මැදට ඇවිල්ලා
2: අඬනවා.
1: තියදී අත වනනවා. කඳුළු පිහිදනවා. මිනිස්සුන්ට තෑන්ක් කරනවා. එක මල කෙලියයි. හරිද? විනාඩි දෙකක් විතර මේ විනෝදය පැවතුනට පස්සේ ස්ටීව් හාවි ආයි හෙමීට හෙමීට එනවා ස්ටේජ් එක. හරි, අර එන්විලොප් එකත් අරගෙන මයික් එකත් අරගෙන ඇස් දෙකත් ලොකෝ කරගෙන මේ බල කෙලියක් නේ උනේ වගේ හැංගීමක් මූණේ තියාගෙන ඇවිල්ලා කියනවා මේ පාර වැඩිනේ මට පොඩ්ඩක් සමාවෙන්න. මට මේ රනරප්ගේ නමනේ කියවුනේ මේ මිස් යුනිවර්ස් කියලා. ඇත්තටම මේ අවුරුද්දේ විශ්ව රූ රැජින මිස් කොලොම්බියා නෙවෙයි මිස් පිලිපීන්. හරි එක කිව්වා.
2: හාවි හැවා.
1: හාවි හැවි උනා. මම දන්නේ දැන් පස්සේ තාම ගත්තද කියලා මිස් යුනිවර්ස් එකට ගන්න ඇති ඊට පස්සේ. ඉතින් එහෙමත් වෙලා තියෙනවා.
2: ඔය බලන්නේ තින් නේද? ප්‍රොෆෙෂනල් සෑහෙන කාලයක් ප්‍රැක්ටිස් එකක් තියෙන නිවේදකයෝ.
1: ඔව් ඔව් ඔව්.
2: හැමෝම හා ගන්න වෙලාවල් තියෙනවා.
1: නේද? ඔයා මේ හා නැහැම ඒ අතින් ගත්තා. 10000 වාරයක් සමාව දෙන්න පුළුවන්. ස්ටීව් හාවි අර හැම හැවණක්. ඔයා ඔබේ ඔළුවේ හිටගෙන හැවට මොකද අනේ? ඔන්න හාන්. හාන් හාන්.
2: එහෙම කියන්නේ.
1: ෆයිට් තරහ කරගන්න බැරි හාලා. හරි. පාලමේ පුංචි කාර් දිහා තරහ කරගන්න නැති ගන්න හාන්.
2: නෑ, ඒක නෙමෙයි ඊළඟ කට් එකේදී මං ඊළඟ ටෝක් එකේදී හාන්න. ඔහො දැන් මෙතන හාන්න බෑනේ මංකල.
1: බෑද?
2: නෑ මෙතන වැදගත් දෙයක් අපි කතා
1: කරමු. හාන් හාන් නෑ.
2: නෑ නෑ.
1: කියන්න හාන් නැතුව ගියත් බෑ. හාන් නැතුව ඔන්න කියනවා. තාම පටන් ගන්න බෑ.
2: මකලෝ.
1: ඔව්.
2: අර කඩවත පැත්තේ වැඩේ ගැන අපි මතක් කරන්න ඕනේ නේද?
1: නේ නේද? කඩවත නුවර පාර ආසන්නේ ප්ලේන් එකක් හැදෙනවා.
2: හැදෙමින් පවතිනවා.
1: හැදෙමින් පවතිනවා කියන ගුහාව නිකන් ඒක ගහක හැදෙන එකක් වගේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ ප්ලේන් එකක් හිටවලා දැන් ටික ටික අතුපතර විහිදලා හැදෙනවා කියන එක නෙවෙයි හදාගෙන යනවා. ඒක මොකද්ද කියලා හොඟ දෙනෙක්ගේ හිතේ කුතුහලයක් තියෙන්න ඇති. අපි ඒ කුතුහලය සංසිඳෙව්වා.
2: අපි ඒකේ පොඩි ඒ කියන්නේ පොඩි එක ස්ටෙප් එකක් තමයි කිව්වේ.
1: කිව්වේ. මේක මාළඹේ පුංචි කාර් නිවසේ ප්‍රොජෙක්ට් එකක්. මියුර් එයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල් තමයි මේ ප්‍රොජෙක්ට් එකේ නම. එතකොට මේ කාරණා දෙක අපි ගිය සතියේත් කිව්වා. අපි කිව්වා අපි ටික ටික ඉතුරු තොරතුරු කියන්නම්. දැන් ඕගොල්ලෝ ඇඟිලි ගණගෙන බලාගෙන ඇති මාළඹේ පුංචි කාර් නිවස ඉදි කරගෙන යන මේ මියුර් එයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල් එක ගැන තව විස්තර දැනගන්න.
2: තව විස්තර
1: විස්තර දැනගන්න ඔයාලට තව සෑහෙන්න ඇඟිලි ගණන් කර කර ඉන්න වෙනවා.
2: පොඩි කාලයක් දෙන්න. ඉතින් පොඩි කාලයක් බලාගෙන ඉන්න අපි. අනිවාර්යයෙන්ම අපි දෙන්නම තමයි ඔය විස්තරෙත් කියන්නේ. ඊළඟට එන මොන මොනම විස්තර හරි ඒගොල්ලෝ දුන්නොත් අපි කියනවා.
1: කවදා හරි අපි දෙන්න තමයි මේක කියන්නේ.
2: ඉතින් අනිත් පැත්තෙන් ගත්තොත් ඉතින් මාළඹේ පුංචි කාලනිවසේ වාහන සෙට් එක ගැනත් අපි කියන්න ඕනේ. වාහන 400ක් විතර තියෙනවා. රෙජිස්ටර් කරපුවා නොකරපුවා ඉතින් එතන මහා ලොකු වැඩක් අනිත් පැත්තෙන් වෙනවා මාළඹේ පුංචි කාලනිවසේ. ඔබට රෙජිස්ටර් කරපු වාහනයක් හරි නොකරපු වාහනයක් හරි ගන්න තියෙනවා නම් හොඳම තැන යන්න තියෙන ඒ තමයි පුංචි කාලනිවස. අපි ඒ ඇඩ්‍රස් එකත් මතක් කරන්න. පුංචි කාලනිවස වාහන උද්‍යානය, පුංචි කාර හන්දිය, පුංචි කාර පාර මාළඹේ.

0: CDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
2: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 492 0718 427 777
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
6: Finishing වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා.
7: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
8: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත් කම.
9: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
12: කාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. Percussion එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය. රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලු නූතන ප්‍රවේණියේ කිනිපුපුර. මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකයට ගෙනයන මහා සිහින දකින්නාගේ කතාව. රිද්මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක්. මාධ්‍ය අනුග්‍රහය 98.2 98.4

0: Ασία, Διβαϊναπουρά.
1: Λάνταν!
2: මොකක්ද
3: කියන්නේ අපි දැන් යන්නේ හදන්නේ මේ මේ
2: ලොකු දෙවල් කියා ඉන්න බෑ දැන් ගොඩාක්ලා කියෙව්වත් එක්ක මකලෝයා
3: මේ නිවුස් ආන්නත් තියලා ටක් ගාලා යනෝනේ ඔයා වැටිලට ඇද්ද මේ සෙනග බැද්දේ
2: වැටිලා තියෙන
3: මොටසයිකලෙන් නේද
2: නෑ
3: නිකක් පයිගෙනක කකුල් පන්න නැතු
2: නැහැ නිකන් සරෙප්පු වැටිලා හැම වැටිලා තියෙන
3: විලෙද්දා එතකොට මොකද කරන්නේ මේ වැටිලා
2: ඉතින් නැගිටලා පොඩක් ඈතට යනවා
3: ඉස්සෙල්ලම බලන්න කවුරු හරි දැක්කද නැද්ද කියලා නේද
2: ඊට පස්සේ ළඟ යාළුවෝ hina වෙනවද බලනවා
3: කොහමද යාළුවෙක් හිටියොත් වැටිච්චකම hina වෙන එකද කරා
2: මං ඕක
3: අඳුර නැති එකෙක් වැටුනොත් අපි දුවලා ගිහිල්ලා නැගිට්ටවනවා
2: යාළුවෙක් වැටුනොත් හොස්ටල් එකේ වැටුණා අපි මොකක් හරි හොස්ටල් එක ඇතුලේ ෆන්ක්ෂන් එකක් තිබ්බා කානු දිනවා කානුව කස්සට වැටුණා
3: නොපෙනියන්නේ නේද කානුව වැටුණා ඔයාලගේ ඔයාගේ උසේ හැටියට වගේ
2: ඉතින්
3: කානුවට වැටිලා සැන්ඩි නෑ
2: මට යාළුව hina වෙලා කියන පැබගකද hina වෙලා තමයි මාව ගොඩට ගත්තේ
3: ඕදි hina වෙලා ඉඳ බයිසල් ඔයා ඔහොම කියනවා ජෙනිෆර් ලෝරන්ස් ජෙනිෆර් ලෝරන්ස් වැටුණා සම්මාන ගන්න යන ගමන් 2013 ඔස්කර් සම්මාන උළෙලේ ජෙනිෆර් ලෝපස්ට තමයි හොඳම නිලියට සම්මානේ හම්බුනේ සිල්වර් ලයිනින් ප්ලේබුක් කියන චිත්‍රපටිය. එතකොට ජෙනිෆර් ලෝරන්ස්ට අවුරුදු 22යි. සම්මානෙට නම ඇනවුස් කළා. එයා දන්නවනේ එයාට සම්මානේ හම්බ වෙනවා කියලා. ඇයිද ඩිසයින වෙයා එකක් අඳගෙන ඇවිල්ලා හිටියේ ලස්සන ගවුමක්.
2: දිගත්
3: දිග ගවුමක්. ඉතින් සම්මානේ ගන්න නම ඇනවුස් කළා. හරි සන්තෝෂෙන් ඉතින් ජෙනිෆර් ලෝරන්ස් ගිහලා පඩි පෙළේ එක පඩියක් නැග්ගත් දෙක නගිනකොට පැටලුණා ගවුම දොයිය පතක් ස්ටේජ් එක උඩට
2: ගිහින් දුම්බලකන් දුම්බලකන් කියලා
3: දුම්බලකන් දුම්බලකන් දුම්බලකන් ලකඩ ඩොක් නෑලා ස්ටේජ් එක උඩට වැටුණා එහෙම වෙනවා ඉතින් මොකද කරන්නේ
2: එහෙම ඉතින් සාමාන්‍ය
3: මම කළා ගිහලා සම්මානක ඔයා කියන්නේ එමා වොට්සන් එක තනක කියලා තිනවා එයා දවසක් වැරදිලා ගියාලු ඒත් ෆන්ක්ෂන් එකක් වෙලාවක පිරිමි ටොයිලට් එක ඇතුළට හරි දැන් මේක සාමාන්‍ය වැරද්දක් වෙන්න පුළුවන් වෙන කල්පනාවක ගියා පිරිමි කෙනෙක් වැරදිලා ගෑනු ටොයිලට් එක ඇතුළට යන්න පුළුවන් ගෑනු කෙනෙක් වැරදිලා පිරිමි ටොයිලට් එක ඇතුළට එන්න පුළුවන් හැබැයි මම මේ දැන් මේක අහගෙන ඉන්න පිරිමි කට්ටියට කියන්නේ නිකන් ඉමේජින් කරලා බලන්න ඔයා පාඩුවේ පබ්ලික් ටොයිලට් එකේ ඉන්නකොට එමා වොට්සන් දෙනවා මේ කොහෙවත් ඉන්න කවුරු හරි නෙවෙයි එමා වොට්සන් දෙනවා පිරිමි ටොයිලට් එකට ඇවිල්ලා සාමාන්‍ය ඔය වගේ සිද්ධියක් වුණම එමා වොට්සන් ඇවිල්ලා එකපාරටම ගල් ගහනවා මම කොහෙද ආවේ කියලා ටිකක් කළා බලන් ඉන්නවා ඊට පස්සේ ටොයිලට් එක ඇතුළේ පිරිමි ටික ඔක්කොම මේ කවුද මේක ඇතුළට ආවේ කියලා ටිකක් කළා බලාගෙන ඉන්න මේ මූණ හරවගෙන ඊට පස්සේ තමයි ආයි පොඩි එක මොමන්ට් එකක් තියෙනවා එහෙන ඕක්වර්ඩ් ඊට පස්සේ එමා වොට්සන් සිංගාල හැරලා යන්න යනවා අර හිටපු එමා වොට්සන් දැවිල්ලා ගියේ කියලා හිතා ගන්න බැරුව නැවත තම තමන්ගේ වැඩවලට යොමු වෙනවා නේ හරි සුන්දරයි
2: වැඩ අතරමඟ නවතින
3: හරි සුන්දරයි දැන් අපි
2: අම්මා හරි හෙට එනවා
3: ඔව් නැවිත් බෑ
2: මම සැන්ඩි
3: මේ චාලි මං මකළු
1: රන්ඩන්

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රෝෘති. සියත ප්‍රෘති සිරස්ථල.
1: මීගමුවේ ගැටුම ගැන 287කගෙන් ප්‍රකාශ. ප්‍රභු ආරක්ෂාව ගැන පොලිස්පතිට ලිපියක්. ටිල්වින්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගෙන් පිළිතුරු. දිස්ත්‍රික්ක 11ක යළි ඩෙංගු මර්ධන සතියක්. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයේ ස්ථාවරය දැනුම් දී.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මේකමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 287 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද මේගමුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා. සිද්ධිය වන විට රඳවා සිටි සියලුම රැඳවියන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගත යුතුයි. මේ වන විට රැඳවියන් දිවයින පුරා ඇති බන්ධනාගාරවල රඳවා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඉඩ සලසා දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කළා. ඊට අදාළ නියෝගය නිකුත් කළේ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශලනී පෙරේරා විසින්. මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ්‍ය අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වීමක් සිදු කළා. එම නිලධාරීන්

0: මේ අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ මේ වන විට සිදු කරමින් පවතිනවා. අනතුරුව ඔවුන්ගේ දේහයන් අවසන් ගෞරව දැක්වීම සඳහා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය වෙත රැගෙනීමට නියමිතයි. වැලිකඩ බන්ධනාගාරයේදී අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ඔවුන්ගේ දේහ ඥාතීන් වෙත බහරදීමට කටයුතු කරන බවයි බන්ධනාගාර කොමසාරිස් AC ගජනායක සඳහන් කළේ. මීගමුව බන්ධනාගාර ගැටුමින් තුවාල් ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ නිලධාරීන් දෙදෙනා ඒ රාත්‍රියේ සහ අද අලුයම මිය ගියා. මියකුස් ඇත්තේ 25 හැවිරිදී පසිඳු මදුසර නැමැති බන්ධනාගාර නියාමකවරයා සහ 39 හැවිරිදී සන්දික ලක්ෂාන් ගුණවර්ධන නැමැති බන්ධනාගාර නියාමකවරයායි. ඔවුන් දෙදෙනාම වැලිකඩ බන්ධනාගාරයේ සේවය කළ නියාමකවරුන් වන අතර බන්ධනාගාරයේ හටගත් ගැටුම පාලනය කිරීම සඳහා මීගමුවට ගොස් තිබුණා. මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය සමස්ත බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 10 දිනක්. පසුගිය 5 වනදා සහ 6 වනදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 21 දෙනෙකුද මිය ගියා. ඒ අනුව මේ වන විට බන්ධනාගාර ගැටුමෙන් මියගිය සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 31 දෙනෙක්. මේ අතර රාජකාරියේ යෙදී සිටියදී හදිසි අනතුරකින් මියගිය පොලිස් සැරයන්වරයෙකු උපපොලිස් පරීක්ෂක තනතුරට උසස් කෙරුණා. උසස් වීම් ලබා දී ඇත්තේ විශේෂ කාර්ය බලකායේ කම්තලේ කඳවුරට අනුයුක්තව සිටි පොලිස් සැරයන් DG රණසිංහ හටයි. කෙන්යා ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී මහවැලි ගගේ ගිලීමෙන් ඔහු මියගියේ පසුගිය 12 වනදායි. ඒ අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයන්ට අනුකූලව පශ්චාත් උසස් වීම් පදනම යටතේ පොලිස් සැරයන් තනතුරේ සිට උපපොලිස් පරීක්ෂක තනතුරට ඔහුව උසස් කිරීමට පොලිස්පතිවරයා නියෝග දී තිබෙනවා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එකඟ නොවන බව ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය පවසනවා. එහි වැඩබලන සභාපති චාමර වික්‍රමනායක මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින්. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පසුගිය 11 වනදා පැවති විශේෂ මහසභා රැස්වීමේදී රහස් ඡන්දයක් පවත්වා තිබුණා. ඊට එකඟ නොවන බව එම ඡන්දයේදී ඒකමතිකව තීරණය කර සභා සම්මත කරගත් බවයි ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමේ වැඩබලන සභාපතිවරයා සඳහන් කළේ. මේ අතර විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම පිළිබඳ රාජ්‍ය තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. ඒ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව කරුණු වාර්තා කිරීම සඳහා අධිකරණ අමාත්‍යංශයට බහර දුන් බවද අමාත්‍යවරයා පැවසුවා. අධිකරණ අමාත්‍යංශය ඉදිරිපත් කරන වාර්තා සහ තොරතුරු සැලකිල්ලට ගනිමින් ඉදිරි පියවර ගැනීමට තීරණය කරන බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
1: ඊයේ කැබිනට් මණ්ඩලයේදී මේ ගැන සාකච්ඡා කළා. අපි එතනදී අතර කරුණු කීපයක් සැලකිල්ලට ගත්තා. එකක් තමයි දැන් රටේ අධිකරණ පද්ධතියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහේස්ත්‍රාත් අධිකරණය දක්වා ඔබ දන්නවා ඒක මේ පහුගිය අවුරුදු දෙකමාර දෙකේ නෙමෙයි නඩුවට ගහලා තිනවා. නඩුවට ගතවන කාලය සහ ඇත්තම ජනතාවයකින් පත්වන පීඩාව පිළිබඳව පොදුවේ විකාටත් අවබෝධිකුත් පවතිනවා. අධිකරණ විනිශ්චයකාරවරුන්ටත් මේ නඩු කටයුතු ඉක්මන් වීම සම්බන්ධයෙන් උනන්දුවත් තිබුණත් ඒ පිළිබඳව ඔවුන්ටත් ඒ පීඩණය පවතිනවා. අධිකරණය පිළිබඳව විශ්වාසය ජනතාව තුළ සහතික කිරීම සඳහා මේ නඩු කටයුතු වේගවත් කිරීම වැදගත්. ඒ වගේම අනිත් පැත්තෙන් සමහර අධිකරණ පද්ධතිවල කොළඹ කේන්ද්‍ර කරගෙන පැවතීම නිසාමත් ජනතාවට තවත් පීඩනයක් එල්ල වෙනවා. මේ සියලු කරුණු සැලකිලි ගත්තට පස්සේදී අපි එක පැත්තකින් අධිකරණ පද්ධතිය සඳහා විනිශ්චයකාරවරුන් බඳවා ගැනීම වැඩි කරන්න උත්සාහ කරනවා. ඒ අනුව තමයි මහේස්ත්‍රාත්වරුන් 50ක් බඳවා ගැනීමට කටයුතු කරමින් හිටියා. නමුත් 33 දෙනෙක් ආවේ. ඒ 33 දෙනාගෙනු කී දෙනෙක් අධිකරණ ශේෂ්ත්‍රයට මහේස්ත්‍රාත්වරු හැටියට ඇතුළු වේද කියලා අපි දන්නේ නැහැ. මේ සියලු කරුණු පිළිබඳව රජය අවධානය යොමු කළා තිබෙනවා.
0: මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින බව සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
2: දැන් මේ වෙනකොට තව විශාල තොරතුරු ප්‍රමාණයක් අපිට ලැබිලා තියෙනවා. එතකොට ඒ තොරතුරුත් එක්ක තමයි අපි මේ විවාදයට යන්නේ. මේකෙදී ඇමතිවරයාගේ අසවත් වීම පිළිබඳව දැන් තොරතුරු හොඟක් ගලාගෙන එනවා. බන්ධනාගාර පැත්තෙන් ගලාගෙන එනවා. අනිත් පැත්තෙන් රැඳවියන්ගේ ඥාතීන් ගලාගෙන එනවා. මේ සිද්ධියට උනේ වගකීම බාරගත්ත කියලා. නෑනේ මුකුත් උනේ නෑනේ. ජනාධිපතිතුමා ඒ කාලේ ඔබතුමා දන්නවනේ විපක්ෂයේ ඉන්නකොට ජනාධිපතිතුමාත් කිව්වා වගකීම් බාර අරන් වැඩක් නෑ. ඒ විශේෂ බාර ඇමතිවර වැරැවැ අයින් වෙන්න ඕනේ කියලා මෙවැනි සිද්ධියක් ඇති වුණාම
0: ආණ්ඩුව විපක්ෂයට චෝදනා එල්ල කිරීමට උත්සාහ දරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත සඳහන් කළේ.
3: පැහැදිලිවම ඒකට වග

0: ඕන ඇමතිවරයා කියන එක පැහැදිලිවම අද වෙනකොට සනාත වෙලා ඉවරයි. දැන් සමහර ඇමතිවරු ඒ වගේම මේ ඉන්න ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරු ඇවිල්ලා කියන මේක විපක්ෂයේ කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ කියලා. මේ විදිහට හැම දෙයකටම විපක්ෂයට ඇඟිල්ල දික් කර තමන්ගේ අඩුව තමන්ගේ වැරද්ද වහගන්න සූදානම් වෙනෝ කියන්නේ මං හිතන්නේ මේ ආණ්ඩුව කෙටි කාලීන ආණ්ඩුවක් හැටියට තමයි ඉදිරියේ පැවැත්ම තියෙන්නේ.
1: ආණ්ඩුව බලයෙන් ඉවත් කිරීමේ කාලය එළඹ නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නාණයක්කාර පැවසුවේ.
2: ආණ්ඩුව පෙරලීමේ කාලය තාම ආවේ නැහැ මම දකින හැටියට. කවුරු හරි කියනවා නම් ඕන හොරෙක් එක්ක එකතු වෙලා, ඕන වංචනිකයෙක් එක්ක එකතු වෙලා, අපරාධකාරයෙක් එක්ක එකතු වෙලා අපි මේ ආණ්ඩුව පෙරලන්න ඕනේ, ඒක තමයි ඒකාබද්ධ විපක්ෂයේ රාජකාරිය කියලා මම හිතන්නේ. ඒකාබද්ධ විපක්ෂය අවලංගු වෙනවා ඒක.
1: අපරාධවලට සම්බන්ධ පාර්ශව සඳහා නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන් පැවසුවේ.
3: ඔවුන්ගේ දුර කාලය අවුරුදු දෙකක් වගේ කෙටි කාලයක් වැඩි කර ගැනීමත් මේක ඇතුලේ මේ අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට අතිශය වැදගත්. ජනතාවගේ අපේක්ෂා වේග ඉක්මනින්ම මේ නඩුව අවසන් කරලා අපරාධකරුවන් දඬුවම් දීම. ඉතින් ඒකට අවශ්‍ය කරන සියලුම ක්‍රියාමාර්ග අපි ගන්නවා. ඒකේදී එක ක්‍රියාමාර්ගයක් තමයි මේ අවුරුදු දෙකකින් දුර කාලය වැඩි කිරීමට පිළිබඳව අධිකරණ පද්ධතිය තුළින් මෙවිල තියෙන යෝජනාව ත්‍යාණ්ඩුවේක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් අවධානය යොමු කරමින් ඒලිම් පිළිබඳව කොහොමද අපි ඉෂ්ට කරන්න කියන එක පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා.
1: මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.
4: ඕනෑම මැතිවරණයකට අපි මුදල් වෙන් කළා තිබෙනවා. අපි හදිසි මහ මැතිවරණයක් ආවා කියලා ජනාධිපතිනි ව්‍යවස්ථාවේදී තියන්න බැරුණාට මහ මැතිවරණයක් හදිසි ආවත් ඡන්දේ පවත්වන්න අපි සූදානම් වෙන්න ඕන. ඉතින් ඒක තමයි රජයේ වගකීම. අවශ්‍ය මුදල් තියෙනවා. අනිත් එක දිත්තවලට අපි වෙන් කරා බිලියන 500ක්. ඡන්දේකට එච්චර යන්නේ නැහැ. ඉස්සරහම වෙන් කරේ බිලියන 6ක් විතර. පස්සේ බිලියන 10 කරා. ඔක උඩින් බිලියන 15ක් යනකොට ඡන්දයක් තියන්න පුළුවන්. සල්ලි ප්‍රශ්නයක් නැහැ. ඡන්ද ක්‍රමයේ පාර්ලිමේන්තුවේ සම්මත කළා දුන්නොත් අර ජනතාවගේ අභිලාෂය ඉටු වෙන ආකාරයට
1: ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇති බවට ප්‍රචාරය වන 11 දෙනෙකුට එවැනි ආරක්ෂාවක් ලබා දී නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
4: ශෝක රන්වල, මොහමඩ් රිස්විසාලි, සරත් කුමාර, අජිත් ශාන්ත, රුවන් විජේවීර, තිලංක යෝගමගේ, සුනිල් බියන්වල, දිනේෂ් හේමන්ත, රංජිත් මද්දුම්බණ්ඩාර, එච් ඒ ධර්මසේන, ගලකොඩතේ ඥානසාර හිමි කියන මේ 11 දෙනාට ප්‍රභූ ආරක්ෂාවක් සපයා නොමැති බව DIG විශේෂ ආරක්ෂක වාර්තා කළ තිබෙනවා පොලිස්පති. සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු දැන් පාර්ලිමේන්තුවේ ඉන්න සහ සමහර පාර්ලිමේන්තුවේ නැති අයට තියෙනවා. ඒ කීප දෙනෙක් ඉන්නවා. ඒ අයට ලබා දීලා තිබෙන්නේ ඔබ දන්නවා 2029:30 දිනැති අංක 2687 අලිරක් 2020 දන්න පොලිස්පති චක්‍රලේක තවදුර බලාත්මකව පවතිනවා. ඒකෙද කිසියම් පුද්ගලයෙක් විසින් තමන්ට පොලිස් ආරක්ෂා ලබා දෙන කියලා ඉල්ලීමක් කරන ලැබුවොත් එම ඉල්ලීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයෙන් තර්ජන තක්සේරු වාර්තාවක් කැඳවලා ප්‍රභූ ආරක්ෂාව සඳහා නිලධාරි නියුක්ති කිරීම සම්බන්ධ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටාටි කමිටුවේ නිර්දේශ මත ඉදිරිපත් කරනවා. යනුව සමහර විශේෂයෙන් ඔය උතුරු සහ නැගෙනහිර නියෝජනය කරන සමහර මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු හිටියත් නැතත් රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු මත පදනම් වෙලා යම් ආරක්ෂාවක් ලබා දීලා තිබෙනවා ඔවුන්ගේ ඉල්ලීම අනුව.
1: ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය පිළිබඳවද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.
4: සමාජ මාධ්‍යයේ යන තොරතුරු කවුද යවන්නේ කියලා බලලා තමයි විශ්වාස කරන්න වෙන්නේ. ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජතාන්ත්‍රික සාකච්ඡාවල එකඟතාවය අනුව දෙපාර්ශ්වයට පහසු දිනයක් කාලවකවානුවක් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරයි. මම කිව්වෙත් නෑ මෙතන ලවශෙන් යන දවසක් ගැන.
5: අතවා එක
4: ප්‍රදේශමත්ශය කිව්වෙත් නෑ.
1: සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ණය සහ ප්‍රධාන ගිවිසුම් වලට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ඊයේ කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී PSC පාදක සූර්ය බලශක්තිය එක්කිරීමේ හා ශුද්ධ මනුකරණ ව්‍යාපෘතිය සඳහා මෙම ණය මුදල ලබා ගනු ඇති. ආසියා සංවර්ධන බැංකුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 35ක ණය මුදලක් ලබා ගැනීමට ගිවිසුම් ගතවීමට අනුමැතිය හිමි වුණා. යුරෝපා සංගමය සමග ගිවිසුම් ගතවීමට නියමිත වෙත්තේ යුරෝ මිලියන 15.4ක ප්‍රදානයක් ලබා ගැනීම වෙනුවෙන්. ජපන් අරමුදලෙන් ඇමරිකා ඩොලර් මිලියන 5.5ක ප්‍රදානයක් ලබා ගැනීමටද ගිවිසුම් ගතවීමට අනුමැතිය හිමි වුණා. වී කිලෝවක් සඳහා රුපියල් 150ක මිලක් නියම කළහොත් සහල් කිලෝවක මිල රුපියල් 280ක් දක්වා ඉහළ යන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධාන විධායක නිලධාරී AL සන්දික මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
5: අපේ තොරතුරු අනුව අපේ විශ්ලේෂණයන්ට අනුව මේ මිලට ගොවි මහතුරුන්ට වී අලෙවි කරගන්න පුළුවන් වුණොත් තැලකිය යුතු ලාභ පංගුවක් එකතු කරගන්න පුළුවන්. මම ඒකෙන් කියන්නේ නැහැ ඒගොල්ලන්ට මේ සාධාරණ මිලක් එනවා කියලා. මොකද මේ කන්නේ මුලදී ඉන්ධන මිලේ සහ පෝරවල මිල ඉහළ යෑමේ කිසියම් බලපෑමක් වුණා. 150ක් වී වල මිල වැඩි කරාම අනිත් පැත්තෙන් අනිවාර්යයෙන්ම හාල් වල මිලත් ඉහළ යනවා. 150ක වී මිල එකදී අවසානයේ හාල් මිල රුපියල් 280ක් පමණ වෙනවා.
1: පළමු දිනේදී වියලවි මණ්ඩලයේ ගබඩා වෙත වී කිලෝග්‍රෑම් 28000ක් ලැබී තිබෙනවා. වියලවි මණ්ඩලයේ සභාපති මංචුල පින්නලන්ද සදහන් කළේ අම්පාර දිස්ත්‍රික්කයේ ගබඩා වෙත වී කිලෝග්‍රෑම් 25000ක් සහ වීරවිල ගබඩා වෙත වී කිලෝග්‍රෑම් 3000ක් ලැබී ඇති බවයි. රාජ්‍යයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන ඊ ආරම්භ වූයේ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්. මේ අතර ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේ ගොවීන්ට වී අලෙවි කිරීම සඳහා ප්‍රමාණවත් ගබඩා සංඛ්‍යාවක් මෙතෙක් විවෘත කරනොමැති බවයි.
6: එක ගොවියෙක්ගෙන් වී මිලදී ගන්නේ වී කිලෝග්‍රෑම් 2500යි කියලා ප්‍රමිතියකට ඇවිල්ලා තියෙනවා. එහෙම නිර්ණායකට ඇවිල්ලා තියෙනවා. එක ගොවියෙක්ගෙන් වී මිලදී ගන්නේ වී කිලෝ 2500යි කියලා. අම්පාර දිස්ත්‍රික්කයේ 60000 ගානකින් එතකොට වී ගබඩා කරගන්න පුළුවන් පොඩි ප්‍රමාණයක් තියෙනවා. එතකොට අම්පාර දිස්ත්‍රික්කයේ තුල ගබඩා 46ක් තියෙනවා විවෘත කරන්න පුළුවන්. 46න් තාම ඇරලා තියෙන එකයි පාලං කඳවුර විතරයි. ඒකෙත් ගබඩා කරගන්න පුළුවන් මෙට්‍රික් ටොන් 1000ක ප්‍රමාණයක් විතරයි.
1: පුද්ගලික සහල් මෝල් හිමියන්ද වී මිලදී ගන්නා මිල ගණන් ඉහළ නංවා ඇති බවයි වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ.
7: ඒ තාම ගොයන් කැපෙන්නත් පටන් අරන් තියෙන දිස්ත්‍රික්ක කීපයක. එතකොට ඒ කීපයට අදාළව දැන් වී මිලදී ගැනීම වෙනුවෙන් මේ අවුරුද මිලියන 6000ක් වෙන් කරලා තියෙනවා. ඉතින් 2025ට වඩා මිලියන 10000ක් වැඩියෙන් 26 වෙන් කරලා තියෙනවා. ඉතින් ප්‍රශ්නේ තව ගොයන් කැපෙන්නෙත් නැතුව ගොවියෝ කියලා වෙන කවුරු හරි කියනවත් දන්නේ නැහැ. හැබැයි ගොවියෝ දැන් සතුටින් ඉන්නවා. මොකද පෞද්ගලික අංශයත් වී මිල මේ වෙනකොට වැඩි කරලා තියෙනවා. ඒ පහුගිය දවස් කීපය අතර ඒගොල්ලෝ වී රුපියල් 112 වෙනකන් ගෙනාවා. දැන් අපි ඊයේ පටන් ගත්තා වී ගන්න. මට හිතෙනවා 120ට ඒගොල්ලොත් මෝලට ගෙනත් දුන්නොත් ගන්නම් කියන තැනට දැන් ඇවිල්ලා තියෙනවා. 120ට වී ගත්තත් ඒගොල්ලන්ට 230ට වික්කහමත් හොඳ ලාභයක් තියෙනවා.
1: මේ අතර රජයේ වැඩපිළිවෙල හේතුවෙන් වී මිලදී ගන්නා අතරමැදියන්ට වාසි සහගත තත්වයක් උද්ගත වෙති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින්.
8: දැන් එදා ගොවීන් ජනතා විමුක්ති පෙරමුණට සම්පතක්. අද හිසරදයක් වෙයි. කොහොමද කෘෂිකර්ම ඇමතිවරයා කියනකොට වී කිලෝවක් නිෂ්පාදනය කරන්නට රුපියල් 137ක් වැය වෙනවයි කියලා. රජය කොහොමද කියන්නේ 120ක් ප්‍රමාණවත් කියලා. ජනතා විමුක්ති පෙරමුණේ වර්තමානයේ මැති ඇමතිවරු 150ක මිලක් ලබා දෙනවයි කිව්වා වීව. දැන් කියන්න හදනවා මෙච්චර වී මිල වැඩි වුණොත් පාරිභෝගිකයට අසාධාරණයක් සිද්ධ වෙයි. අපි පැහැදිලිව කියනවා මේ වර්තමාන මිලටම පාරිභෝගිකයාට සහල් ටික ලබා දෙන්නට අද ජයග්‍රහණය කරන්නේ පාරිභෝගිකයවත් ගොවියවත් නොවේ. අද ජයග්‍රහණය කරන්නේ අතරමැදි.
1: ඩෙංගු වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති දිස්ත්‍රික්ක 11ක ලබන 16 වනදා සිට ඩෙංගු මර්ධන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර සඳහන් කළේ එම දිස්ත්‍රික්ක 11හි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 60ක මදුරු මර්ධන මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
9: එම කණ්ඩායම් සාමාන්‍යයෙන් එක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයකට කණ්ඩායම් 10 බැගින් විතර වගේ සූදානම් වෙලා ඉන්නවා. මේකට පොලිසියත් ත්‍රිවිධ හමුදාවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් ඒකම අනිත් ස්වේච්ඡා සහ රාජ්‍ය නවන සංවිධානවල නිලධාරීනුත් සම්බන්ධ වෙලා තමයි මේ කණ්ඩායම් සැදුම් ලත්වන්නේ. ඒතර මේයන් ඇවිල්ලා මේ පරීක්ෂා කිරීම සිද්ධ වෙනවා. ඒකට මේ පරීක්ෂා කිරීම තුළ ඒ අය හඳුනාගත්තත් එහෙම අපි දැක්කොත් එහෙම ඒක දීර්ඝකාලීනව පවත්වාගෙන යන විදියක් කියලා. මොකද ඇත්තටම මේක ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථාන පවත්වාගෙන යාම තමන්ට පමණක් නෙවෙයි. ඒක කියන්නේ තමන්ගේ ප්‍රජාවටත් ඒකම මේ රටේ ජනතාවටත් මේක කරන හානියක්.
1: ඩෙංගු මරණ සංඛ්‍යාව මේ වන විට 48ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය පිරිස අතරින් 30 දෙනෙකු කාන්තාවන්. වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 69,951 දෙනෙක්. පාරම්පරික හෙළ වෙදකම විනාශ කිරීම සඳහා කුමන්ත්‍රණයක් සිදුවන බව පූජ්‍ය කුට්ටිකුලමේ විමලසාර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. සමස්ත ලංකා රජයේ ලියාපදිංචි දේශීය වෛද්‍යවරුන්ගේ සංගමය අද කොළඹදී විරෝධතාවක නිරත වුණා. ඒ පාරම්පරික හෙළ වෙදකම ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් මේ එහිදී අදහස් පළ කළ පූජ්‍ය කුට්ටිකුලමේ විමලසාර හිමියන්.
6: පාරම්පරික වෙදකම මුල්ලට දාන්න, නැති කරලා දාන්න, විනාශ කරලා දාන්න අදාළ නීති රීති රෙගුලාසි යම් රහසිගත කුමන්ත්‍රණයක අරමුණක් ඇතුව සිද්ධ වෙනවා කියන එක අපිට පැහැදිලියි. ඒ වගේම දැන් අලුතෙන් නිර්දේශ කරලා තියෙනවා කෙටුම්පතේ සාමාන්‍ය පෙළ විභාගයේ නෙමෙයි උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් ශ්‍රයන් 3ක් සමත් වෙන්න ඕන කියන එක. මේ රටේ කවුරුත් සාමාන්‍ය පෙළ විභාග ලියනවා, උසස් පෙළ විභාග ලියනවා. ඒවා හරි. හැබැයි පාරම්පරික වෙදකම කියන එක ප්‍රගුණ කරන්ඩ උසස් පෙළවත් සාමාන්‍ය පෙළවත් අදාළම නැති ප්‍රශ්නයක්.
1: ඉරානයේ බුෂර් වරාය නගර ඇතුළු නගර කිහිපයක පිපිරීම් වාර්තා වී තිබෙනවා. බුෂර් පලාතේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ නගර ස්ථාන හතරකට ප්‍රහාර එල්ල වූ බවයි. හෝමුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් තිබූ ඉන්ධන නෞකා දෙකකට ඉරානය විසින් ප්‍රහාර එල්ල කළා. එම ප්‍රහාරය දැඩිව හෙලා දකින බවයි එක්සත් අරාබියේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ. මේ අතර යුරෝපා සංගමයේ ගුවන් ආරක්ෂණ ඒජන්සිය විසින් ගුවන් සේවා සමාගම්වලට අනතුරු අඟවා තිබෙනවා. ඒ බහරේනය කුවේට්, කටාර්, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ගුවන් කලාපය සහ ඕමාන් බොක්කාශ්‍රිත ගුවන් කලාපය හරහා ගුවන් ගමන් සිදු කිරීමෙන් වළකින ලෙසයි. මිසයිල, ඩ්‍රෝන සහ ප්‍රහාරක ගුවන්යාන හේතුවෙන් එම කලාපයේ ගුවන් ගමන් සඳහා ඉහළ අවදානමක් පවතින බව යුරෝපා සංගමයේ ගුවන් ආරක්ෂණ ඒජන්සිය පවසනවා. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබනදා 17 වනදා ආරම්භ වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්. සමාරම්භක උළෙල එදින පස්වරුවේ පැවැත්වෙන බවයි ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය අධ්‍යක්ෂ සමන්ත දොඩංවල පැවසුවේ.
10: මේ පාර අපේ හොඳ ඕපනින් සර්මනයක් තියෙනවා. අපේ ඩ්‍රෝන් ෂෝ එකක් තියෙනවා. ඩ්‍රෝන්ස් 500ක් අපි ආසූඩට යවනවා, ඩිස්ප්ලේ කරනවා අහසේ. ඒකම මැච් එක අතරමඟ, ඒ කියන්නේ ඉනිංස් බ්‍රේක් එකේදී අපි ලයිට් ෂෝ එකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මැච් එක පටන් ගත්තට පස්සේ පටන් ගන්න මේ පාර ගිය අවුරුද්දේ ෆයිනල් එකට ආපු කණ්ඩායම් දෙක ජෆ්නයි ගෝලුයි මම හොඳ තරගයක් පැවති.
1: යලි සිරස්තල මේගමුවේ ගැටුම ගැන 287 දෙනෙකුගෙන් ප්‍රකාශ. ප්‍රභු ආරක්ෂාව ගැන පොලිස්පතිට ලිපියක්. ටිල්වින්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගෙන් පිළිතුරු. දිස්ත්‍රික්ක 11ක යලි ඩෙංගු මර්ධන සතියක්. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයේ ස්ථාවරය දැනුම් දෙයි. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
11: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: වෙනස් විදිහේ කන්සෙප්ට් එකකට කරපු කොකෝ මූවි එක රිලීස් වෙන්නත් කලින් බලන්න chance එකක් තියෙනවා.
2: එක තෙත හම්බකට පුළුවන් ගිනි අරන් තිබ්බ ජීවිතයක් වුණත් නිවන්.
3: ඒ ගැන වැඩි විස්තර හදි කොකෝ කියන්නේ මූවි එකක් විතරක් නෙවෙයි කියලා තමයි ඩිරෙක්ටර් ඉසුරු වීරසිංහ කිව්වේ.
4: අසල සත්තු වෙනුවෙන් සහකම්පනයක් ඇති කරන්න පුළුවන් සමාජයක් ඇති කරන්න මේක ඇත්තටම කලාවට කරන්න පුළුවන් දෙයක් නේ. ඉතින් කොකෝ කියලා කියන්නේ එහෙම ව්‍යාපෘතියක් සහිත චිත්‍රපටිය.
2: නැත්තම් මට අද මෙහෙම කතා කරන්න යාළුවෙක් නැහැ.
1: ප්‍රවීණිය ගොඩ දෙනෙක් වැඩ එක ඉන්නෝ නේද?
4: ප්‍රධාන චරිතය වෙන්නේ බලු පැටියෙක් ඊට අමතරව සනති ගයංගා කියලා දැරියක් මේ චිත්‍රපටේ ප්‍රධාන චරිතය කරනවා. ප්‍රවීණ නළු නිලියන්ගෙන් සිනාලි ෆොන්සේකා, සුසිලා කෝට්ටේගේ කුමාර තිරිමාදුර, අමිත් වීරසිංහ, නවපරපුරේ නිමි මනෝහරි, ලෝචන ඓසුරින්දි ඔය වගේ කණ්ඩායමක් මේ චිත්‍රපටයේ රංගන දායකත්වය දක්වනවා. සොයන්නෝ කියලා කණ්ඩායමක් මේ සිනමා ඩිවිෂන් නවක පිරිසක් මේ වැඩේ සම්බන්ධන ඒ අය තමයි මේ සම්පූර්ණ වැඩේ ඇතුළෙම සියලු දේවල් කරන්නේ.
3: කොහොමද රිලීස් වෙන්න කලින් ෆිල්ම් එක බලන්නේ?
4: BMI සීට් එකේ pet exhibition එක දවස් 3ක් යනවා. නමුත් 18 වෙනිදා හවස 4ට විශේෂ පීඩිකාවක මේ කොකෝ චිත්‍රපටයේ තිරගත වෙනවා. ඒකට ප්‍රවේශ පත්‍රය ගන්න පුළුවන් වෙන්නේ කොකෝ චිත්‍රපටයේ අදාළ Facebook page එක follow කරලා ඒක screenshot එකක් අදාළ post එකට දාන්න. ඉතින් තෝරගත්ත කණ්ඩායමකට 18 වෙනිදා අවස්ථාව සලසනවා කොකෝ රිලීස් එකට කලින් බලන්න.
1: කොකෝ බලන් ඉන්න අයට මොනවද කියන්න තියෙන්නේ?
4: ඇත්තටම කොකෝ චිත්‍රපටය ආරහරි මේ පාරින් අසරණ වෙනුවෙන් සානුකම්පිතව සහකම්පනියක් ඔබේ දරුවට ඔබට ඇති කරන්න පුළුවන් නම් කොකෝ චිත්‍රපටයේ
2: මම්මගේ කොකෝව හොයාගෙන යනවා. ඔයාගේ කොකෝ මහපාරේ ඔයා එනකම් බලාගෙන ඉති.
0: Clock of the Town.
1: 78 වෙනි prime time Emmy Award ceremony එකේ nominations පහුගියදා announce කළා තිබ්බා.
3: ස්පෙෂල්ම දේ තමයි බොලිවුඩ් ඇක්ට්‍රස් කෙනෙක් විදියට ෆීල්ඩ් එකට ආව ප්‍රියංකා චොප්‍රා ඇක්ට් කරන හොලිවුඩ් මූවි එක හෙඩ් ඔෆ් ස්ටේට් අවුට්ස්ටෑන්ඩින් මූවි කැටගරි එකට නොමිනේට් වුණු එක.
1: ඉස්සර WWE රින්ග් එකේ ෆයිට් කරපු ජෝන් සීනා එක එඩ්රිස් එල්බා මේ මූවි එකේ ප්‍රියංකාත් එක්ක මේන් කැරක්ටර්ස් කළා.
3: ෆිල්ම් එකේ ජෝන් සීනා කළේ USA ප්‍රෙසිඩන්ට්ගේ කැරක්ටර් එක, එඩ්රිස් එල්බා කළේ බ්‍රිටිෂ් ප්‍රයිම් මිනිස්ටර්ගේ කැරක්ටර් එක.
1: මේ දෙන්නවම සේෆ් තැනකට අරගෙන යන මිෂන් එක ලීඩ් කරන්නේ ප්‍රියංකා.
3: ඉතින් බොලිවුඩ් වලින් පටන් ගත්ත ප්‍රියංකාගේ ජර්නි එක දැන් හොලිවුඩ් අවෝඩ් සීසන් එකෙත් නිතර ඇහෙන නමක් වෙලා ඉවරයි.
0: Talk of the Town.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: ඔබට හිටි හැටියෙම වැසිකිලි යාමඩු උනාද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: අපි අතර සමහරුන්ට නිතර ඇතිවන ගැටලුවක් තමයි හිටි හැටියෙම දින කිහිපයක් යනකම්ම මලපහ කිරීම අපහසු වෙලා බඩවේලි යාමක් ඇතිවීම. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් බලපාන්න පුළුවන්. ඔබ ගන්න ආහාරවල තියෙන තන්තුමය ආහාර අඩුවීම, සුදුබත් පාන් වැනි පිටි වර්ග වැඩිපුර ආහාරයට ගැනීම, එළවලු පළතුරු ධාන්‍ය වර්ග දින කිහිපයක් යනතුරු ආහාරයට නොගෙන සිටීමත්, වැඩිපුර ප්‍රෝටීන් ආහාරයට ගැනීමත්, වැඩිපුර චීස් සහ කිරි නිෂ්පාදන ආහාරයට ගැනීමත්, ඒ වගේම දින කිහිපයක් ඇතුළත ඔබගේ සාමාන්‍ය ආහාර රටාව වෙනස් වීමත් මේ සඳහා බලපාන්න පුළුවන්. ඊට අමතරව ඔබට තාවකාලික විජරණයේ තත්ත්වයක් ඇතිවීමත් මේ සඳහා බලපානවා. උදාහරණයක් විදිහට ඔබ ජලය පානය කිරීම අඩුවීමත්, ඊට අමතරව වැඩිපුර දහදිය දැමීමත්, උණ සහ අජීර්ණ තත්ත්වයක් පැවතීමත්, වැඩිපුර කැෆේන් අඩංගු බීම වර්ගත් ඇල්කොහොල් පානය කිරීමත් මේ සඳහා හේතු වෙනවා. ඊට අමතරව ඔබගේ කායික ක්‍රියාකාරකම් අඩුවීමත් මේ සඳහා බලපානවා. උදාහරණයක් විදිහට දිගු කලක් ඇඳ මත සිටීමත්, ඊට අමතරව දිගු වේලාවක් සංචාරයේදීමත්, හිටි හැටි ඔබ කරගෙන ගිය ව්‍යායාම නැවතීමත් මේ සඳහා බලපාන්න පුළුවන්. ඒ වගේම ඔබ ගන්න ඖෂධ නිසාත් මේ තත්ත්වය ඇති වෙන්නේ තියෙනවා. ඊට අමතරව ඔබට ඇතිවන මානසික ව්‍යාකූල තත්ත්වයන් වලදීත් මේ තත්ත්වය ඇති වෙනවා. දින කිහිපයක් යනතුරු මේ තත්ත්වය පැවතීමත්, ඊට අමතරව මලපහ සමග රුධිරය පිටවීමත්, වමන යාම, දරුණු උදරයේ වේදනාවක් ඇතිවීමත් වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: ඒක හරිම අපූර්ව ලෝකයක්. ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාග්.
5: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
4: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
6: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
4: යාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
7: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011-8320000. NIBM The City University, The place to be.
8: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011-7388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
10: අපිට තොරතුරක් ලැබිලා තිනෝ Potential Prison Break එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
11: මනස්ගතද?
12: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
13: London prison break. Nuwara Bokamberdi.
14: ජූලි 24 වස්ති, යොහානි, කයිසර්, දිනේෂ්, ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS, කාන්චනා, රවීන්, සරිත් සුරිත් with news.
13: London Prison Break, Nuwara Bokamberdi.
14: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරටු වෙන්
15: විමසීම් 0856336
14: Organizers and media partners
15: Global Events Seetha FM Seetha TV
16: Ambili Pitiyata 98.4 in Seetha FM
6: Dambalava Ratri 7:00 Vinadi 3:00
17: වේලාව ඔබ වෙත ගෙනාවේ
18: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

රාත්‍රී 7යි විනාඩි 9යි. ඔන්න ඔයාගේ විශ්මි ඊයේ කිව්ව විදිහටම ඇවිත් තින්නේ ඉතින්. මන් දන්නවා අදත් සමහරක් විට ඔයා ගොඩක් බිසි දවසක වැඩ ගොඩාක් ඉවර කරලා සනසීමේ ඔහෙ කල්පනා කරන ගමන් ගෙදර යනවා වෙන්නත් පුළුවන්. තව කට්ටියක් ගෙදර ගිහින් වොෂ් එකක් එහෙම දාලා අටවෙද්දි ජිම් එකේ ඉන්න ඕනේ නම් ජිම් එක යන ගමන් වෙන්නත් පුළුවන්. තව කට්ටියක් තව වැඩ ගොඩාක් කරලා ඔයාගේ ෂිෆ්ට් එක පටන් ගන්න මේ වෙලාවට වෙන්නත් පුළුවන්. ඔයා කොහේ කොතන හිටියත් ඔයාට නිදහසේ කතා කරන්න පුළුවන් ඕනම දෙයකට උත්තරයක් ලැබෙන එකම තැන මේ පැය දෙක සියත ආදරේ කණිනේ. ඉතින් එන්න අපි දෙන්නටම තියෙනවා පැය දෙකක්. අපි ලියමු අලුත් විදිහට අපේ පොතක්. එහෙම කිව්වත් ප්‍රශ්නයක් නෑ නේද? කැමැතිම විදිහට ඔයාගේ විදිහට මේ පැය දෙක නිදහසේ ආදරෙන් සැනසීමෙන් ඉන්න ඕනේ. දන්නවද අපි ගොඩාක් සතුටු වෙන්නේ අපි ආදරය කරන අපි ගොඩාක් ආදරය කරන කෙනාගෙන්. වගේම තමයි අපි ගොඩාක් රිද්ද ගන්නෙත් හිත කඩා ගන්නෙත් අපි ගොඩාක් ආදරය කරන ඒ හිතින් තමයි. හැබැයි ආදරය කියන්නේ මැජික් එකක්. ඒ මැජික් එක හොයාගන්න නම් රණවේ වෙනකන් විශ්මිතක ඉන්න ඕනේ තියෙන්නේ.

ලියන්න ඕනේ නම් ලියන්න ඕනේ 0712928 අපේ WhatsApp නම්බර් එකට. කමෙන්ට් කරනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න ඕනේ අපේ Facebook page එකට ඇවිත් සියත ආදර රේඛා.

0: ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
1: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී Thailand ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම Jason. Higher Studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ Thailand. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ Thailand එකට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට Thailand ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
4: Aluminium.
5: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
6: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. Aluminium ඕන තරම්, Alumex නම් ඉස්තරම්.
2: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
7: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 833 444. සීත, හදවත් දිනු හිතවත්කම.
8: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 832 1000. NIB in the City University, the place to be.
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. 3.50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook Stable. ලියාපදිංචි මුල් සමාගමකේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
10: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
11: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
12: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා.
14: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
15: දැන්ම දරුවගේ 9.5 වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
16: සියත පොකට් මනි අනුග්‍රහය.
17: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
18: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
19: මාව දැකලා හැංගුණානේ.
2: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
18: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලින් පිරි නගරයක්.
7: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
18: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
8: සියත TV තුලින්.

රාත්‍රී 7යි විනාඩි 28යි මේ වෙලාව තමයි අපේ FB post එක මතක් කරලා ඔයාගේ හිතේ තියෙන දේවල් වචන කරලා කවි කරලා මුළු හිතම මේ පැත්තට ගන්න වෙලාව. මං වැරදිද? මං හරියටම කිව්වා නේද? මේ අහන්නකෝ. දවසක කෙනෙක්ට හිතෙන්න පුළුවන් දවසක ඔයාට හිතුනොත් ඒ මම කියලා එකපාරටම ඇවිල්ලා කතා කරන්නත් එපා. මගේ මූණ බලලා හිනාවෙන්නත් එපා. දුවගෙන ඇවිත් මාව හරි ආදරෙන් වැළඳ ගන්න. සමහර විට ඒ කෙනාට හිතෙන්න පුළුවන් ඒ තමයි ඔයා කියලා. මං ඇත්තටම මේක දැක්කේ ලස්සන FB post එකකින්. මට හිතුණා ගොඩාක් දෙනෙක් තමන්ගේ හිතේ තියෙන දේ වචන කරගන්න බැරව සමහරක් විට ආදරේ වැඩි හින්දාද කොහෙද? කොන්ෆිඩන්ස් කියන දේ හැංගෙනවද කොහෙද? හැබැයි ඉතින් දෙයක් හිතේ හිර කරගෙන ඉන්නේ නැතිව ඒ දේ හරි ලස්සනට කමියුනිකේට් කරලා නැත්තම් පොඩි සිග්නල් වලින් හරි කමක් නැහැ එයාට දැනෙන්න හරින්න ඔයා එයාට ආදරේ කියලා. ඔය ගොඩාක් ප්‍රශ්නවලට උත්තර ටික එහෙම ආදරේ කියලා දැනුනොත් හරියන්න පුළුවන් කියලා තමයි මන්නම් හිතන්නේ. හැබැයි කාලෙත් එක්ක ඔයාගේ අහිමි වීමෙන් එයාට කිසිම බලපෑමක් නෑ කියලා අඟවනවා නම් ඒ කෙනාගේ පස්සෙන් ඒ කෙනා වෙනුවෙන් ඔයාගේ කාලය නාස්ති කරගන්න එපා. මන්නම් කියන්නේ ආදරය කියන දේ ලැබෙන්න ඕන දෙයක්, බලෙන් ලබා ගන්න ඕන දෙයක් නෙවෙයිනේ. ඉතින් ආදරේ හින්දා කාගෙවත් පස්සෙන් යන්න එපා. ආදරේ කියන්නේ ඔයාව හොයාගෙන ඉන්න ඕන දෙයක්. ඒ හින්දම තමයි අද මට ඔබත් එක්ක බෙදා ගන්න හිතුනේ දවසක මග හැරුණු හොඳම කෙනා වෙන්න කියලා. මොකද ඔයාට තියෙන්නේ කාටවත් හිතාගන්න බැරි විදිහේ ලස්සන හිතක්. ඉතින් ඔබට මොකද හිතෙන්නේ දවසක මග හැරුණු හොඳම කෙනා ඔබද? නෑ, ආදරේ කියන දේ කවදාවත් ඔයාගේ මග හැරෙන්න හොඳ නෑ. 0711 982 294 අපේ WhatsApp number එකට හරි ආදර රේකවුන්ට් සියත FM අපේ Facebook page එකට ඇවිත් රෑ 9ට කලින් ඔය හිතේ තියෙන ඕනම දෙයක් වචන කරලා මට එවන්න.

සුදු සේල සඳු වටා උඩු වියන් බඳිනදා මගේ සිත ඔබම වී ඔබට නිති පෙම් කරා. එහෙම ලියලා එවලා තියෙන අපේ චන්ද්‍රසේන.

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: Offer celebrate Black Friday.
3: නෑ නෑ වචනේ. මොකද celebrate?
2: මොකද ඔට ඒ වචනේ. Spec choco chocolate.
3: Spec choco chocolate.
2: Spec choco chocolate.
3: Spec choco chocolate නෙමෙයි හලෝ. Spectacular.
0: මෙතම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
4: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
0: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් නැහැ

0: හැට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගකින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගකින් එකට
3: කොබැන් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි කොබැන් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: Bajaj Vigo Juli Vasi Bajaj Vigo Electric 3 රෝද රසයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි David Pierce E-Mobility වෙතින්
5: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
7: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් දාලා
8: ඈරාලහමි
7: ඇහුන් නැද්ද මං කියපුවා
8: නෑ නෑ අහන් හිටියේ
7: මොනවද අහන් හිටියේ
8: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
7: හෑ
8: ඕරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
6: අනුග්‍රහය
9: දැනෙන්න අඳින්න රිසිසේ
6: අපිට
10: තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන මේ මාසේ 24-25 දවස්වල
11: මනස්ගාතද
12: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
13: London prison break. Nuwara bokambaradi.
14: ජූලි 24 වස්ති යොහානි කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරිත් විත් නිවුස්
13: London Prison Break Nuwara Bokambaradi
14: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
13: විමසීම් 0756336
14: Organizers and media partners
13: Global Events Theater FM Theater TV

රාත්‍රී 7යි විනාඩි 50යි. දවසක මග හැරුණු හොඳම කෙනා වෙන්න. කාලයක් තිස්සේ ආදරේ කරලා කතා කරලා හිතන්න නැති විදිහට ඔයාගේ ළඟින් ඔයාගේ ආදරේ යන්නම යනවා නම් අපිට ගොඩාක් දුක හිතෙයි. හැබැයි ඔයා දන්නවා ඔයාගේ පැත්තෙන් කිසිම වැරැද්දක් වචනකින්වත් වෙලා නැහැ කියලා. එක එක ටොක්සික් වයිබ්ස් තියෙන මිනිස්සු අපේ ජීවිතයට එකතු වුණොත් ඒ වගේ අය තමයි ඉක්මනටම අපි ළඟින් හිතන් නැති විදිහට ඈතට යන්නේ. හැබැයි ඒ අයට දවසක තේරෙන්න ඕනේ මට මගහැරුණේ, මට නැති වුණේ මේ ලෝකේ ඉන්න හොඳම කෙනා නේද කියලා. වෙනද වගේම ඔන්න අපේ දයානි අපි වහන් ඉන්නවා කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. විශ් දැන් තමා ඔයා වහන්න ගත්ත කියලා. කමක් නැත්, ඔයා හරිම වෙලාවට තමයි ආදරයක අහන්න අරන් තියෙන්නේ. පුළුවන් හැම වෙලාවෙම ඔයා මාව වහනවා කියලා ඊයේත් කිව්වනේ, මට මතකයි. ඉතින් තැන්කියු සෝ මච් සීත ආදරයක අහන් ඉඳලා මේ විදිහට මැසේජ් එකක් එව්වට. යන හදන්න අපේ ආදරේ කවුන්සියත FM Facebook page එකට කවුද කමෙන්ට් කරේ කියලා බලන්න. කඳුළු උල්පත මෙන්න මේ විදිහට අද ලියනවා. හිතට දැනෙනු ආදරයෙන් නොලැබෙන්නේ ආදරයම විතරක් නම් දරා ගැනීමත් සතුටක්, ඇස්වලිනුත් පෙනෙන ආදරයක්. එතකොට නුවන්ත පැතුම් ලියනවා, දවසක ඔයාට මගේ ආදරේ දැනුනොත් ඔයා දැනගනි එතාට ඔයාට මාව මග හැරුණු තරම්. එතකොට අපේ ඉසුරු මංචනායක ලියනවා, එකම එක දවසක අත්වාරු නැති වෙලාවක ඇවිත් හීනියට හරි එකම එක පාරක් මට කියන්න ඇත්තටම මට ආදරේ කළා කියලා. ඇත්ත මිනිස්සු හරි කැමති ආදරේ ලබන්න, වගේම කෙනෙක් එයාට ආදරේ කියලා ළඟට ඇවිත් කියනවට. සමහරක් අය ඉන්නෝනේ රොබෝ වගේ, නැත්නම් හිර කරගෙන නිකං ගල් පිළිමයක් වගේ. හැබැයි හිතන් නැති වෙලාවක ඒ කෙනා යාට ආදරේ කියලා කිව්වොත් ඒ දැනෙන සතුට ඇත්ත වචන කරන්න අමාරුයි. එන්න අලුත් පැයකද තමයි අපි ආයේ හම්බ වෙන්නේ.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමෙන් මවකමෙන්
1: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
0: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න. ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
5: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ
5: හච් 15 පිස්සුවක්ම තමයි.

0: බැම්බලව රාත්‍රියට ටයිම් විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට් ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන 011 114 700.

විනාඩි 9යි. සියත ආදරේ කහන් ඉන්න අපි දෙන්නම එකට කතා කරන දෙවනි පැය වගේම තමයි අද දවස තියෙන අපි දෙන්න කතා කරන අන්තිම පැය. මේ අහන්නකෝ, කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් ඔයාට මොනවද ඕනේ? ඔයා දෙන උත්තරේ මොකක්ද? ඒ කියන්නේ කෙනෙක් අහනවා ටිකක් සීරියස් විදිහට, බැරෑරුම් විදිහට, ඔයාට මොනවද ඕනේ? ඇත්තම කිව්වොත් අපි හැමෝටම ඕනේ සැනසීමෙන් සතුටින් ඉන්නනේ නේද? හරිම සාමාන්‍ය දේවල් වලට තමයි අපි ආදරය කරන්නේ. ලස්සන ජීවිතයක් හදා ගන්න, ආස හිතන ගෙයක් ගන්න, ඔය ආස කරන වාහනයක් ගන්න, ආස කරන ඇඳුමක් අඳින්න, ගෑනු ළමයි නම් ආස කරන පර්ෆියුම්, ඇඳුම්, චූටි චූටි ඇක්සසරීස්, පිරිමි ළමයෙක් නම් ආස කරන ඒත් ඇඳුමක් වෙන්න පුළුවන්, වාහනයක්, ෆෝන් එකක්, වොච් එකක්. එතකොට සතුටින් ඉන්න පුළුවන් ඉන සර්කල් එකක්, විශ්වාසය තියන්න පුළුවන් යාළුවෙක්, යාළුවෝ තුන්දෙනෙක්. එතකොට නිදහසේ කතා කරද්දී අහන් ඉන්න පුළුවන් ආදරණීය හිතක්, ඔළුවට වද දෙන්නේ නැති රස්සාවක්. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනේ මට සැනසීමේ ෆිල්ම් එකක් බලන්න පුළුවන් කෙනෙක්. එක එක විදිහේ සාමාන්‍ය දේවල් වලට තමයි ඔය පුංචි ආදරණීය හිත ආස කරන්නේ, වගේම තමයි ආදරය කරන්නේ. ඔයා වැටෙන්න යන හැම මොහොතකම ඔයා මතක් කරගන්න ඕන දෙයක් තියෙනවා. ඔයාගේ හිත ගොඩාක් හොඳයි. ඔයා දන්නවා ඔයා නරක මනුස්සයෙකුත් නෙවෙයි කියලා. ඔයා කාටවත් වැරදක් කරලත් නැහැ කියලාත් දන්නවා. ඔයා කාගේවත් දේවල් හොරෙන් අරගෙනත් නැහැ. ඔයා හිතාමතා කාවවත් රවට්ටලත් නැහැ, වට්ටලත් නැහැ. ඔයා කරන්නේ පුළුවන් හැම වෙලාවෙම අනිත් අයට උදව් කරන එක. ඒ නිසා ජීවිතේ සමහර දවස් අමාරු වුණත් ඔයා ගැන තියෙන විශ්වාසය අතහැරගන්න එපා. මොකද ඔයාට තියෙන්නේ මේ ලෝකේ තියෙන ලස්සනම හදවත. කෙනෙක් ඔයාව දාල යනවා නම් හිත හදාගන්න. මොකද තවසක ඒ කෙනාට තේරෙනවා මට මගහැරුණේ හොඳම කෙනා කියලා. එන්න හිමින් හිමින් කතා කරමු. මැසේජ් එකක් දාන්න 0711982894 අපේ WhatsApp නම්බර් එකට. එහෙමත් නැත්නම් other accounts CFM අපේ Facebook page එකට ඇවිත් අත post එක යටි comment එකක් තියන්න. විශ්මී ඉන්නවා රෑ 9 වෙනකන්.

0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000 NIB in the City University, the place to be.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමත
2: සී රිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් හොන්රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 200යි මැලිබන් ස්මාර්ට් ක්‍රීම් ක්‍රකර් ඉතිරිය රුපියල් 115යි මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරිය රුපියල් 300යි හාපික් 10x ඉතිරිය රුපියල් 145යි කාගිල්ස් ෆුඩ් සිටි
3: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව දැන්ම දරුවගේ 9කමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න
6: සියත පොකට් මනි අනුග්‍රහය
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
8: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
9: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා
10: මං නම් හිතන්නේ නැත
8: දකින හීන පිනින මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
11: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
12: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්
8: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
13: බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්

ඉස්සල සිින්දු අහන් ඉඳලා එක්කෙනෙක් මැසේජ් එකක් එවනවා මේ විදිහට. හිතුවවත් නැති තවසක හමු වුණා. ආදරේ මග වැරදුනා. මං ආදරේ කරේ කිසිම ලාභයක් බලාපොරොත්තුවක් නොවේ. ඒත් අන්තිමට මට කවුරුත් නැති වුණා. දැන් ඔයා කාලද ඔයා හොඳින් අහන්න කවුරුත් නෑලු. පිස්සු කෙල්ලෙක් කනේ මන්නම් කියන්නේ. මෙච්චර මං ඉන්නවා. මෙච්චර මං යාට ඉන්නවා. කොහෙද ඉතින්? හරිම මුරාණ්ඩු ගෑනු ළමයි ඉන්නේ. එයා තව දේවල් කියලා තියෙනවා. මේ සින්දු අහලම ඉතුරු ටිකත් කතා කරමු.

මැනුළමයි හරි ඉක්මනට අඬනවන නේද? එහෙම අඬන්නේ නැතුවත් හිතේ දරාගෙන ඉන්නේ එහෙමත් ගෑනු ළමයි. හැබැයි පිස්සුවෙන් වගේ කියවන, ආදරේ ගොඩාක් දෙන, ආදරේ ගැන ගොඩාක් කතා කරන ගෑනු ළමයි ඊටත් වඩා සංවේදී.

හැමෝටම එක එක වෙලාවට එක එක ප්‍රශ්න. මට තියෙන්නේ දැන් ලොකුම ප්‍රශ්නයකට මුහුණ දෙන්න තමයි. WhatsApp එක ඕපන් කරන්නද, අපේ Facebook page එකේ comments කියවන්නද කියලා හිතාගන්න බෑ. ඒ තරමට එක එක අයට එක එක ප්‍රශ්න. කවන්නෑ කවන්නෑ, මං හරි කැමති ඒ ප්‍රශ්න හැම එකක්ම මේ පැත්තට වෙනවට. ඔක්කොටම කලින් වෙලාවත් චුට්ට මතක් කරන්නම්කෝ නේද? රාත්‍රී 8යි විනාඩි 29ක් වෙද්දී මම මැසේජ් එකක් කියවන්නයි හදන්නේ මේ විදිහට. ආදරේ කියන්නේ මොකක්ද? ඔයාට කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව කෙනෙක් ගැන හොයලා බලන්න හිතෙනවා නම්, එයාව පරිස්සම් කරන්න හිතෙනවා නම්, අනිත් හැමෝටම වඩා ඔයාට එයාව විශේෂ කෙනෙක් කියලා දැනෙනවා නම්, එයාව දැක්කම ඔයාගේ හදවතට කවතාවත් නොදැනුන සතුටක් දැනෙනවා නම්, මං හිතන්නේ ඒ තමයි ආදරේ. ඒ කෙනාම මෙන්න මෙහෙමත් ලියනවා, හරිද? ඔයා මගේ කඳුළු පිහදාන්න ඕනෙත් නෑ, මාව සනසන්න ඕනෙත් නෑ. හැබැයි මං පැය 24ම ඔයාට ආදරේ කරපු කෙනා. මගේ හදවත රිදෙන තැනක් කෙනවා. ඒ වෙලාවට ඇවිල්ලා මගේ ලය පිරිම දෙන්න. මං ඔයාගෙන් සල්ලි ඉල්ලන්නෙත් නෑ, මහ ලොකු දේවල් මට ඕනෙත් නෑ. ගහකින් අත්තක් කඩලා දානවා වගේ මාව බිම දැම්මට පස්සේ මං කොහොමද තලුලන්නේ? මේ සුරංගනාවිකෙනං හදවත කොටා කැඩිලයි තියෙන්නේ. හැබැයි එයා දන්නේ නැහැ එයාට තියෙන ලස්සන හට් එකක් කියලා. නැත්තං ඉතින් මෙච්චර මේ අඬයිද? එහෙම වෙන්න ඕනේ නැහැ. අද මම ඔයාට කිව්වෙත් දවසක මග හැරුණ හොඳම කෙනා වෙන්න කියලානේ නේද? කවුද දන්නේ? තාම ඔයාට හරියනම කෙනා ඉපදිලා නැතුවත් ඇති නේද? මොකද මෙයා ඒ තරමට පුංචි. හැබැයි මෙයා ළඟ තියෙන ආදරය ඒවලට පුංචි නැහැ. ඔයාට ආදරේ දන්නවද? විශ්මයාට ගොඩක් ආදරේ. තේරුම් ගන්න. තේරුම් ගන්න බැරි නම් අහන් ඉන්න, හරිද? එතකොට මං ආයේ යන්න හදනවා අපේ WhatsApp එක පැත්තට. රුක්ෂාන් අහන් ඉන්නව වෙනදා වගේම සියත FM ආදර රේඛා ගොඩක් ගොඩක් ගොඩක් හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. මොරටුව රුක්ෂාන් තමයි මට මේ විදිහට මැසේජ් කියවලා තියෙන්නේ. එතකොට එයා ගොඩක් ආදරය කරන සඳමාලි රූපකාන්ති. මෙයාවත් එකතු කරගන්නවා මං ඊළඟ සින්දුවට. එතකොට රුක්ෂාන්ම කියලා තියෙනවා, I love Siyat FM a lot. Keep going Siyat FM. Thank you so much. Rukshan me aadareeta bohomatma stuti. Anit messages ut kiyawanno ne sindok ahala imu neida. Tava hariyatama paya bhagayak thamai oyai mamai ada dawasata me widiyata katha karanne. Special yaluwek innawa ada dawase me sinduwata ekathu karaganna. E thamai man hitena widihata මේ තරු බබා අද තමයි සියත ආදරේක අලුතෙන් අහන්නේ. ඉතින් විශ්මියාට ගොඩක් ආදරෙයි තරු. අද ඉඳන් පුළුවන් හැම වෙලාවෙම ආදරේක අහන් ඉඳලා මට මැසේජ් එකක් එවන්න ඉතින්. ඒ වගේම තමයි ඔයාගේ හිතේ ඕනම දෙයක් තියෙනවා නම් වචන කරලා මට WhatsApp මැසේජ් එකක් දාන්න. අලුතින් ලියමු, අලුත් විදිහට හිතමු. මොකද ආදරේ කියන්නේ කෙනෙක් ලපන්න ඕනම හැඟීමක්. වචනත් පැටලෙනවා මේ ආදරය දකිද්දී නේද?

අටයි විනාඩි 33ක් වෙද්දී පැය භාගයක් වගේ තමයි ඔබත් එක්ක ඉන්නේ. 0711 982 4 WhatsApp message එකක් එවලා තියන්න.

0: අරිගේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕන
2: එල්ෝල්ස ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද ඕලෙවල් ඒලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකේ

කාලකට පස්සේද ෆස්මි ෆාරුක් ෆස් ටයිම්ද කියන්න බලන්න. එයා කියනවා විඳිමි මම ජීවිතය, ආදරය, ස්නේහය, දකිමි මම ලෝකය අත සහ හෙට, ඔබව මට ලැබුණු දවසට. හීන පමණක් ඇත හීනියට, සමදා තනියට ඔබ නැතුවට. Thank you ෆස්මි ෆාරුක් ඔයාගේ මේ මැසේජ් එකට.

රාත්‍රී 8යි විනාඩි 45යි. ලැබීම් නොලැබීම් මැත්තේ ආදරය කරන ආදරය ලබන සියත ආදරේ කහන් ඉන්න ඔයා හරිම ආදරණීයයි. යන්න කලින් මැසේජස් ටික රීඩ් කරලා තමයි විෂ්මි ගෙදර යන්නේ. ජගත් ඔන්න අදත් ලස්සන මැසේජ් එකක් එවලා තියෙනවා. මට ඉතින් ඒක කියවන්නම හිතනවා. ලස්සනට කතා කරන, ලස්සනට හිනාවෙන, ලස්සනට ආදර රේඛා කරන, ලස්සනට පිපුණු සුවඳ රෝසමල විෂ්මි ඒ ඔබයි. ලස්සන හදවතක් තියෙන, ලස්සන අදහස් ගලා එන, ලස්සනට පායා ආ ලස්සනම ලස්සන සඳවන් මුව මඩලක් ඇති ඒ රුව විෂ්මි ඔබයි. ආදරේ දෝරේ ගලා යන මේ සොඳුරු රාත්‍රියේ මිහිරි මතකයන් අලුත් කර ආදර සිත්වලට කතා කරන අහිංසකාවි විෂ්මි ඒ ඔබයි. Thank you so much. ආදරෙයි. නිර්නාමික ප්‍රේමය කවියක් ලියලා තියෙනවා. මම මෙහෙම කියවන්නම් හරිද? උරුමකම් කියන්නට මට අයිති නැති වුවද ආදරේ කරන්නට තහනමක් කාගෙන්ද? හමු වුණත් යොවුන් විය නාදුනන කෙනකිනුඹ ගෙවී යන මැදිවියට මුසු කෙරුව ආදරය. සුළඟිල්ල පටලුවන ජීවිතයෙන් මදකට මිදි හද සොයන ආදරය මොහොතකට රස විඳී එක්වීම නොපෙනුනද වෙන්වීම නොමහැඟෙන පෙම්කවක් ලියමු අප ලෝකයෙන් වසන් වී. මේ විදිහට නිර්නාමික ප්‍රේමය ගැන එයාට හිතුන දේ ලිව්වේ නාමා. බොහොමත්ම ස්තුතියි. එතකොට මගේ යාළුවා, ඊයේ හම්බුන යාළුවා ඉෂු ඉරේෂා ප්‍රේමරත්න මේ විදිහට ලියනවා. රිදෙන නිසාම හිත නුඹ එන සිහිනයද මකයි, නැසෙනාසේ දුර කියත සුසුම් පවා සුළඟ තුල හඳයි. එපායයි වචන කර තමා ගැසූ කිනිසි තුඩු විසයි, නුඹ දන්නේ නැහැ නේද ප්‍රිය හිතවත ප්‍රේමයට ඔය සියල්ලම යටයි. මනුස්සෙක් තනි වුණාම, තනි කියලා හිතුනම කවුරුම හරි හිටියනම් කියලා හිතෙනවා. දැන්නම් මේ මොහොතේ මම හෙව්වේ ඔයාව. ඔයාගේ කටහඬ අහගෙන ඉන්නකොට මගේ පාළුව තනිකම ඉබේම නතර වෙලා යනවා මටත් නොදැනීම. ගොඩක් ස්තුතියි

හිමීට හිමීට විශ්මිට ගෙතරෑන්න වෙලාව තමයි මේ ඇවිත්තියන්නේ. හැබැයි හෙටත් රෑ හත වෙද්දී ඔයාළඟට එනවා. චන්ද්‍රසේන මෙහෙම කියලා තියෙනවා, ඔබ එන්න, ඔබ ඇවිත් යන්න එන්න. ඒ ඔබට මා බලන්නට නොව තවත් එකම එක වතාවක් මට ඔබව බලන්නට.

දන්නවද? කාලයක හැම තුවාලයක්ම ටිකෙන් ටික සනීප වෙනවා. ඉතින් තව ටිකක් වෙනතට වඩා ශක්තිමත් වෙන්න. මොකද ඔයාගේ හොඳකම දවසක ඔයාටම අනිවාර්යෙන් ආශිර්වාදයක් වෙනවා වෙනවා වෙනවාමයි. ඔයා තවසක දිනනවා. එහෙනම් විශ්මි ගිහින් එන්නම් හරිද? ආයෙත් හෙට රෑ 7 වෙද්දී ආදරේ කොටක් අරගෙන ළඟට එනවා. ඔයාට තියෙන ආදරණීය හිතක්. සුබ රාත්‍රියක්. වෙලාවත් කියලාම මං යන්නම්කෝ. රාත්‍රිය 8:52යි.

සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින් CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පත රන් සහනයක් CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: දැන් වෙලාව රෑ 9යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: Theater.
1: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
2: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
5: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
8: සියත ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා 9 වෙනි.
10: එක වගේ 7ක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
11: කාජිරිය ගොබ්බයා.
12: එයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
13: නිලබල කරේති ඔලමුල පුරේ.
14: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත TV තුලින්.
15: 98.2 FM 98.3 FM

0: nun da sudu kotigena e disney
1: danen ahanna sathi dawasala hawasa dekata
2: theater hot and spicy with sudu kotchi
1: godak kadare
3: සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස් ඩ්‍රයිව් අනුග්‍රහය
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වී
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
8: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි
9: දවස සුපයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලේ
10: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716-666-222 Prime Residences
11: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
13: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා ඔයත් වහලට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: හැට වසරකට වැඩි විශ්වාසය.
1: මුළු පවුලටම මගේ ගානටම.
2: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට.
3: Co-bank debit card challenge. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Co-bank debit cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
1: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: Bajaj Vigo Jooli Vasi. Bajaj Vigo Electric 3 Road රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. David Pierce E-Mobility වෙතින්.
5: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155 715 555 අමතන්න.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96
7: අමතන්න. 98.2 98.4

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණිතනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමෙන් මවකමෙන්
1: අරිගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: සෙනසුරාද උදේ 8ට
4: බින්දු පිටියේ වේනු.
5: ආ දුරුකෙයියා අදත් ලේට් නේද?
6: මේකනේ ෂෙෆ්, අද මගේ පස්සෙන් බොයි කෙනෙක් කාවා.
5: ඉතින් මං අහන්නේ ඇයි ලේට් උනේ?
6: මේකනේ ෂෙෆ්, එයා හරිම හිමින් සැරේනේ ආවේ.
5: ඈ
4: ජින්තු පිටියේ මොවෙනෝ, ජින්තු පිටියේ මොවෙනෝ.
7: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
8: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
7: ප්‍රශ්න 4යි රුපියල් 5000.

0: රාත්‍රී 10යි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන 0114700.

සුභරාත්‍රියක් සියලුම රසික රසිකාවියන්ට. රෑදායයි ගීදායයි කියන වැඩසටහනට අද මම තමයි ඇවිල්ලා ඉන්නේ. මම ඉපදුනේ ගංගොඩවිල කියන ග්‍රාමයේ. ඒක ටිකක් විශාල ග්‍රාමයක්. රත්නපිටිය, විජේරාම, දෙල්කඳ, නුගේගොඩ, කෝට්ටි මෙන්න මේ වගේ ප්‍රදේශයක තමයි මගේ පති සිද්ධ වෙන්නේ. මගේ දෙමව්පියෝ දෙදෙනා මාත ජීවිතුන් අතර නෑ. මම පවුලේ වැඩිමලා. මට නංගිලා දෙන්නකුයි මල්ලිලා තුන්දෙනෙකුයි ඉන්නවා. මම මගේ මූලික අධ්‍යාපන මම ලැබුවේ නුගේගොඩ ශ්‍රී දේවත මහාවිද්‍යාලයෙන්. මගේ අධ්‍යාපන භූමිය උනේ ශ්‍රී රේත මහාවිද්‍යාලයත්. ඒ වගේම මං ඊට පස්සේ ඒ භූමියට නුදුරෙන් තියෙන සුබද්‍රාරාම අධ්‍යාපන පීඨයටත් ගියා. මම නවරත්න ගමගේ

මම තෝරගත්ත 10 වෙනි ගීතය තමයි ඔබේ රම්ය සඳකෙරණ කියන ගීතය. මේක මාචාර්ය සුනිල් ආරියරත්නගේ ගීතයක්, පද රචනය. සංගීතවේදී එච්.එම්. ජයවර්ධනගේ සංගීතයෙන් තමයි මේක හැඩගන්නුනේ. මේකට මම ගොඩක් කැමතියි. මගේ පෞද්ගලික කැමැත්තක් තියෙන ප්‍රේමය පිළිබඳ හිත තුල ඇති කරන නිකන් ආందోලනාත්මක ස්වභාවය. ඒක හරි මේ යවුන කාලේදී මේ ගීතේ මට අහනකොට මේ ගීතේ පුරා මට දැනුනේ ඇත්තම මේ ප්‍රේමයක තියෙන අසිරිය තරහ විදිහට හැංගීම් ධාරාවන් කොහොමද අපේ හිත තුල වඩාත්ම සුන්දරව ඇති කරන්න කියලා. ඉතින් මේ ගීතයේ මට විශේෂ බලපෑමක් කරපු ගීතයක් කියලා කියන්න පුළුවන්. මොකද ඒ කාලේ මට මතකයි මේ ආදරය පිළිබඳ ගොඩාක් දේශන දින කාලයක් මාචාර්ය සුචිරිත ගම්ලත් මේ ආදරය ගැන කතා කරනකොට ඔහු මේ ගීතය තෝරගෙන තර අවස්ථාවකදී අගනුවර තියෙන මේ මහජන පුස්තකාලයේ මේ ගීතයේ පිළිබඳ සහ ප්‍රේමය පිළිබඳ ඔහු වඩාත් නිර්වචනය කරා. මේක ප්‍රේමය හටගන්නේ යම් කිසි ආකාරයක නෙළුම් මලක තියෙන මඩෙන් නොතරවි හටගන්න වගේ මේ ප්‍රේමය එන විදිය, මේ භාවය ගැන මෙතුමා අතන විග්‍රහ කරා. ඉතින් අපිට අතීත කාලේ අපේ අත්දැකීම් දෙක මේ ගීතය ගොඩක් මට ගොඩක් දැනෙන ගීතයක්.

0: ගීතායයි.
1: අද සොඳුරුමුණ කැසීම ප්‍රවීණ සංගීතවේදී නවරත්න කමකේ.
2: මන් දෝරගත්තා මගේ නවවෙනි ගීතේ හැටියට සොඳුරුලුවට මල් වැහැලා කියන ගීතය. මේ ගීතේ මට ගොඩක් දුරට මගේ ලොකු මතකයක් එන්නේ මේ ජෝතිපාලගේ කටහඬ සහ සුජාතා අත්තනායකගේ කටහඬ භාවිතා කරලා තියෙන විදිය මට යම්කිසි ආකාරයක ලොකු මතකයක් වෙනවා. මොකද මේ ගීත නිර්මාණය වෙලා තියෙන ආකාරය බැලුවොත් මම නිර්මාණය කරන්න ගීත හදනකොට මට ලොකු බලපෑමක් කරා මේ ගීතවල තියෙන යම්කිසි ආකාරයක පද රචනාව සහ සංගීත ආකෘති. මේක යම්කිසි ආකාරයක මේ සුංගාරාත්මක මනෝභාවයන් ඇත්තට මේ ගීතයේ තියෙනවා. ඉතින් මේකට ගොඩක් දුරට හේතුව තමයි ආදරය කියන දේ පිළිබඳ තියෙන සුංගාරය, දැන්න භාවය මේ ගීතය තුළ මට ලොකු මතකයක් එනවා. මොකද මේ ගීත චිත්‍රපටය තුළ නිරූපණය වෙන අවස්ථාවේදී අපිට ලොකු බලපෑමක් කරනවා අපේ ජීවිතයට. අපි හිතනවා අපිට ඒ චරිත වෙන්න බැරිද කියලා. අන්න ඒ වගේ එක මතකයක් මට මේ ගීතේ

0: දායයි ගීතායයි
1: අත සොඳුරුමුණ කැසීම ප්‍රවීණ සංගීතවේති නවරත්න කමකේ.
2: වලාකුළු පෙලින් බසිනගෙන ගීතය මේකේ ගීපද රචනා කරේ වෛද්‍ය අසනා ධම්මික බණ්ඩාර. මම සංගීතවත් කරේ. මේ ගීතය මට කවදාකවත් අමතක කරන්න බැරි ගීතයක්. මොකද මම දෙල්කඳ පරිසරය මං ඉස්සල කිව්වේ මං හැදි වැඩුණේ ඒ පරිසරයේ. අම්මලයි තාත්තලයි ගෙදර තමයි මම විහාරපත්තල හිටියේ. ඒත් ඒ කාලේ මගේ අරමුණ මම වෙනත් අරමුණකට පිහිටලා හිටියේ. ඒ කියන්නේ මම විදේශ රටකට යනවා කියලා. නමුත් මේ ගීතය ලියපු මගේ හිත මිත්‍රයා වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ අපේ ගෙදරට ඇවිල්ලා ඔහු ගීත ගන්නාවක් මට දුන්නා. ඒකේ එක ගීතයක් තමයි සුවඳ මල් කියන ගීතය, අනිත් එක ගානතෙල් සඳුන් කියන ගීතේ. මං හිතන්නේ මගේ අරමුණ වෙනස් වුණ මතකයක් තමයි මේ ගීතේ තියෙන්නේ. මොකද මේ ගීත දෙකින් පස්සේ මාව නවරත්නකමගේ කියන නම මේ මාධ්‍ය තුල ප්‍රචාර වෙන්න පටන් ගත්තා. ඒතර මට ඕස්ට්‍රේලියාව යන්න සීලුම මගේ ලීකිවිල හදාගෙන හිටිය බොහෝතක්. මේ ගීතය අර ගීත දෙකින් පස්සේ වලාකුළු පෙලින් කියන ගීතය මට ලැබුණාන් පස්සේ මගේ සම්පූර්ණම අර විදේශ ගමනට තියෙන ආදරේ ඇල්ම නැති වෙලා ගියා. ඊට පස්සේ මම නැවතත් වැටුණා මේ සංගීත ශිෂ්‍යයට මම වැඩ කරන්න ඕනේ කියලා. මොකද මම නාට්‍ය සංගීතය තුළ බොහෝ પરම්පරාවන් සමග සරත් චන්ද්‍රයන්, සෝමලදා සුභසිංහ, ප්‍රසන්නජිත් අපේසූරිය විවිධ නාට්‍යකරුවන් සමග වැඩ කරපු හින්දා මට ඒ අරමුණ තෘප්තිමත් වෙනින්දා මම මේ ගීත නිර්මාණය කරන්න මගේ ආසාවක් තිබුණේ නැහැ. නමුත් මේ අසනාත්ගේ පෙළඹීම නිසා අර ගීත දෙකෙන් මගේ සම්පූර්ණ ජීවිතය වෙනස් කරා. ඒ කියන්නේ මාව නිකන් නාට්‍ය කරපු හිටින් මට මාධ්‍ය තුළ වටිනාකමක් ලැබුණා. මේ වටිනාකමත් එක්ක අර මගේ විදේශ රටේ ගමන් යාම පිළිබඳ තියෙන අදහස මගෙන් ඉවත් වෙලා ගියා මනසින්. ඉතින් මේක මගේ ජීවිතේ සදාකල් මතකයක්.
1: අංක

0: ගීතායයි.
1: අද සොඳුරුමුණ කැසීම ප්‍රවීණ සංගීතවේදි නවරත්න කමකේ.
2: මින්දද හිසර කියන ගීතය තමයි හත්වනිය හැටියට මම තෝරගත්තේ. මේක මගේ කුඩා කාලේ මට මේ කන්ද කපා පා යාපන් පුන්සඳ කියනකොට වචනේ මගේ හිතට ආවේ. ඒ කාලේ මගේ උඩා අවදි මනසට ආවේ මේ කන්ද කපා පායන් පුන්සඳ කියලා. ගෝ මගේ තුමේ මේ ගැබිනි මවක්ගෙන් පස්සේ ඇතිවෙන මේ දරු ප්‍රසිතියක් වගේ පිළිබඳ එකක් තමයි ළමයේ කටගන්න එකක් නේද මේ කන්ද කපා පා යාපන් පුන්සඳ කියලා මගේ හිතට කුඩා කාලේ වැටුනේ. ඉතින් අර අපි කුඩා කාලේ මේ ගුවන් ඉදිරියට සවන් දීම තුළ අපි මේ එක එක ගීතවල අර්ථ අපිට ඕන විදිහට අපි හිතන්න පටන් ගන්නවා. අපිට ඕන අපේ ජීවිතේට සම්බන්ධ කරලා බලන සමහර අපිට ඒවා යම් කිසි ආකාරයක දැනුමක්වත් නැහැ. නමුත් රසයක් ඇතිවිලා තියෙන මොහොතක තමයි මේ ගීතයේ මගේ හිතට මොන යම් ආකාරයෙන්ද කියලා නිකන් විමසන්න පටන් ගත්තේ. මම ගොඩක් දුරට මේකේ ගීතයේ තනුවටයි ගීත පදවලටයි හරි පුදුම ආසාවක් තියෙනවා. මම මේ ගීතේ නිතරම ගායනා කරනවා. මම දවසක් මගේ හිටියා මිත්‍රේ බණ්ඩාර කියලා ඌ දැන් විදේශ රටක ඉන්නේ. ඌ ඉතාමත් පොතපත කියවන සාහිත්‍ය පිළිබඳ ඌට දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් මං අපි දෙන්න දවස යනකොට එයි මම මේ ගීතවල අර්ථ සාමාන්‍යයෙන් අපි කතා කරනවා. මේ කතා කරනකොට මං ඉඳන් ගියා මේ බින්දසරි කියන ගීතයේ අර්ථය මෙන්න මේ වගේ ගීතයක් නේද තියෙන්නේ කියලා මං ඌට කිව්වා. එයා මේ hina වෙලා කිව්වා එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. මේක මේ ප්‍රේමයේ පිළිබඳ තියෙන සංකල්පනාවක් තියෙන්නේ. මේක එයා තහවුරු කරන්න මඩවලේ ශ්‍රත්නායක මහත්මයාට ලිපියක් ලිව්වා. ඒ ලිපිය ලියනකොට එයා එයාගේ සම්පූර්ණ විස්තරය මේ ගීතයේ අර්ථය මේකයි සංකේතාර්ථයන් මේකයි මේකේ පද එකින් එකට අරගෙන අපි ලිව්ව ලිපියට පිළිතුරු ලිපියක් ඒකෙම අනිත් පැත්තේ ඔහු ලියලා එව්වා. එතකොට මට මේ කවදාකවත් අමතක කරන්න බෑ. මොකද අපිට හිතාගන්න බැරි ගීත රචකයෙක් අපේ තියෙන අනවබෝධයට එක රසිකත්වයට යම්කිසි කරපු ගෞරවයක්. එදැන් පස්සේ මගේ ජීවිතයේ මේ සාහිත්‍ය පිළිබඳ තියෙන ආශාව වැඩි වුණා. පොතපත කියවන්න ඒ වගේ දේවල් මගේ හිත තුළ විශේෂම ගීතය කවිය පිළිබඳ ගොඩාක් මට රසයක් ඇති කරගන්න හම්බුණා. මේ පිළිතුරු

0: 92.2 94.4 Siyata Divine Apura Redayai Kitayai
1: Atha Sandurumuna Kasima Praveena Sangeetha Veti Navaratna Kamake
2: මම ඊළඟට තෝරගත්ත ගීතය තමයි සිකුරුලියා කියන ගීතය. මේ ගීතය මම දැන් තෝරගන්න හේතුවක් තියෙනවා. මොකද මිල්ටන් පෙරේරා මහත්මයාගේ කටහඬට මගේ උඩා කාලේ ඉඳන් මුදුම කැමැත්ත තියෙනවා. මම එයාගේ ඔය තියෙන ඉස්සර ගීතයක් මට හොඳට මතකයි. කවදා

මං ඉස්සර මිල්ටන් පෙරේරා මහත්මයේ කටහඬ අනුකරණය කරලා ගීත ගායනා කරනවා. මට ලොකු හැකියාවක් තියෙනවා ගීත ගායනා කරන්න විවිධ ගායක ගායිකාවන්ගේ. ගායිකාවන්ගේ මට හැඩයක් ගන්න පුළුවන්. මම ඒක තව විස්තර කරොත් මොකද ඒ භාවිතාව තමයි මම අද සංගීත ක්ෂේත්‍රයේ භාවිතා කරන්නේ. ඒ මම කුඩා කාලේ අර මම ඒකයි කිව්වේ මේ මට අන්දමාන්නි මහත්මිය රූපයින්දමති මහත්මිය මේ මිනේ විවිධ අයගේ මට ගීත ලැබුණාන් පස්සේ මට ඒකලේ කටහඬ භාවිතා කර මේක මගේ හිත තුළ ගොඩක් දුරට රැව් දුන්නා. ඉතින් මම අද තේරුම් ගන්න යතේ අමතක කොච්චර අමතක වෙන්නේ නැද්ද කිව්වොත් මේ අද ගීතයක් දුන්නාම ප්‍රකාශ කරන විදිය ගායක ක්ලබ්ල ඩිරෙක්ට් මියුසික් ඩිරෙක්ට් කරනකොට කටහඬ යොදාගන්න විදියෙන්නේ මට ඒ අතීතයේ තියෙන අභ්‍යාස ගුණයෙන් කියලා තේරෙනවා. හැබැයි ඔසෙ මම එයාගේ කටහඬ ගවේෂණය කරා මම එක්තරා විදියට මිල්ටන් පෙරේරාට මම පුදුම ආසාවක් තියෙනවා. මේකේ මට දැනෙන දේ තමයි මම සංගීතඥයෙක් හැටියට ක්ලැරන්ස් විජේවර්ධන කොහොමද මේ කටහඬ මේ තරම් පාවිච්චි කරේ කියන එක මට තියෙන එක්තරා විදියට සංගීතයේ ගැටලුවක් වගේ මට දැනෙන. මොකද දැන් මේ වගේ කෙනෙක් මේ වගේ චිත්‍රපටියක සුපිරියා වගේ චිත්‍රපටිය අරගෙන අර කටහඬේ හැඩගත් විදිය දැන් මං ඉස්සෙල්ලා කිව්ව ගීතයේ තියෙන විදිය තමයි වෙනම විදියට වචන වලට හැඩයක් අරන් දීලා දින්නේ. එතකොට මේක සිකුරු

0: මෙන්න මේ කටහඬේ අරංගිය රේන්ජ් එක, මේ ක්ලැරන්ස් විජයවර්ධන අරංගිය කටහඬේ තියෙන වර්ණය මම හරියට බැලුවොත් මගේ ගීතවල ඒව නිකන් මම වැඩ කරනකොට මේවයි ආභාෂය මට තිබුණා කියන එක මට කවදාකවත් අමතක වෙන්නේ
1: නැහැ. අංක 6.

0: ගීතායයි.
1: අද සොඳුරුමුණ කැසීම ප්‍රවීණ සංගීතවේදි නවරත්න කමකේ.
2: මාචර සරච්චන්දයන් මව බාකඩුතුරාවගේ නාට්‍යයෙන් පස්සේ මව සම්බන්ධ කරගන්නවා මනමේ සඳහා පූණියම් ගෙදරට එන්නේ කොහොම මාව මනමේ නාට්‍ය තෝරගන්නවා. ඊළඟට කිසිම සම්බන්ධයක් නැතුව එමත් කියනවා සිංහබාහු නාට්‍ය ගීත පුහුණු වෙන්න කියලා. එතකොට සිංහබාහු නාට්‍යයට මම සම්බන්ධ වෙනවා කියලා මට හිතාගන්නත් බැහැ. මම ඒ කාලේ මගේ ලොකු පුතා හම්බ වෙන්න ඉන්න කාලේ මට වුණා ප්‍රීතිත් එක්ක ගිහිල්ලා මේ නාට්‍ය මේ ගීත ඩිංග අසවන්න. ඒක මට ලොකු ආසාවක් ඇති වුණා මේ සිංහබාහු පිළිබඳ ඒක ඇතින පුතු සෙනෙහස ඔය විදිහට තියෙන කියන එක මම කලින් බල්ලා තියෙන හින්දා මට වුණා මේක නාට්‍ය පෙන්වන්න. මම බිරිඳත් එක්ක මේ නාට්‍ය බලන්න ගියා. එතකොට මම ගියේ මේක බලන්න. මම බිරිඳත් එක්ක මේක බලන්න ලයල්මෙන්ට් එකේ ටිකට්ස් අරගෙන මම යන්න හදනකොටම ධනපාල කියලා ඉන්නවා ඒකේ ස්ටේජ් මැනේජර් හිටියේ. ධනපාල අයියා ඉඳන් මම දැකලා කෝ ඇයි ඇඳගන්නේ නැත්තේ කියලා. මං කිව්වා අයියේ මම මේ නෑ මේ බල බලන් බලන් ඉන්නවා මේ මැඩම් බලන් ඉන්නවා ඩොක්ටර් බලන් ඉන්නවා ඇඳගන්නේ කියලා. මං ඒ වෙලාවෙම කිව්වා ප්‍රීතිට මේ ඔයා මේ නාට්‍ය බලන්න මට මේ නාට්‍ය සිං කරන්න එන්න කියනවා කියලා. මං ඒ වෙලාවෙම ගිහිල්ලා ඇඳගත්තා. මේ මට ගීත ඔක්කොම මතකයි. නමුත් යනේන අභිනය මට පිළිවඳ මතකයක් නෑ. මම ඒ තරම් මාව මාචර සරච්චන්දය මාව පාපිලිබඳ ලොකු විශ්වාසයක් තිබුණා එයාට සහ මෙයාගේ බිරිඳ වෙන ලයිතර සරච්චන්ද මැතිනියට. මේක මෙයා කරන කෙනෙක් කියලා. දැන් මං ආයේ නාට්‍ය බලන්න මට ඇත්තටම නාට්‍ය සින්දු කීමේ ආශාවක් තිබුණ නෑ. ඊට පස්සේ මේ නාට්‍ය අන්තිමට මම ගායනා කරන්න පටන් ගත්තා. මාව ගායක කැටියට එතුමා දැන් මට කවදාකවත් ඒක අමතක වෙන්නේ නෑ. ඊට පස්සේ දවස් දෙකකට සුමානට කලින් නාට්‍ය නැවතත් ගාල්ලේ දර්ශනයක් තිබුණා. ගාල්ලේ දර්ශනයක් තිනකොට මගේ වයිෆ්ට මේ පුතා හම්බ වෙන්න කාසල් එකේ නැවතුවා. අවතල ඉන්නකොට මම උදේ ගියන් පස්සේ උදේම දරුවා හම්බ වෙනවා කියන අදහසින් හිටියේ. සින්ටෝගේන ඉන්ජෙක්ෂන් එක තියෙන්නේ. ඉතින් ඉන්ජෙක්ෂන් එක ගහලා තිබුණේ. මම ඒත් කල්පනා කරා දැන් මට නාට්‍යයට යන්න හම්බ වෙන්නේ නැහැ නේද කියලා. ඊට පස්සේ මේ මම ප්‍රීතිනම් කෝ නාට්‍යයට යන්න ඒක ප්‍රශ්නයක් කරගන්න එපා කියලා. දැන් මම නාට්‍යයට යන්න එපා. මම ගාල්ලට ගියා බස් එකේ නාට්‍ය යන බස් එකේ. මගේ හිත තිබුණේ තාමත්ම බොහොම මේ හරිම අභූත විදියට මගේ හිතේ මනසේ හැඟීම් ගොඩනැගිලා තිබුණේ දැන් මේ දරුවෙක් මේ උදේ හම්බ වෙන්න පුළුවන් මම මේ නාට්‍යයට යනවා නේද කියලා. නමුත් දැන් නාට්‍යයට ගියන් පස්සේ මම පට දැනෙන්නේ සිංහභාවිකේ ගීත. දැසම රෑ එනකොට මට පිස්සු වගේ කියන්නේ මට නිකන් මේක දරා ගන්න බෑ. එතකොට පුතා හම්බෙලා තිබුණේ නැහැ. ඊට පහුවෙන්දා යනකොට ඊට පහුවෙන්දා මම ගෙදර ගියන් පස්සේ අම්මෙන් හෙව අම්මේ මොකද තත්ත්වේ නම් මොකෝ නැහැ අද උදේ ඉන්ජෙක්ෂන් එක ගැහුවා ඒුණාට හම්බුන්නේ නැහැ. අද දවල් කියන්න බෑ කියලා. මම මේ නාට්‍යයේ බස්සෙන් ආවිල්ලා මම බහිනකොට 3:00 ඉඳන් මම එහෙම නිදිය ගත්තා. ඇඳුම් මාරු කරෙත් නෑ මොකද මට කම්පැනේට. මම ඊට පස්සේ එහෙමම උදේ නැගිටලා ගියා හොස්පිටල් එකට. එනකොටත් එයාට

0: ගී දායයි.
1: අද සොඳුරුමුණ කැසීම ප්‍රවීණ සංගීතවේති නවරත්න කමකේ.
2: මංගිලකට තෝරගත්ත ගීතය සත් සමුදුර කියන ගීතය. සෝමදාස ඇල්ලියුටික මහත්මයාගේ සංගීතය නිර්මාණය කරපු භාගම් සේකරෙන් ලිව්ව අමරදේව සර් ගායනා කරපු ගීතය. මේක මට අමතක කරන්න බැරි මගේ ගවේෂණයක් තියෙනවා. විශේෂයෙන්ම නාට්‍ය සංගීතය තමයි මගේ මේ නාට්‍යවල තියෙන සහාය වැඩ කිරීම වින්දා තමයි මගේ මේ සංගීතය ගොඩක් දුරට නාට්‍ය සංගීතකරුවෙක් හැටියට මාව සමාජයට ගත වුණේ. ඉතින් මේ එකට මූලික හේතුව තමයි සෝමදාස ඇල්විනිගල කියන සංගීතඥයාට මම පුදුම කැමැත්තක් මගේ තියෙනවා. මොකද ඔහු කටහඬ භාවිතා කරපු විදිය මට ගොඩාක්ම ආසයි. මොකද මම නාට්‍ය සංගීතයේ වැඩ කටයුතු කරනකොට මම එක්තරා විදිහට හිතූ කාරණාවක් තමයි කොහොමද සෝමදාස ඇල්විටිගල වගේ සංගීතඥයෙක් මුදු පුත්තු වගේ නාට්‍යයක සංගීතවත් කරලා කොහොමද සත්සමුද්‍ර වගේ කියන චිත්‍රපටයක අපිට හිතාගන්න බැරි විදිහට විශාල ගායක කණ්ඩායමක් මේ චිත්‍රපටියට දායක කරගත්තේ කියන එක. විශේෂයෙන්ම මම දකින දෙයක් තමයි නාට්‍ය සංගීතයේ තියෙන කටහඬ ඔහු තිරයට භාවිතා කරා. කියන්නේ සත්සමුද්‍ර කියන චිත්‍රපටියට. මම දවසක් ගුවන් සංස්ථාවේදී ඔහුගේ වැඩසටහනට මම සම්බන්ධ වුණා. ඔහු වැඩසටහන් නිෂ්පාදන අධ්‍යක්ෂවරයා කැටියට ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ වැඩ කරන කාලේ මම ඔහුගේ වැඩසටහනකට සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා ඇවිල්ලා ඔහුගේ වැඩසටහනේ මම ගීත ගායනා කළා. මම කරේ කෝරස් එකට ගායනා කරේ. ඒකට මම කෝරස් එකට ගායනා කරන් පස්සේ මම යවස මට කියන්නකෝ මේ ඔබතුමා නාට්‍ය සංගීතයේ දින කෝරස් එක කොහොමද යොදාගත්තේ මේ චිත්‍රපටයට කියලා. ඒතර එයා ඉඳන් කිව්වා දැන් ඔයා ඔය කරේ වැඩි තියෙන. ওই කෝරස් එකක් වගේ දෙයක නාට්‍යයක යොදාගන්න නැතුව චිත්‍රපටිය කොහොමත් වැඩ කරන්න බෑ කියලා. එතකොට ඔයා නවරත්න ගමගේ නේද කියලා මම හිතුවා. මංකෝ ඌ කියලා. මංකෝ සර් මම නාට්‍ය සංගීතය මම ඒක දන්නවා කියලා. ඒ නාට්‍ය වලින් තමයි මේ රටේ සංගීතකරුවන් නිර්මාණකරුවන් බිහිවෙලා තියෙන්නේ. ඒකෙන් ඔයාටත් යම්කිසි ආකාරයක ගමනක් යන්න පුළුවන්.

හිතුවොත් නාට්‍ය සංගීත තුල තමයි ශාල භාවිතාවක් තියෙන්නේ කියන එක මට කිව්වා. ඉතින් මට අද තේරෙනවා ඒක මට අමතක කරන්න බෑ. ඒ වූ අපූර්ව අදහස අද මගේ ජීවිතේ යම් කිසි ආකාරයකට නවත් දිනාගෙන තියෙනවා නම් ඒ ගුරුහරකම මගේ හිතේ තදින්ම හිතට දැනුණා.

0: ගීතායයි.
1: අද සොඳුරුමුණ කැසීම ප්‍රවීණ සංගීතවේදි නවරත්න කමකේ.
2: මේ ගීතය තෙක්කම ගීත ගන්නාවක් තියෙනවා. කැලෑ කපා, වල්ලු දුරා, ගොයන් කපා, ගමට එන්න රන්මාවත මැදින් තනා, ටැක්ටරයෙන් පෙරලි පෙරලි පස් අතරින් පාවී පාවී මේ එන්නේ, හෙට උපදෙන පුංචි පුතේ. මේ ගීත ඔක්කොම වගා සංග්‍රාමයේ කාලේ අපි ඉතාමත් කුඩා කාලේ පාම් පෝලිං වල තමයි අපි ගී මම මේ ළඟදී පෙරේ දවල් මේ දෙයට දවස් දෙක තුන වුණත් මගේ හේමන්තගම කියලා මිත්‍රයෙකුත් කතා කරනකොට එයා නංගු අපි ඉස්සල මචං අපි මේ මතකද වාට චිත්‍රපටිය බල් වෙලා රෑ කෑමට ගියාම අපි කතා වුණා අපි රසිකත්වය ගොඩනගගෙන කොහොමද මෙන්න මේ දුෂ්කර තැන්වල වාට මතක නැද්ද කියලා. එතකොට මම මේ ගීත ගායනා කරලා එයාට කිව්වා මෙන්න මෙහෙම මේ ගීත වාට මතකද කියලා. එතකොට මට මතකයි පාම් පෝලිං වල හිටි. නමුත් පාම් පෝලිමේ අපි අද ඉන්නේ නැහැ නේද? කවුරුක පාම් පෝලිං වල නැහැ. එතකොට අපි පාම් පෝලිමේ උදේ පාන්දර පහට දර ගිහිල්ලා ඒත් අමු පාම් ඒ වර්ගන එන්න ඕනේ, සීනි ගන්න කාඩ් එකට යන්න ඕනේ. එතකොට මේවා තම දුෂ්කර කාලයක් අපේ ළමා මනසට. හැබැයි මේ ගීත වලින් මේ ගීත අමතක කරන්න බැරි හේතුවක් මට දැනෙන්නේ මේ ගීත අහපු අය සහ මේ ගීත වලින් රසිකත්වය අරගත්ත අය පිටරටවල මට හම්බ වෙනවා. ඒකල හැම දෙයක් කියන එකක් තමයි මේ ගීත අපි ඇහුවේ නැත්තම් අපේ ජීවිතවල තියෙන ශක්තිය, ජීවිතවල තියෙන අපේ දැක්මවල අපිට ලැබෙන්නේ නැහැ නේද කියන එක. ඒ කියන්නේ පීඩාවක් වගේ තියෙන කාලෙක විශේෂයෙන්ම දරුණු පීඩාවක් තියෙන සමාජ ආර්ථික පීඩාවක් තියෙන කාලේ අපි ගෙවල් වලට වද කරේ නැහැ. වද කරන්න නොවන හේතුව තමයි මේ ගීත වලින් ලැබුණ එක්තරා විදිහට සාමූහික ගුණය. ඒතර ගෙදරට ගියාම ගෙදර ඇත්තටම කනබුණේක පොදු තිබුණේ අගහික පොදු සමාජයේ කාලේ වගා සංග්‍රාම කියන එක හැත්ත ගණන් වල ඇවිල්ලා මේකට ශ්‍රම බලකායක් හදාගෙන යනකොට අපි තේරුම් ගන්න ඕන එකක් තමයි දේශපාලන අරමුණුයි කලාවේ අරමුණු ගත්තාම අපේ රටේ දේශපාලන අරමුණු කියන එක උඩ ගිය හැම දෙයක්ම අසාර්ථක වෙලා තියෙනවා. නමුත් මේ හිතට එකඟව කරපු නිර්මාණවල තියෙන ගුණය අපේ සදාකල් අපේ ජීවිතේ විශාල දැක්මක් ඇති කරලා තියෙනවා. මේ ගීතවල තියෙන නාදමේ ගුණය මගේ ජීවිතේ එක්තරා විදිහට අපූර්ව ශක්තියක් ඇති කරලා දෙනවා. මට ඒක අවදාකතාවක් කර

0: ගීතායයි.
1: අද සොඳුරුමුණ කැසීම ප්‍රවීණ සංගීතවේදි නවරත්න කමකේ.
2: මීළඟට තෝරගත්ත ගීතය මගේ ජීවිතයේ මේ ඉතාමත්ම ඉතාගන්න පැරි ගමනක වෙනස් කරපු ගීතයක්. මේ මඩලේ අඳුරු කුසේ දියුල්පත අම්මා කියන ගීතය. මේ ගීතය මට ඇහුණ කාලෙඳන් අම්මා පිළිබඳ තියෙන්නේ මහා අපූරු කුඩා කාලේ ගැන රණ්ඩු කරලා අර ගෙවල් වලින් යන කාලයක් තියෙන මුරණ්ඩු කාලය කියලා. නමුත් මේක ගුවන් විදුලියෙන් ඇවිල්ලා මගේ හිතේ මව පිළිබඳ තියෙන ආදරේ හරිම උතුම් විදිහට තිබුණා. එතකොට නමුත් අපි දඩම්බරයි, කියන්නේ අපි යාළු මිත්‍රත් එක්ක එළියට යනවා, හැසිරෙනවා, රණ්ඩු වෙනවා, ගෙවල් වලින් උතුම් ළමා කාලයක් තිබුණේ, චිත්‍රපටි බලන්න යනවා. දවසක් අම්මත් එක්ක මං රණ්ඩු වෙලා කියලා කියන්නේ අර හිත වේදනාවටපත් වුණාම කොහෙට හරි දුව යනවා. ගෙදරට එන්නේ නැහැ, මං ගෙදරින් යනවා කියන එක කියනවා. ඒ කාලයක අර නිදහස ළමා මනස තුළ තිබුණ දෙයක් වගේ කියලා දැන්නම. මොකද ඔය අපි මඩොල් දුව වගේ ඊට පස්සේ කියවනකොට නව කතා, ඔය ළමා කතා, රහස් පරිශ්‍රයේ කතා වලට තියෙනවා මේ ගෙවල් වලින් එළියට ගිහිල්ලා මෙහෙම දේවල් කරන්න පුළුවන්, ඔය වගේ නිකන් වීර මනස තුළ ඇති වෙනවා. ඉතින් මේ කාලේ මම මෙහෙම රණ්ඩු වෙලා ඉන්නකොට මගේ අකිකුරු සිතුවිල්ල අකිකුරු දෙයකට තමයි මමත් එක රණ්ඩු වුණත් එළියට බැස්ස. හැබැයි මතක තියාන්න අදවගෙන මේ කාලේ අපිට තියෙනවා තව රැකවල් තියෙන තැන්, මං ගියේ පුංචම්මයි ගෙදරට. එතකොට අපේ ගෙදරින්දන් රණ්ඩු වෙලා මං අඩාගෙන ගියේ පුංචම්මට දුක කිය. යනකොට රේඩියෝ මේ ගීතේ මට ඇහුණා. මේ ගීතය මේ මඩලිය අඳුරු සීන ගීතේ මට ඇහුණා. අහුණදී මම එමත් අඬාගෙන අපේ ගෙදරට ආවා. ඇවිල්ලා අම්ම බදාගෙන ඇඬුවා. අම්මත් ඇඬුවා. මේක ඉතින් මගේ දැන් අර එළියට බහලා යන ගමන කොයි සමහරලාට එතන පිළිසරණක් නැතුණා නම් කොහරි යන්නත් පුළුවන්. එහෙම වෙනවනේ ජීවිතවල. ඉතින් මං කියන්නේ මේක මට හැමදෙස්සෙම මතක් වෙනවා මේ ගීතය කොච්චර ප්‍රබලද කියලා, මගේ හිතට කොච්චර සම්බන්ධ කරාද කියලා.

0: සියත තිබයින පුරා රැදායයි කීතායයි
1: අත සොඳුරුමුණ කැසීම ප්‍රවීණ සංගීතවේති නවරත්න කමකේ.
2: මේ ගීත දෙක මගේ පෙම්හසුන් වල ගොඩක්ම දැවටුණු ගීතයක් වුණා. මොකද වගේ විවාහට පත්වෙන්න බිරිඳ ප්‍රීතිට එයා හිටියේ ඈත උසස් අධ්‍යාපනය සඳහා. අපේ නෑදෑගේ ගීතියන් පස්සේ අපේ ආදර සම්බන්ධයක් ඇති වුණා. ඊට පස්සේ ඈගේ උසස් අධ්‍යාපනය දෙදරලා ගිහිල්ලා, ඒ කියන්නේ ඒ විභාගය අසමත් වෙලා ඈ නැවතත් එයාට ගමට යන්න සිද්ධ වුණා. එතකොට මම ඈට ලියුම් පෙම්පත් වලින් තමයි මේ අපේ අදහස් ප්‍රකට කරේ, ගොඩක් ලියුම් ලිවීමෙන්. එතකොට මං අර අත්විඳා වූ, පොඩි කාලේ ඉඳන් අත්විඳා වූ ගීත දැන් මම හරියට බැලුවොත් මේ අද මුළු වැඩසටහන පුරා මම ප්‍රකාශ කරේ මගේ ජීවිතේට, මේවා කලාත්මක ජීවිතයට සම්බන්ධ නිදනේ මගේ ආධ්‍යාත්මික ජීවිතයටයි. මට මේක මම කොහොමද මේවා ගොඩනගගෙන මගේ ජීවිතයට ඇතුළු කරගත්තේ කියන එක මේක නොදුනත් මේ කතාබහය තුළ මටම තේරෙනවා. මේ ගීත මං එයාට මම මතක ඇල්ලුවා ඔබෙන්තර ලෝකයක් කියන ගීතෙත් මල් පෙම්පතක ලියලා තියෙනවා, මලක් වෙලා ඔබ පිපෙන්න කියන ගීතෙත් ලියලා තියෙනවා. එතකොට අද මට හිතෙනකොට මොනවුනත් ඒ පදවැල්වල තියෙන අරුත් වලින් මැවුණු ප්‍රේමේ තියෙන දේවල් විශාල බැඳීමකට අද ඇති කරලා අපි අර බොනද කියලා කතා කරාට මොනෑම ආකාරයක ඒව අකුරු වැල්වල දැවිටලා නැවතත් ඒව මගේ පිටපතක් බවට පත් කරලා මම ලිව්ව වගේ ඒව ලිවීම තුළ අපි තුළ යම් කිසි ආකාරයක නොබිඳින්නා වූ බැම්මක් මේවෙන් ඇති කරා. ඒක ඇති කරලා තියෙන්නේ මේ භාෂාවෙම තියෙන රටාවේ කවි වලින් සින්දු වලින් අදහස් ලිවීමෙන්. ඉතින් මේ මලක් වෙලා ඔබ පිපෙන කියන ගීතය මගේ ජීවිතයේ යම් කිසි ආකාරයක ලොකු ආදර බැඳීමකට යම් කිසි ආකාරයක හැඟීමක් ඇති කරපු ගීතයක්.

0: රාත්‍රිය 11යි විනාඩි 8යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: Nunna da sudu kotigena e Disney.
1: Danin Anna. Sati dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Katha karanna 0718492492 0718132777. Theater Tele Depaya. Alut kalawakata tele natya pelak balanna.
6: Man hithuwa me oyalage gedara weda ganna weda karin kiyala. Oyata me wage aluth innoda?
7: Mokada me wage kiyanne?
3: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
8: සහස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
9: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
10: 98.4න් හම්බන්තොටට සියත.

0: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ආ, ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
1: ඇරලාහමි.
0: ඇහුන් නැද්ද මං කියපුවා?
2: නෑ නෑ, අහන් හිටියේ.
0: මොනවද අහන් හිටියේ?
2: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
0: හෑ?
2: ඔහුරාලාහමි, one and only සින්දු සියත.
3: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
4: අනුග්‍රහය.
5: දැනෙන්න අඳින්න රිසිසේ.
4: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් සියතර් ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: මාව දැකලා හැංගුණානේ?
7: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
4: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
8: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිහිල කසාද වෙනගන්නේ නැහෙනි.
4: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
3: සියත ටීවී තුලින්.
9: මේ සියත FM MMM real සින්දු නිතර ඇහෙන එන්න එන්න එන්න එන්න
4: 98.2 98.4 දිවයින පුරා

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: සෙනසුරාද උදේ 8ට
2: අදත් ලේට් නේද?
3: මේකනේ ෂෙෆ්, අද මගේ පස්සෙන් බොයි කෙනෙක් ආවා.
2: ඉතින් මං අහන්නේ ඇයි ලේට් උනේ?
3: මේකනේ ෂෙෆ්, එයා හරිම හිමින් සැරේනේ ආවේ.
2: ඈ?
4: ජින්තු පිටියේ මොවෙනෝ, ජින්තු පිටියේ මොවෙනෝ.
5: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියත පොකට් මනී.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: of the town.
1: රසට කෑම හදන ගමන් සිංදු කියන ඩොන් ෂාමන්ගේ අද බර්ත්ඩේ එක.
2: Happy birthday.
3: ඊට දිනාටම

0: අද මොකද කරන්නේ ලංකාවේ දින්නේ?
1: ලංකාවේ මගේ අලුත් ඉන්ස්ටිටියුට් එකයි රෙස්ටෝරන්ට් එකයි මැනේජ් කරන්න මම ඇවිල්ලා දැන් අවුරුද්දක් විතර වෙනවා. ඉන්ස්ටිටියුට් එක හොඳටම දියුණු වෙනවා. ඒකේ දැනට ගොඩක් දෙනා ස්ටඩි කරනවා. මගේ රෙස්ටෝරන්ට් එක සිංගින් ෂෙෆ් රෙස්ටෝරන්ට් එකක් ජනප්‍රිය වෙමින් යනවා. ඉතින් බොහොම සතුටුයි ලංකාව ගත කරපු කාලේ.
2: අපි නොහිතපු ෆීල්ඩ් එකක් ඔයා එකට එකතු කළානේ. මොකද්ද ඒ ගැන හිතෙන්නේ?
1: මම බොහොම සතුටුයි ජීවිත ගත කරනවා. මම එදා ඉඳලා ගුරුදැත්තම ආහාර සහ සංගීතය කියන දෙකක් නෙමෙයි එකක්. ඉතින් ඒ දෙකේම ගත කරන කාලය ජීවිතේ වගේ තමයි දකුණ වම වගේ තමයි ඇස් දෙක වගේ කන් දෙක වගේ අත් දෙක වගේ කකුල් දෙක වගේ ජීවිතේ ගත කරමින් යනවා.
0: දැන් ලංකාවින් එකේ අලුත් සින්දුවක් එමහන්න පුළුවන් වෙයි.
1: අනිවාර්යෙන් පුළුවන්. දැන් මේ දවස්වල ගීත කීපයක් නිර්මාණය කරමින් යනවා. ඒවත් එක්ක මම බලාපොරොත්තු වෙනවා මේ ගීත ඉක්මනින්ම ඉදිරිපත් කරන්න.
3: Talk of the town.
2: Mission Impossible series එකෙන් ලෝකෙ බේරපු Tom Cruise මේ පාරේන්නේ action hero කෙනෙක් විදිහට නෙවෙයි.
0: Powerful billionaire කෙනෙක්ගේ සම්පූර්ණයෙන්ම වෙනස්ම character එකකින්. Digger. ඒ තමයි මේ දවස්වල මුළු ලෝකෙම කතා කරන Tom Cruiseගේ අලුත්ම movie එක.
2: හැබැයි trailer එකට වඩා හැමෝම කතා කරන්නේ Tom Cruiseගේ මේ අලුත්ම පෙනුම ගැන.
0: Tom Cruiseම කියලා තියෙනවා Digger Rockwell කියන මේ billionaireගේ character එක තමයි තමන්ගේ career එකේ හම්බුණු challenging character එක කියලා.
3: Talk of the town.
4: සදහම් සියතේ

සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු නිවාරණය වන්නේය.

சதகம் சேத බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණබල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීම

Sandham Theatre. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

සුරුසනක්වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

බුදුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ඝන රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදා වේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

ගුණභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

සෑමනු රජතුමාණන් විසින් රන්පතික ලිහා ඔටුන්ෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Smart Money. Good morning, Mashi.
1: Good morning, Nishan.
0: අපි කතාවක් අහලා තියෙනවනේ හිත ඇත්නම් පත කුඩාද කියලා. ඕනම දෙයකට අපිට ඕන කරන්නේ එක සිතිවිල්ලක් විතරයි.
1: අනිවාර්යයෙන්ම.
0: අපි මේක කරනවා. Yes, I can. එහෙම හිතුවොත් ඕනම දෙයක් කරන්න අපිට ප්ලෑන් එකක් ඔළුවේ හදාගන්න එක එච්චර අමාරු නෑ. ඉතින් good morning. ඔන්න අද පුරුදු විදිහට pocket money අරගෙන අපි ඇවිල්ලා ඉන්නවා. ඔබට පුළුවන් ජයග්‍රහණය කරන්න. හිතන්න මම අද මේක කොහොම හරි දිනනවා.
1: පොකට් මනි ප්‍රශ්න හතරක් අපි අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රශ්න හතරට උත්තර දීලා රුපියල් 5000ක් දිනා ගන්න අවස්ථාවක් තියෙනවා. 0714151151 තමයි අපේ WhatsApp නම්බර් එක. එවන්න අපිට મેસેජ් එකක්.
0: දරුවන්ට විතරක් නෙමෙයි අම්මලාටත් ඔන්න චාන්ස් එක තියෙනවා. එහෙනම් උදේ 7 වෙනකන් පොකට් මනි අහන්න. මම නිෂාන්.
1: මම ආශි.